0: 97.7 ලකන රේඩියෝ ITN
1: ලකන හගිනින වේලාව 2:05 විනාඩි 52යි.
2: ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියර් ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට්. රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියර් රූෆින් ෂීට්. වැඩි විස්තර සඳහා 1396 අමතන්න.
0: FM 93.5 FM 93.7 ලකන Radio ITN.

0: Lakhanda, Radio ITN. ജീവിതത്തെ ദിനന്നിട്ട് പോസിറ്റീവ് വൈബ്സ് ചാർജ്.
1: ആയിബോവാൻ സുബദവസക്. එක්තරා තරුණයෙක් හිටියා. එයා විශ්වාස කළේ සතුට කියන්නේ අනාගතේ කොතනක හරි තියෙන ඉලක්කයක් කියලා. එයා මුදල් පසපස දෙව්වා. ඒවා ලැබුණට පස්සේ තවත් දේවල් පස්සේ දෙව්වා. නමුත් ඔහු කොයිතරම් දේවල් දිනාගත්තත් සතුට උදැසන මීතුමක් වගේ මකදී නැති වෙලා ගියා. දවසක් ඔහු ඥානවන්ත වැඩිහිටියෙක් හමු වෙලා මේ ප්‍රශ්නය ඇහුවා. මම හැම දෙයක්ම දිනාගෙන තියෙනවා. නමුත් මගේ හිතේ ඇත්තටම සතුටක් නැහැ. මට කොතනදීද වැරදිලා තියෙන්නේ? එතකොට වැඩිහිටි පුද්ගලයා මෙහෙම උත්තරයක් දුන්නා. පුතේ, සතුට කියන්නේ අනාගතේ අල්ලා ගන්න ඕන මිරිඟුවක් නෙවෙයි. ඒක ඔයාගේ හෙවණැල්ල වගේ. ඔයා හෙවණැල්ල පසපස කොයිතරම් වේගෙන් දිව්වත් ඒක අල්ලා ගන්න පුළුවන් වෙන්නේ නැහැ. නමුත් ඔබ ආලෝකයේ දිහාවට හැරිලා ඉදිරියට ඇවිදින්න පටන් ගත්තොතින් සෙවණැල්ල ස්වභාවිකවම ඔයාගේ පස්සෙන් එන්න පටන් ගන්නවා. සතුට කියන්නේත් ඒ වගේ දෙයක්. එය පිටතින් හොයා ගන්න ඕන දෙයක් නෙවෙයි. ඔබේ ඇතුළාන්තෙන්ම උදා කර ගන්න ඕන තත්වයක්. එතකොට බොහෝ දෙනෙක්ට හැබෑ සතුට නැති වෙන්න බලපාන ප්‍රධාන කරුණු මොනවද කියලා ඔබ දන්නවද? එකක් තමයි සතුට අනාගතයට කල් දාන එක. ඒ කියන්නේ මම මේ වැඩේ ඉවර කරපු දවසට, එහෙම නැත්නම් මේ දේවල් ලැබුණු දවසට මම සතුටින් ඉන්නවා කියන අනාගත මානසිකත්වයේ සිර වෙලා ඉන්න එක. ඊට පස්සේ සමහර දෙනෙක් හරි කැමති අනෙකාත් සමග සංසන්දනය කරන්න. තමන්ට ඇති දේවල් ගැන සතුට වෙනවා වෙනුවට අනිත් අය ළඟ තියෙන දේවල් දිහා බලලා දුක් වෙන්න පුරුදු වෙන්න එපා. ඒ වගේම අතීතයේ දුක ගැන පසුතැවෙමින්, එහෙම නැත්නම් අනාගතය ගැන අනියම් බියකින් ජීවත් වෙමින් වර්තමාන මොහොත විඳින්න අමතක කරන්නත් එපා. සතුට කියලා කියන්නේ බාහිර ජයග්‍රහණ මත පමණක් රඳා පවතින දෙයක් නෙවෙයි. ඒ කුඩා දේවල් අගය කරන්න, වර්තමාන මොහොතේ ජීවත් වෙන්න සහ තමන් සිටින තත්ත්වය තුළ ස්තුතිවන්ත වීමට ඔබට තියෙන හැකියාව වෙන්න පුළුවන්. ඒක නිසා ලැබෙන හැම මොහොතකම සතුටින් ඉන්න තීරණයක් ගන්න. අද ඔබට ආශිර්වාදාත්මක දවසක් වේවා.
0: ජීවිතය දිනන්නට
2: Positive Vibes with Charmy.

0: இந்த ரேடியோ ITN ராத்திரி வக කියන ரேடியோ
1: ලකනාගනින් වෙලාව 2:06
2: මේ පැයේ මොහොව මතක් කිරීම සුරේකි මුමගතොට
3: රථවාහන තදබදයක් ඇති අවස්ථාවක අපරීක්ෂාකාරී ලෙස ධාවනය නොකරන්න.
2: සුපකමනක් පරිස්සමින් කිහිපෙන්න.
4: දෙත්තා ගතිගත් දෙත්තා

0: අයිබෝන් සුබ දැසනක් අද අගෝස්තු මාසේ 28 වෙනිදා සිකුරාදා දවස තවත් සතියක් මේ විදිහට නිමා කරන්නයි අපි සූදානම් වෙන්නේ. අදත් අපි සූදානම් ලංකාවේ වගේම ලෝකයේ සිදුවුණු දේවල් පිළිබඳව දේශීය පුවත්පත් නිලවේ බඩවි සහ ලක්කන ප්‍රතිංශයෙන් එනතරතුරු ලක්කඬ මෝර්නින් නිවුස් අලුතින් ඔබට කියන්න. දිනමින පුවත්පතේ ප්‍රධාන සිරස්තලයටයි මුලින්ම අවධානය. අර්ජුන මහේන්ද්‍රන් හර්ජාන් ඇලෙක්සැන්ඩර් ලෙස නම වෙනස් කරලා බැඳුම් කර නඩුවට ඉක්මනින් ලංකාවට ගෙන්වන බව ඇමති විජේපාල කියයි කියලයි අද දිනමින පුවත්පත තොරතුරු සටහන් කරන්නේ. දීර්ඝ විස්තරයක් සහිතව ඔහුගේ චාරූපයකුත් එක්ක තොරතුරු සටහන් කරලා තියෙනවා. මහබැංකු බැඳුම් කර නඩුවට අදාළව අධිකරණයට අවශ්‍ය කර සිටින හිටපු මහබැංකු අධිපති අර්ජුන මහේන්ද්‍රන් ශ්‍රී ලංකාව වෙත උදර්පණය කර ගැනීම සඳහා නීතිමය බාධා පවතින බැවින් වෙනත් නීතිමය මාර්ග පිළිබඳව බලධාරීන් පරීක්ෂා කරමින් සිටින බව මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල මහතා සඳහන් කරනවා. සිංගප්පූරුවේ පුරවැසියෙකු ලෙස එහි පදිංචිව සිටින අර්ජුන මහේන්ද්‍රන් සිය නම පවා වෙනස් කර ඇති බව අමාත්‍යවරයා සඳහන් කළා. සිංගප්පූරුවේ නීතියට අනුව එරට පුරවැසියෙකු ලංකාවට ගෙන ඒමේ හැකියාවක් නොමැති බව අමාත්‍ය ආනන්ද විජේපාල මහතා පවසන බවයි අද දිනමින පුවත්පතේ සටහන වෙලා තියෙන්නේ. මෙවැනි අවස්ථාවලදී අනුගමනය කළ යුතු විවිධ උපක්‍රම පවතින බවත් ඒ අනුව අර්ජුන මහේන්ද්‍රන් මෙරටට ගෙන ඒමට අවශ්‍ය පියවර ගනිමින් සිටින බවත් අමාත්‍යවරයා පෙන්වා දුන්නා. බැඳුම් කර වංචාවට අදාළ නඩු කටයුතු විභාග වෙමින් පවතින බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කළා කියලා තමයි අද මේ සම්බන්ධයෙන් දිනමින පුවත්පතේ සටහන බවට පත් වෙලා තියෙන්නේ. දිවයින පුවත්පතේ ප්‍රධාන සිරස්තලයට අපි අවධානය යොමු කරනවා. අද සඳහන් වෙලා තියෙන්නේ මේ නේපාලයේ විපත පිළිබඳවයි. මීටර 200ක් උස රළ සහිත සුනාමියක් මියගිය පිරිස 177ට නැගී 1500ක් අතුරුදන් 579ක්ම විදේශිකයෝ පරිකල්පණයෙන් ඔබට ගිය විනාශයක් කියලා තමයි විශේෂඥයින් සඳහන් කරන්න කියලා අද දිවයින පුවත්පත සඳහන් කරනවා. මේ සම්බන්ධයෙන් අපි around the world විශේෂාංගය තුලින් ඔබ වෙත වැඩිදුර තොරතුරු ගෙන එන බලාපොරොත්තු වෙන රැඳී සිටින FM 93.5 93.7 ලක්කඬ මෝර්නින් නිවුස් ඇලර්ට් එක දිගටම ලංකාදීප පුවත්පතේ ප්‍රධාන සිරස්තලය අද සඳහන් කරලා තියෙනවා. ප්‍රමිතියක් නැහැ, වේදනා නාශක බෙහෙත් තුනක් රෝහල් වලින් නිවතට. විමුක්ති ශ්‍රොද්‍රිගෝ යද වාර්තාව අරගෙන ඉන්නේ. නිසි ප්‍රමිතියට නොතිබීම හේතුවෙන් ස්විස්කොක්ස් 200 වෙළඳ නාමයෙන් අලෙවිවන සොලකොසිබි මිලිග්‍රෑම් 200 ඖෂධයේ කාණ්ඩ තුනක් වහාම ක්‍රියාත්මක වන පරිදි භාවිතයෙන් ඉවත් කර තිබෙන අතර ජාතික ඖෂධ නියාමන අධිකාරිය සහ වෛද්‍ය සැපයුම් අංශය රෝහල් සහ සෞඛ්‍ය බලධාරීන්ට දැනුම් දී තිබෙනවා කියලා තමයි සඳහන් කළ තියෙන. අද මේ සම්බන්ධයෙන් ලංකාදීප පුවත්පත ඇතුළු විටවලත දීර්ඝ විස්තරයක් සහිත මේ සම්බන්ධයෙන් තොරතුරු සටහන් කළ තියෙන අපි අවධානය යොමු කරමු. වෛද්‍ය සැපයුම් අංශය විසින් නිකුත් කරන ලද චක්‍රලේඛයට අනුව කාණ්ඩ අංක 3 සඳහන් කරමින් මේ කාණ්ඩ අංක 3 භාවිතයේ ඉවත් කර තිබීමට රෝහල් සෞඛ්‍ය බලධාරීන්ට මෙසේ උපදෙස් ලබා දී තිබෙනවා. ජාතික ඖෂධ ගුණාත්මක සහතික කිරීමේ රසායනාගාරයේ වාර්තා පදනම් කර ගනිමින් ආරක්ෂාව සහ අවදානම් ඇගයීම් අනුකාරක සභාව පසුගිය 17 වෙනිදාගත් තීරණයකට අනුව ජාතික ඖෂධ නියාමන අධිකාරියේ ප්‍රධාන විධායක නිලධාරියා මෙලෙසින් උපදෙස් ලබා දී තිබෙනවා කියලයි අද සඳහන් කළා තියෙන්නේ. මේ වෛද්‍ය සැපයුම් අංශය විසින් නිකුත් කරන ලද චක්‍රලේඛයට අනුව මේ ඉවත් කර තිබෙන කාණ්ඩ 3 අංක කාණ්ඩ අංක සඳහන් කළා තියෙනවා අද ලංකාදීප පුවත්පතේ. දීර්ඝ විස්තරයක් සහිතව මේ සම්බන්ධයෙන් තද ඇතුල් පිටුවල තොරතුරු සටහන් කළා තියෙනවා. Let's move to the Daily News newspaper. Medical fraternity welcomes new service category. Specialist physicians and specialist dental physicians. Long-standing need for 15 to 20 years. For the more details, specialist doctors yesterday welcomed the government's move to establish a new service category called Specialist Physicians and Specialist Dental Physicians Service within the healthcare system in the country. The Cabinet of Ministers on Monday gave approval for the establishment of this service category based on a resolution submitted by Health and Mass Media Minister Dr. Nalinda Jayathissa. අද මේ සම්බන්ධයෙන් පුවත්පත් වගේම ලක්කන ප්‍රවෘත්ති අංශයත් තොරතුරු සටහන් කළා තියෙනවා. අපි අවධානය යොමු කරමු ලක්කන ප්‍රවෘත්ති අංශය ගෙන එන තොරතුරු වලට. විශේෂඥ වෛද්‍යවරුන්ගේ සේවය අනන්‍ය සේවාවක් ලෙස නම් කිරීමට කැබිනට් අනුමැතිය ලැබීමෙන් එම සේවාව රටට වැඩි වශයෙන් ලබාගත හැකි බව විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය සඳහන් කරනවා. මේ පිළිබඳව අදහස් පළ කරන සංගමයේ ලේකම් විශේෂඥ වෛද්‍ය ආර් ඥානසේකර මහතා මෙන්න මේ විදිහට අදහස් පළ කළා. අපි අහලා බලමු එතුමන් මේ සම්බන්ධයෙන් මොන වගේ අදහසක්ද පළ කරන්නේ කියලා.
1: රජයේ අමාත්‍ය මණ්ඩලයෙන් විශේෂඥ වෛද්‍යවරු වෙනුවෙන් අනන්‍ය සේවා කාණ්ඩයක් ස්ථාපිත කිරීමට අනුමැතිය දීලා තියෙනවා. මෙය අවුරුදු 15ක 20ක ඉල්ලීමක් අවශ්‍යතාවක්. මේ තීරණය මගින් ශ්‍රී ලංකා වෛද්‍ය සේවාව තවදුරටත් ශක්තිමත් වෙයි. රජය විසින් ගත්ත මේ තීරණය නිසා ශ්‍රී ලංකා සෞඛ්‍ය සේවයට ලොකු අප්‍රසාදමක් ලැබිලා තියෙනවා. වඩාත් ගුණාත්මක සේවය ඉස්සරහට ලැබිය යුතුයි. අති මණ්ඩල තීරණ නිසා විශේෂඥ වෛද්‍යවරුන් වෙනම සේවා කාණ්ඩයකට යටත් වෙනවා. එහෙම ගත් එකෙන් විශේෂඥ වෛද්‍යවරුන්ගේ සර්විස් කැටගරි එක වෙනස් වුණාම සේවා කරන අවස්ථාව ඒකට සුදුසුකම් එම අදාළ සුදුසු විදියට රජයෙන් ලබා දෙන්න පුළුවන්. දැන් පෞගිය දවස්වල තිබිච්ච ලොකුම ප්‍රශ්න තමයි විශේෂඥ වෛද්‍යවරුන්ගේ බුද්ධිගලන. ඒ වගේම තව විශේෂ ප්‍රශ්නයක් තිබුණා අලුතින් පත්වීම අරගෙන යන කනිෂ්ඨ වෛද්‍යවරු විශේෂඥ වෛද්‍ය පුහුණු වලට ඇතුළත් වෙන්නේ නැහැ. ඒකට හේතුව විශේෂඥ වෛද්‍යවරුන්ට අදාළ තනතුරු අදාන පාසුකම් සැලකිලි ලැබිලා නැති හින්දා. මේ ගත්ත වැදගත් තීරණ නිසා ඉස්සරහට පුළුවන් විශේෂඥ වෛද්‍යවරු සේවාවට අවශ්‍ය තැන ලබා දීලා විශේෂඥ සේවාව ශක්තිමත්
0: 22 hari එක්සත් ජාතීන්ගේ මානව කොමිසමට රජයෙන් පිළිතුරක්. අද මේ සම්බන්ධයෙන් ලංකාදීප පුවත්පතේ ප්‍රධාන සිරස්තලයක් විදිහට සඳහන් කරන්නේ විමුක්ති ශ්‍රද්ධිගවද වාර්තාව අරගෙන එනවා. අධිකරණ විනිසුරුවන් විශ්‍රාම ගන්නා වයස ඉහළ දැමීම සඳහා යෝජනා කර ඇති සංශෝධනය මගින් දැනට සිටින විනිසුරුවන්ගේද විශ්‍රාම ගන්නා වයස දීර්ඝ වන බව එක්සත් ජාතීන්ගේ සංවිධානයේ විනිසුරුවන්ගේ සහ නීතිඥයන්ගේ ස්වාධීනත්වය පිළිබඳ විශේෂ වාර්තාකාරිණී මාග්‍රට් සැටත්වේට් මෙරටට යොමු කළ ලිපියට පිළිතුරු දෙමින් ශ්‍රී ලංකාව නිල වශයෙන් ප්‍රකාශයට පත් කර තිබෙනවා කියලා තමයි අද ලංකාදීප පුවත්පත මේ සම්බන්ධයෙන් තොරතුරු සටහන් කරන්නේ. ඒත් එක්කම අතුරු පිටුවරත් අද තොරතුරු සඳහන් වෙලා තිබුණා. ව්‍යවධානය යොමු කරමු මේ සම්බන්ධයෙන් කොයි විදිහටද අතුරු පිටුවර තොරතුරු සටහන් කරලා තියෙන්නේ කියලා. විනිසුරුවන්ගේ විශ්‍රාම ගන්නා වයස දීර්ඝ කිරීමට සහ විනිසුරුවන් සංඛ්‍යාව වැඩි කිරීමට යෝජනා කර ඇති සංශෝධනය මගින් අධිකරණයේ ස්වාධීනත්වයට කිසිදු බලපෑමක් එල නොවන බවත් එය විධායකයේ බලපෑමකින් තොරව සිදුවන්නක් බවත් එම ලිපියේ සඳහන් වෙනවා. මෙම සංශෝධනවල ප්‍රධාන අරමුණ වන්නේ අධිකරණවල අධික ලෙස නඩුගොඩ ගැසීම සහ ප්‍රමාදය අවම කිරීම මෙන්ම ජනතාවගේ අධිකරණ ප්‍රවේශය තහවුරු කිරීම බවද එහි සඳහන් වෙනවා. ශ්‍රේෂ්ඨ අධිකරණ විනිසුරුවන්ගේ අනිවාර්ය විශ්‍රාම වයස අවුරුදු 65 සිට 67 දක්වා ඉහළ නැන්වෙන බවත් අගවිනිසුරුවරයාගේ දූර කාලය වයස අවුරුදු 67 හෝ පත්වීමේ සිට වසර 6ක් සම්පූර්ණ වීම යන කරුණු දෙකින් පළමුව සිදුවන අවස්ථාවේදී අවසන් වන බවත් එමලි පීස් සඳහන් වෙනවා කියලා තමයි අද මේ සම්බන්ධයෙන් ලංකාදීප පුවත්පත තොරතුරු සටහන් කරන්නේ. වසර 20ක් නොවිසඳුණු වැටුප් විෂමතාව විසඳීමට වත්මන් රජය වැටුප් කොමිසම පිහිටුවා තිරසර විසඳුමක් ලබා දී ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දන සූර්යාරච්චි මහතා සඳහන් කරනවා. අපි අහලා බලමු එතුමන් මේ සම්බන්ධයෙන් පළ කරන්නේ මොන වගේ අදහසක්ද කියලා.
2: එමනම් එදා පාරේ වැටුප් විෂමතාවය නිවැරදි කරන්න කියලා සටන් කරපු 6/2006 වැටුප් චක්‍රලේඛනයෙන් නැති කරපු ඒ වැටුප් විෂමතාවයට වසර 20ක් තිස්සේ විසඳුම් ලබා නොදීපු වටපිටාවක අද ජාතික ජනබලවේගයේ ආණ්ඩුවත් ඒ වගේම ජනාධිපති සහ මුදල් අමාත්‍යවරයා ලෙස අනුරසනායක ජනාධිපතිතුමා ඒ විශේෂ ගැසට් නිවේදනයකින් එතුමාගේ විධායක බලතල යටතේ ඒ පත් කරපු වැටුප් කොමිසම දැන් වැඩ ආරම්භ කළා තියෙනවා. ඒ නිසා ඔබ සමාජිකයන්ව අන්දන් නැතුව සමාජිකයන්ව බොරුවට රවට්ටන්න නැතුව සමාජිකයන්ට බොරු තොරතුරු දීලා අවුස්සල නිකන් තමන්ගේ බඩවඩා ගන්න තමන්ගේ පටුවාසි ලබා ගන්න උත්සාහ නොකර වගකීතු වෘත්ති සමිති විදිහට කළ යුතුව තියෙන්නේ තමන්ගේ සේවාවේ ශ්‍රේණියේ ඒ තියෙන වැටුප් විෂමතා තමන්ගේ යෝජනා ටික අදහස් ටික විෂමතාවයන් ටික පැහැදිලිව සටහන් කරලා වැටුප් කොමිසමට පළමුව බාර දීම තමයි මේ රටේ වගකීතු සෑම වෘත්ති සමිති ව්‍යාපාරයකම වෘත්ති සමිතියකම නායකත්වයේ වගකීම් විය යුත්තේ කියලා අපි විශ්වාස කරනවා.
0: උත්තම මුනි දලදා වඩම්මන වාසනාගේ වාසනාව අද දිවයින පුවත්පත ප්‍රධාන සිරස්තලයක් විදිහට ඡායාරූප සමගින් තොරතුරු සටහන් කරලා තිනවා. මහනුවර ඇසල මහ පෙරහැරේ මෙවර අවසන් රන්දෝලි පෙරහැර ඊයේ රාත්‍රියේ විචිත්‍රවත් අයුරින් පැවැත්වුණා. මෙවර පෙරහැරේ උත්තම සදහතුක කරඬුව වැඩම කරවීමේ වාසනාව ලැබුණේ කතරගම වාසනා හස්තිරාජයාට. ශ්‍රී දළදා මාලිගාවේ ගිහි භාරකරු දේවඩ නිලමේ ප්‍රදීප් නිලංග දෑල මහතාගේ ප්‍රමුඛත්වයෙන් පැවැත්වුණු 21 වන පෙරහර මෙයයි කියලයි අද දිවයින පුවත්පත සටහන් කරන්නේ. මේ සම්බන්ධයෙන් සියලුම පුවත්පත් අද ඡායාරූප සහිතව තොරතුරු සටහන් කරලා තිනවා. ලංකාදීප පුවත්පත සඳහන් කරලා තිනවා මහනුවර අවසන් රන්දෝලි පෙරහරදා. මහනුවර ඓතිහාසික ඇසළ මහා පෙරහැර මංගලයේ අවසන් රන්දෝලි පෙරහර ඊයේ පසු 6:53 යෙදුණු සුබ මොහොතින් වීදි සංචාරය කළ කතරගම වාසනා මංගල හස්තිරාජයා සදහතුක කරඬුව වැඩම කරවූ අතර පුලතිසි රාජා සහ සිංහ රාජා හස්තීන් දෑලේ ගමන් ගත්තා කියලා අද ඡායාරූප සමගින් තොරතුරු සටහන් කළ තියෙනවා. දීර්ඝ විස්තරයක් සහිතව ඇතුල් පිටුවලත් මේ සම්බන්ධයෙන් තොරතුරු සටහන් කළ තියෙනවා. එතකම මහනුවර ඇසළ මංගල්‍ය දහවල් පෙරහර අද කියලත් අද ලංකාදීප පුවත්පතේ සටහන් කළ තියෙනවා. දිය කැපීමේ චාරිත්‍රයෙන් මහනුවර ඇසළ පෙරහැර මංගල්‍ය අදින් නිමයි කියලයි දිවයින පුවත්පත සටහන් කරන්නේ. මේ සම්බන්ධයෙන් අද ඩේලි නිවුස් පුවත්පත අතරතුර සටහන් කරනවා. ඇසළ පෙරහැරස් ක්ලෝසිං සෙරමනි අන්ඩර් ප්‍රෙසිඩන්ට්ස් පැට්‍රනේජ් ටුඩේ ෆෝ ද මුන් ඩීටේල් ද ක්ලෝසිං සෙරමනි ඔෆ් ද කැන්ඩි ඇසළ පෙරහැර will be held today at the President's Place in Kandy under the patronage of President Andre Kumara Dishanayake. මහනුවර ඇසළ පෙරහර මංගල්‍ය චාරිත්‍රානුකූලව අවසන් කිරීමේ සිරිත් විරිත් පූජා සපිරි දිය කැපීමේ චාරිත්‍රය අද අලුයම ගැටඹේ දිය කපනාතොට මහවැලිගං තීරයේදී සිදු කිරීමට නියමිතයි කියලයි අද පුවත්පත්වල සටහන් වෙලා තියෙන්නේ. අපේ තවත් බොහොමයක් පුවත් ඔබ වෙත ගෙනෙන්න සූදානම්. විරාමයෙන් අනතුරු රැඳි සිටින FM 93.5 ලක්හඬ මෝර්නින් නිවුස් ඇලර්ට් එක. ලක්හඬ මෝර්නින් නිවුස් ඇලර්ට් අහගෙන ඉන්න වෙලාව 6:13.
3: ලක්හඬ රේඩියෝ ITN.

0: பிரம்மாண்ட ரேடியோ ITN
1: ராட்டட வக කියන ரேடியோ
2: ලකන් මෝර්නින් නිවුස් වලට අහගෙන ඉන්න වෙලාව 6 විනාඩි 17යි.
3: දශක තුනක ලක්හඬ අභිමානීය සමගි නවතම රේඩියෝ රියැලිටිය.

0: දිනබල පස්තුරු එකේ සිට පුරා පැය තුනක් ලක්හඳ Golden Voice ලක්හඳ සිත නිවන බුදුපණ සිත නිවන බුදුපණ
1: සත්‍යන්තයේ රාත්‍රී සුමధుර ධර්මදේශනය සෙනසුරාදා රාත්‍රී 9ට

සසර මග පින්පුරන ඔබ සිත නිවන බුදු බණ දායකත්වය සඳහා විමසන්න 0777 273 454

0: වෙලාව 2:06 විනාඩි 18 සුදානම් නැවතත් දින මිනපුවත් පදට අවධානය යොමු කරන්න. ශ්‍රී ලංකා ආර්ථිකය අර්බුදයට පෙර පැවති මට්ටමට ආසන්නයි. මහා බැංකු අධිපති කියයි. අද ජයසිරි මුණසිංහයි දින මිනට වාර්තාව අරගෙන ඉන්නේ. තද බල ආර්ථික සහ ගෙවුම් ශේෂ අර්බුදයකින් පසු ශ්‍රී ලංකා ආර්ථිකය යථා තත්ත්වයට පත් වෙමින් අර්බුදයට පෙර පැවති මට්ටමට ආසන්නයට මේ වන විට පැමිණ ඇති බව ශ්‍රී ලංකා මහා බැංකුවේ අධිපති ආචාර්ය වි නන්දලාල් වීරසිංහ මහතා සඳහන් කරනවා. විදේශ කටයුතු අමාත්‍යාංශයේ විසින් ඉක්උද්දා සංවිධානය කරන ලද රාජතාන්ත්‍රික හමුවකට එක්වෙමිනුයි මහා බැංකුව අධිපතිවරයා මේ බව සඳහන් කළේ. කෙටි කාලයක් තුළ මෙවැනි වේගවත් ආර්ථික පිබිදීමක් ලබා ගැනීමට හැකිවීම සුවිශේෂී ජයග්‍රහණයක් බවද මහා බැංකුව අධිපතිවරයා මෙහිදී අවධාරණය කළා කියලාද දින මින පුවත්පත තොරතුරු සටහන් කරනවා. ලංකාදීප පුවත්පත අද සඳහන් කළ තිනවා රජයේ හිල් ව්‍යාපෘති වලින් කෝටි 40ක් වතුරේ. කෝටි 15ක වගා ව්‍යාපෘතියක් කැලෑවට විගණන වාර්තාවක් හෙළි කරයි. අද මේ සම්බන්ධයෙන් ලංකාදීප පුවත්පත දීර්ඝ විස්තරයක් සහිතව තොරතුරු සටහන් කළා තියෙනවා. අපි අවධානය යොමු කරමු මේ සම්බන්ධයෙන් තොරතුරු. කෝටි 15ක වගා ව්‍යාපෘතියක් කැලෑවට යතුරු පැදි 32කට වෙච්ච දෙයක් නැහැ. අද සුජිත් හේවාජෝලිගේ ලංකාදීපට වාර්තාව අරගෙන එන්නේ. දිවයින පුරා විවිධ ප්‍රදේශවල පසුගිය කාලයේදී ආරම්භ කෙරුණු විවිධ කර්මාන්ත ව්‍යාපෘති සහ ඒ ආශ්‍රිත විවිධ ඉදිකිරීම් මෙන්ම ශිල්ප සභාවේ වගා ව්‍යාපෘති දෙකක් අසාර්ථක වීමෙන් සහ අතරමඟ නතර කිරීමෙන් රුපියල් කෝටි 40කට ආසන්න මුදලක් අපතේ ගොස් ඇතැයි ජාතික විගණන කාර්යාලය නිකුත් කළ අලුත්ම වාර්තාවක සඳහන් වෙනවා. බටාත, ත්‍රිකුණාමලය, බුත්තල, අම්පාර, ඇබිලිපිටිය සහ රයිගම කර්මාන්තපුර පරිපාලන ගොඩනැගිලි 3ක් සහ නිලධාරී නිවාස 3ක් නිකරුණේ පැවතීම හේතුවෙන් එම ගොඩනැගිලි වෙනුවෙන් වැය කරන ලද රුපියල් කෝටි 16කට වැඩි මුදලක් නාස්ති වී තිබූ බවද එහිදී සඳහන් වෙලා තියෙනවා. මෙහි එමෙන්ම මිල්ලෑව කර්මාන්තපුරයේ වැසි ජලකාණු පද්ධතියක් වෙනස් කිරීමට වැය කරන ලද රුපියල් කෝටි 3ක මුදලක් නාස්ති වී ගොස් ඇති බවත් ජාතික විගණන කාර්යාලයේ සඳහන් කරනවා කියලා තමයි අද ලංකාදීප පුවත්පත මේ සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු විදිහට සඳහන් කරලා තියෙන්නේ දීර්ඝ විස්තරයක් සහිතව. එතකම අද පුවත්පත් ගණනාවක් සඳහන් කරලා තියෙනවා මේ නේපාලයේ අනතුරට ඩොලර් මිලියනයක මූල්‍යාධාර ශ්‍රී ලංකාවෙන් ලබා දෙනවා කියලා ලංකාදීප පුවත්පතත් අද සඳහන් කරනවා. මේ සම්බන්ධයෙන් දින මින පුවත්පතත් සඳහන් කරනවා. නේපාලයට සහාය දෙන්න ශ්‍රී ලංකාව සෝදානම් ජනපතිගෙන් එක්ස් පණිවුඩයක් කියලා තමයි දින මින පුවත්පතේ සටහන. නේපාලයට ඩොලර් මිලියනයක මූල්‍යාධාර ලබා දීමට අපි සෝදානම්. ලංකාදීප පුවත්පතයි අද ඒ සම්බන්ධයෙන් තොරතුරු සටහන් කරන්නේ. ඒත් එක්කම අද සඳහන් වෙනවා නේපාලයට ගිය ලාංකිකයන්ගේ තොරතුරු ගන්න දුරකථන අංකයක්. අපේ අවධානය යොමු කරමු මේ සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු වලට. අද සඳහන් වෙන උපාලි කරුණාරත්නයි දින මිනට වාර්තාව අරගෙන ඉන්නේ. නේපාලයේ ඇති වූ විනාශකාරී ගං වතුර තත්ත්වය හේතුවෙන් සිදු වූ ඛේදනීය ජීවිත හානි පිළිබඳව දැන ගැනීමට ලැබීමෙන් තමා දැඩි සංවේගයට පත් වූ බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා CX ගිණුමේ සටහනක් තබමින් ප්‍රකාශ කරලා තියෙනවා. ශ්‍රී ලංකාව මුදා ගැනීමේ සහ ශුද්ධ පවිත්‍ර කිරීමේ මේ යොම් සඳහා නේපාලයට සහාය වීමට සූදානම් බව එහි දැක්වෙනවා කියලා තමයි සඳහන් වෙන්නේ. මීට මාස 10කට පෙර සිදු වූ සුලිකුණාටු හේතුවෙන් තවමත් ගොඩ එමින් පවතින ජාතියක් ලෙස ශ්‍රී ලංකා වාසීන්ට නේපාල ජනතාව සමග ශෝකය එකසේ බෙදා ගන්නා බවද එහිදී වැඩිදුරටත් සඳහන් වෙලා තියෙනවා. එමෙන්ම සමස්ත නේපාල ජනතාව වෙත තමන්ගේ මෙන්ම ශ්‍රී ලංකාවේද හදපිරි ශෝකය ප්‍රකාශ කර සිටින බවත් එහි සටහන් වෙනවා කියලා තමයි අද දින මින පුවත්පත සඳහන් කරන්නේ. එතකම අද සඳහන් කර තියෙන නේපාල සහ ටිබෙට් දේශ සීමා ආශ්‍රිත ප්‍රදේශවල අදීසියේ ඇති වූ ගං වතුර තත්ත්වය සහ නායෑම් නිසා විපතට පත්ව සිටින ශ්‍රී ලාංකික ජාතිකයන්ට තොරතුරු ලබා දීමට හෝ ඔවුන්ගෙන් තොරතුරු ලබා ගැනීමට ඔවුන්ට අවශ්‍ය සහාය ලබා දීමට විදේශ කටයුතු විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශය හදිසි පියවරක්ගෙන තිබෙනවා. ඒ අනුව එම ප්‍රදේශවල වෙසෙන හෝ සංචාරයේ නිරත වී සිටින යම් ශ්‍රී ලාංකිකයෙකු පිළිබඳව තොරතුරක් අවශ්‍ය වන්නේ නම් හෝ සහාය අවශ්‍ය නම් ජංගම දුරකථන සහ වට්සැප් අංක 0700787778 හෝ ස්ථාවර දුරකථන අංක 0112 473 899 ඔස්සේ මහජන රාජතාන්ත්‍රිකාංශයේ අධ්‍යක්ෂ ජනරාල් සහ මාධ්‍ය ප්‍රකාශක තුෂාර රොඩ්‍රිගෝ මහතා අමතන ලෙස මහජනතාවට දැනුම් දී තිබෙනවා කියලායි සඳහන් වෙන්නේ. නැවතත් අපි මේ ජංගම දුරකථන අංකය සහ ස්ථාවර දුරකථන අංක මතක් කරන්න. අද සඳහන් කළ තියෙන WhatsApp අංක 0.7.0.788778 හෝ 0.112.473.899 කියන දුරකථන අංක ඔස්සේ මහජන රාජතාන්ත්‍රික අංශයේ අධ්‍යක්ෂ ජනරාල් සහ මාධ්‍ය ප්‍රකාශක තුෂාර රොඩ්‍රිගෝ මහතා අමතන ලෙසටයි මහජනතාවට දැනුම් දී තිබෙන්නේ කියලා තමයි අද දින මිනපවත් පතේ සටහන. ජපුර සරසවියේ විඳුලාට ලොව හොඳම පර්යේෂණ නිබන්ධනයට හිමි සම්මානය ලැබිලා. අද ටිකේජී කපිලයි වාර්තාව අරගෙන ඉන්නේ දින මිනපවත් පතට. හොංකොං හි පැවති 12 ලෝක තිරසර සම්මන්ත්‍රණයට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගී වූ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ පර්යේෂිකාවක් වූ බින්දුලා ගම්මම්බිල ඉදිරිපත් කළ පර්යේෂණයේ නිබන්ධනයට වසරේ හොඳම නිබන්ධනයට වූ සම්මානය හිමි වී තිබෙනවා. මෙම සම්මන්ත්‍රණය සඳහා ලෝකයේ සියලුම රටවල් නියෝජනය කරමින් 500කට අධික පිරිසක් සිය පර්යේෂණ නිබන්ධන ඉදිරිපත් කර තිබෙනවා. එය ඉක්ුත් 21 සිට 24 දක්වා හොංකොං නුවරදී පවත්වා තිබුණා. විඳුලා ගාමම්පිල මෙහිදී විදුලි ශේෂ්ත්‍රයට හරිත බල ශක්ති ක්‍රමවේදය යටතේ කෙරෙන නව පිවිසුම් තිරසර ලෙස ඇගයීමට අවශ්‍ය ප්‍රතිපත්ති රාමුවක් යන මැයින් සිය පර්යේෂණ නිබන්ධන ඉදිරිපත් කර තිබුණා කියලා තමයි අද සටහන් කරන්නේ දින මිනපුවත් පතේ මේ සම්බන්ධයෙන් තොරතුරු. අපි පුංචි විරාමයක් ලබා ගන්නයි සූදානම්. විරාමයෙන් අනතුරු අපි සූදානම් තවත් පුවත් රසක් ඔබ වෙතගෙන රැඳි සිටින FM 93.5 ලක්කඩ මෝර්නින් නිවුස් අලර්ට් එක. වෙලාව 2:25.
1: ඩෙංගු දැඩි අවදානම් කලාප 175ක් රට පුරා 52ක් බස්නාහිර පළාතෙන් ඩෙංගු මර්ධනයට සහ පාලනයට අදාළ තොරතුරු ලබා දීම සඳහා ජාතික ඩෙංගු මෙහෙයුම් මැදිරියට මතුරුවන් බෝවන ස්ථාන පිළිබඳ දැනුම් දෙන්න 0.71 79 66 366. ඩෙංගු මර්ධනයට ඔබත් සහාය වන්න. ඩෙංගු මාරාන්තිකයි. සබුම එක්වෙමු. ඩෙංගු පරදමු. FM 93.5 FM 93.7 ලකන රේඩියෝ ITN.

0: ලකන මෝනිං නිවුස් වලට අහගෙන වෙලා උදේ 6 විනාඩි 36.
1: ඔබේ කෝටිපති සිහිනය අද සැබෑ වෙයිද? රාත්‍රී 10ට ලක්හඬ අහන්න. ජාතික ලොතරැයි මණ්ඩලයේ සියලුම ටිකට් පත්වල ජයග්‍රාහී ප්‍රතිඵල අද රාත්‍රියේම ඔබට කියන එකම රේඩියෝව ලක්හඬ.
0: විසුදනම් ජාතික ලොතරැයි මණ්ඩලයේ දවසේදී දිනුම් මදින ලද ලොතරැයි පත්වල නිල ප්‍රතිඵල සටහන් වෙන්නේ කොහොමද කියලා බලන්න. අගෝස්තු මාසයේ 27 වෙනිදා බ්‍රහස්පතින්දා දවස මහජන සම්පත 6292 ජයග්‍රහ දිනම් වාරයේ දවසේ දෙක් ක්‍රියාත්මක වන ඉසේරි ඉංග්‍රීසි අක්ෂරයේ වාසනාවන්ත ඉංග්‍රීසි අක්ෂරයේ විදිහට සටහන් වෙනවා. ජයග්‍රහ අංක අංක 9, අංක 5, අංක 4, අංක 3, අංක 8 සහ අවසානයේට අංක 6 විදිහටයි සටහන් වෙන්නේ. ගොවිසෙත 4534 වන ජයග්‍රහ දිනම් වාරයේ දවසේ දෙක් ක්‍රියාත්මක වන සී ඉංග්‍රීසි අක්ෂරයේ වාසනාවන්ත ඉංග්‍රීසි අක්ෂරයේ විදිහට සටහන් වෙනකොට ජයග්‍රහ අංක සටහන් වෙනවා. අංක 2, අංක 24, අංක 31 සහ අවසානයේට අංක 38 විදිහට. ගොවිසෙත හිම වෙනකොට මෙගා පව 2640යි ඒ දවසේදී ක්‍රියාත්මක වූ ජයග්‍රහී දිනුම් වාරයේ විදිහට සටහන් වෙන්නේ. ඉසෙඩ් ඉංග්‍රීසි අක්ෂරයේ වාසනාවන්ත ඉංග්‍රීසි අක්ෂරයේ විදිහට සටහන් වෙනකොට ජයග්‍රහී සුපිරි අංකයේ අංක 1, අනිකුත් ජයග්‍රහී අංක සටහන් වෙනවා අංක 3, අංක 17, අංක 44 සහ අවසානයේට අංක 77 විදිහට. දන නිධානය 2322 ජයග්‍රහ දිනුම් වාරයේ ජේ ඉංග්‍රීසි අක්ෂරයේ වාසනාවන්ත ඉංග්‍රීසි අක්ෂර බවට පත් වුණේ. ජයග්‍රහ අංක අංක 30, අංක 38, අංක 47 සහ අවසානයේට අංක 63. හදහන 1601 ජයග්‍රහ දිනුම් වාරයේ වෘශ්චික ලග්නයේ වාසනාවන්ත ලග්න සංකේතය. ජයග්‍රහ අංක සටහන් වන අංක 13, අංක 33, අංක 40 සහ අවසානයේට අංක 53 විදිහට. අද සම්පත 867 වන ජයග්‍රහ දිනුම් වාරයේ ඉසෙඩ් ඉංග්‍රීසි අක්ෂරයේ වාසනාවන්ත ඉංග්‍රීසි අක්ෂරය බවට පත් වෙලා තියෙන්නේ. ජයග්‍රහී අංක අංක 4, අංක 3, අංක 8 සහ අවසානයේට අංක 6 විදිහට සටහන් වෙනවා. NLB ජය 560 වන ජයග්‍රහ දිනුම් වාරයේ ක්‍රියාත්මක වන ඒ දවසේදී E ඉංග්‍රීසි අක්ෂරයේ වාසනාවන්ත ඉංග්‍රීසි අක්ෂරය, ජයග්‍රහී අංක අංක 1, අංක 0, නැවතත් අංක 1 සහ අවසානයේට අංක 9 විදිහට සටහන් වෙනවා. සුබ දවසක්. 408 වන ජයග්‍රහ දිනුම් වාරයේ ජයග්‍රහී ලග්න සංකේතය වෘෂභ ලග්න සංකේතයේ ජයග්‍රහී අංක සටහන් වෙන්නේ අංක 13, අංක 42 සහ අවසානයේට අංක 54 විදිහට. සුබ දවසක්. 408 වන දිනුම් වාරයේ ජයග්‍රහී ප්‍රවර්ධන අංකය සටහන් වෙනවා 8484 විදිහට. ජීවිතයේ සිහිනයට වාසනාවේ ආශිර්වාදය. ජාතික ලොතරැයි මණ්ඩලයේ ලොතරැයිපත් වැඩි වැඩියෙන් මිලදී ගණ. ලකන මෝනිං නිවුස් වලට අහගෙන ඉන්න වෙලාව උදේ 6:32.

0: සතියේ දින බලා රාත්‍රී 7ට ලක්කනින්
1: සඳදිය දහන සම අනුග්‍රහය
2: වාර්තාපිට වාර්තා කබනි කෝටි යටේ NLB දනඩ දහනිය ලොතරැයියෙන් රටේ සංවර්ධනයට දැවැන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවට දන නිධානය බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්නේ.

0: දවසක් ශ්‍රී ලංකා
1: සහයෝගීතා අනුග්‍රහය දශකහතක ජනතා විශ්වාසය සහ ප්‍රසාදය දිනාගත් ක්‍රිමිරාජ ආයුර්වේද ඖෂධ වෙතින් ක්‍රිමිරාජ කරල්කුලි බඩේ අමාරුව සහ ලදරු පණු රෝග සඳහා ෂණික සුවයට ක්‍රිමිරාජ කරල්කුලි
2: ලෙන්ස්ටෙක් අයිකිය හොස්පිටල් වෙතින් සිළුම අක්ෂි සේවාවන් දැන් එකම තැනකින් ලෙන්ස්ටෙක් අයිකිය හොස්පිටල් අංක 74-1 රොබර්ට් ගුණවර්ධන මාවත කොස්වත්ත බත්තර මුල්ල දුරකථන 0706 478 478

0: ඔබ දවසක් ශ්‍රී ලංකා
1: සමනුග්‍රහය නැවුනග නැති වසවිස නැති ඇල්වත්ත කිරි ඕනෙම සුකිරි වෙළඳ සැලකින් නිලදී ගත හැකි. අපිම අපේ නැවුම් එළකිරි ඇල්වත්ත කිරි
0: සුබ

බෙරවදේ 6 විනාඩි 46 අපේ සෝදානම් දිවයින පුවත්පතට අවධානය යොමු කරන්නද සඳහන් කළ තින අම්බලන්ගොඩ පොලිසියේ තවත් දෙදෙනෙකුට මාරු. මේ සම්බන්ධයෙන් අද අනෙකුත් පුවත්පත තොරතුරු සටහන් කළා තියෙනවා. අපි අවධානය යොමු කරමු. අද දිවයින පුවත්පත ඇතුල් පිටුවලයි මේ සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු සටහන් කළා තියෙන්නේ. අම්බලන්ගොඩ පොලිස් ස්ථානයේ නිලධාරීන් විසින් පසුගිය 24 වෙනිදා රාත්‍රියේ සැකකරුවෙකු අත්අඩංගුවටගත් සිද්ධිය සම්බන්ධයෙන් ගාල්ල දිස්ත්‍රික් පොලිස් අධිකාරීවරයා යටතේ ආරම්භ කළ විමර්ශනය තවදුරටත් ක්‍රියාත්මක වන බවයි සඳහන් වෙන්නේ. එම විමර්ශනයට අනුව සැකකරු අත්අඩංගුවටගත් නිලධාරීන් කණ්ඩායම භාරව සිටි උප පොලිස් පරීක්ෂකවරයා 25 වෙනිදා වහාම ක්‍රියාත්මක වන පරිදි ස්ථාන මාරු කළ අතර අම්බලන්ගොඩ පොලිස් ස්ථානයේ පොලිස් සැරයන්වරයෙකු සහ කුස්තාපල්වරයෙකුද වහාම ක්‍රියාත්මක වන පරිදි ස්ථාන මාරු කිරීමට 26 වෙනිදා ගාල්ල දිසාව භාර නියෝජ්‍ය පොලිස්පතිවරයා නියෝග කර තිබෙනවා කියලා තමයි අද මේ සම්බන්ධයෙන් තොරතුරු සටහන් කරන්නේ දිවයින පුවත්පතේ. දරුවා ඉපදී දින 8යි. මව බිලිඳා මිත්තණිය රිය අනුතුරකින් මියයයි. අද දිනමින පුවත්පත ඡායාරූප සමගින් තොරතුරු සටහන් කරලා තියෙනවා මේ සම්බන්ධයෙන්. ඒත් එක්කම ඩේලි නිවුස් පුවත්පතත් අද මේ සම්බන්ධයෙන් තොරතුරු සටහන් කරලා තියෙනවා ඡායාරූපත් සමගින්. Infant mother and grandmother die in road accident. For the more in detail, an infant and two women, all from one family, died in a road accident that occurred yesterday morning near the Sri Veeragama Rajamaha Viharaya in Gonamiriyawa on the Mahavilachya Kabitigollawa B283 road. අද මේ සම්බන්ධයෙන් දිනමින පුවත්පතේ සටහනට අපි අවධානය යොමු කරමු. මෙදවච්චය කැබිතිගොල්ලෑව B283 මාර්ගයේ ගෝන්මරියාව ශ්‍රී වේරගම රජමහා විහාරස්ථානයේ අසලදී ඊයේ උදෑසන ජීප් රථයක් සහ ත්‍රිරෝද රථයක් මොහොනට මොහොන ගැටී සිදු වූ මාර්ගකරය අනතුරකින් දින 8ක් වයසැති බිලින්දෙකු සහ කාන්තාවන් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව කැබිතිගොල්ලෑව පොලිසිය සඳහන් කරනවා කියලා තමයි අද දිනමින පුවත්පත මේ සම්බන්ධයෙන් තොරතුරු සටහන් කරන්නේ. ඒත් එක්කම ඇතුල් පිටුවලත් අද ඡායාරූප සහිතව තොරතුරු සටහන් කරලා තියෙනවා. මේ තිදෙන එකම පවුලේ සමාජිකයින් මෙලෙසින් ජීවිතක්ෂයට පත්ව තිබෙන්නේ පදවිය ශ්‍රී තිස්සපුර පදිංචිව සිටි 26 හැවිරිදි දිල්මි නෙත්මා විජේසිංහ නම් මව, ඇගේ දින 8ක් වයස ඇති දරුවා සහ 49 හැවිරිදි පල්ලේ ගෙදර ශ්‍රියාණී නැමැති මිත්තණියයි කියලා සඳහන් වෙන්නේ. උදැසන 6:50ට පමණ කැබිතිගොල්ලෑව පොලිස් වසමේ කැබිතිගොල්ලෑව මෙදවච්චිය ගෝනුමැරියාව වේරගම රජමහා විහාරස්ථානය සහ ස්වභාවික ජල උල්පත අසලදී කැබිතිගොල්ලෑව දෙස සිට මෙදවච්චිය දෙසට ධාවනය වූ ත්‍රිරෝද රථයක් සහ මෙදවච්චිය දෙස සිට කැබිතිගොල්ලෑව දෙසට ගමන් කරමින් සිටි ජීප් රථයක් තමයි මේ විදිහට මුහුණට මුහුණ ගැටීමේ මාර්ගකරය අනතුර සිදු වෙලා තියෙන්නේ. බිලින්දාට ප්‍රතිකාර ලබා ගැනීම සඳහා අනුරාධපුර ශික්ෂණ රෝහලට ගමන් කරමින් සිටියදී මේ අනතුර සිදු වී ඇති බවයි අනාවරණය වී තිබෙනු කියලායි සඳහන් වෙන්නේ. ජීප් රථයේ රියදුරු කැබිතිගොල්ලෑව පොලිසිය නත්තඩංගුවටගෙන තිබෙනවා. එම සැකකරු කැබිතිගොල්ලෑව මහේස්ත්‍රාත් අධිකරණ ඉදිරිපත් කිරීමට නියමිතයි කියලා තමයි අද වැඩිදුරටත් සටහන් කරන්නේ. මේ අනතුරට සම්බන්ධ රියදුරන් විෂමද්‍රව්‍ය පරීක්ෂණයක් සඳහා වෛද්‍යවරයා වෙත යොමු කිරීමටද කටයුතු කරලා තියෙනවා කියලා අද වැඩිදුර විස්තර විදියට තොරතුරු සටහන් කරලා තියෙනවා. කිලෝවොට් 300ට වැඩි සියලු සූර්ය පැනල 30 වෙනිදා තෙක් අක්‍රිය කරන්න බලශක්ති ඇමති ඉල්ලයි. ප්‍රදීප් ප්‍රසන්න සමරකෝණද වාර්තාව අරගෙන එනවා. වහලමත් සවිකර ඇති කිලෝවොට් 300ට වැඩි ධාරිතාවයකින් යුත් සූර්ය පැනල ඊයේ සිට ලබන 30 වෙනිදා දක්වා ක්‍රියා විරහිත කරන ලෙස බලශක්ති අමාත්‍ය අනුර කරුණාතිලක මහතා ඉල්ලීමක් කර තිබෙනවා කියලා අද දිවයින පුවත්පත සටහන් කරනවා. මේ සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු ඇතුල් පිටුවල සඳහන් කරලා තියෙනවා. අපි අවධානය යොමු කරමු. එම දිනවල පෙරවරු 8 සිට පසුරු 3 දක්වා ඒවා ක්‍රියා විරහිත කරන ලෙසයි අමාත්‍යවරයා ඉල්ලා සිටින්නේ. 27 වෙනිදා සිට ලබන 30 වෙනිදා දක්වා වහලමත සවිකර ඇති කිලෝවොට් 300කට වැඩි ධාරිතාවකින් යුත් සූර්ය පැනල ක්‍රියා විරහිත කරන ලෙස ජාතික පද්ධති ක්‍රියාකරුද ජනතාවගෙන් ඉල්ලා සිටිනවා. නිවාඩු දිනවලදී කර්මාන්ත සහ ව්‍යාපාරික ස්ථානවල විදුලි අඩු මට්ටමකින් භාවිතා වන බැවින් විදුලි ඉල්ලුම අවම වන අතර එම කාලය තුල ජාතික විදුලි බල පද්ධතියේ ස්ථාවරත්වය ආරක්ෂා කර ගැනීම සඳහා මෙම తాවකාලික පියවර අරගෙන තියෙනවා. මෙම නියෝගයට යටත් වන විශාල ප්‍රමාණයේ වහල මත සූර්ය ශක්ති පද්ධති හිමිකරුවන් එම කාල සීමාව තුළ මේ වාක්‍රිය කිරීමට පූර්ණ සහයෝගය ලබා දෙන ලෙසත් දැනුම් දී තිබෙනවා කියලා තමයි අද දිවයින පුවත්පත මේ සම්බන්ධයෙන් තොරතුරු සටහන් කරන්නේ.
එදකම දිවයින පුවත්පතේම සටහන් තවත් පුවතක් වෙතයි මේ අවධානේ. අද සඳහන් වන කතුන්ගේ සහ දරුවන්ගේ ලිංගික දර්ශන ඔන්ලයින් ඔස්සේ විකිණීමේ ජාවාරමක්. කාන්තා සහ ළමා කටයුතු අමාත්‍යංශය සඳහන් කරනවා කියලා ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන් දිවයිනට වාර්තාව අරගෙන එවලා තියෙනවා. Facebook ප්‍රමුඛ සමාජ මාධ්‍ය තුල සමූහ මගින් දරුවන්ගේ සහ කාන්තාවන්ගේ ලිංගික දර්ශන සහ පුද්ගලික ඡායාරූප මිලදී ගන්නා සහ මුදලට අලෙවි කරන මාර්ගගත ජාවාරමක් සම්බන්ධයෙන් තොරතුරු වාර්තා වී තිබෙනවා කියලා කාන්තා සහ ළමා කටයුතු අමාත්‍යංශය සඳහන් කරනවා. මේ සම්බන්ධයෙන් තද තොරතුරු සටහන් වෙලා තියෙනවා ඇතුල් පිටුවල. අපි අවධානය යොමු කරමු මේ සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු වලට. තවද මේ දිනවල සමාජ මාධ්‍ය ක්‍රියාකාරීන් විසින් දැනටමත් මෙම තත්ත්වය පිළිබඳව පරිශීලකයන් දැනුවත් කරමින් ලිපි සහ වීඩියෝ පට විශාල ප්‍රමාණයක් ප්‍රචාරය කර ඇතැයිද එම අමාත්‍යංශය සඳහන් කරනවා. ඒ අනුව අමාත්‍යංශය විසින් සිදු කළ මූලික සොයා බැලීම් හරහා අනාවරණය කරගත් කරුණු සහිතව තොරතුරු ශ්‍රී ලංකා පොලිස් ළමා හා කාන්තා කාර්යංශය සහ පරිගණක අපරාධ විමර්ශන කොට්ටාසය වෙත යොමු කර තිබෙනවා. අදාළ සමූහ පරීක්ෂා කිරීමේදී ඒවා තුළ ව්‍යාජ ගිණුම් හරහා තම සමීපතමීන්ගේ ඡායාරූප සහ වීඩියෝ පට මෙසේ විකිණීමට උත්සාහ කරන බව පෙනුන අතර තම පවුලේම සමාජික කාන්තාවන්ගේ ඡායාරූප සහ වීඩියෝ පටද මෙලෙසින් බෙදා හැරීමට උත්සාහ කරන අවස්ථාවද නිරීක්ෂණය වූ බව එම අමාත්‍යංශය සඳහන් කරනවා කියලා තමයි අද වැඩිදුර තොරතුරු විදිහට මේ සම්බන්ධයෙන් දිවයින පුවත්පත වාර්තා කරලා තියෙන තොරතුරු සටහන් වෙන්නේ. එතකම අපි අවධානය යොමු කරමු අද ලංකාදීප පුවත්පතට. අද සඳහන් කළා තිනවා විදේශ ණය ගෙවන්න වසර 10කට ඇති වෙන්න සල්ලි තියෙනවා. මහා බැංකු අධිපති කියයි කියලා අද සඳහන් කළා තිනේ. මේ සම්බන්ධයෙන් අපි දිවයින දිනමින පුවත්පතේ සටහන් පුවතකට අවධානය යොමු කරා. දිනමින පුවත්පත සටහන් කළා තිබුණා ශ්‍රී ලංකා ආර්ථිකය අර්බුදයට පෙර පැවති මට්ටමට ආසන්නයි කියලා මහා බැංකු අධිපති සඳහන් කරනවායි කියලා. අද ලංකාදීප පුවත්පත සටහන් කරන්නේ විදේශ ණය ගෙවන්න වසර 10කට ඇති වෙන්න සල්ලි තියෙනවා. මහා බැංකු අධිපති සටහන් කරනවා කියලා තමයි අද වාර්තාව ලංකාදීප පුවත්පතේ සටහන් වෙන්නේ. අපි අවධානය යොමු කරමු මේ සම්බන්ධයෙන් තොරතුරු වලට. ඉදිරි වසර 10 සඳහා කිසිදු ගැටලුවකින් තොරව විදේශ ණය ගෙවීමට ශ්‍රී ලංකාවට හැකියාව තිබෙන බවයි මහා බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා සඳහන් කරන්නේ. නැවත ශ්‍රී ලංකාවට ණය ගෙවීම පැහැර හැරීමකට හෝ ණය අර්බුදයකට මුහුණ දීමට සිදු නොවනු ඇති බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කරන්නේ. ශ්‍රී ලංකාව සාර්ථකව සිය ණය ප්‍රතිව්‍යුහ ගත කිරීමේ ක්‍රියාවලිය අවසන් කිරීම නිසා ඉදිරි වසර 10 තුළදී වසරකට ගෙවිය යුතු විදේශ ණය ප්‍රමාණය ඇමරිකානු ඩොලර් බිලියන 4ට වඩා අඩු බවත් මෙරට වසරකට ගෙවිය යුතු එම ණය ප්‍රමාණය කිසිදු ගැටලුවකින් තොරව ගෙවා නිම කිරීමට අවශ්‍ය දළ නිල සංචිත ප්‍රමාණය ගොඩ නැගෙමින් පවතින බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කළා කියලා අද ලංකාදීප පුවත්පත වාර්තා කරනවා තොරතුරු විදිහට. මෙව තමයි අද දවසේදී ප්‍රධාන පුවත්පත්වල ප්‍රධාන සිරස්තල බවට පත් වුණේ. අපි සූදානම් මේ විරාමයෙන් අනතුරු විදේශ පුවත්, ඒ වගේම ක්‍රීඩා පුවත් සහ කාටුන් සොබවෙදගෙන රැඳි සිටින FM 93.5 ගණන 93.7 ලක්හඬ මෝර්නින් නිවුස් ඇලර්ට් එක. ලක්හඬ මෝර්නින් නිවුස් ඇලර්ට් හගෙන ඉන්න වෙලාව මතක් කරගන්න උදේ 6:47.

ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රිමිය ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට්. රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රිමිය රූෆින් ෂීට්. වැඩි විස්තර සඳහා 13996 අමතන්න.

0: taşıma paha, anıl tunay taşıma hata.
1: Lakın anı, lakın anı, lakın anı.
0: Lakana Radio ITN. Morning News Alert.
2: වෙලාව 6යි විනාඩි 53 අපි සූදානම් විදේශ තොරතුරු පිළිබඳව අවධානය යොමු කරන්න.
3: Around the world.
2: අපි පුවත්පත්වල ප්‍රධාන සිරස්තල වලට අවධානය යොමු කරද්දී තද සඳහන් කළ තිබුණේ මේ නේපාලයට සිදු වූ විපත සම්බන්ධයෙන් තොරතුරු අපි සඳහන් කළා. Around the world විශේෂාංගයතුලින් මේ සම්බන්ධයෙන් තොරතුරු ඔබ වෙත අරගෙන එනවා කියලා අද සඳහන් වෙනවා. නේපාලයේ ගම් වතුරෙන් මිය ගිය ගණන 350 ඉක්මවයි 1400ක් අතුරුදන් ටිබෙට් දේශයේත් 550ක් ආගියතක් නැහැ. ගම් වතුරට හේතුව හිම කන්දක් නායෑම කියලා තමයි අද සඳහන් කළ තියෙන දිනමින පුවත්පතේ. නමුත් මේක විද්‍යාඥයින් අනුමාන කරන දෙයක් බවයි සඳහන් වෙලා තියෙන්නේ. රටවල් 29ක විදේශිකයින් 517ක් අතුරුදන් කියලා අද සඳහන් කළා තියෙනවා. චාරුපත් සමගින් තොරතුරු දින 3ක් ඇතුළත නේපාලයට තවත් ගම් වතුරක් චීනෙන් අනතුරු අඟවා තිබෙනවා කියලා සඳහන් කළා තිනවා. අපි අවධානය යොමු කරමු මේ සියලුම තොරතුරු වල වැඩිදුර තොරතුරු කොහොමද සඳහන් වෙන්නේ කියලා බලන්න. නේපාලයේ හදිසි ගම් වතුරට හසු වීමෙන් විදේශිකයින් 517ක් සහ නේපාල ජාතිකයින් සහ සංචාරකයන් 127ක් ඇතුළුව 644 දිනක අතුරුදන් වී ඇතැයි ඒ රට සංචාරක මණ්ඩලයේ සිය නවතම වාර්තාවෙන් ප්‍රකාශයට පත් කර තිබෙනවා. මේ අතර ඉන්දිය විදේශ කටයුතු අමාත්‍යාංශය නිවේදනය කරලා තියෙන්නේ අතුරුදන් වූ ඉන්දිය ජාතිකයන්ගේ සංඛ්‍යාව 288ක් වන බවයි. චීන දේශ සීමාවේ තවත් ඉන්දිය ජාතිකයන් 200 දිනක සිර වී සිටින බව අමාත්‍යාංශය වැඩිදුරටත් නිවේදනය කර තිබෙනවා. අතුරුදන් වූ සෙසු පිරිස සෙවීමේ මෙහෙයුම් අඛණ්ඩව සිදු වෙමින් පවතින බව වාර්තා වෙනවා. ටිබෙට් දේශයේ සුප්‍රකට හින්දු පුදබිමක් වන කෛලාශ වන්දනාව සඳහා තමිල්නාඩුවෙන් ගිය බැතිමතුන් 21 දෙනෙකු නේපාල ආරක්ෂක හමුදාව මගින් මුදාගෙන තිබෙනවා. මේ අතර චීන විදේශ අමාත්‍යාංශයද නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරන්නේ නේපාලයේ ගම් වතුරට හසු වීමෙන් සිය පුරවැසියන් 100කට ආසන්න පිරිසක් අතුරුදන් වී ඇති බවයි චීන විදේශ අමාත්‍යාංශයේ ප්‍රකාශක ලින් ජියන් සඳහන් කරලා තියෙන්නේ. නේපාලයේ චීන චානාපති කාර්යාලයේ එරට බලධාරීන්ගෙන් වැඩිදුර තොරතුරු තහවුරු කර ගනිමින් සිටින බවයි. ඊස් අපි අවධානය යොමු කරමු මේ ගම් වතුරට හේතුව හිම කන්දක් නායෑමක් විද්‍යාඥයින් අනුමාන කරයි කියන පොත සම්බන්ධයෙන් වන වැඩිදුර තොරතුරු වලට. නේපාලයේ ටිබෙට් දේශ සීමා පසුබිමේදී බෝටේ කෝෂි ගංගාවේ ජල මට්ටම අධික වේගයෙන් ඉහළ යෑම හිමපතනයක් හෝ ග්ලැසියර් නායෑමක් බවට විද්‍යාඥයින් අනුමාන කරනවා කියලා තමයි කත්මන්දු පෝස්ට් පුවත් සේවය සඳහන් කරන්නේ. මේ අතර හදිසි ගම් වතුර තත්ත්වයේ හේතුවෙන් හිම නායෑමක්ද නොයසේනම් භූමිකම්පාවක් දැයි භූවිද්‍යා විශේෂඥයින් මෙතෙක් තහවුරු කරගෙන නොමැති බව වාර්තා වෙනවා. ගම් වතුර තත්ත්වය හටගත්දා බදාදා පෙරවරු 8:37ට ටිබෙට් දේශයේ රිෂ්ට මාපකයේ 4.4ක භූකම්පනයක් සිදු වී තියෙනවා කියලා ඇමරිකාවේ භූවිද්‍යා සමීක්ෂණ ආයතනය නිවේදනය කළා තියෙනවා. එහි බලපෑම හේතුවෙන් හිම නායෑමක් සිදු වූයේදයි විද්‍යාඥයින් මෙතෙක් තහවුරු කරගෙන නැති බවයි කත්මන්දු පෝස්ට් පුවත් සේවයේ වැඩිදුරටත් සඳහන් කරන්නේ. මේ අතර චන්ද්‍රිකා ඡායාරූප විශ්ලේෂණය කරමින් විද්‍යාඥයින් ප්‍රකාශ කළා තියෙන දැවැන්ත හිම සහ පාෂාණ තට්ටුවක් ගංගාවකට කඩා වැටෙමින් එය අවහිර වී පසුව නිර්මාණය වූ ස්වභාවික වේල කඩාගෙන යෑමෙන් හදිසි ගම් වතුර තත්ත්වයක් මේ විදිහට හටගන්න ඇතැයි කියලා. ඒත් එක්කම අද සඳහන් කරනවා මේ තව දින 3ක් ඇතුළත නේපාලයට තවත් ගම් වතුරක් පැමිණෙයි කියලා චීනෙන් අනතුරු අඟවනවා. නේපාල දේශ සීමාවට ආසන්න නව ජලාශයක් නිර්මාණය වෙමින් පවතින බවටත් ඉදිරි දින 3ක කාලය ඇතුළත කියුබික් මීටර් මිලියන 3ක ජලයක් ගලා යෑමේ අවදානමක් පවතින බවත් තමයි චීනෙන් අනතුරු අඟවා තිබෙන්නේ. එම ජලාශය දැනටමත් පිටාර ගලමින් පවතින බව ශීරමලධාරීන් ප්‍රකාශ කළ ඇති අතර ඉදිරි දිනවලදී තවදුරටත් ජල එකතු වීම සමග දැවැන්ත ජල ධාරිතාවක් පිටාර ගැලීමට ඉඩ ඇති බව සඳහන් කරලා තියෙනවා කියලා තමයි අද දිනමින පුවත්පත මේ සම්බන්ධයෙන් තොරතුරු සටහන් කරන්නේ. මේවා තමයි විදේශ තොරතුරු විදියට අද සියලුම පුවත්පත්වල සටහන් කර තියෙන. අපි අවධානය යොමු කරන ක්‍රීඩා පිටුවට
4: ස්පෝර්ට්ස් රවුන්ඩප්.
2: ජේෂ්ඨයින්ට පාඩම් කියා දෙමින් සොනාල් වාර්තා පොත් අලුත් කරයි. අද මේ සම්බන්ධයෙන් සියලුම පුවත්පත් තොරතුරු සටහන් කළා තියෙනවා. අපේ අවධානය යොමු කරන ක්‍රීඩා පිටුවට සොනල් දිනුෂ ක්‍රිකට් දෙවියෝ වගේ ඉන්දිය ක්‍රිකට් උපසභාපතිගෙන් පැසසුම් අද මේ සම්බන්ධයෙන් තොරතුරු වාර්තා කරලා තියෙනවා. ඒත් එක්කම ජේෂ්ඨින්ට පිටිකරන පාඩම කියා දුන් සොනල් ශ්‍රී ලංකා පිලේ ගැලවුම් කරුවේ ටෙස්ට් තරඟ දෙකේදී පැය 18යි මිනිත්තු 9ක කාලයක් පන්දුවට පහර දීලා. ටෙස්ට් තරඟයකදී පිටිකරුවෙකු පන්දුවට පහර දිය යුතු ආකාරය පිළිබඳව ජේෂ්ඨ පිටිකරුවන්ට පාඩම් කියා දුන් යවුන් පිටිකරු සොනල් දිනුෂ දෙවැනි ටෙස්ට් තරඟයේ ශතක දෙකක් ලැබීම හේතුවෙන් ඉන්දියා පිළට තිබූ සියලු වාසි කණ පිට හැරී ගියා. සොනල් දිනුෂ ඉන්දියාවට එරෙහි ටෙස්ට් තරඟ දෙකේදී පැය 18යි මිනිත්තු 9ක කාලයක් පන්දුවට පහර දී පන්දු 722කදී ලකුණු 420ක් ලබා ගැනීම නියම ටෙස්ට් පිටිකරුවෙකුගේ ලක්ෂණ විදහාපෑමක් වූ අතර දෙවැනි ටෙස්ට් තරඟයේ දෙවැනි ඉනිමේදී පැය 7ක කාලයක් කඩොල්ලේ රැඳී සිටමින් තරඟයේ ඉනිමක පරාජයෙන් බේරා ගැනීමේ ගෞරවය පිණිස අවසන් තරඟයේ වීරයා සම්මානය ඔහුට ප්‍රදානය කෙරුණා කියලා තමයි අද මේ සම්බන්ධයෙන් තොරතුරු සටහන් කරන්නේ. සියලුම් පුවත්පත් අද ක්‍රීඩා තොරතුරු වේදින සඳහන් කරලා තියෙන්නේ ඔහු ගැන තොරතුරුයි. අපි අවධානය යොමු කරනවා මීළඟට පත්‍රවල සටහන් වෙලා තියෙන කාටුන්ස් මොනවද කියලා බලන්න.
5: කාටුන්ස්
2: අංජනගේ කාටුනේ අද දිනමින පුවත්පතේ 22න් පොදු ජනතාවට අගතියක් නැහැ කියලා ජනාධිපති කියනවා. අගතියක් තියන අයනේ විරුද්ධ කියලා තමයි අද දිනමින පුවත්පතේ සටහන. දෙකම අපි අවධානය යොමු කරමු අද දිවයින පුවත්පතේ. දිවයින පුවත්පතේ ජයරත්න වික්‍රමසිංහගේ ෆේක් බුක් අද සඳහන් වෙන්නේ හිරකාරයෙක් ජම්පරේ ගලෝලා තියලා සරමක් ඇඳගෙන ජේල කෙනෙක්ගේ මෝටර් බයිසිකලයක් කරන් පැනලා ගිහින්ලු. මරු චිත්‍රපටයක්, හර්ෂණ නිර්මාණයක්, රස සාගරයක් කියලා තමයි අද සඳහන් වෙන්නේ දිවයින පුවත්පතේ. ලංකාදීප පංකජ රුවින්දගේ සරදම් ගොවිනායකයෝ එකතු වෙලාලු. ඉතින් මොකෝ නයි මුගටි එකතු වෙච්ච එකේ කියලා තමයි අද සඳහන් වෙන්නේ. අපි අවධානය යොමු කරන දිවයින පුවත්පතේ ශ්‍රී සමයන් කාටුනේට. ලක්කන මෝර්නින් නිවුස් වලට නිමා කරන්න අපි තෝරගන්නවා ශ්‍රී සමයන් කාටුනේ. නීති ඉදිරියේ සැවම සමානයිලු බං. ක්‍රියාත්මක කිරීමේදී විතරයි ධනය බලය ළඟ එහෙම හෙවෙන්නේ කියලා අද දිවයින පුවත්පත සඳහන් කරන ශ්‍රී සමයන් කාටුනේ. මෙතමයි අද දවසේදී මේ කාටුන් සිද්ධියට සඳහන් වෙලා තියෙන්නේ. එරට උදැසන 6ට ඔබ හමු වීමේ බලාපොරොත්තු වෙන අදට අපේ ලක්කන මෝර්නින් නිවුස් ඇලර්ට් වලින් සමගන ප්‍රාර්ථනා කරන ඔබට ජයග්‍රාහි වාසනාවන්ත සුබ දවසක්.
6: අකුරු අතර පුවත් සොයන පත්තර
7: සම අනුග්‍රහය Youth එකේ ඉන්න ඔයාගේ future එකට plus point එකක්. RDB Youth Plus. Youth එකටම set වෙන banking partner. RDB Youth Plus කියනවා.
8: සහයෝගීතා අනුග්‍රහය.
9: කොටු දෙක

0: FM 93.5, FM 93.7, La Khanna, Radio ITN.
1: Good morning, Udehatai.

0: සුබ දවසක් ශ්‍රී ලංකා
1: සමනුග්‍රහය නැවුනග නැති වසවිස නැති ඇල්වත්ත කිරි ඕනම සුකිරි වෙළඳ සැලකින් නිලදී ගත හැකි අපිම අපේ නැවුම් එළකිරි ඇල්වත්ත කිරි
0: මාක්ස්වෙන් සමූහ ව්‍යාපාරය විසින් ගෙන්වා අපි තහරන දැන් නව නිමාවකින් එන ඩෝමා ස්වයන්ක්‍රිය වී කිටිම යන්ත්‍රයක සාදම්බර හිමිකරුවෙකු වන්න අද මම තන්න 0177 579 579

0: ශ්‍රීලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියර් ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට්. වැඩි විස්තර සඳහා 13.96 අමතන්න.
1: මම නම් දැන් මානම රිලැක්ස්.
2: අනම් මනම් ගාලා වදුණා නේද? මේ එක්ස්පර්ට් හරියටම හරිනේ.
3: ඕනම සන්ධි වේදනාවකට ප්‍රබලම විද්‍යානුකූල විසඳුම ඔටෝෂීල් ඇක්ටිව් ප්ලස්.
4: මුහුදෙන්වත් කුමනින්වත් කුඩු ගේන්න එපා. කොහොම කිනාවත් අල්ලනවා. විකුණන නොල්ලු සම්මත දැනුම් දීමයි.
5: Youth එකේ ඉන්න ඔයාගේ future එකට plus point එකක් RDB Youth Plus. Youth එකටම set වෙන banking partner RDB Youth Plus කිනුමා.
6: සුබ දවසක් ශ්‍රී ලංකා.
7: සහයෝගීතා අනුග්‍රහය.
6: ගොවියා රජු කරවන ගොවිබිමට කතිම. සූර්ය බල වතුර මෝටරය. Deep Tech Solar Water Pumps. අදම අවතන්න. 0871 711 711 1.
8: දශක හතක ජනතා විශ්වාසය සහ ප්‍රසාදය දිනාගත් කෘමිරාජ ආයුර්වේද ඖෂධ වෙතින් කෘමිරාජ කරල් කුලී බඩේ අමාරු සහ ලදරු පණ රෝග සඳහා ක්ෂණික සුවයට කෘමිරාජ කරල් කුලී.
9: ලෙන්ස්ටෙක් අයිකියා හොස්පිටල් වෙතින් සිළුම අක්ෂි සේවාවන් දැන් එකම තැනකින්. ලෙන්ස්ටෙක් අයිකියා හොස්පිටල් අංක 74 රොබර්ට් ගුණවර්ධන මාවත කොස්වත්ත වත්තර මුල්ල දුරකථන 0706 478 478.
10: සුබෝදයසන ගුඩ් මෝර්නින්. අද
11: ගුඩ් මෝර්නින් සිකුරාදා.
10: සිකුරාදාද හරි සතුරුදායක දවසක්නේ.
11: ඕනේ මං ආසම දවස.
10: ඒත් මං උදේ ප්‍රවෘත්තියක් දැක්ක මට ඊට පස්සේ හිතුණා එම සතුරු වෙන්න බෑ නේද ඇත්තටම අපි කල්පනා කරලා බැලුවොත්
11: කියලා.
10: අපි සතියේ මැද එක්තරා දවසක නේපාල ගංවතුරට නේද මුහුණ දෙනෝ. ඊට පස්සේ ඉතින් සබදාහමට එරෙහිව අපිට නැගී සිටින්න බෑ. නමුත් ඊටම අවාසනාවන්ත සිදුවීමක් අපි ඊයේ හම්බුනේ නෑ. ප්‍රවෘතියක් තියෙනවා රටවල් 134 ලෝකේ අඩුම පඩි දර්ශකයේ වැටුප් දර්ශකයේ ලංකාව 120 තැන අරගෙන තියෙනවා. 120 ඉන්නේ. බංග්ලාදේශයට වඩා අපි ඉදිරියෙන්
11: ඉන්නේ.
10: ජාත්‍යන්තර කම්කරු සංවිධානයේ දත්ත පදනම් කරගෙන තමයි ඔය මේ යම්කිසි ආයතනයක් නිකුත් කරපු ලෝක අවම වේතන සංසන්දනාත්මක වාර්තාවට අනුව මේ සමීක්ෂණයේ ලක් කළපු රටවල් 134 ලංකාව 120 130 අපි 120
11: ඉන්නේ.
10: එක් එක් රටවල පවතින ජීවන වියදම සහ සේවකීන්ගේ මිලදී ගැනීමේ හැකියාව ඉතින් මේ ඒක අනුව තමයි සකස් කරලා
11: තියෙන්නේ.
10: ශ්‍රී ලංකාවේ මාසික අවම වේතනය ඒ වේතනයේ මිලදී ගැනීමේ හැකියාව අමරිකානු ඩොලර් 200ක් විදියට සඳහන් වෙලා
11: තියෙනවා.
10: මේක කියන්න හේතුව අපි මේ අද උදෙත් මේ වැඩට යන්නේ නේද? නැගිටලා ඔය කොහේ හරි ආපන ශාලාවක වැඩ කරනවා කියලා හිතමුකෝ.
11: දවසපඩියට
10: මේ ඔක්කොම කරන්නේ මේ හම්බ කරන්නනේ. හම්බ කරලා කන්නනේ.
11: කන්නනේ.
10: එතකොට තව මේක විස්තර අපි තව පොඩ්ඩින් කතා කරමු. එහෙමයි කියලා ඔයාටයි මටයි ජොබ් එකක් නැවිත් ඉන්න බෑ. මට පුළුවන් දැන් මේ ප්‍රවෘත්ති දැක්කට පස්සේ ඌ කියලා මොරල් ඩවුන් වෙලා
11: එන්නේ නැතු ඉන්න බෑ.
10: මෙහෙම හරි අපි වැටුපක් ගන්නවා අපේ ඉදිනදා වැඩ කටයුතු කරගන්න ඕන කරන මූල්‍ය වටපිටාව හදාගන්න.
11: ඔව්.
10: ඒ නිසා මේ තියෙන දේ රැකගෙන අපි ඉස්සරහට යන්න. ඉන්න ගමන් බලමු වෙන කොහේ හරි හොඳ පඩියක් තියෙන තැනක් තියෙනවද කියලා ජොබ් එකක්.
11: ඔබ එකක් ආවත් එහෙමනේ.
10: ඔව් ඒක නැතුව මේක අතෑරලා වෙන එකක් කරන එක නෙමෙයි. අපිට ගොඩාක් වෙලාවට වෙනවා මෙන්න මෙහෙම වැඩක්. ඉන්න තැනට වැඩිය වෙන කොහේ හරි එළියෙන් දකින්න තැනක් හොඳයි කියලා අපි ඉන්න තැනත් නැති කරගන්න. මේක ජොබ් එකකට විතරක් නෙමෙයි ඔයාගේ ජීවිතයේ අනිත් තැන්වලට ඇප්ලයි කරලා බලන්න. අර කරකතා රසින්දුවක් තියෙන්නේ. එහා යූරේ තන කොල කන ගුණ මෙහා යූරේ තන දකින්න මන. ඊට පස්සේ එහෙට ගිහින් මෙහෙ බැලුවම මෙහෙමනේ නෝ හොඳයි.
11: අන්න එහෙම තමයි වෙන්නේ.
10: මේ ජොබ් එක දාලා වෙන කොහේ හරි ගිහිල්ලා මීට වැඩිය හොඳයි කියලා හිතුනොත් හැබැයි ගිහිල්ලා එහි ඉඳන් මෙහෙ බලනකොට හිතේ නෑ
11: අපරාධය අතන තමයි හොඳ කියලා.
10: ඒක පොඩ්ඩක් ඔළුවේ තියාගමු. 7:10

0: මානම රිලැක්ස්.
1: අනම්මනංගල වදුණා නේද? මේ එක්ස්පර්ට් හරියටම හරිනේ.
2: ඕනම සංවේදනාවකට ප්‍රබලම විද්‍යානුකූල විසඳුම ඔටෝෂීල් ඇක්ටිව් ප්ලස්.
3: යූත් එකේ ඉන්න ඔයාගේ ෆියුචර් එකට ප්ලස් පොයින්ට් එකක්. RDB Youth Plus විශේෂ ප්‍රතිලාභ රසක් සමගින් යූත් එකටම සෙට් වෙන බැංකින් පාර්ට්නර්. RDB Youth Plus කිනුමා ඔබ වෙනුවෙන්ම.
4: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය්‍ය NLP හඳහන. ඔබත් අදම NLP හඳහන බලා ගන්න.
5: අතාරින්න බෑ වගේද? නෑ, ඔබට පුළුවන්. විසමතෙන් මිදෙන්න, ජීවිතේ කොට යන්න ඉවත් වෙන්න.
6: අඩ කුඹුරේ රළු මාවතේ නිල් කුරුල්ලා සොනාලිකා අශ්වබල 50ක එන්ජින් ධාරිතාව, අවම ඉන්ධන දහනය, පහසුවෙන් හැසිරවීම, නඩත්තුව සහ අමතර කොටස් ගැනීමේ පහසුම, 2-wheel 4-wheel සොනාලිකා ට්‍රැක්ටරය. දැන් දෙවයින පුරා ඇති TVS සොනාලිකා අලෙවි නියෝජිතයන් වෙතින් රක්ෂණය, ලියාපදිංචිය, අවුරුදු 4ක සේවාව සහ වගකීම සමග TVS Agribusiness වෙතින් සොනාලිකා ට්‍රැක්ටරේ මහ පුලවට මහ බලයක්.

0: හතයි විනාඩි 20යි මේ ලෝง වීකෙන්ඩ්. එහෙනම් අද සමහරු නිවාඩු. එතකොට මම හිතන්නේ පෙරේද විතර නිවාඩු දාලා ඊයේත් ඔෆිස් ගියේ නෑ. ඔය ඔහම ගත්තාම ආයි සඳුදා තමයි ඔෆිස් එන්නේ.
1: බොස්ට කීයේ දිනක් බොරු කියලා නිවාඩු ගන්න නැද්ද අදනේ?
0: දැන් බලන්න මේ පෞගිය සතියන්තයේ හයිවේ එකේම මේ ට්‍රැෆික් එක. කියන්නේ එක දිගට පෝලිං කොළඹින් එහෙම නැත්නම් අපි කියන මේ දිස්ත්‍රික්කේ ඉඳන් විශේෂයෙන්ම දකුණු පළාතට එතනින් එහාට ගිහිල්ලා හම්බන්තොටාරා එල්ල වැල්ලවායි නුවරඑළිය මේ වගේ ප්‍රදේශවල සෑහෙන දිනෙක් නේ සංචාරය කරනවා. ඉතින් පෞගිය කාලේ පෞගිය වැය කීපය එහෙම කාලයක් ඒ කොහොම වුණත් කොහේ ගියත් වියදම අධික කාලයක් මේ ගෙවෙන්නේ හම්බෙන ගානට වැඩිය වියදම් කරනවා නේ.
1: වියදම් කරන්න සිද්ධ වෙනවනේ.
0: අනවශ්‍ය වියදම් කපා හරිමු. අනවශ්‍ය වියදම් කියලා කියන්නේ ඔය වගේ දැන් අපි හිතමු ට්‍රිප් එකක් ගියහම මොනවද අනවශ්‍ය වියදම්? අරක්කු සිගරට් වලට වියදම් කරන්නේම අනවශ්‍ය වියදම්.
1: ඔව්.
0: කනබොනේව සාමාන්‍ය අපි අනිවාර්යෙන් කරන්න ඕන.
1: කොහොමද කන්න එපේ?
0: වාහනේට පෙට්‍රල් ගහන ඒවා.
1: අනිවාර්යෙන් ගහන්න ඕනේ.
0: තව මොනව හරි ගන්නේම ගෙදරට ආයි අරගෙන එන්න. කිරියතිලියක් හරි ගන්න එක. ඒවා වෙන්න ඕනේ
1: වනේ. රිහට්ටි.
0: ඔව්. හැබැයි ඉතින් ඔය ට්‍රිප් වල තියෙන දේවල් අතරේ ඔයා මං කිව්වාගේ අරක්කු බෝතලයකට සිගරට් එකකට එකකින් බේරෙන්නේ නැහැ නේ. තව තියෙනවා. හරි මේ ඔක්කොමත් එක්ක මේ කතාව එන්නේ අපි මතින්තොර නිදහස් රටක් නිර්මාණය කිරීම කියන කාරණාව වෙනුවෙන් රටම එකට ජාතික වැඩසටහන මේ දවස්වල ක්‍රියාත්මකයි. ඉතින් අරක්කු සිගරට් විතරක් නෙමෙයි මෙතනින් එහාට ගියාම විෂමද්‍රව්‍ය සම්බන්ධව රටේ ලොකු කතාබහක් තියෙනවා. ඉතින් එතනදී මද්‍රව්‍ය ගණනාවක් තියෙනවා. අපි මේ වෙලාවේ මේ රට තුල විශේෂ කුඩා දරුවන් සහ වැඩිහිටි අපේ පිරිමි පාර්ශවයේ කාන්තා පාර්ශවය වුණත් එහෙමයි මේ හැමෝම වෙලා ගනිමින් නින්න මේ විෂමද්‍රව්‍ය ගැනයි අපි කියන්නේ ඉවත් වෙනු.
1: ඉතින් මේ රටම එකට ජාතික මෙහෙයුම ජාතික වැටසටහන හානිකර මද්‍රව්‍ය පාවිච්චි කරන අයට එතකොට මද්‍රව්‍ය ජාවාරම් ඒ වගේම බෙදා හැරීම මේ හැමදේම වළක්වා ගන්න ක්‍රියාන්විත වෙන මෙහෙයුමක්. ඉතින් මේ මෙහෙයුමට ලංකාවේ පුරවැසියෝ වෙන අපි හැමෝගෙම යුතුකමක් තමයි ඒකට පොඩි හරි දායකත්වයක් ලබා දෙන එක. ඔයා දන්න කියන කෙනෙක් ඉන්නවා නම් නැත්නම් ඔයා බැහි වෙලා කියලා ඔයාට තේරෙනවා නම් ඔයාට ඒ ජීවිතෙන් ගැලවෙන්න ඕන කමක් තියෙනවා නම් 19:27ට කතා කරන්න. ඒ වගේම වෙන කෙනෙක් ගැන තොරතුරක් දෙනවා නම් මතක තියාගන්න ඔයාගේ තොරතුරු ඔක්කොම රහසිගත බව සුරකින්නවා කියලා ඒ හින්දා බය වෙන දෙයක් නැහැ. 19:27ට කෝල් එකක් දෙන්න.
0: ඒ වගේ මතක් කරන්න ඕනේ දැන් මේ කියන කාරණාවේදී අපිට මාධ්‍ය විදියට වගකීමක් තියෙනවා වගේම ඔබට සාමාන්‍ය පුරවැසියෙක් විදියට වගකීමක් තියෙනවා මේ දෙයට නේද? තනි තනිව ඉන්ඩිවිජුවලි.
1: ඔව්.
0: තනි තනිව හිතලා තමන් මේ ක්‍රියාන්විතයට දායකත්වය දෙන එක. ඒක පොඩි සපෝට් එකක් වචනයක් වෙන්න පුළුවන් නේද?
1: ඔව්.
0: පොඩි තොරතුරක් වෙන්න පුළුවන්
1: අනේ. කෝල් එකක්.
0: ඔව් අපි ඔබට ඒ ගැන මතක් කරේ. රයිනෝ රූෆින් ප්‍රීමියර් ගැන මතක් කරනනම් ෂීට් එක වහලි ෂීට් එක ගැන අපි මේ දවස්වල සෑහෙන්න කතා කරනවා. ගේ ඇතුලේ උෂ්ණත්වයට උණුසුමට මේ ෂීට් එක සෑහෙන බලපෑමක් කරනවා. ඔලු වහල සහ ෂීට් වහල කියලා කිව්වම වැඩි කෙනෙක් ඔලු වහල වලට කැමති වෙන්න හේතුව තමයි ෂීට් රත් වුනහම හරි අමාරුයි කියන
1: එක. අමාරුයි.
0: හැබැයි ඔන්න ඒකට විසඳුමක් රයිනෝ රූෆින් ප්‍රීමියර් දීලා තියෙනවා. දැන් මැටි ලේයර් එකක් සහිතව තමයි රයිනෝ ෂීට් එක ඔයාට ගන්න අවස්ථාවක්
1: තියෙනවා. ඒ වගේම තමයි මතු පිටින් තියෙන ජල විකර්ෂක ආලේපය හින්දා මේ දවස්වල කොච්චර වැස්සත් ඉදිරියට කොච්චර වැස්සත් මේ වතුර රැඳෙන්නේ නැතුව පහසුවෙන් ඉවත් වෙලා යනවා. ඒකට දියසේවල බැඳෙන්නේ නැහැ. ශක්තිමත් බව හැමදාම ඒ විදිහටම රැක ගන්න පුළුවන්. රයිනෝ ප්‍රීමියර් රූෆින් ෂීට්ස් පාවිච්චි කරන්න ඔයාගේ ගෙදර ඇතුළ පෙරම වගේම මතු පිට තියෙන ශක්තිමත් බවත් ආරක්ෂා කරගන්න පුළුවන්.
0: ක්‍රමරාජ නිෂ්පාදන ගැන කියන්නේ මේ දවස්වල පොඩි හෙම්බරිස්සාවක් ඇස්සක් පොඩි පොදයක් එහෙම
1: යනවනේ.
0: ඒ වගේ දේ
1: පොඩි වැස්සකට
0: පොඩි වැස්සකට තිබුණා කියලා කියන්නේ හෙම්බරිස්සාව ඇති වෙනවාම තමයි. නාය පොඩ්ඩක් වද දෙනවා.
1: ඊට
0: පස්සේ කැස්ස ගතිය උගුරු පොඩි නේ.
1: ඔළුව කැක්කම.
0: ඔව් අපස්තාවේ මේ සියල්ල එක වාට එන්න පුළුවන්කමක් තියෙනවා මේකේ රෝග ලක්ෂණ. අන්න ගෙදර තියාගන්න ක්‍රිමිරාජ නිවසින් නේන.
1: පේයාව
0: තියාගන්න පුළුවන්. තව පුළුවන්.
1: මේ පැණිය තියාගන්න පුළුවන්.
0: ඔව් මේ කියන දේවල් කැස්ස හෙම්බිරිස්සාව උණ ගතිය. ඇගේ අමාරුව තියෙනවා නම් ඔන්න ක්‍රිමිරාජ නිවසින් තමයි වට අඳුනා දීලා තියෙන්නේ. කෝල් කරලා ගෙන්න ගන්න මෙන්න මේ නම්බර එකට
1: 0112 753 889.

0: හතයි විනාඩි විසිනමයයි ඉන්දියාව එක්ක තිබ්බ ටෙස් මැච් එක යන්තම් ජාමි බේරගත්තනි. අපේ සොනාල දිනූෂට පින් සිද්ධ වෙන්න.
1: ඔව්.
0: මේ මැච් එකේ පස්සේ සොනාල ගැන සෑහෙන Facebook සටහන් ප්‍රශංසා
1: හැලිලියනෝ.
0: ඔව් ලෝක ප්‍රකට සුපිරි ක්‍රීඩකයෝ. ඊට පස්සේ BCCI එකේ වයිස් චෙයාර්මන් මේ වගේ ගොඩක් අය ගොඩාක් දේවල් කියලා තියෙනවා. ඉතින් සොනාල දක්ෂේ. නමුත් පූජාසනේ ඔබ හිඳුවා. ආයි ඒ සින්දුව පොඩ්ඩක් මතක්
1: කරගන්න ඕනේ.
0: සොනාලට බැට් එකෙන් ලකුණුටියක් ගහන්න බැරි වෙච්ච ගම ඔය කියපු කටවල් මනි පැත්තට. වයින දවස වැඩි ඈතක නෙමෙයි.
1: ඊට පස්සේ බරිනවා හැලි දාලා. දැන් අද හොඳ කියනවා හැලි දාලා. ඊට පස්සේ බනිනවා හැලි දාලා.
0: ඉතින් ඒ නිසා මේ සොනාල මං හිතන්නේ ඊටාම මේ සාමකාමී ඊටාම හොඳ මානසික ඒකාග්‍රතාවයක් තියෙන ක්‍රීඩකෙ. අර අන්තර්ජාතික මේ ක්‍රිකට් විස්තර ਵਿਚාරක පව කියන 100ක් 50ක් ගැහුවත් මිනිහා එක ලොකුවට ගණන් ගන්න නෑ වගේ ස්වરૂපයක්. ඒ කියන්නේ දරා ගන්න විදිහ ඊටාම මධ්‍යස්ත නේද? මානසිකත්වයක් පවත් ගන්නවා. ඉතින් ඒ නිසා මේ වෙලාවේ මේ ප්‍රශස්තිත් සොනාල ගන්නවා ඇති මැදහත් සිතින්. මොකද බැනුනොත් ඉස්සරහ coming soon
1: නේ.
0: වෙන්න පුළුවන්. ක්‍රීඩකියෝ අසාර්ථක වෙන කාලා තියෙනවා. සාර්ථක වෙන කාලා තියෙනවා. රයිට් අපි ජාතික ලොතරැයි මණ්ඩලයේ පැත්තට යන්නේ. සුබ දවසක් ලොතරැයිය. ඊයේ දවසේ දිනුම් මැද්ද වෘෂභ ලග්නේ ජයග්‍රහණ අංක ටික අංක 13 අංක 42 අංක 54. ඒ වගේම ජය ලොතරැයි ගත්තනම් ඊ අක්ෂරයත් එක්ක අංක 1 අංක 0 අංක 1 සහ අංක 9. ඒ වගේම අද සම්පත ගත්තනම් අංක 8 අංක 6 අංක 3 අංක 8 අංක 6 අංක 4 අංක 3 අංක 8 අංක 6 සහ ඉස්තින අක්ෂරය. හදහන ලොතරැයිය වෘෂික ලග්නේත් එක්ක අංක 13 33 40 සහ 53. ධන නිදානය ගත්තනම් G අක්ෂරයත් එක්ක අංක 30 38 47 සහ 63. මෙගා පවර් Z අක්ෂරයත් එක්ක අංක 1 තමයි ප්‍රසාද අංකය. ජයංක අංක 3 17 44 සහ 77. ගොවිසත ටිකට් එක තිය දවසේ දිනුම් මැද්ද වාසනාවන්ත අංක ටික C අක්ෂරයේ අංක 2 අංක 24 අංක 31 සහ අංක 38. මහජන සම්පත ගතනම් ඉසේඩ අක්ෂරයත් එක්ක අංක 9 අංක 5 අංක 4 අංක 3 අංක 8 අංක 6. ඒ තමයි ජාතික ලොතරැයි මණ්ඩලයේ ඊ දවසේ දිනුම් මැද ටිකට් වල වාසනාවන්ත අංක ටික. ඉතින් අදත් ඔයාලට පුළුවන්කමක් තියෙනවා සුපිරි ජයග්‍රහණයක් ගැන බලාපොරොත්තුවක් තියාගෙන ටිකට් එකක් ගන්න. මොකද ජාතික ලොතරැයි මණ්ඩලය ටිකට් එක දිනුමට එහාට ගිය ලොකු කාර්යභාරයක් කරනවා රටේ සංවර්ධනය වෙනුවෙන්.
1: ඉතින් ඔයා මේ වියදම් කරන පුංචි රුපියල් 40 ඔයාට දිනුමක් තිබ්බත් නැතත් ඔය රටේ සංවර්ධන කාර්ය වෙනුවෙන් ලොකු දායකත්වයක් ලබා දෙනවා. මම එහෙම කියන්නේ රජ ඒකාබද්ධ අරමුදල, කෘෂිකර්මාන්ත අමාත්‍යාංශය, එතකොට සෞඛ්‍ය අමාත්‍යාංශය, රණවිර සේවා අරමුදල, සමාජ සේවා අරමුදල, ක්‍රීඩා අරමුදල, ශ්‍රම වාසන අරමුදල වගේම ජාතික වකුගඩු අරමුදල ඇතුළු රාජ්‍ය සේවා පවත්වාගෙන යන්න මෙන්න මේ රුපියල් 40 ඔයා දායකත්වය ලබා දෙනවා.
0: ඉතින් ඒ නිසා අදත් රුපියල් 40ක් වියදම් කරන්න. ඇතුනොත් කෝටියක් ලක්ෂයක් සුපිරි ජයග්‍රහණයක්. ඇතුන් නැත්තං ඒක රටේ සංවර්ධනයට ඔයා දුන්න පුංචි දායකත්වයක්.

0: Lakhanda Radio ITN
1: මේ පැයේ මොහිම මතක් කිරීම සුරේකිමු මගතුට
2: මාර්ග භාවිතයේදී ජංගම දුරකථනය පාවිච්චි නොකරන්න.
1: සුපකමලක් පරිස්සමින් කිහිටි නැන්න.

0: හතයි විනාඩි 41යි. මේ අද අගෝස්තු 28 වෙනිදා.
1: හරි.
0: මේ ගෙවෙන්නේ වසර 153ක් විතර එහා පැත්තට ගියාම ඊටාම විශේෂ කාලයක්. ඒ තමයි 1873. ඒ 1873 අගෝස්තු 26 28 කියන ඔය දවස් කිහිපය.
1: හරි.
0: පානදුරේ පවතිනවා පානදුරාවාදය. පානදුරේ පැවති පානදුරාවාදය. මේක මතු පිටින් ආගමික දර්ශනයක් අතර පැවති මත ගැටුමක් වගේ පෙවුණත් මේක ඉතාම ගැඹුරු කතාවක්. හරි. ඔය 16 වන සියවස මුල් භාගයේදී පටන් ලංකාවේ මුහුදුබඩ පළාත් මේ පෘතුගීසි ඊට පස්සේ ලන්දේසි පාලනයට යටත් කරගන්න උත්සාහ කරානි. ඒ ප්‍රදේශයන් වල බලය තහවුරු කරගන්න සෑහෙන ගේමක් දුන්නා. හැබැයි එතකොට ඒක කරන්න නම් මේ ස්වදේශික ජනතාව විශේෂයෙන් සිංහල බෞද්ධ ජනතාව වෙනත් ආගමකට උපාය මාර්ගිකව හරව ගන්න ඕනි. අර මිෂනාරි අරමුණු වලට අමතරව තමන්ගේ සංස්කෘතික රාමුවට අනුගත කර ගන්න ඕනි. ඒ වෙනුවෙන් ඒගොල්ලෝ ලොකු උත්සාහයක් ගත්ත කාලයක්.
1: හරි.
0: හරි. කොහොම නමුත් මේ ඒක ලේසි වුණේ නැහැ. ඔය මේක දැන් ලොකු ගැඹුරට කතා කරගෙන ගියොත් ටික ටික අපි අය අල්ලගත්තා. නමුත් 100%ක් සිංහල බෞද්ධ ජනතාව හැරෙන්නේ නැහැ මේ ඊ පැත්තට. හරවන්න නම් මොකක් හරි වෙන වෙන විදිහේ ගැටයක් ගහන්න ඕනේ. ඉතින් මේක ගැන කල්පනා කරපු ගොඩාක් අය ඔය ජෝන් ඩොයිලිලා වගේ අය. ජෝන් ඩොයිලිලා එහෙම එයාව පාවිච්චි කළා. නිලමේ වරුන් සහ උඩරැටියන් අතර බේද බින්න ඇති කළා. ඊට පස්සේ රජුට විරුද්ධව අරගල කරන තැන්ට පසුබිම සකස් කළා. ඊට අවශ්‍ය උපාය සකසලා කතා කළා. බ්‍රිතාන්‍ය ජාතික ඔත්තුකරුවෙක් වෙච්ච ඔය ආණ්ඩුකාර ලේකම් ජෝන් ඩොයිලිව පාවිච්චි කළා.
1: කොටවලා.
0: ඔව් මාර ගේමක් ගැහුවා. ඒ කාලේ මේක බලාගෙන ඉන්න බැරි වුණා ලංකාවේ එවකට හිටපු ඒ කාලේ හිටපු විශේෂයෙන්ම මේ ස්වදේශිකත්වයට ආදරය කරන පිරිස්වලට. ඒවට නායකත්වය ගත්ත ඇතැම් පිරිස් එහෙම එහෙම ඇවිල්ලා තමයි ඔය අද වගේ දවසක් මීට අවුරුදු 153කට කලින් ඇති වෙලා පානදුරාවාදය නිර්මාණය වුණේ. ඉතින් මේක නිකන් ඔබේ දැනගැනීම සඳහා මතක් කරා. මේ අගෝස්තු 26 28 කියන කාලය ඉතිහාසයේ හොයාගෙන ගියාම අන්න එහෙම කාලයක්. ඉතින් මේකෙන් එළියට ගියොත් තව ගොඩාක් දේවල් අපිට කතා කරන්න පුළුවන්. නමුත් අපිට තියෙන කාලයත් එක්ක නිකන් මතක් කළා පානදුරාවාදය අදටත් හරිම කාලීනයි කියන එකයි මේ කතාවත් එක්ක අපිට පේන්න
1: තියෙන්නේ.
0: 7:43 වෙලාව ඉක්මනට මෙතන මතක් කරන්න ඕනේ ලෙන්ස්ටේ කයිකියා හොස්පිටල් එක ගැන. මොකද ඔයාගේ ඇහැ සම්බන්ධ ඔයාගේ පෙනුම සම්බන්ධ ලොකුම වගකීම මේ කාලේ දරන්නේ ලෙන්ස්ටේ කයිකියා හොස්පිටල් එක. පොඩි මුදලකට ඔයාට පුළුවන් ඇහැ සම්බන්ධ තියෙන සියලු ප්‍රශ්න වලට විසඳුම් හොයාගන්න. ඉතින් අපි හිතමු ග්ලූකෝමා තත්ත්වයක්, එහෙම නැත්නම් දියවැඩිය සායනය, ළමා අක්ෂි සායනය ඔයාගේ ඕනම එකකට
1: ස්කන්නාඩි.
0: හා හැම දෙයකටම ආඩ පුළුවන්කමක් තියෙනවා ලෙන්ස් ටෙක් එකකට කතා කරන්න.
1: 0706 478 478. එහෙමත් නැත්නම් 0112 785 858. ඇඩ්‍රස් එක කියනවා නම් රොබර්ට් ගුණවර්ධන මාවත, කොස්වත්ත, බත්තර මුල්ල.
0: ඉතින් රජයේ අනුමත ආයතනය. ඒ නිසා ආඩ පුළුවන් කිසිම ප්‍රශ්නයක් නැහැ, බය වෙන්න එපා. ප්‍රවීණ මේ සම්බන්ධ විශේෂඥ දැනුම තියෙන වෛද්‍යවරු මෙතන ඉන්නේ.
1: සුදුසුකම් ලයිට්.
0: ඔව්. අන්න ඒගොල්ලන්ට කතා කරලා මේ කතාව කරගන්න පුළුවන් කමක් තියෙනවා. RDB බැංකුවේ මේ දවස්වල FD එකක් දානවා නම් හොඳම පොලිය දෙනවා කියලා කිව්වා. FD එකට වැඩිම පොලිය දෙන්නේ RDB එක. තිශාකා 272යි. ඊට පස්සේ මාස 3-6-9 විදිහට ඔයාලට FD එකක් ඕපන් කරන්න පුළුවන් කමක් තියෙනවා. ඉතින් RDB කියලා කියන්නේ වසර ගණනාවක් තිස්සේ ආගි විශ්වාසය දිනාගත්ත නේද?
1: ඔව්. රාජ්‍ය බැංකු ආරක්ෂාව තියෙන
0: RDB එකට යන්න ඔයාගේ FD එක ඕපන් කරන්න. 7:45.
2: David Peeris Motor Company within Rajya Sevak Opata Pidana DPMC Rajya Pranama Amatanna 0111 400 600

0: ලාංකීය විශ්වාසය දිනු මාක්ස් පෙන් සමූහ ව්‍යාපාරයේ වෙතින්ගෙන් පපිත හරින දැන් නව නිමාවකින් එන ඩෝමාස් වංක්‍රීය වීකටිමේ යන්ත්‍රයක සාතම්බර හිමිකරුවෙකු වන්න අදම අමතන්න 01979579 ප්‍රධාන කාර්යාලය නොමර 31 ඇල්හේන පාරමහරගම.
1: ඔයාට විෂ මත්ද්‍රව්‍ය භාවිතයෙන් ඉවත් වෙන්න ඕනද? ජීවිතය අලුතෙන් පටන් ගන්න ආසද? එහෙනම් මේක ඔයා ගන්නම ඕන කෝල් එකක්. 19:27 කතා කරන්න. රටම එකට ජාතික මෙහෙයුම.
2: ඔබේ කෝටිපති සිහිනය අද සැබෑ වෙයිද? රාත්‍රී 10ට ලක්හඬ අහන්න. ජාතික ලොතරැයි මණ්ඩලයේ සියලුම ටිකට් පත්වල ජයග්‍රාහී ප්‍රතිඵල අද රාත්‍රියේම ඔබට කියන එකම රේඩියෝව ලක්හඬ.
3: සිහින දකින අනාගතේ රඳා පවතින්නේ ඔබ අද රියපදවන සීමාවන් මතයි. සීමා ඉක්මවා නොයන්න.
4: තේක්‍යා සුරකින් මගතොට
5: ඩේවිඩ් පීරිස් මෝටර් කම්පනි වෙතින් රාජ්‍ය සේවක ඔබට බජාජ් ත්‍රිරෝද රථ සහ මෝටර් සයිකල් සඳහා සුවිශේෂී වරප්‍රසාද සහ දීමනා DPMC රාජ්‍ය ප්‍රණාම. අමතන්න 0114 700 600.
6: ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියර් ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට්. රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියර් රූෆින් ෂීට්. වැඩි විස්තර සඳහා 1396 අමතන්න.
7: කෘෂි ක්ෂේත්‍රයේ නවපනක් ලබා තිබෙන කසාගල ප්ලාන්ටේෂන් මගින් අරබා ඇති ප්‍රධාන ව්‍යාපෘති අතර ඔබට සමීප කසාගල ග්‍රීන් සුපර් මාකට් ජාලය. ඊට අඩු මිලකරණ යටතේ ඔබේ පසුබිමට සහනයක්ද මාසිකට රුපියල් 25,000ක් දක්වා මිලදී ගැනීම සඳහා ණය සහනයක්ද හඳුන්වා දුන් එකම සුපර් මාකට් ජාලයයි.
8: මෝටර්සයිකල් ලොවේ පෙරලිකාරයා TVS ලංකාව වෙතින් නවීන තාක්ෂණයේ නා ඉහළම ඉන්ධන කාර්යක්ෂමතාවෙන් නිපදවන TVS XL 100 heavy duty නවීන උපාංග සහිත මෝටර්සයිකලය. පොකට් එකට දැනෙන නැතිව බජට් එකට සෙට් වෙන ගමනට වැඩට TVS XL 100 heavy duty මෝටර්සයිකලය පැදලම බලන්න. TVS XL 100 heavy duty මෝටර්සයිකලය වැඩිම දුර දුවන ලංකාවේ මෝටර් බයිසිකලයේ TVS XL 100.
9: දශක හතක ජනතා විශ්වාසය සහ ප්‍රසාදය දිනාගත් ක්‍රිමි රාජ ආයුර්වේද ඖෂධ ISO SLS 9001:2008 සහතික සහ GMP ප්‍රමිතිය සහතික කළ ක්‍රිමි රාජ නිෂ්පාදන කුරුලෑසුවය, වැල්මිපැණිය, හන්දි තෛලය, මුඛ සෝදනය, ක්‍රිමි රාජ කරල් ගුලි ඇතුළු ඖෂධ වර්ග 300කට වඩා දැන් කාගේ ස්ලාෆ් ඇතුළු දිවයින පුරා සියලුම දේශීය ඖෂධ වෙළඳසැල් සහ ඔබට ළඟම වෙළඳසැලෙන්.
10: දශක තුනක ලක්හඬ අභිමානීය සමගින් අවතම රේඩියෝ රියැලිටිය.

0: ஆபீஸ் இக்வனதா சீட்ட சவுதா பதாதா சிக்குராதா தினபல பாஸ்கொரு எகே சீட்ட புரா பய துணக்
1: லக்கட கோல்டன் வாய்ஸ்
2: හතයි පනස් තුනයි මේ දවස්වල ගෝල්ඩන් වොයිස් එකේ පළමු වටවල තරඟ පැවැත්වෙනවා. දක්ෂයෝ හම්බ වෙනවා හිතාගන්න බැරි තරම්.
3: අපිට හිතාගන්න බෑ මෙච්චර දවස් කොහෙද හිටියේ කියලා.
2: ඔව් ඉතින් විවිධ රැකියාවල ඉන්න නේද? එහෙමයි ඉන්න කොමුණත් මේ තරඟට ඇවිල්ලා ජයග්‍රහණය කරන කෙනාට වටින තෑග්ගක් දෙන්න අපි සූදානම් කරලා තියෙනවා. අපි මේ පැයෙන් ඉලාපෑට යන්න හදන්නේ යන්න කලින් කියන්න ඕනේ ඔයාට තියෙන සන්ධි වේදනා සියල්ලට විසඳුම දෙන ෆැඩ්නාවත ශීල්ඩ් ඇක්ටිව් ප්ලස් රුපියල් 1920යි. එතකොට බෙල්ල උරහිස වැලමිට වලලු කර කොන්ද දනහිස මේ ඕනම තැනක සන්ධි වේදනාවක් තියෙනවා නම් ඔයාට පුළුවන්කමක් තියෙනවා ෆැඩ්නාවත ශීල්ඩ් ඇක්ටිව් ප්ලස් පාවිච්චි කරන්න.
3: ළඟම තියෙන ෆාමසියෙන් හරි සුපර් මාකට් එකෙන් හරි ගිහිල්ලා නම කියලාම ඉල්ලන්න ඕනේ ෆැට්නා ඔතෂීල්ඩ් ඇක්ටිව් ප්ලස් කියලා 1920යි. මේක තෙල් එකක් නෙවෙයි, ක්‍රීම් එකකුත් නෙවෙයි, ගඳක් නෑ, හොඳ ප්‍රසන්න සුවඳක් තියෙනවා. ඉතින් ගාගෙන ඕනම තැනකට යන්න පුළුවන්. ඒ හින්දා තෙල් ගැන තියෙන බයත් මේකෙන් නැති වෙනවා.
2: ඔව් දැන් තෙල් ගාගෙන එහෙම යන කාලයක්
3: නෑනේ.
2: දැන් එහෙම කාලයක් නෑ. ඒ කාලේ තමයි තෙල් කුප්පියක් අරගෙන පොඩි බෑග් එකක කොහේ හරි අස්සක දාගෙන එහෙම ගියේ.
3: ඒක ගන්න බෑනේ.
2: දැන් වා යන පෞද්ගලික බස් රථයේ වෙන්න සමාවෙන්න පොදු ප්‍රවාහනයේ වෙන්න පුළුවන්, පෞද්ගලික වාහනයේ වෙන්න පුළුවන්. ඔයාගේ ගියත් ඔයාගේ වටපිටාවෙ ඉන්න අයගේ පහසුව ගැනත් හිතනවා. ඒ නිසා තමයි ඔය තෙල් එකක් වගේ ගාගෙන යනකොට දැනෙන ඒ නහයට අමාරු ගතිය දැන් මේ ෆැට්නා ඔත ෂීල්ඩ් ඇක්ටිව් ප්ලස් පාවිච්චි කරනකොට දැනෙන්නේ නැහැ. ඉතාලම ප්‍රසන්න සුවඳක් තියෙන්නේ ෆැරක් එකේ. එහෙම නැත්නම් ෆැට්නා රිසර්ච් සෙන්ටර් එකේ මේක පර්යේෂණ හරහා අනුමත කරගෙන තියෙනවා. මේක සනාථ කරගෙන තියෙනවා. මේක හරියටම හරියනවා කියලා. ඉතින් අරගන්න ගන්න ටික කාලයක් ගන්න, සතියක් දෙකක් තුනක් ගන්නකොට වඩා ලොකු වෙනසක් තේරෙනවා. ඒ නිසා දන්න කියන කෙනෙකුට උනත් ෆැට්නා ඔත ෂීල්ඩ් ඇක්ටිව් ප්ලස් එක ගෙනිහිල්ලා දෙන්න. ඩීප් ටෙක් සෝලා ගැන කියන්නේ සෝලාවල අවශ්‍යතාවය හොඳටම දැනෙන කාලෙක රටම ලෝකයම මේ වෙලාවේ සූර්ය බලයෙන් නේද විවිධ වූ විසඳුම් හොයන කාලෙක අපි හැමදාම කතා කරනවා සෝලා එකට යන්න ඕනේ කියලා. කතා විතරයි, ඒකේ පළවෙනි ස්ටෙප් එක තියලා නැහැ. වාතාව බිඳුව 1.1, 7, 679, 579 අර මාක්ස් පෙන් එකට කතා කරන නම්බරේනේ. ඒක නෙමෙයි ඩීප් ටෙක් එකේ කතා කරන්නේ වෙන නම්බරයකින්. මට තව පොඩ්ඩේ අමතක කළා නම්බරේ.
3: මං ඒ බැලුව මොනවද මේ කියන්නේ? 0.77, 777, 7374 තමයි කතා කරන්න ඕනේ. 0.77, 777, 7374.
2: එම නැත්තම් 0.71, 711, 711 කියන නම්බර එකට වුණත් ඔයාට පුළුවන් කතා කරන්න. 0.71, 711, 711 ඒ ඩීප් ටෙක් සෝලා එකේ නම්බර එක. එමනම් කෝල් එකක් දෙන්න. සෝලා අවශ්‍යතාවය වෙනුවෙන් වෝටර් පම්ප් එක වෙන්න පුළුවන්. එහෙම නැත්තම් සාමාන්‍ය වට සෝලා පද්ධතියක් වෙන්න පුළුවන්. ඕන මේකට කෝල් එකක් දෙන්න. 7:56 අපි මේ ඊළඟට අහන්න යන සින්දුව මේ රෝහණ වීරසිංහයන් සංගීතවත් කළේ.
3: හරි.
2: සින්දුව ලිව්වේ සුනිල් ආරියරත්න. සුනිල් ආරියරත්න මහත්තයාගේ අතින්, හරි, මහාචාර්ය සුනිල් ආරියරත්න මහත්තයාගේ අතින් මේ වගේ සින්දුවක් ලියවෙන්න පුළුවන්ද? ඔව්, ලියවිලා තියෙනවා.
3: මේ ලියවිලා තියෙන්නේ?
2: මේ ලියවිලා තියෙන්නේ. මේ සින්දුව අහනකො මේ සින්දුවේ මේ චාමරගේ සින්දුව මහරගමට වහින් නැතිව. ඔයා වුණත් බලෑ මා මේ සුනිල් ආරියරත්න සර්. ඔව්. එතුමා තමයි ලියලා තියෙන්නේ. ලස්සන සින්දුවක්.

0: උදේ 8යි දැන්.
1: වෙලාව ඔබ වෙත ගෙන ආවේ.
2: වාර්තා පිට වාර්තා තමන කෝටි 8 NLB දනඩ තහනේ නුතරයින් රටේ සංවර්ධනයේ දැවැන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවට දන නිධානයේ බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්නේ.

0: අතයි විනාඩි 4යි සුබෝදාසනක් අපි අලුත් පැයකට ඇවිල්ලා අපි කතා කරන්න ඕනේ මේ පැයේදී මේ පැල්වත්ත කිරිවීදුරක් බොන්න කියලා
1: මතක් කරන්න ඕනේ
0: මොකද අපේ ස්පොන්සර්
1: ඒ හින්දම නෙවෙයි
0: අන්නේ
1: ඒ හින්දම නෙවෙයි අපේත් වගකීම ඔයගලන්ට දේශීය නිෂ්පාදන ගැන හඳුනලා දෙන්නේ
0: දේශීය නිෂ්පාදන අපේ රටේ දේවල් අගය කරන්න අපිට බැයි නං
1: වෙන කාටද පුළුවන්
0: කවුද අගය කරන්නේ පිට රටින් ඇවිල්ලා කියනවාද වාව් ශ්‍රී ලංකාවේ මාරයි ඉතින් අපි තමයි මේ පණිවිඩය අරයන්න ඕනේ අපේ ප්‍රොඩක්ට් එක පැල්වත්ත කියලා කියන්නේ ලංකාවේ කිරිපිටි නිෂ්පාදන අතර තියෙන ප්‍රමුඛම එකක්
1: ඔව්
0: ඔයාලා දැන් පැල්වත්ත කිරිවීදුරුව බොන කොටයි පිට රටින් ගෙන්නන කොට ඒ ගිනාපු කිරි පිටි පැකට් එකෙන් හදපු ටී එකුයි බොන කොට ලොකු වෙනසක් දැනෙනවා ඔයා බලාපොරොත්තු වෙනවා අර පිට රට කිරිපිටි පැකට් එකේ ටේස්ට් එක
1: ඔව්
0: ඒක ගන්න නම් මේකට රසකාරක දාන්න වෙනවා ඒක දැන් රසකාරක දාලා ගොඩ දාපු එකක් නේද
1: ඔව්
0: ඔය එන්නේ නවසීලන්තෙන් ඔස්ට්‍රේලියාවෙන් කියලා ඒක පාරක් මට මතකයි අපි හොම ප්‍රෝග්‍රෑම් එකක් කළා වෙඩිල්ල ප්‍රෝග්‍රෑම් එකේ පිටරට කිරිපිටි හොඳ නැහැ කියලා උදේ 8:09 තිබ්බේ 9:00 කාලට විතර ඒ කිරිපිටි සමාගමෙන් අපිට කෝල් එකක් මොනවද ඔයගොල්ලෝ කියන්නේ
1: හෙටේ
0: ඔව් හෙටේ නම් අපි ස්පොන්සර් කරන්නද වගේ ඒ කාලේ අපේ මේ එවකට හිටපු පාලන අධිකාරියක නෑ එහෙම කරන්න බෑ අපි කතා කරේ පිටරටින් එන කිරිපිටි වල තියෙන ප්‍රශ්න ගැන නක් ඒක හෙට උදේට කතා කරලා ඒක හරියි කියලා කියන්න අපිට බෑ
1: ඔව්
0: ඒ හින්දා ඔය මොකක් හරි යටි අරමුණක් තිබුණා නම් අපිව සල්ලි වලට ගන්න වගේ
1: ඒක වෙන්නේ
0: නෑ ඒක වෙන්නේ
1: නෑ
0: ඍජුව ගත්තා තීරණේ හරි අපි අලවියන්සත් මේකට සාක්ෂි
1: ඒ හින්දා අපි දෙක සෙල්ලම් කරන්න එන්නපා
0: අපි
1: කියන්නේ දේශීය දේවල් ගැන විතරයි
0: ඔව් පිටරට කිරිපිටි ගැන කතා පැත්තකින් තියමු ලංකාවේ දැන් අපිට තියෙනවනේ වෘතු ගානක් තිස්සේ ලංකාවේ කිරිගොවීන්ට ඒ අයටත් සපෝට් එකක් දෙන ගමන්
1: ඒකනේ
0: ලංකාවේ අපිට බොන්න හොඳ කිරිපිටි පැකට් එකක් තියෙනවා මාකට් එකේ ඉතින් අපිට කතා කරන්න තියෙන ඒ ගැන
1: ඒකනේ
0: මාකට් එකට ගිහිල්ලා අපි රාක්කේ තියෙන ඔක්කොම ඒවා අතරින් තෝර තෝර ගන්න දෙයක් නැහැ අපි යන්නෙම ගන්න පැල්වත්ත කිරිපිටි පැකට් එක හරි යෝගට් එකක් ගන්න ගියත් අයිස්ක්‍රීම් එකක් ගන්න ගියත් පැල්වත්ත කියන
1: මේ බටර් එකක් ගන්න
0: ගියත් 8යි විනාඩි 5යි ප්‍රවෘත්ති දෙකක් තියෙනවා එකක් හොඳ එකක්
1: මොකද්ද
0: කොයි එක දාන්නේ
1: හොඳ එකම
0: හොඳ එකම සාමාන්‍යයෙන් පුදුමයි ලංකාවේ ගොඩක් අය අහස නරක ප්‍රවෘත්තියක් ලෝකේ හොඳම වරාය 24ට කොළඹත් ඇවිල්ලා
1: වාව් නියමයි
0: ලෝකේ කාර්යබහුලම සහ හොඳම වරාය 24ට කොළඹ වරාය ඇවිල්ලා තියෙනවා ඇල්ෆා ලයින් වීක්ලි මරිටයිම් නිව්ස්ලෙටර් වාර්තාව අනුව තමයි මේක එළියට දාන්නේ මේ වார்த்தාවට අනුව කොළඹ වරාය ගිය වසරේදී ලෝකයේ කාර්යබහුල වරාය දර්ශකයේ 26 වෙනි ස්ථානයේ
1: හා
0: මේ වසරේ පළමු භාගයේ වෙනකොට ඒක ස්ථාන 6කින් ඉදිරියට ඇවිල්ලා 20ට ඇවිල්ලා
1: හරි හරි හරි
0: එතකොට 2026 පළමු මාස 6 තුල කොළඹ වරායේ පර්යන්ත පහක් එක්ව බහාලු මිලියන 4.44ක් මෙහෙවල තියෙනවා ඒක පෙර වසරට සාපේක්ෂව 11.9කින් උඩ ගිහිල්ලා තියෙනවා
1: ඒ කියන අවුරුද්ද ඉවර වෙන්නත් කලින් හොඳයි
0: ඉතින් ඒව හොඳ ප්‍රවෘත්ති මේ රටේ ආර්ථිකයටනේ
1: ඔව්
0: අපි හැම එකේම නෙගටිව් කෑල්ල අල්ලගෙනනේ සමාජලාට
1: කතා කරන්නේ හොඳ දේවලුත් කතා කරන්න ඕනේ
0: හොඳ දේවල් කතා කරන්න ඕනේ දැන් යන් අපි නරක කෑල්ල
1: නරකට
0: ඒක වද අපේ ප්‍රෝග්‍රෑම් එකේ ඕපනින් එක
1: හා
0: අපි කිව්වා නේද රටවල් 130ක් අතරින් ලෝකයේ අඩුම පඩි වැටුප් දර්ශකයේ ලංකාව 120 කියලා ඕක කරේ කවුද කියලා කිව්වා ඊට පස්සේ ඔය මිලදී ගැනීමේ හැකියාව ගැන කිව්වා බලන්න මිලදී ගැනීමේ හැකියාව අනුව මාසිකව ඩොලර් 3800ක අවම වේතනයක් ලබන ස්විට්සර්ලන්තය මේ ලිස්ට් එකේ පළවෙනි තැන ඉන්නවා. පළමු රටවල් 10 අතරට ඇතුළත් වන අනිකුත් රටවල් බැලුවම ජර්මනිය ඉන්නවා. ඊට පස්සේ එක්සත් රාජධානිය හොඳම වැටුප් ගෙවන රටවල් ඈ.
1: හරි.
0: ඊට පස්සේ නෙදර්ලන්තය, ඔස්ට්‍රේලියාව, බෙල්ජියම, අයිස්ලන්තය, නවසීලන්තය, ප්‍රංශය, අයර්ලන්තය ආසියාවේ ඉහළම අවම වේතනය හිමි රට වෙන්නේ දකුණු කොරියාව. ඩොලර් 2362යි. ලෝක මට්ටමින් 11 වෙනි ස්ථානයේ. ජපානයේ පඩි අඩුයි. ඒ නිසා ඩොලර් 1839යි. ඒගොල්ලෝ ඉන්නේ 16 වෙනි තැන. දකුණු ආසියාතික රටවල් අතරින් ශ්‍රී ලංකාව පහළින්ම පසු වෙනවා. අසල්වැසි රටවල් රැසක් ශ්‍රී ලංකාවට වඩා ඉදිරියෙන් ඉන්නවා. පාකිස්තානය මෙච්චර ප්‍රශ්නවලට මුහුණ දීලා 68 වෙනි තැන.
1: නේ.
0: නේපාලයේ 78. බංග්ලාදේශයේ 89. ඉන්දියාව ඉන්නේ අම්බෝ අපි ළඟින් ඉන්නවා.
1: කොහේ කියත් ළඟින් ඉන්නවා.
0: එකසිය එකොළොස්වන ස්ථානේ.
1: අනේ තියන්ත
0: අපි 120 ඒගොල්ලෝ අසල්වැසියනේ 111. මේ දර්ශකයේ ශ්‍රී ලංකාවට පහලින් ඉන්නේ නයිජ භූතානය, හයිටිය, ගිනියාව, මධ්‍යම අප්‍රිකාව, සියාරා ලියෝන්, ගානාව, කර්ගිස්ථානය, ඊට පස්සේ ගැම්බියාව, ඔය වගේ රටවල්. හා හා රටවල් දේව.
1: අදියොත් තියව දේවෝ.
0: ඉතින් මේ මම යෝජනා කරනවා ලංකාවේ අවම වැටුප් දෙන ආයතන පුළුවන් නම් ලිස්ට් එකක් හදන්න. අවම වැටුප්
1: අන්න පුළුවන් නම් වැඩේ.
0: අපි මේක ගැම්මෙන් කියන්නේ යන්නවා. අපි ওই ලිස්ට් එකට අහු වෙන්නේ.
1: ඒ ලිස්ට් එක පුළුවන් නම් අපිට එවන්න අපි කියන්න. ඔව්.
0: සමහර ආයතන තියෙනවා පෞද්ගලික අංශ ආයතන තියෙනවා. ලොකුවට හම්බ කරනවා ලොකුවට හම්බ කරනවා.
1: ඔව් ඔව් ඔව්.
0: සොච්චම් පඩියක් කියවන. ඇත්ත.
1: සේවකයව ගණන් ගන්නෑ සත පහකට.
0: සේවකයා හින්දායි ඉච්චර ගොඩ ගියේ කියලා ඒගොල්ලෝ දන්නේ. ඒගොල්ලෝ සීත කාමරවල ඉඳලා
1: කොටු එක කරකේ ඉන්නවා ඉතින්.
0: හැබැයි මෙහෙමයි. ඒගොල්ලෝ තමයි මේ කම්පැනි ඉතින්ට ගෙනාවේ.
1: කොට නැගුවේ. හරි.
0: නේද? සීත කාමරේ ඉන්න මට්ටමට එයා එක මෙහෙවල තියෙනවා. කොහොම නමුත් මේ මේක නිකන් කිව්වේ අපේ රටේ එහෙම සැලරි ප්‍රශ්න නෑ ඉතින්. හොඳ සැලරියක් ගන්න ඕනේ හැමෝ.
1: ඔහොම කියද්දී නයන කට්ටියකුත් ඇති.
0: නෑ නෑ නෑ. අපිට තියෙන සැලරි මදි එකක් නෙමෙයි. අපේ තියෙන අවශ්‍යතා
1: විහදම් වැඩි.
0: ඔව් අවශ්‍යතා ඌමනා කියලා දෙකක් තියෙනවා.
1: ඔව්.
0: අවශ්‍යතා කියන්නේ අත්‍යවශ්‍යම දේවල් ටික. ඌමනා කියලා කියන්නේ ඊට වැඩි ටිකක් එහාට ගියා.
1: එහාට ගියා.
0: ඒ කියන්නේ දවල්ට බත් කන්න ඕනේ. රයිස් ඇන් කරි කනවා නම් ඒක අවශ්‍යතා. ඔව්. රයිස් එකක් කනවා. එතනින් එහාට ගිහලා මොංගෝලියන් රයිස් එකක් කනවා. එතනින් එහාට ගිහිල්ලා ශැංග්‍රිලා එකට වගේ ගිහිල්ලා රයිස් එකක් දවල්ට කනවා.
1: Oh my god.
0: ඒක ඌමනා. මේ ඇඳුමක් ඕනේ සරමත් ඇති. හැබැයි ඩෙනිමකුයි ටී-ෂර්ට් එකකුයි ඕනි නම් ඒක අපේ ප්‍රශ්නය. සරමිනුත් පුළුවන් ඇඳුමක අවශ්‍යතාවය සපුර ගන්න. හැබැයි සරම හැමතැනටම හරියනවද කියලා අපි හිතන්න.
1: ඔව්.
0: 8යි විනාඩි 10යි.

0: අටයි විනාඩි 18යි වෙලාව සුබෝදෑසන කවිය මතක් කරන්න ඕනේ රට මේකට ජාතික වැඩසටහන ගැන විෂමද්‍රව්‍ය වලින් ඔබේ දරුවා එහෙම නැත්නම් ඊළඟ පරම්පරාව ඔබේ පියා ඔබේ සහෝදරයා ඔබේ සැමියා නේද මේ සියල්ල බේරගන්න නම් ඔයාට පුංචි දෙයක් කරන්න වෙනවා ඒ ඔයාගේ සමාජ වගකීම මොකද පුරවැසියෙක් ඉදිරි ඉපදිලා සමහර ලාවට ඔයා මේ කිසිම දෙයකට සම්බන්ධ නැති වෙන්න පුළුවන් මේ රටක් මේ වගේ ජාතික ක්‍රියාන්විතයකට එකට පෙළ ගැහෙනකොට ඔයාටත් තියෙන පොඩි කොටසක් කරන් විෂමද්‍රව්‍ය කියලා කියන්නේ මොනවද
1: මොනවද
0: වර්ග කීපයක් තියෙනවා ඔතන තියෙනවා හෙරොයින් අයිස් ඇෂ් කුෂ්
1: මොකද්ද සටන් ක්‍රමයක් වගේ
0: ඔය ඔක්කොම කරන්නේ අපේ මනස අවුල් කරන එක විකෘති කරන එක ඊට පස්සේ කායිකව ගත්තත් අපිව දුර්වල කරන එක
1: මේ තප්පර කීපයකට ලැබෙන සතුට
0: ඒ නිසා මේ ඔබට පවුල එක්ක තියෙන සම්බන්ධය සමාජය එක්ක තියෙන සම්බන්ධය රටක් විදියට ගත්තා මේ හැම දෙයකම අවසානයේ මේ වගේ දේවල් නිසා විනාශ කරගන්න ඕනේ නැහැ. ඒ නිසා තමයි අපි කියන්නේ ඔබ කවුරු හරි දන්න කෙනෙක් ඉන්නවා නම් ඔහු හෝ ඇයව පුළුවන්කමක් තියෙන වෙනත් දෙයකට අවධානය යොමු කරන්න. ඉතින් සමහරට ආගමට දහමට වෙන්න පුළුවන් ක්‍රීඩාවට වෙන්න පුළුවන් කලා කටයුත්තකට වෙන්න පුළුවන්. එයාට මොන මොනවා හරි නේද වෙන පැත්තකට එයාගේ අවධානය ගන්න ඕනේ. එහෙම අරගෙන තමයි ටික ටික මෙයාව මේ ඊ කියන සමාජයෙන් මේ පැත්තට ගලව ගන්න පුළුවන්කමක් තියෙනවා.
1: එහෙම ගන්න පුළුවන් කට්ටිය ඉන්නවා. මේ විවිධ අවදි තියෙනවානේ. එතකොට එහෙම ගන්න බැරි කට්ටිය ගැන දන්නවා නම් 19:24 කතා කරන්න. හරිද එහෙම ගන්න පුළුවන් හෝ බැරි 19:24 කතා කරන්න. මොකද ඔයා අත ගන්න මේ හොඳ තීරණයේ හින්දා හෙට දවසේ ගොඩක් ජීවිත අපිට වෙනස් කරගන්න පුළුවන්. ඉතින් මතක තියාගන්න මේ මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වුණාට පස්සේ ඒකෙන් ගලව ගන්නවට වඩා ඇබ්බැහි වේගෙන එනවා කියලා අපිට තේරෙනවා නම් ටක්කාලේ එවෙනුවෙන් ක්‍රියාමාර්ග ගන්න එක තමයි අපි කරන්න ඕනේ හොඳම දේ. 19:24 කතා කරන්න දන්න කියන කෙනෙක් හරි ඉන්නවා නම් එමත් නැත්නම් ඔයා එකට ඇබ්බැහි වෙලා ඉන්නවා නම් කෝල් එකක් දෙන්න.
0: අටයි විනාඩි 20යි.
2: ඇසේ සුදැවිල්ලද? දියබැටියාව ග්ලූකෝමා වැනි රෝග නිසා පෙනුම දුර්වල වෙලාද? අඩුම වියදමකින් දවසින් පෙනුම ලබා ගන්න. රජයේ අනුමත ලෙන්ස්ටික් අයි කෙයාර් රෝහලට දැන්ම කතා කරන්න. ලෙන්ස්ටික් අයි කෙයාර් රෝහල මත්තර මුල්ල. දුරකථන අංක 0706 478 478.
3: NLP 4000. ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය. NLP 4000. ඔබත් අදම NLP 4000 බලා ගන්න.
4: මේ පැයි මොල්ව මතක් කිරීම සුරේකිමු මගතොට
5: පාසලක් අසලින් ගමන් කරන අවස්ථාවක රිය නියාමක ශිෂ්‍යයන්ගේ හස්ත සංඥාවලට අවනත වන්න
4: සුපකවණක් පරිස්සමින් කිහිල්ලෙන්න
6: කාටත් කලින් පත්තර විස්තර සමග අලුත්ම තොරතුරු දැනගන්න උණුසුම් වල දේශපාලනය විදස් ක්‍රීඩා තොරතුරු සවිස්තරව
7: ලඛන මොමලින් ඒසල්
8: සම අනුග්‍රහය
9: රාජ්‍ය බැංකුවක සුරක්ෂිතභාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්

0: ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රිමියර් ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට්. රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රිමියර් රූෆින් ෂීට්. වැඩි විස්තර සඳහා 13.96 අමතන්න.
1: අතාරින්න බෑ වගේද? නෑ. ඔබට පුළුවන්. විෂමතෙන් මිදෙන්න ජීවිතේ කොට යන්න. ඉවත් වෙන්න.
2: Youth again no age future ekata plus point ekak RDB Youth Plus vishesha pratilabha rasak samagin youth ekatama set wenna banking partner RDB Youth Plus kinuma oba wenuenma
3: වාර්තා පිට වාර්තා කබන කෝටි යටේ එන්.එල්.බී. දනඩ තහනිය ලොතරැයියෙන් රටේ සංවර්ධනයට දැනන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවට ධන නිධානය බෙදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්න.
4: SLT Mobitel Fiber එක ගෙදරම ෆිට කරන්න. ඔක්කොම devices connect කරන්න. Gaming වලට low latency. Fast and stable unlimited. තෝරගන්න package රසක්. SLT Mobitel Fiber.
5: මහවැස්සත් එක්ක ඔයාගේ නිවස කර්මාන්ත ශාලාව වතුරෙන් පිරිලද ගම් වතුර වැහි වතුර විතරක් නෙවෙයි තියෙන රොන් මඩ ටිකත් ඉවත් කරන හොඳම වතුර මෝටරය Deep Tech Waste Motor Pump අමතන්න 077 777 7374 තත්පරේ අප්ඩේට් වෙන කාලෙක පත්තරෙන්ම විස්තර හොයන්න බෑ
6: සාස්තරේ දන්න අයයි සූස්තරේ දන්න අයයි එකම තැනක පිච් කරනවා
5: සයිබර් ජෙන් මේ නෙක්ස් ජෙන් එකයි සයිබර් ජෙන්
7: දන්න අයට කියන්නයි නොදන්න අයට අහන්නයි සෙනසුරාදා උදේ

0: රාත්‍රි 7ට ලක්කනෙන්
1: සමනුග්‍රහය
2: ලංකේ විශ්වාසය දිනු මාක්ස් පෙන් සමූහ ව්‍යාපාරයේ වෙතින් ගෙන් පපිත හරින දැන් නව නිමාවකින් එන ඩෝමා ස්වංක්‍රීය වීකටිම යන්ත්‍රයක සාඩම්බර හිමිකරු කුමන්න අදම අමතන්න 011 7679 579
3: 8 විනාඩි 29යි ඉස්කෝල යන කාලේ මම මගේ තරහා යාළුවන්ට
4: ගල් ගැහුවා
3: ගල් ගොලින් ගැහුවේ නෑ අතින් පයින් ගහන්න බෑ කොහොමත්
4: ඇයි අතින් පයින් ගහන්න බෑනේ ගුටි කරනවා හිටවට
3: ගල් ගහන්න ගියත් ඒක ටිකක් දරුණුයි එහෙනම් මං ගෙදර තියෙන බිත්තරයක් එහෙම හොල්ලලා හොල්ලලා දවස් දෙකක් විතර තියලා අරන් යනවා ඊට පස්සේ ෆ්‍රිජ් එකේ තියෙන තක්කලි ඔය පොඩ්ඩක් නරක් වේගෙන එන ඒවා
4: ඔව් තැලිච්ච ඒවා
3: ඒවා කඩේ මේ අපේ මේ ද නෙලවලු ලෑල් ළඟට ගිහිල්ලා අයින් කරපු ඔය නරක් වෙච්ච ඒවා සල්ලි ඕනෙත් නෑ ආවල් අරන් යන්නේ ඒගොල්ලෝ දන්නවා අපි ගෙනියන්නේ මොකටද කියලා.
4: අනේ.
3: ඔය තරහකාරීන්ට තක්කලි වලින් ගහනවා කුණු එලවලු වලින් ගහනවා.
4: ඔව්.
3: බිත්තර වලින් ගහනවා. මොක නරක වැඩක්. හැබැයි ලෝකේ විශාලතම තක්කාලි සටන පහුගිය දවසක ස්පාඤ්ඤයේ පැවැත්වුණා.
4: සටන?
3: ඔව් මේක ඇවිල්ලා ස්පාඤ්ඤයේ තියෙන බූනෝල් නගරයේ තියෙන්නේ.
4: හරි.
3: ලා ටොමැටිනා.
4: ලා ටොමැටිනා.
3: මේක තමයි උත්සවයේ නම.
4: හරි.
3: මේක සාමාන්‍යයෙන් අගෝස්තු මාසයේ එක්තරා බදාදා දවසක මේක ඉවර වෙන බදාදා දවසක.
4: ඒ කියන්නේ අගෝස්තු මාසේ අන්තිම බදාදා.
3: ඊයේ නෙමෙයි පෙරේදා.
4: හරි.
3: පෙරේදා තමයි තිබ්බේ. 1945 වසරේ අහම්බෙන් මේ සිදුවීම ආරම්භ වෙන්නේ. සංස්කෘතික විනෝදාංගයක් වෙලා තියෙනවා දැන් වෙනකොට.
4: හරි.
3: ලෝකෙ පුරා නගර රසකින් ආපු 20,000කට විතර ආසන්න පිරිසක් නගරේ වීදි පුරා ලොරි රථවලින් අරගෙන ආපු කිලෝ 120,000කට විතර වඩා වැඩි, ඒ කියන්නේ ටොන් 120ක් විතර වෙන ඉදුරු තක්කාලි වලින් ගහ ගන්න. පැයක් විතර ගහ ගන්න.
4: අනේ.
3: හරි.
4: එහෙම ලාභ ඇති නේද තා.
3: ඔව් මේක වෙනම ෆන් එකක්. හරි. ඉතින් මේකට ගොඩක් අය එනවා. අර එක එක රටවල එක එක තියෙනවනේ මිරිස් කුඩු වලින් ගහ ගන්න. ආයවන තිබ්බ අපේ පාර්ලිමේන්තුවේ.
4: ඒ අපේනේ. මොකද කියන්නේ?
3: ඒ අපේ පාර්ලිමේන්තුවේ තියෙන.
4: ඔව් ඒ වෙන ෆන් එකක් නේ.
3: ඔව්. මේක හරිම මේ ආකර්ෂණීයයි. තක්කාලි වලින් ගහම රිදෙන්නෙත් නෑනේ.
4: නෑනේ.
3: ඉතින් ආසයි ඉතින් පොඩි ළමයි වැඩි හිටියෝ තරාකාරයෝ නෙමෙයි එකට ආපු පාටන්ට උනත් ගහනවා හරි රිදෙන තුවාල වෙල එහෙම ගතියකුත්
4: නැහැ
3: ඇස් වලට එහෙම ගහන්නේ නැහැ පොඩි ලිමිට් එකක් තියාන පොඩි කන්ට්‍රෝල් එකක ඉන්නේ ලස්සන තරගයක් ස්පාඤ්ඤය තමයි ලෝකේ විශාලතම තක්කාලි සටන පැවැත්වෙන්නේ
4: නියමයි නේද ඉතින් දැන් ඉන්දියාවේ එහෙම නම් අර පාට වලින් නේ
3: හොලි සමාලික ඉතින් අපේ රටවල
4: අපේ නෑ නේද මොකද අපි ඉස්කෝලෙන් කාලේ නිල් පාට වතුර
3: නෑ නෑ සටනේ අපි ජීවන සටන කීද හා තක්කලි කිලෝ
4: එක දෙච්චර වෙලාවක්
3: තක්කලි කිලෝ එක කීය
4: මේකනේ මා බැලුවේ අඩු ඇති
3: සම්බෝලේකට සලාඩ් එකකට දාගන්න තක්කලි ගෙඩියක් ගන්න බැරි ආර්ථිකයක් අපිට
4: තියෙන
3: ගහගනින්නකො තක්කලි හරි 8 විනාඩි 32යි RDB බැංකුව ගැන කියන්නම් ශාඛා 272ක් තියෙන රට පුරා ඔයාගේ ආකර්ෂණය දිනාගත්ත ඉතාම ඉහළ කාර්යක්ෂම සේවාවක් සපේන RDB බැංකුවට ගිහිල්ලා මේ දවස්වල FD එකක් ඕපන් කරොත් ඔයාලට හම්බෙනවා ලොකු පොලියක් මාස 3-6-9 විදිහට පටන් ගන්න පුළුවන් ඒ RDB ගැන කිව්ව ඩෝමා මාක්ස්මන් ගෲප් එක ගැන කියනවා නම් ඔයාට කිව්වා යන්ත්‍රෝපකරණ දහස් ගාණක් ලංකාවට ගෑනලා විවිධ දේවල් ඒවගොල්ලෝ විවිධ කාලවලදී අඳුන්වා දෙනවා
4: ඔව්
3: ලංකාවේ කෘෂිකර්මාන්තයට විවිධ ඒවා දුන්නා
4: දෙනවා.
3: ඒ අතරේ තමයි ওই ඩෝම මැෂින් එක ලංකාවේ ප්‍රසිද්ධම වී කොටන යන්ත්‍රය. වී සහල් බවට පත් කිරීමේ යන්ත්‍රය. එක එක තව තව ආදේශක මෙයා ආව ඒ උනට වැඩක් උන්නේ. ඒගොල්ලෝ ආවා ගියා. ආවා ගියා.
4: ඒගොල්ලෝ ආවා ඒගොල්ලෝ ගියා.
3: හැබැයි ඩෝම එක මාකට් එකේ විශ්වාසය ඇති කරගෙන තියෙනවා. අදරත් හොඳම වී කොටන යන්ත්‍රය. ඉතින් වී සහල් බවට පත් කරගන්න පැයකට වී කිලෝ 1000ක් කොටන් එතකොට අවම කරන්ට් එක යන්නේ තාම අඩු විදුලි මේ වගේක්
4: යන්නේ.
3: ඔව්. ඉතින් ඒක ගැන බය වෙන්න ඕනෙත් නෑ.
4: කාලේ.
3: ඔව්. එතකොට කාලේ ඉතුරු වෙනවා. ඒ වගේම තව කෙනෙකු රැකියා අවස්ථාව. ස්වයංක්‍රීය වීකටිමේ මධ්‍යස්ථානයක ආරම්භ කරන්න ඩෝමා එකත් එක්ක. නම්බර එක 011 7679 579.
4: හරි.
3: 011 7679 579. ඒ ඩෝමා ගැන කිව්. එතකොට ෆැඩ්නා ඔතෂීල් ගැන කියන්න ඕනේ මේ සින්දු අහලා ඇවිල්ලා.
4: හා.
3: 8:33යි.
1: වෙල

0: උදේ 8 විනාඩි 46යි.
1: වෙලාව ඔබ වෙත ගෙන ආවේ
2: මේ TVS Sport 110 පෙට්‍රල් ලීටර් එක ගෙවුවාම යනවා.
3: ඉවරයි.
4: TVS Sport 110 පෙට්‍රල් ලීටර් එකට කිලෝමීටර් 80කට වැඩියෙන් දුවන්න නම් මේක තමයි.
5: ඔයාට විෂ මත්ද්‍රව්‍ය භාවිතයෙන් ඉවත් වෙන්න ඕනද? ජීවිතය අලුතෙන් පටන් ගන්න ආසද? එහෙනම් මේක ඔයා ගන්නම ඕන කෝල් එකක්. 19:27ට කතා කරන්න. රටම එකට ජාතික මෙහෙයුම.
6: David Peris Motor Company වෙතින් රාජ්‍ය සේවක ඔබට Bajaj ත්‍රිරෝද රථ සහ මෝටර්සයිකල් සඳහා සුවිශේෂී වරප්‍රසාද සහ දීමනා DPMC රාජ්‍ය ප්‍රණාම. අමතන්න 0114 600 600.
7: යූත් එකේ ඉන්න ඔයාගේ ෆියුචර් එකට ප්ලස් පොයින්ට් එකක් RDB Youth Plus විශේෂ ප්‍රතිලාභ රසක් සමගින් යූත් එකටම සෙට් වෙන බැංකින් පාර්ට්නර් RDB Youth Plus කිනුමා ඔබ වෙනුවෙන්ම.

0: වස විෂ නැති දේශීය කිරිවලින් පමණක්ම නිපදවන මව්බිමේ සාරකුණේ රැගත් පැල්වත්ත කිරි දැන් ළඟම කීල් සුපර් ශාකමකින් මිලදී ගත හැකි.
1: මම නම් දැන් මානම රිලැක්ස්.
2: අනම්මනංගල වදුණා නේද? මේ එක්ස්පර්ට් හරියටම හරිනේ.
3: ඕනම සංවේදනාවකට ප්‍රබලම විද්‍යානුකූල විසඳුම ඕතුෂීල් ඇක්ටිව් ප්ලස්.
4: දශක තුනක ලක්හඬ අභිමානීය සමගින් නවතම රේඩියෝ රියැලිටිය.

0: ඉස් එක්වනදා සිට සඳුදා අදාදා සිකුරාදා දිනවල පස්වරු එකේ සිට පුරා පැය 3ක්
1: ලක්හඳ Golden Voice.

0: අටයි හතලිස් නවයයි වෙලාව අපි ඉක්මට පතක් කරන්න ඕනේ මේ වෙලාවේ අටයි හතලිස් නමයනම අටයි හතලිස් තුනයි අටයි හතලිස් තුනයි මේ ෆැඩ්නා ඔතශී ලැක්ටව ප්ලස් කැන වාට කිව්වා ෆැඩ්නා ඔතශී ලැක්ටව ප්ලස් කියල කිව්වම සියලු සන්ධිවේදනා සඳහා නේද
1: ප්‍රත්‍යක්ෂ විසඳුම
0: නෝ මේක නිකන් මේ සාමාන්‍ය තෙල් එකක් ගැන කියන තෙල් බේත් කතාවක් නෙවෙයි. එතනින් එහාට ගිය ලොකු දෙයක් මේගොල්ලෝ ලංකාවේ ওই සන්ධිවේදනා සම්බන්ධ හොයලා බලලා පර්යේෂණ කළා. එහෙසේ මෙසේ වැඩක් නෙවෙයි ඒක. ෆැරක් එක ෆැඩ්නා රිසර්ච් සෙන්ටර් එකේ හොයලා බැලුවා පර්යේෂණ කරලා සනාථ කරගත්ත මේක හරිද කියලා.
1: ඔව්.
0: වැඩේ හරි.
1: වැඩේ හරි දුන්නා.
0: මේක පාවිච්චි කරන්නයි දන්නව දැන් මේක. මේකට සාක්ෂි ඕඩ තරම් දෙන්න.
1: අපිට කතා කරන්නකෝ.
0: දැන් බලන්න ෆැඩ්නා ඔතශීල් ඇක්ටිව් ප්ලස් ගෘහණියන්ට වෘත්තිකයින්ට මෙතර ඔය කම්පියුටර් එකේ ඉන්න ලැප් එකේ ඉන්න
1: ක්‍රීඩකයන්ට
0: ඊට පස්සේ ශල්‍ය කර්මවලින් සුවය ලබන අයට
1: බර උස්සන අයට නිතරම
0: ඔය වගේ ඕන කෙනෙකුට ක්‍රීඩකින් වෙන්න පුළුවන් හැම එක්කෙනෙකුටම මේක පාවිච්චි කරන්න පුළුවන්කමක් තියෙනවා ඉතින් සන්ධිවේදනාවක් තියෙනවා නම් බෙල්ල උර හිස වැල මිට දන හිස ඊට පස්සේ මැණික් කටුව වලලු කර ඕන තැනකට උනාලේප කරන්න ආලේප කරගෙන යන්න පුළුවන් උදේට ගෑවා එහෙම වැඩට ගියා කිසි ප්‍රශ්නයක් නැහැ මේක තෙල් එකක් නෙවෙයි ගඳ නැහැ නේ
1: ප්‍රසන්න සුවඳක් කියලා හොයන්නේ නැද්දානේ
0: ඔව් ප්‍රසන්න සුවඳක් තියෙනවා ගන්න පුළුවන් ෆාමසි එකෙන් එහෙම නැත්නම් සුපර් මාකට්ස් වලින්
1: 1920යි
0: රුපියල් 1920ට සියලු සන්ධිවේදනා වලට විසඳුම ෆැඩ්නා ඔතර් ෂීල්ඩ් ඇක්ටිව් ප්ලස් RDB ගැන ගොඩක් අය කිව්වා ඉතින් FD එකක් දාන්න මාස 3ට 6ට 9ට දාන්න කීයකින් දාන්න පටන් ගන්න පුළුවන්ද කියලා කීයකින් හරි ගමන්නේ සාමාන්‍ය FD එකක් ඉතින් ඔය 50,000 ලක්ෂ ලක්ෂ 2 ලක්ෂ 5 ලක්ෂ 10 25 50 කෝටි එහෙම යන්න පුළුවන්. ඉතින් ඔයාලා කීයකින් හරි පටන් ගන්න SD එක. මාස 3කට දාන්නකෝ.
1: ආ. ඔව්. දාලා බලන්න ඉස්සල්.
0: ඔව් හොඳ මේ පොලියක් ලැබෙන නිසා කිසි ප්‍රශ්නයක් නැහැ. ශාකා 272යි රාජ්‍ය සුරක්ෂිතතාව සහිතයි. සල්ලි මේ දාලා විහිළු කර කර ඉන්න කාලයක් නෙමෙයි.
1: අමාරුයි වැටෙන්න එපා. මොකද ඔයා මහන්සියෙන් හම්බ කරන සල්ලිනේ.
0: ඒ නිසා තමයි කිව්වේ RDB එක ගැන. ලෙන්ස්ටික් IKEA හොස්පිටල් එක ගැන කිව්වා ඔයාට ගොඩක් අය කතා කරලා අහන්නේ ඇහැක් සනීප කරගන්නවා කියන එක ඔය කියන තරම් ලේසි එහෙම නැත්නම් ඔය කියන තරම් අඩු ගානකට කරන්න පුළුවන්ද කියලා.
1: පුළුවන්.
0: පුළුවන් ඉඳන කියන්නේ.
1: ඉස්සර බෑ. දැන් පුළුවන්. දැන් තියෙනවා ඔයාට ලෙන්ස්ටික් IKEA හොස්පිටල් එක. ඇස සම්බන්ධ ඕනම ප්‍රශ්නයක් ඕනම ගැටලුවක් කතා කරගන්න පුළුවන්. 0706යි 478යි 478 0112යි 785යි 858 ඔයාගේ විතරක් නෙවෙයි. ඔයාගේ ආදරණීයයන්ගෙන් හරි කමක් නැහැ. ඇහේ පෙනුමේ පොඩි හරි වෙනසක් තියෙනවා නම් ටග්ගාලේ ගොලන් එක්කන් යන නැත්නම් දන්න කියන කෙනෙක්ට හරි මේ මෙසේජ් එක දෙන්න ලෙන්ස්ටික් IKEA හොස්පිටල් එක ගැන.
0: ඉතින් මෙතන ඉන්න විශේෂඥ වෛද්‍යවරු එවැගේම හෙද සේවක කාර්ය මණ්ඩලයේ ඉතාම සුහදශීලී එවැගේම ඒ විශේෂ ප්‍රාමාණිකයෝ ඉන්නේ ඉඳ බය වෙන්න එපා ඔය කොහේ හරි ගිහිලා නමක් අහනවා කියනකෝ හැක් සම්බන්ධ ඉන්න ලංකාවේ විශේෂඥ වෛද්‍යවරේ ආයි වෛද්‍යවරයා මේ හොස්පිටල් එකට ගෙන්න ගන්න පුළුවන් ඉතින් මේගොල්ලොත් එක්ක ගොඩාක් අය සම්බන්ධ වෙලා වැඩ කරනවා පිළිගත් ආයතනයක් ලෙන්ස්ටෙක් IKEA හොස්පිටල් එක ඇස්වල පිනීම සුදීවත් කිරීම කාච දැමීම ඇහැ සම්බන්ධ ඕනම ප්‍රශ්නයක් ඈ ඕනම එකක් කියලා කොහම ඕනම එකක් ආයේ මේ මේක කරනවද මේක විතරක් කරන්නේ නැද්ද කියලා
1: ගැටලු හැම දේවල් කරනවා
0: හරි ඕනම කෙනෙකුට ලෙන්ස්ටෙක් එකට කතා කරන්න පුළුවන් කමක් තියෙනවා

0: උදේටයි විනාඩි 51යි වෙලාව. අපි මේ පෑන් ඉලා පැයට යන්න ඕනේ. මේ දවස්වල අවුයි රස්නේ ඔක්කොම එක නේද? ඉතලා හිටලා ප්‍රදේශ කීපයකට වැසි දැන් ඊයේ පෙරේදාව දවස්වල මාතර පැත්තට දකුණු පළාත ටිකක් වැහි වැටුණා. ඊට පස්සේ සමහර පැති කර්කශව වියලිලා වේලිලා කරකුට්ටම් වෙලා තියෙනවා.
1: ඔව්.
0: මේ වෙලාවට තමයි අපිට මතක් වෙන්නේ අපිට හිතෙන්නේ ඔටුවෙක් වගේ වුණා නම් හොඳයි කියලා. ඒ කාලවලට අපිට අනුගත වෙන්න පුළුවන් නම් මේ කාලේ ඔටුවෙක් වෙන එක තමයි හොඳම. ඔටුවා කියලා කිව්වම අපි අහලා තියෙනවා යාගෙන නේ.
1: ඔව්.
0: මොකක්ද අහලා
1: තියෙන්නේ? කාන්තාරයන්නේ.
0: ඔව්.
1: දවස ගානක් කැම්පින් නැතු ඉන්න පුළුවන්.
0: යව යර මොල්ලියක් තියෙනවා. මොල්ලිය තමයි යා මොනවාද?
1: ආහාර.
0: තන්පත් කරගන්නේ. එහෙම කියනවා. මොල්ලිය තියෙන වතුර කියලා කියනවනේ.
1: ඔව්.
0: මේ ඒ කතාව බොරු.
1: නේද?
0: මතක තියාගන්න. මේක වෙන කතාවක්. ලෝක විනාශය ආවත් පණ බේර ගන්න පුළුවන් මේ ලෝකේ ඉන්න අමුතුම සහ පුදුම හිතෙන සතා තමයි ඔටුවා. ඔටුවා කිව්වම අපිට මතක් වෙන්නේ මැද පෙරදිග හරි අප්‍රිකාව හරිනේ. හැබැයි මේ කාන්තාර සතාගේ උපන්ගම වෙන්නේ ඇමරිකාව.
1: උපන්ගම?
0: ඔව්. උපන් නගරය. උපන් භූමිය. අද ඔය ඇමරිකාව තියෙන ප්‍රදේශය.
1: හරි.
0: මීට අවුරුදු මිලියන 50කට විතර කලින් ඔටුවාගේ මුතුන් මිත්තෝ හිටිය ඇමරිකාවේ නෙබ්‍රාස්කාවල. ඒ කාලේ මුල්ම ඔටුව බල්ලෙක් තරම් පොඩි.
1: අනේ.
0: හැබැයි අවුරුදු මිලියන ගාණක් යද්දි මේ සත්තු ලොකු වුණා. මේට අවුරුදු මිලියන 6කට විතර කලින් මේ ඔටුව ආසියාවට සහ දකුණු ඇමරිකාවට යන්න පටන් ගත්තා.
1: හරි.
0: ආසියාවට ගියාය අද අපි දන්න ඔටුව බවට පත් වෙලා තියෙනවා. දකුණු ඇමරිකාවට ගියාය ලාමා සහ අල්පාකා වගේ සත්තු වෙලා තියෙනවා. අන්තිමේදී අපි අහලවත් නෑ මේගොල්ලෝ.
1: ඒකනේ.
0: අන්තිමේදී ඇමරිකාවේ හිටපු ඔරිජිනල් ඔටුව ටික දේශගුණික වෙනස්කම් සහ මිනිස්සුන්ගේ දඩයම් කිරීම නිසා සම්පූර්ණයෙන් මැදලා ගියා. ඔටුවගේ ලොකු මැජික් එක තමයි වතුර. සාමාන්‍ය ශීරපායේ සතෙක්ගේ ඇඟේ තියෙන වතුර වලින් 15%ක් අඩු වුණොත් එයා මැරෙනවා. හැබැයි ඔටුවෙක්ට තමන්ගේ ඇඟේ තියෙන වතුර වලින් 30%ක් අඩු වුණත් කිසිම අවුලක් නැතු ඉන්න පුළුවන්. ඒ වගේ මේගොල්ලෝ වතුර බොන්න ගත්තම එකපාරට ලීටර් 114ක් විතර බොනවා. මේක හරියට බාත් ටබ් එකක් පිරෙන වතුර බොනවා වගේ වැඩක්. වෙන සතෙක් මේ තරම් වතුර එකපාර බිව්වොත් උගේ සෛල පුපුරලා මැරෙනවා.
1: ඒකනේ.
0: හැබැයි ඔටුවට ඒක ගානක්වත් නැහැ. ඒක මැජික් එකක් විදියට කරන්නේ කොහොමද කියලාත් කියන්න. ඔය ඕවලාකාර රුධිර සෛල.
1: හරි.
0: ඕවල් ෂේප්.
1: ඔව්.
0: අපේ රුධිර සෛල රවුම්.
1: හා.
0: වතුර නැති වුණාම අපේ ලේ උකු වෙලා නහර බ්ලොක් වෙනවා.
1: ඔව්.
0: හැබැයි ඔටුවගේ රුධිර සෛල ඕවලාකාරයි. ඒ නිසා වතුර නැතුව ලේ කොච්චර උකු වුණත් ලේ කැටි ගහින් නැතුව ඇඟ පුරාම ගමන් කරනවා. එතකොට අපි හුස්ම පිට කරද්දී අපේ ඇඟේ තියෙන වතුර වාෂ්පෙලා යනවනේ.
1: ඔව්.
0: හැබැයි ඔටුවගේ නහය ඇතුලේ තියෙන්නේ වංක ගිරියක් වගේ එකක්.
1: ඈ.
0: අමුතු සිස්ටම් එකක්.
1: හ්ම්.
0: ඌ හුස්ම පිට කරද්දී ඒකේ තියෙන වතුර වාෂ්ප ටික නහය ඇතුලේම රඳව ගන්නවා.
1: හ්ම්.
0: ඒ නිසා ඌගේ හුස්ම පිට වෙන්නේ සම්පූර්ණයෙන්ම වියලි වාතයක් විදියට.
1: හ්ම්.
0: ඌ මේකෙන් 60%ක්ම වතුර ඉතුරු කර ගන්නවා කියලා කියනවා.
1: හ්ම්.
0: පැණි වගේ මුත්‍රා සහ ඔය මේ මලපහ ඔටුවගේ වකුගඩු මාර කාර්යක්ෂමයි. එයා මුත්‍රා පොඩ්ඩක් දානකොට පැණි වගේ උකුයි. මලපහ කොච්චර වියලිද කිව්වොත් ඒක එළියට ආපු ගමන් ගිනි තියන්න පුළුවන්. ඒ තරම් ඩ්‍රයි. හරි. ඉතින් මේ මොලේ මේ අපි සමාවෙන් අපි ඔටුවගේ මොල්ලියෙන් පටන් ගත්ත. ඉවරුනේ අනිත් පැත්තේ. හරි.
1: ඔයත් ගිය දුර.
0: අපි ඊළඟ පැයට යා.
1: අටයි
0: විනාඩි 55යි වෙලාව.

0: විලාප පෙර උරණපයයි. විලාප ඔබ වෙත ගෙන ආවේ.
1: වාර්තාපිට වාර්තා කබන කෝටි 8 NLB ධනනිධානයේ නුතරයි රටේ සංවර්ධනයේ තැනන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවට ධනනිධානයේ බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්නේ.

0: ලක්කඩ ප්‍රවෘත්ති සමගින් මම සමීර කාර්යව සම්ප්‍රවෘත්ති සංස්කරණය සුපුන් දිලංක ලියන ආරච්චි.
1: දැයින් පැය පුවත් සම අනුග්‍රහය
2: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය NLP හදහන. ඔබත් අදම NLP හදහන බලාගන්න.
3: මුහුදෙන්ව කුමනින්වත් කුඩු ගේන්න එපා. කොහොම කෙනාවත් අල්ලනවා විකුණන නොල්ලුන සැමට දැනුම් දීමයි.
1: සහයෝගීතා අනුග්‍රහය
4: සොනාලිකා ට්‍රැක්ටරය දැන් දෙවැනි පුරා ඇති TVS අලෙවි නියෝජිතයන් වෙතින් වටිනා දොරතිකි අල්මාරියක් නොමිලේ TVS ඇග්‍රි බිස්නස් වෙතින් සොනාලිකා ට්‍රැක්ටරය
5: ලක්කඩ දේශීය ප්‍රවෘත්ති.
0: ගංවතුරෙන් විපතට පත් නේපාල ජනතාවට සහන සැලසීම සඳහා ශ්‍රී ලංකා රජයෙන් ඇමරිකා ඩොලර් මිලියනයක මානුෂ්‍ය ආධාර ලබා දීමට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා තීරණය කර තිබෙනවා. ඒ විපතට පත් ජනතාව සඳහා හදිසි සහන සහ මානුෂ්‍ය ආධාර සැපයීමේ අරමුණින් විපතට පත් පවුල් වෙත ශ්‍රී ලංකා රජයෙන් සහ ජනතාවගේ සාතිශය සංවේගයද පළ කරන ජනාධිපතිවරයා මෙම දුෂ්කර අවස්ථාවේදී ශ්‍රී ලංකාව නේපාලයේ ජනතාව සමග දැඩිව සිටින බවයි අවධාරණය කරන්නේ. පෝනාගල කබරගල නවෝද්‍යාගම නිවාස 50ක අද ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ජනතා අයිතියට පත් කෙරෙනවා. 2023 වසරේ මාර්තු මාස 19 සිදු නායාමෙන් නිවාස හිමිව වසර 3 ආසන්න කාලයක් වසා දැමූ තේ කර්මාන්ත ශාලාවක අතිශය දුෂ්කර තත්ත්වයන් යටතේ ජීවත් වූ කබරගල පවුල් 50කට නව නිවාස හිමිකම් ලබා දීමටයි කටයුතු කර තිබෙන්නේ. මෙම ව්‍යාපෘති අර්ථයේ සෑම පවුලකටම පර්චස් 10ක ඉඩම් කට්ටලයක් සහ වර්ග අඩි 550කින් යුත් අංග සම්පූර්ණ නිවසක් එම ජනතාවට හිමිවනවා. නේපාල ටිබෙට් දේශ සීමා ප්‍රදේශයට බලපෑ හදිස ජල ගැලීම හේතුවෙන් මියගිය පුද්ගලින්ගේ සංඛ්‍යාව 392 දක්වා ඉහළ ගොස් තිබෙනවා. 1400කට ආසන්න පිරිසක් අතුරුදන් වූ ඇති බවයි විදෙස් මාධ්‍ය සඳහන් කළේ. මෙම ආපදා තත්ත්වයට හේතුව ග්ලැසියරයක් කඩා වැටීමේ නැති වූ දැවැන්ත අයිස් සහ සොන්බුන් ප්‍රවාහයක් බවයි ඇමරිකා භූවිද්‍යා සමීක්ෂණ ආයතනය පවසන්නේ. එම ප්‍රවාහය හේතුවෙන් දැවැන්ත මඩ සහිත ජල කඳක් නගරයේ සහ ගම්මානහරා ගලා ගොස් නිවාස පාලම් සහ වේලි විනාශයට පත්ව තිබෙනවා. අතුරුදන්වුවන්ගෙන් බහුතරයක් හිමාලයානු රජයේ කඳු නැගීමේ නිරත වූ විදේශීය සංචාරකයන් බවයි වාර්තා වන්නේ. මෙලඟ ලක්කඩ ප්‍රවෘත්ති පෙරවරු 10ට

0: ಗಾಯವಟ ಹಿನ್ನಾ ಬೆಳಿ ಸಿಂಧುವಹನ್ನ ಟಿವಿ ಡ್ರೈವಿ ಚಮ್ ಎಂ ಚಾರು
1: ಸದೇ ದಿನವಲ ಸವಸ ಹತರಟ
2: ಸಮ ಅನುಗ್ರಹಯ
3: ಎನ್ಎಲ್ಪಿ ಹದಹನ ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය NLB හඳහන ඔබත් අදම NLB හඳහන බලා ගන්න NLB හඳහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය NLB හඳහන ඔබත් අදම NLB හඳහන බලා ගන්න
4: ඔයාට විෂ මත්ද්‍රව්‍ය භාවිතයෙන් ඉවත් වෙන්න ඕනද ජීවිතය අලුතෙන් පටන් ගන්න ආසද එහෙනම් මේක ඔයා ගන්නම ඕන කෝල් එකක් 19:27ට කතා කරන්න රටම එකට ජාතික මෙහෙයුම
5: ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් විදින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියර් ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට් රයිනෝ රූෆින් විදින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියර් රූෆින් ෂීට් වැඩි විස්තර සඳහා 13:96 අමතන්න
6: මේ පැයේ මොනව මතක් කිරීම සුරේකිමු මගතොට
7: බස් රථයකින් බැස යන මගියෙකු නම් බස් රථයේ ඉදිරිපසින් පාර මාරු නොවන්න
6: සුපර් කවලක් පරිස්සමින් කිහිපෙන්න
8: David Peris Motor Company within Rajya Sevaka Opata Bajaj 3 Rodarata Saha Motorcycle Sandaha Suvisheshi Varaprasad Saha Deemana DPMC Rajya Pranama Amatanna 0114 700 600
9: Rida Vibe Beat Ekata Mix Weather Hard

0: නවයයි විනාඩි 29යි වෙලාව. ඊයේ පෙරහැර අවසන් වුණා. ඇසළ මහ පෙරහැර.
1: ඔව්.
0: ඉතින් පෙරහැර කියලා කිව්වම ලොකු ඉතිහාසයක්. ඉතින් වසරකට සැරයක් හරි මේ ඉතිහාසයේ යලි යලි මතුවෙහින්. හරි වටිනවා.
1: ඔව්.
0: එතකොට පෙරහැරත් එක්ක ජනප්‍රියම චරිතය
1: වාසනා.
0: වාසනා.
1: කොච්චර වාසනාවන්තද?
0: ඔව්. ඇත් රජු. ඉතින් අද උදෑසන එයායි එයාගේ නිවස බලා ගියා. යන වීඩියෝස් එහෙම සෝෂල් මීඩියා වල ෂෙයා වෙනවා.
1: ඔව්.
0: මගදී ඉතින් එයාට ලැබෙන හරසරත් එක්ක.
1: ආදරේ.
0: ඔව්. පෙරහැර බලන්න ගියාය. තාම ඉතින් නුවර වෙන්න පුළුවන්. ඊට පස්සේ නුවර එළිය පැත්තට ගිහිල්ලා කොහොම පොඩි රවුමක් දාලානේ කොහොමත් එන්නේ.
1: ඔව්.
0: හරි. කොහොම හරි කමක් නැහැ. ඉතින් සති අන්තයත් එක්ක ලැබුණේ තාම සුවිශේෂ අවස්ථාවක් මේක. 9 විනාඩි 30යි අපි ඉක්මන මතක් කරන්න ඕනේ ජාතික ලොතරැයි මණ්ඩලය ගැන. ඔයාට ටිකට් එකක් අරගෙන වාසනාව තියෙනවා නම් අද දවසේ කෝටිපතියෙක් වෙන්න අනිවාර්යයෙන්ම මේ අවස්ථාව මගහරින්න එපා. ළඟට ඇවිල්ලා ටිකට් එක විකුණන කොට ඔයා බලන්න කෝටිපතියෙක් වෙන්න බලන්න. ඔයාට එහෙම අවස්ථාවක් තියෙනවා. ඒ වෙලාවට ටිකට් 4-5ක් ගන්න. මාජන සම්පතිය දවසේ දිනුම් මැද්ද ඉසේ දක්ෂරයත් එක අංක 9 අංක 5 අංක 4 අංක 3 අංක 8 අංක 6 ගොවිසත 100 අක්ෂරයත් එක අංක 2 අංක 24 අංක 31 සහ අංක 38 එවගේ මෙගා පවර් ගත්තා නම් ඉසේ දක්ෂරයත් එක්ක ප්‍රසාද අංක 1 ජයග්‍රහය අංක 3 17 44 සහ 77 ධන නිදානයේ ජී අකුරත් එක්ක අංක 30 38 47 සහ 63 හදාන් ලොතරේ ගත්තා නම් වෘෂික ලග්න අංක 13 33 40 සහ 53 එවගේ මතක් කරන්න ඕනේ ඊට පස්සේ තියෙන්නේ අද දවසේ දිනුම් මැද්ද ලොතරේ අතරේ මං කිව්ව අන්තිමේක මොකද හදානද වෘෂිකලග්නිය 13 33 40 53 ඒ වගේම ඊට පස්සේ තියෙනවා අද සම්පත අංක 8 අංක 6 අංක 3 අංක 8 අංක 6 අංක 4 අංක 3 අංක 8 අංක 6 ඉසේ දක්ෂරය ඒ වගේම ජය ලොතරය ඊ අක්ෂරයත් එක අංක 1 අංක බිංදුව අංක 1 සහ අංක 9 අවසාන වශයෙන් බලන්නේ සුබ දවසක් ලොතරය අංක 13 42 සහ 54 ඒ වෘෂභ ලග්නයත් එක්ක ජයග්‍රහ ප්‍රතිඵලය මතක් කරේ 9 විනාඩි 32යි වෙලාව ඩීප් ටෙක් 16 ගැන කිව්වොත් 16කටත් යන්න මොකද හැමතිස්සෙම ආට කියනවා ලංකාව මේ වෙලාවේ එල්නිනෝ තත්ත්වයකට මුහුණ දෙමින් ඉන්නේ. ගොඩාක් පැතිවලට කෘෂිකාර්මික කටයුතු වලට වතුර නැහැ. ඒවට අවශ්‍ය කරන වතුර තිබුණා දුර ඉඳලා නේද? හරිම මහන්සියක් දරන්න වෙනවා ආගේ වගාවට ඕන කරන වතුර ටික දෙන්න. හරි. ඔය වෙලාවට මතක් කරන්න ඕනේ හිරුවෙලියන් ක්‍රියාත්මක වෙන බෝට පම්ප් එකක්. ඔයාට අත්‍යවශ්‍යම වෙලාවක මේක ළඟ තියෙන්න ඕන නිසා කියන්නේ මේ දවස්වල විශේෂ මිල ගණන් යටතේ ඔයාට මේ ඩීප් ටෙක් වෝටර් පම්ප් එක ගන්න පුළුවන්කමක් තියෙනවා. ඉතින් ඩීප් වෙල් පම්ප් එක ගැන මතක් කරන්න ඕනේ. ඉතින් ඒ බලන්න ඕනේ හැමදේම බලලා කොච්චර දුර ප්‍රමාණයක් තියෙනවද වතුර ධාරිතාවය කොහමද
1: දවසට ඕනේ ජල ප්‍රමාණය කොච්චරද
0: ඔය ටික ඔක්කොම බලලා තමයි ඔයා ගන්න ඕනේ කෝල් එකක්
1: 077-777-7374 077-777-7374
0: 9 විනාඩි 33යි
2: වෙලාව ඔබ වෙත ගෙන ආවේ

ඔබේ කෝටිපති සිහිනය අද සැබෑ වෙයිද? රාත්‍රී 10ට ලක්හඬ අහන්න. ජාතික ලොතරැයි මණ්ඩලයේ සියලුම ටිකට් පත්වල ජයග්‍රාහී ප්‍රතිඵල අද රාත්‍රියේම ඔබට කියන එකම රේඩියෝව ලක්හඬ.

0: නවයයි විනාඩි 36යි වෙලාව. හා කෝට්ටේ හැරාලි දතමෙදගන් රාලි.
1: හා
0: කියලා ප්‍රසිද්ධ කියවණක් වහලා ඇති ඔය අපේ ඉතිහාසයේ හොයාගෙන යනකොට.
1: ඔව්.
0: කෝට්ටේ හැරාලි දතමෙදගන් රාලි. මේක කීරවැල්ලේ හිරිපිටියේ නිලමෙතුමා මේ හීනෙන් දැකපු ඒ සිදුවීමට අදාළ කතාවක්.
1: හරි.
0: මහලු පුද්ගලෙක් ඇවිල්ලා මේ කීරවැල්ලේ හිරිපිටියේ නිලමෙතුමාට කිව්වලු මේ කෝට්ටේ හැරාලේ දතමෙදගන් රාලී කියලා. ඒ කියන්නේ කෝට්ටේ රාජධානියට තියෙන කැමැත්ත අතහැරලා දළදා වහන්සේගේ ආරක්ෂාව සඳහා රට මැදට මේක අරගෙන යන්න කියලා.
1: හරි.
0: හරි. නිකන් හීනෙන් ඇවිල්ලා ඔය කියන්නේ කී කේව. මේ ඉතිහාස කතාවල ඉතිහාස පොත්වල මේ ගැන සඳහන් වෙනවා. එතකොට ඒ කිව්වේ ඒ කාලේ දළදා වහන්සේව පරිස්සම් කරගන්න වෙලා තිබුණානේ. දැන් ඔය පෙරහැරත් එක්ක මතුවෙන කතා අතරේ මේ කතාවක්
1: තියෙනවා.
0: එතකොට ඇද්දලෙන් කෘතිමව දළදා වහන්සේට සමාන අනුරුවක් දළදා කරුවේ තැන්පත් කළා, කරඬුවේ තැන්පත් කළා, දළදා වහන්සේ කොපුවක බහලා හංගලා හරි දෙවනගල රත්නාලංකාර ස්වාමීන් වහන්සේ සමග ගිහිල්ලා සීතාවක මායාදුන්නේ රජුට බාර දුන්නා කියලා ඉතිහාසයේ
1: කියනවා.
0: එතකොට කෝට්ටේ දළදා කරඬුවේ තිබුණේ කෘතිම
1: දළදාව.
0: කෘතිම දළදා. බොරු එකක්, ෆේක් එකක්. හරි. නියම දළදා වහන්සේ කියලා හිතලා පෘතුගීසීන් ඒක විනාශ කළා දැම්ම කියලා ඉතිහාසයේ කියනවා. බලන්න මේ දළදා වහන්සේ රැකුණ විදිය.
1: ඒකනේ.
0: අවස්ථා ගණනාවක් මේ ගැන අපි ඉතිහාසයේ කියනකොට අපිට හම්බෙනවා. මේ එක සිදුවීමක් ඔය දළදා පෙරහැරත් එක්ක ඉස්මතු වෙච්ච. මේ දළදා වහන්සේ එහෙම නැත්නම් දළදා පුරාවෘත්ත මේ වගේ ඉතිහාසයේ කියවනකොට තමයි මේ දේවල් හම්බෙන්නේ. රොබර්ට් නොක්ස් ඒ සම්බන්ධව දරපු මත, මේ දළදා පෙරහැර ගැන රොබර්ට් නොක්ස් දැක්ක විදිය චුටක් ඉතිහාසයේ කියනකොට අපිට හම්බෙනවා. ඒ තරම් ඉතිහාසයක් තියෙන, ඒ තරම් අභිමානයක්, ප්‍රෞඩ අභිමානයක් ශ්‍රී ලාංකිය අපිට උරුම කර දෙන ඇසළ පෙරහැර මංගල්‍යය දවසේ අවසන් වුණේ. 9යි විනාඩි 39යි. අපිට මතක් කරන්න පුළුවන් ක්‍රිමිරාජ නිෂ්පාදන ගැන වසර 77ක් තිස්සේ. වදන්නෝ ඔයාගේ ගෙදර හිටපු වෙද මහත්තයාට හා සමානයි මේ ක්‍රිමිරාජ නිෂ්පාදන.
1: ඔව්. මොකද ඕනම ලෙඩකට නිෂ්පාදන මේගොල්ලෝ ළඟ තියෙනවා. ක්‍රිමිරාජ පේයාව, එතකොට වැල්මී පැණිය, ක්‍රිමිරාජ කරල්ගොලි, එතකොට සඳුන් පැණිය, නාගරාජ තෛලයක් තියෙනවා. දැන් ඔය ගෙදර දොරේ වැඩ කර කර ඉන්නකොට විසසහිත සතෙක්කව කියනකෝ ඔන්න නාගරාජ තෛලය තියෙනවා. එතකොට සර්වවිෂාදි තෛලය තියෙනවා. ඔය සෙංගෙඩි, කුද්දෙටි ඔන්න වගේ ලෙඩක් තියෙනවනේ. මෙන්න මේ ඕනම නිෂ්පාදනයක් ගෙදරටම ගෙන ගන්න පුළුවන්. 0112 753 889 යට කතා කරොත්.
0: පැලත නිෂ්පාදන යන කියන්නම් යෝගට්ටයක් හවසට අරගෙන යන්න. ඔය කෘතිම රසකාරක වර්ණක දාලා නැති පරණ වෙච්ච ෆ්‍රිජ් වල නේද මාසක එහෙම තිබෙන්නේ නැති නැවුම් යෝගට් එක රස බලනවා නම් පැලොත්ත කියන නම. ඒ වගේම ඩෝමා මාක්ස්පෙන් ගෲප් එක ඔයාලන්නෝ මේ දවස්වලත් එදා ඉඳලා අද වෙනකොට කෘෂිකාර්මික ශාස්ත්‍රයේ සෑහෙන දෙයක් කරනවා. රටේ කෘෂිකාර්මික ශාස්ත්‍රයේ දැවැන්ත විප්ලවීය තීන්දුව తీන රසගත ආයතනේ. ඉතින් යන්ත්‍ර උපකරණ ගන්නවක් ලංකාවට ගෙනල්ලා තිනවා. ඔයාගේ ෆැක්ටරි එකකටත් ඔයාලට හිතෙනවා නම් මැෂින් එකක් ගේන්න ඕනේ කියලා. ඒ මැෂින් එකේ ස්වභාවය මොකක්ද අවශ්‍යතාවය කිව්වම ඒගොල්ලන්ට මැදිහත් වෙලා මේක කරලා දෙන්න පුළුවන් කමක් තියෙනවා. 0117 679 579 0111

0: හැතයි හයිසිය හැත්ත නමයයි පන්සි හැත්ත නවයෙන් තමයිවා ඒගොලන්ට කෝල්ල එකක් දෙන්න ඕනේ ඩෝම එමනත්ත මාක්ස් පේන් කණ්ඩායම ගැන මතක් කරේ උදේ නවයයි විනාඩි හතල
1: වෙලාව ඔබ වෙත ගෙන ආවේ
2: මේ TVS Sport 110 පෙට්‍රල් ලීටරයක් ගෙවුවාම යනවා යනවා යනවා
1: ඉවරයි
3: TVS Sport 110 පෙට්‍රල් ලීටරයකට කිලෝමීටර 80කට වැඩියෙන් දුවන්න නම් මේක තමයි
4: Youth again no age future ekata plus point ekak RDB Youth Plus vishesha pratilabha rasak samagin youth ekata ma set wenna banking partner RDB Youth Plus kinuma oba wenuenma

0: ක්‍රියාත්මක සහල් නිෂ්පාදනයක් සඳහා නවීන තාක්ෂණයෙන් බලගැන්වුණු ඩෝමා කළුවට ඉවත් කිරීමේ යන්ත්‍රයක් ඔබත් අද මෑනවුම් කරන්න. සමහ මධ්‍ය පරිමාණ සහල් නිෂ්පාදකයන් සඳහා ස්වයංක්‍රීය වී කැටීමේ යන්ත්‍රයක් හඳුන්වා දීමේ පුරෝගාමියා වන මාක්ස්පෙන් සමූහ ව්‍යාපාරයට අනුබද්ධිත මාක්ස්පෙන් හෝල්ඩින්ග්ස් පුත්කලික සමාගම වෙතින් අදම අවතන්න 011 6 7 9 5 7 9.
1: ඇසේ සුදැවිල්ලද? දියවැඩියාව ග්ලූකෝමා වැනි රෝග නිසා පෙනුම දුර්වල වෙලාද? අඩුම වියදමකින් දවසින් පෙනුම ලබා ගන්න රජයේ අනුමත ලෙන්ස්ටික් අයිකියා රෝහලට දැන්ම කතා කරන්න. ලෙන්ස්ටික් අයිකියා රෝහල වත්තර මුල්ල. දුරකථන අංක 0706 478 478.
2: ජීවිතයක් නැති කර ගැනීමට ගතවන්නේ එක් තත්පරයක ප්‍රමාදයක්. රිය පැදවීමේදීත් මාර්ගයේ ගමන් කිරීමේදීත් ප්‍රවේශම් වන්න.
3: රාජ්‍ය සේවක ඔබට පිදෙන DPMC රාජ්‍ය ප්‍රණාම අමතන්න 0114 600 600.
4: යුත් එකේ ඉන්න ඔයාගේ ෆියුචර් එකට ප්ලස් පොයින්ට් එකක් RDB Youth Plus විශේෂ ප්‍රතිලාභ රසක් සමගින් යුත් එකටම සෙට් වෙන බැංකින් පාර්ට්නර් RDB Youth Plus කිනුමා ඔබ වෙනුවෙන්ම
5: ලකන්ද රේඩියෝ ITN.

0: ඉක්මනදා සිට සඳුදා මදාදා සිකුරාදා දිනවල පස්වරු එකේ සිට පුරා පැය තුනක්
1: ලක්හඬ Golden Voice.
2: මම නම් දැන් මානම රිලැක්ස්.
3: අනම්මනංගල වදුණා නේද? මේ එක්ස්පර්ට් හරියටම හරිනේ.
4: ඕනම සංවේදනාවකට ප්‍රබලම විද්‍යානුකූල විසඳුම ඕතුෂීල් ඇක්ටිව් ප්ලස්.
5: ඔයාට විෂ මත්ද්‍රව්‍ය භාවිතයෙන් ඉවත් වෙන්න ඕනද? ජීවිතය අලුතෙන් පටන් ගන්න ආසද? එහෙනම් මේක ඔයා ගන්නම ඕන කෝල් එකක්. 19:27ට කතා කරන්න. රටම එකට ජාතික මෙහෙයුම.
6: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය. NLP හදහන ඔබත් අදම NLP හදහන බලා ගන්න.

0: මේ සතියෙත් වැඩේ වරයි අමාරුවෙන් නිමවුඩු දවස්වලත් ජොබ් එකට ආපු අයට බුදු සරණයි දෙන්නේ පිටයි.
1: හරි.
0: ඔය මදයි තින්නේ
1: මේ අවුරුද්ද. මේ මාසෙත් ඉතින් ඉවර වෙන්න හදන්නේ.
0: හම්බ කරනවා.
1: කාටද මන්දා?
0: අපේ නෑ යොහනෝ. ඔයටත් ගෙදරනේ. ආ? ඒකෝර නබිනායකතුමායි උපන්දිනේටත් නෑ. ඊට පස්සේ තව මොකක් හරි තිබ්බා ගෙදරනේ.
1: කාටද ඔච්චර හම්බ කරන්නේ?
0: කාටද මම හම්බ කරන්නේ? ඒගොල්ලන්ට කියන්නේ නැතුණාට අපි හම්බ කරපු දේවල් වලින් කරපු කියපු දේවල් තියෙනවා. කියන්නේ නැහැ.
1: බෑදයන්ට විශේෂයෙන්ම කියන්නේ නැහැ ඔව.
0: කිව්වොත් ඉතින් ආයි සබ්බ සකල මනාවම එහෙම නේද? ආයි නේපාලට ආපු ගං වතුර වගේ තමයි. හේවිලා යන්නේ.
1: ගෑවොත් ඉවරයි ඔක්කො.
0: ඔය account වල තියෙන සල්ලි ගැන එහෙම කාටවත් කියන්න යන්න එපා. දැන් FD එකක් දාගෙන සද්ද නොකර ඉන්න.
1: ඔව්.
0: සල්ලි ටිකක් හම්බුණා. හොඳ තැනක FD එක දැම්මා, RDB එක දැම්මා, හොඳ පොලිය. මාස 3-6 නවය. දැම්ම බ්‍රාන්ච් 72ක් තියෙන ඉඳ ඔයගොල්ලන්ගේ ටවුන් එකේ තියෙනවනේ. RDB එක දැම්මා. ඉතින් ඔය සද්ද නැතු වෙන උදේ කාලා බීලා මුකුත් නෑ වගේ ඉන්න.
1: ඔව්. ජොබ් එකක් නෑ කරන්න ඇනේ අනේ.
0: ඒ වෙන නෑ එහෙම ඉන්නෝ සීයලා ආච්චිලා. හොඳ වතු පිටි ඉඩකඩම් තියෙනවා, බැංකුවල හොඳට සල්ලි තියෙනවා. ඒ වුණාට කාට උගුර බිවි ඉන්නේ. අන්න එහෙම ඉන්නෝ.
1: නෑ වගේ.
0: ඔව් ගොඩාක් රඟන්න ගියාම වැඩේ අවුල් වෙනවා. නේ?
1: ඔව්.
0: FD එකක් දානවන හොඳ තැනක RDB එක. ඒකේ රයිඩෝ රූෆින් ගැන මතක් කරන යන්න කලින් මේ කාලේ අය තියෙන අවුරශ්මියත් එක්ක විශේෂම වියලි කාලගුණයක් සහිත පළාත්වල ගෙවල් එහෙම හදනකොට හිතන්න ෂීට් එක දාන්න ඕනේ. මොකද වහල ඔළුව වලින් දාලා බේර ගන්න බෑ. ෂීට් එක දාන්න මොකද ෂීට් එක දැන් ඔය මැටි ලේයර් එක තියෙන නිසා උණුසුම කියන එක කන්ට්‍රෝල් කරනවා.
1: ඔව්.
0: රයිනෝ රූෆින් ප්‍රීමියර් ෂීට් එක යන්නේ කිව්වේ. ඉතින් ළඟම ඒජන්ට් ළඟට යන වසර 60ක විශ්වාසයත් එක්ක ජල විකර්ෂක ආලේපනේ උඩ තියෙනවා. ඒකෙන්ද ප්‍රශ්නයක් නෑ. ඔයාට ෂීට් එක හරීම පරිස්සම් තියසියල බැඳෙන පාසි බැඳෙන අවලස්සන වෙන ඒව මොකුත් නෑ. වතුර ටික වැඩිච්ච ගමන් ෂීට් එකට ඉක්මනට ඉවත් වෙලා යනවා.
1: ඔව්.
0: ඒ නිසා තමයි රයිනෝ රූෆින් ප්‍රීමියර් ෂීට් එක යන්නේ කිව්වේ. ෆැඩ්නා ඔතෝ ෂීල් ගැන හැමෝටම කියන්න, දන්න කියන අයට කියන්න, ඔයා විතරක් ඕක පාවිච්චි කරලා ඔයාගේ සංවේදනා නැති කරගෙන ආත්මార్థකාමී විදියට හැසිරෙන්න එපා.
1: තනියෙන් ගොඩ යන්න එපා.
0: ඔව්. කට්ටියට කියන්න ෆැඩ්නා ඔතෝ ෂීල් ෆැරක් එකේ, ෆැඩ්නා රිසර්ච් සෙන්ටර් එකේ මේ පර්යේෂණ හරහා අනුමත කරගත්ත, සනාථ කරගත්ත, තෙල් එකක් නොවන ප්‍රසන්න සුවඳක් තියෙන ඕනම කෙනෙකුට වයස අවුරුදු 18ට වැඩි, විශේෂයෙන්ම 40 එහා පැත්තට එහෙම ගියාම සංවේදනා ටිකක් වැඩි.
1: ඔව්.
0: ඉතින් 18ට වැඩි කියලා කිව්වේ ක්‍රීඩකයෙක් වුණත්, තරුණ කෙනෙක් වුණත්, රැකියාවක් කරන කෙනෙක් වුණත්, ටිකක් හිටගෙන නිතර ඉන්න ගෙදර ගෘහණිය වෙන්න පුළුවන් ඔය ඕනම කෙනෙකුට. බෙල්ලේ, උරහිසේ, ඊට පස්සේ වැලමිටේ, දණහිසේ, කොන්දේ, බළලුකර, මැණික් කටු ඔක්කොම ආවරණය කරනවා රුපියල්
1: 1920කට.
0: එනං ගින්ගෙන් නම් 10 මාර්ට් ළඟයි ටී එකක් එනවා. ඔෆිස් එකේ වැඩ කරන වෙලාවේ පැල්ලත්ත ටී එකක්, ඒක රසයි. ඒකට අභිමානයක් එකතු වෙලා තියෙනවා. ඒක අපේ රටේ කිරිපිටි පැකට් එකක්. යා
1: ගින්ගෙන් නම් සුපසතියක් තියක්.

0: සුබ දවසක් ශ්‍රී ලංකා
1: සමනුග්‍රහය නැවුනග නැති වසවිස නැති ඇල්වත්ත කිරි ඕනෙම සුකිරි වෙළඳ සැලකින් මිලදී ගත හැකි අපිම අපේ නැවුම් එළකිරි ඇල්වත්ත කිරි
0: මාක්ස්වෙල් සමූහ ව්‍යාපාරය වෙතින් ගෙන්ව අපි තහරන දැන් නවනිමාවකින් එන ඩෝමා ස්වයංක්‍රීය වීකිටීමේ යන්ත්‍රයක සාදම්බර හිමිකරුවෙකු වන්න අද මම තන්න 01176779
2: කොටු කප කප ගහපු ගේම ඉවරයි අයියේ දවසේ වියදමට කියාපු ලක්ෂ දෙක හමාරක් දෙන රුපියල් 40 අලුත්ම සම්පත ආගෝ
3: ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියර් ජල ප්‍රතිරෝධී වතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට් වැඩි විස්තර සඳහා 1396 අමතන්න
4: මම නම් දැන් මාරම රිලැක්ස්
5: අනම්මනංගල වදුණා නේද මේ එක්ස්පර්ට් හරියටම හරිනේ
6: ඕනම සංදි වේදනාවකට ප්‍රබලම විද්‍යානුකූල විසඳුම ඕතුෂීල් ඇක්ටිව් ප්ලස්
7: මොහොතෙන්වත් කුමනින්වත් කුඩු කෙන්න එපා කොහොම කිනාවත් අල්ලනවා විකුණන නොල්ලුන සැමට දැනුම් දීමයි
8: යුත්තකෙන් ඔයාගේ ෆියුචෙකට ප්ලස් පොයින්ට් එකක් RDB Youth Plus යුත්තකටම සෙට් වෙන බැංකින් පාර්ට්නර් RDB Youth Plus කියනවා
0: සුබ දවසක් ශ්‍රී ලංකා
9: සහයෝගීතා අනුග්‍රහය
0: ගොවියා රජ කරවන ගොවි බිමට කදිම සූර්ය බල වතුර මෝටරය ඩීප් ටෙක් සෝලා වෝටර් පම්ප්ස් අදම අවතන්න 071 711 711 1
10: දශක හදක ජනතා විශ්වාසය සහ ප්‍රසාදය දිනාගත් ක්‍රිමිරාජ ආයුර්වේද ඖෂධ වෙතින් ක්‍රිමිරාජ කරල් කුලි බඩේ අමාරුව සහ ලදරු පණු රෝග සඳහා ක්ෂණික සුවයට ක්‍රිමිරාජ කරල් කුලි
11: ලෙන්ස්ටෙක් අයිකියා හොස්පිටල් වෙතින් සිළුම අක්ෂි සේවාවන් දැන් එකම තැනකින් ලෙන්ස්ටෙක් අයිකියා හොස්පිටල් අංක 74-1 රොබර්ට් ගුණවර්ධන මාවත කොස්වත්ත බත්තර මුල්ල දුරකථන 0706 478 478
12: FM 93.5 FM 93.7 ලකන්න රේඩියෝ ITN
13: වෙලාව පෙරවරු 10යි.
14: ඔබ වෙත ගෙන ආවේ
15: වාර්තාපිට වාර්තා කබලි කෝටි 8 NLB දනඩ තහනිය දුතරයි ප්‍රතිේ සංවර්ධනයේ දැවැන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවට දන නිධානය බෙලදී දෙන ඔබත් කෝටිපතියෙකු වන්නේ.

0: ලක්කඩ ප්‍රවෘති සමගින් මම සමීර කාර්යව සම්ප්‍රවෘති සංස්කරණය සුපුන් දිලංක ලියන ආරච්චි.
1: දැයින් පැයපුවත් සම අනුග්‍රහය
2: NLP හදහන ලංකාවේ වැඩිම තෑකි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය NLP හඳහන ඔබත් අදම NLP හඳහට බලාගන්න.
3: මුහුතෙන්ම කුමනින්වත් කුඩුකේන්න එපා. කොහොම කෙනාවත් අල්ලනවා විකුණන නොල්ලුන සැමට දැනුම් දීමයි.
1: සහයෝගීතා අනුග්‍රහය
4: සොනාලිකා ට්‍රැක්ටරය දැන් දිවයිනපුරා ඇති TVS අලවි නියෝජිතයන් වෙතින් වටිනා දොරතකි අල්මාරියක් නොමිලේ TVS ඇග්‍රිබිසිනස් වෙති සොනාලිකා ට්‍රැක්ටරය
5: ලක්කඩ දේශීය ප්‍රවෘත්ති.
0: හෙරොයින් කිලෝ 2යි ග්‍රෑම් 45ක් ඇතුළු මත්ද්‍රව්‍ය තොගයක් සමග සැකකරුවෙකු සහ සැකකාරියක මාතර කොට්ටාස අපරාධ විමර්ශන කාර්යාංශය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ කොට්ටාස දූෂණ මර්ධන ඒකකයේ නිලධාරීන් සමග මාතර දුම්රිය පොළ ආසන්නයේ පිහිටි රූපලාවන්‍යාගාරයක සිදු කළ වැටලීමකදී. එහිදී හෙරොයින් කිලෝ 2යි ග්‍රෑම් 45ක් අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 56යි මිලිග්‍රෑම් 56ක් මත්ද්‍රව්‍ය ජාවාරමෙන් උපයාගත් බවට සැකකෙරෙන රුපියල් 625,000ක මුදලක් සහ ජංගම දුරකථන 5ක්ද සොයාගැනුණා. සැකකරුගේ වයස අවුරුදු 30ක් වන අතර සැකකාරියගේ වයස අවුරුදු 28ක් වනවා. මාත්‍ර විලේගොඩ ප්‍රදේශයේ පදිංචි මොවුන් අඹුසැමියන් බවයි විමර්ශනවලදී හෙළි වුණේ. මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සමග ඔවුන් සමීප සම්බන්ධතා පවත්වා ඇති බවට හෙළි කර ගැන්නා. ඔන්ටාරියෝ විල ඇමරිකා විල ලෙස නම් කිරීමේ නියෝගයට ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අත්සන් තබා තිබෙනවා. ඒ කැනඩාව සමග පැවති වෙළඳ සාකච්ඡා බිඳ වැටීමෙන් පසු එරට බාණ්ඩ මත 50%ක නව තීරුබදු පැනවීමෙන් අනතුරුවයි. රටවල් දෙකටම පොදු මහවිල් පහෙන් එකක් වන ඔන්ටාරියා විලෙහි නම වෙනස් කරන බවට ට්‍රම්ප් මීට පෙර ප්‍රකාශ කර තිබුණා. ඒ සමාජ මාධ්‍ය හරහා කීප වතාවක්ම ප්‍රකාශන නිකුත් කරමින් මෙලඟ ලක්කඩ ප්‍රවෘත්ති පෙරවරු 11ට
5: ස්වාධීන
6: පුවත් එසනින් ඔබේ ජංගම දුරකථනයට ගෙන්වා ගැනීමට ITN News Alerts සිංහල සේවාව සක්‍රිය කරගන්න.
7: මොබිටෙල් නම් RJ හිස්තරක් ITN S ලෙස ටයිප් කර 2299 SMS කරන්න.

0: ITN රටට වග කියන රේඩියෝ
1: උදේ 10යි විනාඩි 4යි
0: රීදා වයි බීට් එකට මික්ස් වෙන හාට් බීට් සම අනුග්‍රහය
2: රුපියල් කෝටි 40ක් අම්මුණොත් මොනාද කරන්න බැරි මේක අපව ටැග් දැන් ඩබල් වෙලා සුපිරි ටැග් තුනක් ප්‍රථම ටැග් 120 ලක්ෂ දෙකේ ටැග් සමග සුපිරි අංකයකට ටැග් මේක අපව

0: හැම වංගුවකම අලුත් කතාවක්. අලුත් කතාවක්.
1: අලුත් කලාවක්. අලුත් කලාවක් සොයාගත් තමන් දිනු වෙන්න ඕනෑ නම්
0: සතියේ දිනවල උදේ 10ට ළඟදීම

බලන්න රේඩියෝ ITN රටට වග කියන රේඩියෝ හැම කාලෙම ට්‍රෙන්ඩින්ම සින්දු ඇහෙන ලංකාවේ එකම channel එක ලක්හඬ

0: සුබ දවසක් ශ්‍රී ලංකා
1: සමනුග්‍රහය
0: මාක්ස්මන් සමූහ ව්‍යාපාර වෙතින්ගෙන් අපිට හරින දැන් නවනිමාවකින් එන ඩෝමා ස්වයන්ක්‍රීය වී කිටි මියන්ත්‍රයක සාදම්බර හිමිකරුවෙකු වන්න අද මම ගන්න 01176779
2: නැවනග නැති වසවිස නැති ඇල්වත්ත කිරි ඕනම සුකිරි වෙළඳ සැලකින් මිලදී ගත හැකි අපිම අපේ නැවුම් එළකිරි ඇල්වත්ත කිරි
3: ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමිය ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට් වැඩි විස්තර සඳහා 1396 අමතන්න
4: Youth එකේ ඉන්න ඔයාගේ future එකට plus point එකක් RDB Youth Plus Youth එකටම set වෙන banking partner RDB Youth Plus කිනුවා
0: සුබ දවසක් ශ්‍රී ලංකා
1: සහයෝගීතා අනුග්‍රහය
0: ගොවියා රජු කරවන ගොවි බිමට කතිම සූර්ය බල වතුර මෝටරය deep tech solar water pumps අදම අවතන්න 0.71711711
5: දශක තුනක ලක්හඬ අභිමානීය සමගින් නවතම රේඩියෝ රියැලිටිය
6: ලක්හඬ golden voice
7: අපි සොයන්නේ නුඹේ හඬයි
5: අගෝස්තු 21 වෙනිදා සිට සඳුදා අදාදා සිකුරාදා දිනවල පස්වරු 1 සිට පුරා පැය 3ක්
6: ලක්හඬ golden voice

अरे विनाडी ती हाय वेलाव लसन सिंधु अग्नेत अपि हलावे कवि कारिये सिंधु कियदा लादे नुबदो रे कोकिला අස්සන සිංදුවක් අහලා ආවෙ නිකන් වෙනම ලෝකයකට ගියා වගේ හිතුණා මට නම්. ඔයාටත් එහෙම වෙන්න ඇති නේද? ඔව් මම දන්නවනේ ඉතින් ඔයාට ලස්සන සිංදු ටිකක් අහන්න පුළුවන් හට් බීට් අහගෙන ඉන්න ගම අලුත් තාලෙ සිංදුව පරණ තාලෙ සිංදුව මේ ඕන සිංදුවක් අහන්න පුළුවන් ඔයාට මම අහගෙන ඉන්න ගම. ඉතින් ඔයාට ඉතින් දවසකට පස්සේනේ මං කියන්නේ දවස් දෙකකට පස්සේ කියලා. දවස් දෙකක් නිවාඩු තිබ්බට අපිට නිවාඩු තිබ්බේ නෑනේ. ඉතින් නිවාඩුවෙන් පස්සේ නෝ අපි ආවිල්ලා තියෙන සිකරවල දවසේ. ඉතින් කතා කරන්න ගොඩක් දේවල් තියෙනවා නේද අපිට? ඔයා ඒ පැත්තේ ඉඳලා කියන දේවල් ටික මම මේ පැත්තවල අහගෙන ඉන්න බලාගෙන ඉන්නේ. ඉක්මනට එන්න මේ පැත්තට. කියන්න බලන්න මම ආපහු ආයේ බීම් එකට එහෙම ආවේ නැත්තම් මොකද හිතන්නේ ඔයාට? මේ න අන්තිම දවසේ මම වුණත් එහෙම ගොඩක් හොඳයි කියලා හිතනවද? කියන්න බලන්න එහෙම දෙයක් වුණත් මොකද කරන්නේ කියලා. නෑ එහෙම දෙයක් වෙන්නේ නෑ මං කියනවා. ලස්සන සින්දුවක් ඇහුවට පස්සේ අපි අමුතු බලන්න හාට්බීට් චැට් එක පැත්තට කවුද අද ඇවිල්ලා තියෙන්නේ කියලා බලන්න මාව බලන්න. උදේම ඇවිල්ලා තියෙනවා ජී අනුර පුස්සල්ලා ඔයාව එකතු කරගන්නම් හරි ආදරේ. ඉතින් කලින් දවස්වලත් අපිට එක දිගටම මැසේජ් කරන කෙනෙක්, ඉතින් අපිත් එක්ක ඉන්න කෙනෙක්, ආදරෙන් ඉන්න කෙනෙක්, ඒ වගේම ගුඩ් මෝර්නින් කියලා තියෙනවා ඔයාටත්. ගුඩ් මෝර්නින්, සුබ උදෑසනක් වේවා කියලා තියෙනවා ඔයාට. සුබම සුබ උදෑසනක් වේවා. සරච්චන් ඩයිස් තමයි මැසේජ් එකක් දාලා තින්නේ. ඕරයි ගොම ඉඳලා ආගේ කඩේ සද්දරම ලක් කරගෙන ඉන්නවා නේද? ඉතින් සද්දේ වැඩිපුර දාලා තියාගෙන එතකොට ඉතින් කඩේට එන්න හිතන්නේ නැති කෙනෙක් වුණත් එන්න හිතන විදිහට ලක් කන්නේ සද්දේ වැඩි කරලා අහලා තියාගන්න. හෙලෝ යෂ් කියලා තියෙනවා. හෙලෝ කොහොමද ඔයාට? වෙරි ගුඩ් මෝර්නින් කියලා තියෙනවා ඔයාටත්. වෙරි ගුඩ් මෝර්නින් වෙන්න ඕනේ. ගොඩ දවසකින් ඒක රීති නේද? හාට් බීට් 12ට එකතු වෙනවා කියලා තියෙනවා. ඉතින් කොහොමද ඔයා හොඳින් ඉන්නවා නේද කියලා අහලා තියෙනවා. ඕ මම ගොඩාක් හොඳින් ඉන්නේ. ඔයා කොහොමද? ඔයාට කොහොමද ඉතින් ලංකාවේ නෙවෙයි නේද ඉන්නේ? අපිට ලස්සන සින්දුවක් දෙන්නකෝ කියලා තිනෝ. බහරෙන් වල ඉඳලා තමයි මම වහගෙන ඉන්නේ මෙයා. චන්දන කේ හන්නරි ඕව එකතු කරගන්න හරි මාදරේ. ඉතින් වැඩ කරනකම වාගේ පාළුව මහන්සි තනිකව මේ හැම දෙයක්ම නැතිවෙත ඔයාට මම වහගෙන ඉන්න පුළුවන් දවල් එක වෙනකන්. ඔයත් එක ඉන්නවා නේද මාව අහගෙන? චන්දන කේ හන්නරිත් එක්ක ජපන් වලින් තියස්සිකේ දිල්සිකේ හන්නරි ඉන්නවා, තන්කල්ගෙන් තංගල්ලෙන් චන්සිකේ හන්නරි ඉන්නවා, ජෝන් පුතා ඉන්නවා, ඒ වගේ මෙයාගේ ආදරණීය බිරිඳ ශාමවත් එකතු කරගන්න කියලා තියෙනවා. ඊළඟ සින්දුව අහනෝ. ඉතින් හැමදාම ලක්කනට අපි ආදරේ කියලා තියෙනවා. ලක්කන අපේ හඬ. ඉතින් ඒකනේ ඔගොල්ලන්ගේ හඬට අපි ඉඩක් දීලා තියෙනවා මේ වෙනකොට නේද? ලක්කන ගෝල්ඩන් වොයිස් තරගයේ පළවෙනි අදියර අපි සාර්ථක විදියට වැඩ ටික කරගෙන යන ගමන් තියෙන්නේ. ඉතින් අගෝස්තු 31 වෙනිදා ඉඳලා සඳුදා බදාදා ඉතින් අඟහරුවාද මේ කියන දවස්වල ඔයාට අපි අහන්න පුළුවන් ලක්කන ගෝල්ඩන් වොයිස් තරගය. ඉතින් දැන් ආගේ යාළුවෝ එන්නේ නැති නේද? ඉතින් මම දැක්ක ෆේස්බුක් පේජ් වල එහෙම මෙන්ෂන් කරලා තියෙනවා. ඉතින් විශ් කරලා වාගේ යාළුවන්ට ඉතින් එහෙම පුළුවන්. ඉතින් ඕගොල්ලන්ට අවස්ථාවක් ඉස්සරහට හම්බ වෙනවා. අපි ඒක ගැනත් ඔයාලට කියන්න. ඉතින් අගෝස්තු 31 වෙනිදා ඉඳලා රේඩියෝ එකට කන තියාගෙන ඉන්න ඔයාගේ යාළුවාට මොකද වුනේ, එහෙම නැත්නම් ඔයාට මොකද වුනේ කියලා දැනගන්න පුළුවන් ලක්කන දවල් එකේ ඉඳලා හතර වෙනකන් අහගෙන හිටියෝ. ලස්සන සින්දු ටිකක් තියෙන ඕගොල්ලන්ට අහන්න දෙන්න අපි ලෑස්ති කරගෙන. ඉතින් රැඳිලා ඉන්න අපිත් එක්කම නේද මේ විදිහටම. ඒ වගේම 0703935937 මේ කියන ෆෝන් නම්බර් එකට ඇවිල්ලා තියෙන ලස්සන ළමේ කොණ්ඩ කිරිල්ලි කොහොමද ඔයාට කියලා අහලා තිනවා මගෙන්. මයි කිරිල්ලි නම් හොඳින් ඉන්නවා, ඔය කිරිල්ලිට කොහොමද? මා තිනෝ මැනිකේ ටිකක් බිසී කියලා තිනවා. ඉතින් බිසී වුණාට කමක් නෑ, අපි වහගෙන ඉන්න තරු බස් නායක නංගී ඕව එකතු කරගන්න හරි මාදරේ. අපි පානදුර පැත්තර යන තමයි හදන්නේ. මාදු පිටි ඉඳලා මම වහගෙන ඉන්නවා කෙරෙන්. හායි යෂ්මැනික කියලා තිනවා. කොහොමද ඔයාට? නදීෂානි ආයා වැඩ කරන තැන නම නදීෂානි ස්පේස්. ඒ වැඩ කරන තැන ඔක්කොම එකතු කරගන්න කියලා තිනවා. ඉතින් මම තුෂාර තමයි

ගොවින් 20,000කට වඩා වැඩි ප්‍රමාණයක් මේ වෙනකොට වැඩ කටයුතු කරන පැල්වත් නිෂ්පාදන ආයතනේ එදින ඔවුන්ගේ ආර්ථික ශක්තිමත් කරන ගමන් ඔයාලට රටේ සල්ලි ටික රටේ ඉතුරු කරගන්න පුළුවන් හොඳම විදිහ තමයි කිරි පැකට් එකක් ගන්න ඕන නම් යෝගට් එකක් ගන්න ඕන නම් අයිස්ක්‍රීම් බටර් දියර කිරි මේ ඕන දෙයක් ගන්නකොට ඔයා පැල්වත් කියලා නමින්ම මිලදී ගන්න අමතක කරන්න එපා. ඉතින් දේශීය දෙයට කැමති කෙනෙක්ට හොඳම අවස්ථාවක් තමයි පැල්වත් නිෂ්පාදන කියලා කියන්නේ. 10:36

රටට වග කියන රේඩියෝ හැම කාලෙම ට්‍රෙන්ඩින්ම සින්දු ඇහෙන ලංකාවේ එකම චැනල් එක ලක්හඬ හට් බීට්.

අශාන්තගේ සින්දුවකින් පස්සේ අපි මේ පැත්තට ආව 10:45 වෙලාව. ඕ ලක්කඩ අහගෙන ඉන්න ගමන් හાર્ට් බීට් අහගෙන ඉන්න පුළුවන් ඔයාට. ඔය යක්ෂ එක්ක දවල් එක වෙනක මම ඉන්නවා මේ පැත්තේ. ඔයත් එක්ක සින්දුව අහන්න ලෑස්ති වෙලා. ඔයාට පුළුවන් මේ පැත්තට කෝල් එකක් දෙන්න, මැසේජ් එකක් තියන්න. ඒ කොහොමද දන්නවද? 0703 93 5 93 7 0703 93 5 93 7 මේකේ ෆෝන් නම්බර් එකට ඉක්මනට මැසේජ් එකක් එවන්න. දැන් අපි ෆෝන් එහෙම වැඩිපුර පාවිච්චි කරනවනේ.

ගෙදර ඉන්නවනම් දැන් ඉස්සර කාලේ දැන් අම්මට ෆෝන් එකක් තිබ්බනේ, තාත්තට පොඩි ෆෝන් එකක් තිබ, අර බටන් ෆෝන් නේමනේ. හැබැයි ඉතින් දැන් මේ ලෝකෙ දිනු වෙනවත් එක්කම ගෙදර ඉන්න අම්මටත් ෆෝන් එකක් හැම වෙලා තියෙනවා නේද? එයාගේ අම්මටත් තියෙනවනේ. එතකොට අර Facebook එහෙම නැත්නම් YouTube වල, TikTok වල මේ වගේ දේවල් වල අපි ඉන්නකොට අපිට වෙලාව යනවා තේරෙන්නේ නැහැනේ. ඉතින් පැය 2 3 4 එක දිගට ඉන්නවා වෙන්න පුළුවන්. ඉස්සර ඉතින් ළමයාට බනිනවනේ අම්මා, ඉතින් මොකද ඔච්චර වෙලා ෆෝන් එක දිහා බලාගෙන ඉන්නේ? ෆෝන් එක දිහා බලන් හිටියම ඔක්කොම වැඩ ටික කරයි කියලාද හිතන් ඉන්නේ? එහෙම අහනවා නේද? හැබැයි දැන් ඉතින් ගෙදර ඉන්න අම්මට ෆෝන් එක හම්බුණා කියලා කියන්නේත් ඒ වගේ වැඩක් තමයි. දැන් ගොඩක් වෙලාවට දැන් අපි තාක්ෂණයේ දිනු වෙනකොට AI කියලා කියන්නේ අපිට දැන් සාමාන්‍ය දෙයක් බවට පත් වෙලා ඉවරයි නේද? හැබැයි දැන් AI වීඩියෝ හදනවා, AI එක කැම හදන වීඩියෝස් තියෙනවා, එහෙම නැත්නම් අපේ දෛනික ජීවිතේට උපදෙස් දෙන වීඩියෝ හදනවා. ඒ වගේම තමයි අපිට වෛද්‍ය උපදෙස් පවා අපිට මේ AI වීඩියෝස් හරහා අපිට හම්බ වෙනවා. උඩට පල්ලෙහාට යනකොට Facebook එකේ, TikTok එකේ ඉතින් මේ වගේ දේවල් එක්ක අපිට හම්බ වෙනවනේ මේ වගේ වීඩියෝස්. හැබැයි දැන් අලුත් ජෙනරේෂන් එකේ කට්ටිය දන්නවා මේක AI වලින් හදලා තියෙන්නේ කියලා. හැබැයි සමහරක් වෙලාවට වැඩිහිටියන් දන්නේ නැහැ මේක ඇත්තටම AIද කියලා. එතකොට ඇත්තටම මේ වගේ AI ඉන්නවා කියලා හිතනවා වෙන්න පුළුවන්. හැබැයි දැන් මේ දන්නේ නැතිකම නිසා සමහරක් වෙලාවට දැන් AI ව්‍යාජ වෛද්‍යවරුන්ගේ වංචාවලට වැඩිහිටියන් ගොදුරු වීමේ අවධානමක් තියෙනවා කියලා ආටිකල් එකක් මම දැක්ක. ඉතින් ඔයා දන්නවද, දැන් දන්න අය දැනගත්තට නොදන්න අය ගොඩක් ඉන්න පුළුවන්. ඉතින් සමහරක් වෙලාවට අපි දකින දේවල් එක්ක ඒකේ කමෙන්ට්ස් විදිහට තියෙන දේවල් එක අපි දකිනවා ඇත්තටම මේව ගැන දැනුවත් භාවයක් අඩුයිද කියලාත් අපිට හිතෙන්න පුළුවන්. හැබැයි ඉතින් දාවාට පුළුවන් මේ ගැන දැනුවත් කරන්නනේ. සමහරක් වෙලාවට Facebook එකේ ගියපු දෙයක් වෛද්‍ය උපදේශක එයා අනුගමනය කරනකොට අපි හිතන්නේ නැති විදිහට අපිව අවදානමකට ලක් වෙන පුළුවන්. ඔයාලට හිතන්නේ නැති විදිහකට ඔයාව ලෙඩකට පත් කරන්න පුළුවන්. ඉතින් මේ ගැන අපි වීඩියෝ වලනවා වගේම තමයි අපිට ගන්න ඕන දේ විතරක් කරගත්තාම හරිනේ. සමහරක් වෙලාවට මේවා අපි ක්‍රියාත්මක කරන්න ගියාම තමයි මේ වගේ අවදානම් තත්ත්ව ඇති වෙන්න පුළුවන් වෙන්නේ. දැන් કૃතිම බුද්ධි හැමතෙන් AI මගේ නිර්මාණය කරන මේ ව්‍යාජ වෛද්‍යවරුන් යොදාගෙන YouTube හරහා වැරදි සෞඛ්‍ය උපදෙස් ප්‍රචාරය කරනවානේ. එතකොට දැන් මේ ගැන විමර්ශනයකුත් යනවා කියලා තමයි කියන්නේ. දැන් මේ විදිහට AI තාක්ෂණයේ මවන ව්‍යාජ වෛද්‍යවරුන් දෙන උපදෙස්වල සෞඛ්‍ය උපදෙස්වලට අපි මේ වගේ දේවල් කරන්න ඕනේ කියලා අපිට කියනවානේ. එතකොට වැඩිහිටියන් මේ ගැන දන්නේ නැති අය මේ ගැන මුලා වෙන්න පුළුවන් කියලා තමයි කියන්නේ. ඉතින් ඔවුන්ගේ ජීවිතවලට බරපතල හානි වෙන්න පුළුවන්, ජීවිත අවදානමකට ගන්න පුළුවන්. සමහරක් වෙලාවට ඉතින් අපි හිතන්නේ නැති දේවල් අපි මේව ටෙස්ට් කරන්න යනවානේ නේද? අපි දැක්කට පස්සේ ඉතින් දන්නවද ඉංග්‍රීසි, හින්දි, ස්පාඤ්ඤ එහෙම නැත්නම් මේ වගේ භාෂා රැසකින් මේ වගේ වීඩියෝස් ලෝකෙ පුරාම සීග්‍රයෙන් පැතිරිලා යනවා. ඉතින් කොහොම වුණත් දැන් මේවා සැබෑ ලෝකයට ඇත්තටම ගැලපෙනවද කියලා අපිට චුට්ටක් හිතන්න වෙනවා නේද? ඉතින් මේ වගේ දේවල් වෛද්‍ය වැරදි සෞඛ්‍ය තොරතුරු, වැරදි වෛද්‍ය තොරතුරු මේ වගේ දේවල් ආවට පස්සේ ඒව අනුගමනය කරන්න කලින් චුට්ටක් හිතලා බලන්න නේද? හරි, අපි ඔබද බලන්න වෛද්‍ය පරිස වලින් පස්සේ කොහොමද චැට් එක පැත්තට යන්න ඕනේ. අද ආපු අයව මතක් කරන්න තියෙන මට හයි ගුඩ් මෝර්නින් කියලා දිනවා. ගුඩ් මෝර්නින් ඔයාට, කොහොමද? ඉතින් ලස්සන සින්දුවකට මාව එකතු කරගන්න කියලා තීරුවා. හස්බන්ඩ් ඉන්නවා, සමින්ද එකතු කරගන්න කියලා තියෙනවා. ඉතින් මගේ පොලේ හැමෝමත් ඉන්නවා. චන්දි තමයි පින්දවල ඉඳලා මැසේජ් එකක් දාලා තියෙන. චන්දි ඔයාට කොහොමද? ගොඩක් දවසකින් නේද මැසේජ් එකක් දැම්මේ? Hi, good morning. මටත් සෙන්දුවක් දෙන්න. අචින්ත තමයි මැසේජ් එකක් දාලා තියෙන. අචින්ත ඔය විදිහටම අපි වාගෙන ඉන්න. Good morning ඔකේ කියලා තිනවා. Good morning ඔයාට අමිලෝ. ඉතින් අපි ගම්පහෙන් අහගෙන ඉන්නවා කියලා තමයි තියෙන්නේ. අක්කේ මට දෙන්නකෝ මනමාල කතා සින්දුව. අපිට වහිනවා කියලා තේරුමා. උදේ ඉඳලා වහිනවා. වැස්සේ හරි කමක් නෑ, ලක්කඩ අහගෙන ඉන්න. කියවනවද මැසේජ් එක කියලා තියෙනවා. කවුද මේ? ධෝනි ඉන්නවා අපේ. ධෝනි අක්කගේ බර්ත්ඩේ එක. හිරුජ ජනිතුසේ සෙහස් ඉන්නවා. සෙනුදී ඉහන්සා යාලගේ මල්ලිලා ඉතින් නංගි පවුල හැමෝමත් එකතු කරගෙන විශ් කරනවා කියලා තමයි තියෙන්නේ. නංගිගේ නම දාලා නැහැ නේද? හරි කමක් නෑ, අපි හැමෝම එකතු කරගෙන යාට සුබම සුබපදිනය කියලා ප්‍රාර්ථනා කරනවා. සින්දුවට යන්න කලින් මම මතක් කරන්න දෙයක් තියෙනවා. ඒ තමයි පැල්වත්ත නිෂ්පාදනය ගැන. පැල්වත්ත නිෂ්පාදනය කියලා කියන්නේ එදා ඉඳලා අද වෙනකම් වෙළඳ පෙරේ තියෙන විශ්වාසවන්ත වෙළඳ නාම. ඔයා මොනවා හරි ක්‍රියාශීල නිෂ්පාදනයක් මිලදී ගන්නකොට පැල්වත්ත කියන නමින්ම මිලදී ගන්න අමතක කරන්න එපා.
එවගේම ජීවිතයේ සිහිනයට වස්තුනවයේ ආශිර්වාදයේ ආරගෙන එන ජාතික ලොතරැයි මණ්ඩලයෙන් ධන නිධානය ලොතරැයිපත අරගෙන අවිලා තිනවා. ඉතින් ජීවිතයේ තියෙන කෝටිපති සිහිනයක් ලක්ෂපති සිහිනයක් මේ හැමදේම හැබෑ කරගන්න ඔයා ධන නිධානය ලොතරැයිපත අරගෙන බලන්න. ඉතින් ලස්සන සින්දුවක් ලෑස්ති කරගෙන ඉන්නේ ඔයාට අහන්න දෙන්න. ඉතින් ඔයාට මට පුළුවන් මේ සින්දුව අහන්න මේ ජෝ පෙරේරාගේ ලස්සනම සින්දුවක්.

0: பிராட்டத்த வாகக்கியன ரேடியோ
1: நித்தம்பனோலா.

0: අවට හිනා වෙවි සිින්දුවහන්න ඒවි රයි චම් ඇන්චාරු
1: සතියේ දිනවල සවස හතරට
0: සම අනුග්‍රහය
1: මාක්ස්මන් සමහ ්‍යාපාරයවිතුන්ගේ අපි තහරන දැ නවනිමාවකින් එන ඩෝමාසුවන්ත්‍රය වී කෙටීම යන්ත්‍රක සාතම්බර හිමිකරයකු වන්න අදමාවතන්න බිතුව එකකයි හතයි හයිසය හතනමයයි පන්සේ හැතනමය
0: සහයෝගීතා අනුග්‍රහය රන්පවුමට උපරිම මුදල අපෙන් ලක්ෂයටම පොලිය රුපියල් 480ක් විතරයි. ගනුදෙනුවයි රත්තරන් පල්ලි ගුරුගේ රන් අය. අඩකුඹුරේ රළුමාවතේ නිල් කුරුල්ලා සොනාලිකා අශ්වබල 50ක එන්ජින් ධාරිතාව අවම ඉන්ධන දහනය පහසුවෙන් හැසිරවීම නඩත්තුව සහ අමතර කොටස් ගැනීමේ පහසුම ටූවිල් ෆෝවිල් සොනාලිකා ට්‍රැක්ටරය දැන් දෙවෙනි පුරා ඇති TVS සොනාලිකා අලෙවි නියෝජිතයන් වෙතින් රක්ෂණය ලියාපදිංචිය අවුරදු හතරක සේවාවසා වගකීම සමග TVS ඇග්‍රිබිසිනස් වෙතින් සොනාලිකා ට්‍රැක්ටරේ මහපොළවට මහබලයක්
2: NLP හදහන ලංකාවේ වැඩිම තෑකි දෙන තෑගි අවස්ථා වැඩිමලුතරයිය NLP හඳහන ඔබත් අදම NLP හඳහඩ බලාගන්න
0: David Pierce Motor Company within Rajya Sevak Upata Pidana DPMC Rajya Pranama Amatanna 01114 600 600 Dasaka Tunaka Lakhanda Abhimaniya Samagi Navatama Radio Reality

0: බලන්න රේඩියෝ ITN රටට වග කියන රේඩියෝ
1: හැම කාලෙම ට්‍රෙන්ඩින්ම සින්දු ඇහෙන ලංකාවේ එකම channel එක ලක්හඬ Heartbeat.

0: 95 FM 93.7 Lakhana Radio ITN
1: Velao peravaru ekolahai
2: විලාබ ඔබ වෙත ගෙන ආවේ
3: වාර්තාපිට වාර්තා කබන කෝටි යටේ NLB ධනනිධානය ලොතරැයියෙන් රටේ සංවර්ධනයේ තැනන්ත ශක්තියක් වෙමින් ඔබ අදිනවා රටත් දිනවට ධනනිධාන

0: ලක්කඩ ප්‍රවෘති සමගින් මම සමීර කාර්යව සම්ප්‍රවෘති සංස්කරණය සුපුන් දිලංක ලියන ආරච්චි.
1: දැයින් පැයපුවත් සම අනුග්‍රහය
2: NLP හදහන ලංකාවේ වැඩිම තෑකි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය NLP හඳහන. ඔබත් අදම NLP හඳහඩ බලාගන්න.
3: මුහුදෙන්වත් කුමනින්වත් උඩුගේන්න එපා. කොහොම කෙනාවත් අල්ලනවා විකුණන නොල්ගුණ සැමට දැනුදීමයි ඉවත් වෙන.
1: සහයෝගීතා අනුග්‍රහය
4: සොනාලිකා ට්‍රැක්ටරය දැන් දිවයින පුරා ඇති TVS අලවි නියෝජිතයන් වෙතින් වටිනා දොරතකි අල්මාරියක් නොමිලේ TVS ඇග්‍රිබිස්නස් වෙති සොනාලිකා ට්‍රැක්ටරය.
0: මහනුවර ඓතිහාසික ශ්‍රී දළදා මාලිගාවේ වාර්ෂික ඇසළ පෙරහර මංකල්ලේ අවසන් රන්දෝලි පෙරහර ඊයේ රාත්‍රියේ වේදි සංචාරය කිරීමෙන් අනතුරුව සෙව්මහා දේවාල පෙරහර එම දේවාල කරා පැමිණ දේව පූජාව පැවැත්වීම සිදු වුණා. අනතුරුව කටුකැලේ වීදි ඔස්සේ පෙරහැරින් ගැටඹේ මහවැලි ගන්තොට කරා ගමන් කර දියකැපීමේ මංගල්‍යය සිදු කෙරුණා. දියකැපීමෙන් අනතුරුව මහනුවර ගණදෙවි කෝවිල දක්වා පැමිණියා. ඉන්පසු ගෙඩිගේ රජමහා විහාරයේ වෙත පැමිණ පෙරහර අද පස්වරු 2:18ට එම විහාරයෙන් පිටත්ව යලි දළදා මාලිගයට පරිශ්‍රයට පැමිණෙනවා. පස්වරු 4:01ට ගෙවැදීමට නියමිතයි. අනතුරුව දියවඩ නිලමේවරය ඇතුළු සිව්මහා දේවාල බස්නායක නිලමේවරුන් පෙරහැරින් ජනාධිපති මන්දිරය වෙත පැමිණ පෙරහර සාර්ථකව නිම කළ බවට සංදේශය ජනාධිපතිවරයා වෙත බාර දෙනවා. එහිදී පෙරහැරේ විශිෂ්ට දක්ෂතා දැක්වූ කලාකරුවන්ට සම්මාන පිදීමෙන් අනතුරු මහනුවර ඇසළ පෙරහර මංගල්‍යය අවසන්
5: වනවා.
0: නේපාල ජනතාවට ඩොලර් මිලියන 3.6ක ආධාර පිරිනැමීමට ඕස්ට්‍රේලියාව තීරණය කර තිබෙනවා. එක්සත් ජාතීන්ගේ ලෝක ආහාර වැඩසටහන සහ ඔස්ට්‍රේලියා රාජ්‍යනෝන සංවිධාන හරහා ආධාර ලබා දෙන බවයි එරට විදේශ අමාත්‍ය පෙනී වොන් ප්‍රකාශ කළේ. හදිසි ජලකැලීමෙන් නේපාලයේ පුද්ගලින් 489 දෙනෙකු ජීවිතක්ෂයට පත් වුණා. අතුරුදන් වූ සංඛ්‍යාව 1400ක්. හෙලිකොප්ටර් යාන යොදා ගනිමින් අතුරුදන් වූවන් සෙවීමේ සහ සහන ද්‍රව්‍ය බෙදාහැරීමේ මෙහෙයුම් අඛණ්ඩව ක්‍රියාත්මක වනවා. ලක්කඩ ප්‍රධාන ප්‍රවෘත්ති මධ්‍යාහන 12ට.
5: 24 පෑම සිරුවෙන් ලක්කඩ ප්‍රවෘත්ති.
6: ස්වාධීන පුවත් එසනින් ඔබේ ජංගම දුරකථනයට ගෙන්වා ගැනීමට ITN News Alerts සිංහල සේවාව සක්‍රිය කරගන්න.
7: ඔබට එල්ලම් RJ හිස්තරක් ITN S ලෙස ටයිප් කර 2299 SMS කරන්න.

0: பிழைப்பை மொழிமமா தக்கிரீம சுரேக்கி முமாக தொண்ட
1: வாகனேக கமன் கரண விட்டு நித்தரம ஆராக்ஷித பந்தபாட்டிய பெலந்தியமட்டு அம்மத்தக்க நுகரான்ன
0: சுப கமனாக பரிசமின் கிகின்ன
1: ඔබට කාලය ආපසු හැරවීමට නොහැකි බව දන්නවා නේද? ඒ නිසා ඔබ රියධාවනයේදී අධික වේගයෙන් නොයන්න. නියමිත වේගයෙන්ම රියධාවනයට මතක තබා ගන්න.
2: ඔළුවට ප්‍රෙෂර් එකක් නැතුව ඔයාගේ නිවසේ හෝ කර්මාන්ත ශාලාවේ වෝටර් ෆ්ලෝ එකට හොඳම ප්‍රෙෂර් එකක් දෙන්න පුළුවන් එකම වතුර මෝටරය Deep Tech Pressure Pumps අමතන්න 077 777 7374
3: දශක තුනක ලක්හඬ අභිමානීය සමගින් නවතම රේඩියෝ රියැලිටිය ලා

0: මිස් ඉක්බලදා සිට සඳුදා අදාදා සිකුරාදා දිනවල පස්වරු එකේ සිට පුරා පැය 3ක්
1: ලක්හඬ Golden Voice.

0: රටට වගකියන රේඩියෝ
1: හැම කාලෙම ට්‍රෙන්ඩින්ම සින්දු ඇහෙන ලංකාවේ එකම චැනල් එක ලක්හඬ හට් බීට්.

अब उदास कराई बिनारी पहलो आई वेला वो मैं भी धीरे भी देवनी पे पटंगा नो इधर हाथ बैठ के देवनी पे मैं भी धीरे पटंगा रखे नो आसुन सिंधु टीका कहला पे मैं पैदा जावानी इधर आड़ बोलो अंग मैं भी धीरे आके हम तो सिंधु कहाँ ने क्या मुझे किने के कतु करेगा ना इधर थानिया में सिंधु कहाँ नॉन ना ने ने खाओ हर इडिया मोने सिंधु कहाँ इधर मैं पैदा रहने बोलो हम ओ मैं कतु करेगा ना सिंधु कहाँ ना FM anu tu naya dasyam pahing, FM anu tu naya dasyam hating. Mau hagi ni indah gomong gawal lekra wenakang. Binduai hatai binduai tu naya anu tu naya pahing anu tu naya hato. Mekina phone number ekatoi. Mana ada message kak kemano? Itu pasti api apa u hamba weni sandan ni. Sanda wenar kaling ini ting ada hara pulang sinjua kahan na mepat terik mana ten. Ini mangyana hada ni mevela we chat kepat teto. Madapat Lakshma doa wa ekatukaraga na ngilaga sinjua kahan na. Tamara nishuani inno cetna පුතා තේජාවෝර් බාකේ ඉන්නවා අවිෂ්කෝ සේරුවා විලකේදී සමරසිංහ මේ හැමෝම එකතු කරගමු කියලා තියෙනවා. ඉතින් අපිට බලවන් ලස්සන සින්දුවක් අහන්න හැමෝම එකතු කරගෙන. හලෝ කියලා තියෙනවා කොහමද ඔයාට? මම නම් ගොඩාක් හොඳින් ඉන්නවා. ඔයාට කොහමද? දරණීගල පැත්තේ යන තමයි හදන්නේ පල්ලේ භාගයේ. මේ වෙලාවේ ගාමන්ට් එකේ සද්දෙටම ලක්කඩ අහගෙන ඉන්නවා ඈ කියලා තියෙනවා. හරි ඈ. පැතුම් සංජය තමයි මට මැසේජ් එකක් දාලා තියෙන්නේ. පැතුම් ආවත් එකතු කරගෙන වැඩ කරන හැමෝමත් එකතු කරගෙන අපි ආමුනේ සද්දෙට ලක්කඩ ලස්සන සින්දුවක්. Thank you kita dino message ko kiu ato amila tamai message ko dala dini gam pahing manu malu kata sindu ilala dino ane dapi balu ilang te kahan pulang weid kiela ini ngawi dera mapi bahagian ini nawa lekka wen kang akhir mama Nilendri akhawai ape pahole khatiawai alagi pahole khatiawai hamu ame kudukar gan kira dino ini lassana sindu kahan orat pulang me video tu mu khambati kene kue kudukar gan khambati lassana sindu kahanu Heartbeat, apa pas sindu kat ekat kat agan doa kita tinama, gini agi shopping kita melalui wadah kerana kawan thamai ini, ek amang lakukan darat tinama kita tinu, ting mata heno. Waduh, ini thamai message ke mana darat tinu samanta, ini lakukan ada jaya, wah kita tinu agi business sekitar giant jaya bovenna oni, ini memidiya doa ada puluang message kat tiada, deng normal messages tiada nak puluang. Normal messages cerita villa tiada makai mama Nilendri ya normal message jaga kau gim WhatsApp ni kebetul tu tiada villa tiada Nilendri awat tiku tu keragaan na. Apabila sendu kita tiku tu keragaan na kira tiada mama husband inu amila dua Amisha Rasika thamma emat message jaga dal tiada mama ni alai dala. Ini mama kahai indah lagi ni nak pulang lock hitiat langkah hitiat beorang tanah hitiat tu. Efek mana tu naya dasyam bahing mana tu naya dasyam hateng mewidih tu. Sadde wedi kira kira mama lagi ni inno. Lagi ni indah gama ngat dana ni dahani kita mata kiran orang jiwit esen itu. Wasan awi asir wadi arigini ni jati kelotrai mandali. Ini jati kelotrai mandali ngat arigini ni dana ni dahani lotrai pat. Allah katiru punci rupiah hatelih aku yadam kerala. Jiwit heina walat farah dagan. Ayat aku kodi පතියෙක් 20 ලක්ෂපතියෙක් වගේම ඉරිදා දිනය දිනුම දින සන්දේ බෝනස් වසනාවට හිමිකම් කියන අවස්ථාව හදලා දීලා තියෙනවා. ඉතින් ඔයා පරක්කු වෙන්නේ නැතුව ළඟම තියෙන ලොතරැයි කුඩුව ගාවට දැන්ම යන්න. ගිහිල්ලා ගන්න ධන නිධානය ලොතරැයි පත. සායම් කිරිල්ලියක් එක්ක ලස්සන සින්දුවක් අහන්න කැමතිද? 11:18යි.

0: Radio ITN.
1: වයසට ගියා තවසට ගෙදර කිව්වට අවසට ගෙදර යන්නේක තමයි අමාරුම වැඩේ.
2: සැලෙනලෙන දලුව විලස නිතඹ නලෝලා නිතඹ නලෝලා නිතඹ නලෝලා
3: ඉල්දාල මෙහින්දාල යන අතරින් නවතින්න ඉවිනි ට්‍රයි.

0: ඇවට දිනා වෙවි සිින්දුවහන්න ඒවි රයි චම් ඇන් චාරු
1: සතියේ දිනවල සවස හතරට
0: සම අනුග්‍රහය
2: මමනන්ද මානම රිලැක්ස්
3: අනම් මනංගල වදුනා නේද මේ එක්ස්පර්ට් හරියටම හරිනේ
4: ඕනම සංවේදනාවකට ප්‍රබලම විද්‍යානුකූල විසඳුම ඕතුශීලී ඇක්ටිව් ප්ලස්
5: යුත්තකගේ නොයාගේ ෆියචෙක්ට ප්ලස් පයින් එකක් RDB යුත් ප්ලස් යුත්තකටම සෙට්වෙන බැංකින් පාට්න RDB යුත් ප්ලස් කිනුමා
6: තත්පරෙන් තත්පරේ අප්ඩේට් වෙන කාලෙක පත්තරෙන්ම විස්තර හොයන්න බෑ
7: සාස්තරේ දන්න අයයි සූස්තරේ දන්න අයයි එකම තැනක පිච් කරනවා
6: සයිබර්ජෙන් මේ නෙක්ස් ජෙන් එකයි සයිබර්ජෙන්
8: දන්න අයට කියන්නයි නොදන්න අයට අහන්නයි සෙනසුරාදා උදේ 8ට

0: Dell Fiber එක ගෙදරම fit කරන්න. ඔක්කොම devices connect කරන්න. Gaming වලට low latency, fast and stable, unlimited තෝරගන්න package රසක්. SLT Mobitel Fiber. SLT Mobitel Fiber එක ගෙදරම fit කරන්න. ඔක්කොම devices connect කරන්න. Gaming වලට low latency, fast and stable, unlimited තෝරගන්න package රසක්. SLT Mobitel Fiber.
1: කාටත් කලින් පත්තර විස්තර සමග අලුත්ම තොරතුරු දැනගන්න. උණුසුම් වල දේශපාලනය, විදෙස් ක්‍රීඩා තොරතුරු සවිස්තරව.
2: ලකන මොනින් ඒසල්
3: සම අනුග්‍රහය.
4: රාජ්‍ය බැංකුවක සුරක්ෂිතභාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්.

අපිට හගෙන ඉන්න වෙලාව 11:30යි.

දෙවෙනි පැය පැය භාගයකුත් මේ විදිහට ගිහිල්ලානේ සමහරක් වෙලාවට හිතෙන්න පුළුවන් ඇත්තටම වෙලාව හරි ඉක්මනට යනවා. අපි හිතන්නේ නැති විදිහ වෙලාවල් වලදී අපේ ජීවිතවල විවිධ දේවල් සිද්ධ වෙනවා නේද? සමහරක් වෙලාවට බලාපොරොත්තු නොවන දේවල් අපිට හම්බ වෙනවනේ. ඒ දේවල් වලින් අපිට මුහුණ දෙන්න වෙනවා. සමහරක් වෙලාවට සිද්ධ වෙන දේවල් එක්ක අපි බිඳුවටම කඩන් වැටෙන්න පුළුවන් නේද? හැබැයි අපිට පොඩ්ඩක් ඉවසීම තියෙනවනේ. සමහරක් වෙලාවට ඒ දේවල් ආපහු තිබ්බ තත්ත්වයට එන්න පුංචි කාලයකට යනවා. ඉතින් අපිට ඉවසීම තියෙනවා නම් අපිට ඉස්සරහට යන්න පුළුවන් නේද? ජීවිතෙත් ඉතින් ඒ වගේ දේවල් අපිට සිද්ධ වෙන්න පුළුවන්. අපි හිතන්නේ නැති දේවල් අපේ ජීවිතවලට. ඉතින් අපිට ඉවසීමෙන් යන්න තමයි තියෙන්නේ. ඉතින් වාට ඉවසීම අඩුයි නම් සමහරක් වෙලාවට වාට හිතන්නේ නැති ප්‍රතිඵල තමයි යාට හම්බ වෙන්නේ. එයාට වැඩිපුර ඉවසීම තියෙන කෙනෙක්ද නැති කෙනෙක්ද කියන්න බලන්න. අපි අමුද බලන්න චැට් එක පැත්තටම මේ වෙලාවේ කවුද අඩ්මිට් චැට් එක පැත්තට ඇවිල්ලා ඉන්නේ කියලා බලන්න. අද මට හිතෙනවා කට්ටිය ගොඩක් කොහේ හරි ගිහිල්ලා ඇති කියලා. අද කට්ටිය ටික අඩුයි අඩුයි වගේ මට හිතෙනවා. ඉතින් සමහරක් අය අලුත් අය ඇවිල්ලා ඉන්න අලුත් අය එනවා පරණ අය යනවා. ඉතින් එහෙම එහෙම තමයි නේද අපිට තියෙන්නේ. මැසේජ් එකක් කියනකොටම ඇවිල්ලා තියෙනවා කි අපි දවස් ටිකේ ගමේ ගියා හෂිනි. ඔයා ගමේ ගියාද? ඒක තමයි මම බැලුවා මොකද මේ මැසේජස් ටික පරක්කු වෙලා කියලා. එහෙම තමයි ඉතින් නිවාඩුවක් හම්බ වුණ ගමන් නැත්තම් ඉතින් අර කැම්පස් එකම ඉන්න කාලේ හැම දිග නිවාඩුවක් එනවා නම් සතියේ දැන් අද වගේ දවසක් තිබ්බ තුන උනක් කියම හැදෙන ගමන් දිග නිවාඩුවක් දාලා ගෙදර ගිහිල්ලා එනවානේ. එහෙමයි ඇති ඉතින්. එහෙම කෙනෙක්ද කියන්න බලන්න ඔයත් ඉඳගෙනම. සුබ දවසක් වේවා කියලා තිනවා ලකන හට් විතාගෙන ඉන්නවා කියලා තින අපි අවහගෙන ඉන්නේ. මාරවිලින් තමයි මැසේජ් එක මට දාලා තියෙන්නේ. මාරවිල ශිරාණි මෙහෙම කද්ද වේ නේද? ශිරාණි දමයන්ති තමයි මම අයගෙන ඉන්නේ. මහත්තයා ඉන්නවා රොහාන් පුතාලා දෙන ශිහාන් මදුවන්ත ඉන්නවා. අපේ ගෙදර වැඩ කරනවා ශ්‍රීමාල් මල්ලිත් එකතු කරගන්න කියලා තියෙනවා. එවගේම නිල් මල්ලි තව පොඩි මල්ලි කෙනෙක් කිට ඒ හැමෝම එකතු කරගෙන ලස්සන සින්දුවක් දෙන්න හාද කියලා හාර තියෙන හාද. මම බෑ කිව්වේ නෑනේ අනේ. ඉතින් ගොඩක් ආදරෙයි කිරිට ගොඩක් ආදරෙයි ශිරාණි ආවත් එකතු කරගන්න ලස්සන සින්දුවක් අහන්න. ඔය විදිහටම අපි වහගෙන ඉන්නෝ. ගුඩ් මෝර්නින් කියලා තියෙනවා. ගුඩ් මෝර්නින් ඔයාට. ඊයේ මගේ අපේ ලොකු උම්මගේ අයියගේ යාළුවෝ මගේ චූටි දෝණිගේ උපන්දිනා. ගොඩක් අයට උපන්දිනය තිබුණා. එහමෝටම සුබම සුබ උපන්දිනය කියලා ප්‍රාර්ථනා කරනවා. ඉතින් පොය නිසා කියන්න බැරි වුණා කියලා තියෙන ඉතින් කමක් නෑ. අද හරි කිව්වනේ නේද? අද අපේ ධනුෂ්කායගේ උපන්දිනය කියලා තියෙන ඉතින් ධනුෂ්කායට සුබම සුබ උපන්දිනය කියලා ප්‍රාර්ථනා කරනවා කියලා තමයි තියෙන්නේ. ඉතින් හැමෝම එකතු කරගෙන ලස්සන සින්දුවක් අහමු කියලා තියෙන අචිනි තමයි කඩුවල ඉඳලා මැසේජ් එකක් දාලා තියෙන්නේ මට. ඉතින් අචිනි ඔවත් එකතු කරගන්නම්. ගුඩ් මෝර්නින් අක්කේ කියලා තිනවා. ගුඩ් මෝර්නින් ඔයාට. අපිවත් සින්දුවකට එකතු කරගන්න හේමමාලි ඉන්නවා මම වහගෙන. සිරියලතා සුමන්තා ඒ වගේම රෝහිණි නෙල්කා ඉන්නවා. අවිනීතා චන්ද්‍රිකා ඒෂා ගොඩාකා ඉන්නවා. බොස් ඉන්නවා රන්ද හපුතන්ත්‍රි. ඒ හැමෝම එකතු කරගන්න කියලා තිනවා සින්දුවක් අහන්න. ගයනි තමයි මට මැසේජ් එක දාලා තියෙන්නේ. එයා වැඩි කරන ෂොප් එකේ ඉඳලා. ඉතින් ෂොප් එකේ හැමෝම එකතු කරගන්න ඊළඟ සින්දුව අහන්න. සින්දුව අහන්න යන කලින් මට ආටෝ මතක් කරන්න දෙයක් තියෙනවා. තමයි පැල්වත්ත නිෂ්පාදන ගැන මේ වෙලාවේ වට පොඩ්ඩක් රීෆ්‍රෙෂ් වෙන්න ඕනේ කියලා හිතනොත් එම රසම රස මොකද්ද? යෝගට් එකක් කන්න පුළුවන්. ඒ වගේම රස කිරිතේ එකක් හදා ගන්න පුළුවන්. හැම නැත්තම් ඩ්‍රින්කින් යෝගට් එකක් වන්න පුළුවන්. මේ ඕන දෙයක් පුළුවන්. හොඳම හොඳ කිරි රසයක් එක උකුවට රසට ගුණට එන්නේ පැල්වත්ත නිෂ්පාදනම තමයි. ඉතින් ඒ ගැනත් මතක් කරන ගමන් ආට ජීවිතේ හීනවලට හමාගෙන යනකොට පුංචි තල්ලුවක් දෙන ජාතිකල ලොතරැයි මණ්ඩලයේ සූදානම් වෙලා ඉන්න. ඉතින් ආණ්ඩ කරන්න තියෙන්නේ පුංචි රුපියල් 40ක් දීලා ලොතරැයි පතක් අරගෙන බලන්න විතර. ඒ ඉලක්කම අතරතුර ඔයාගේ වාසනාව තියෙන්න පුළුවන්. ඉතින් ඔයාගේ වාසනාව කියනදී අපි හිතන්නේ නැති වෙලාවට ජීවිතයට එනවා. ඉතින් ඔයාට උත්සාහය දෙන කෙනෙක් ඒ උත්සාහයත් එක්ක ඉස්සරහට යන ඉතින් ජාතිකල ලොතරැයි මණ්ඩලයේ සූදානම් වෙලා ඉන්න පුංචි තල්ලුවක් දෙන. ඉතින් අරගෙන බලන්න ධන නිධානේ ලොතරැයි පත. ලස්සන සින්දුවක් තමයි තියෙන්නේ මේරියන් ස්පෑන්ඩ් එකේ ලයිලා. අපි අහලෙමු.

0: ආගෝ.
1: ඔයාට විෂ මත්ද්‍රව්‍ය භාවිතයෙන් ඉවත් වෙන්න ඕනද? ජීවිතය අලුතෙන් පටන් ගන්න ආසද? එහෙනම් මේක ඔයා ගන්නම ඕන කෝල් එකක්. 19:27ට කතා කරන්න. රටම එකට ජාතික මෙහෙයුම.
2: 75%කටත් වඩා විශ්වාසය දිනු ISO GMP තත්ත්ව සහතිකෙන් පිටුම්ලත් ගුණාත්මක ආයුර්වේද ඖෂධ හඳුන්වා දුන් ක්‍රිමිරාජ වෙතින්.
3: ක්‍රිමිරාජ සුවසේන ආයුර්වේද ඖෂධ හඳුනා ගන්න, නිවැරදි සෞඛ්‍ය පුරුදු ගැන හරි විදියට දැනගන්න, තෑගි දිනන්න
2: ක්‍රිමිරාජ සුවසේන.
3: සෙනසුරාදා සවස 4ට ක්‍රිමිරාජ සුවසඳෑවට එක්වන්න. සාදර අනුග්‍රහය.
4: විශ්මිතයි ප්‍රත්‍යක්ෂයි. බඩේ කැක්කුමට නොවරදින වෙදකම ක්‍රිමිරාජ කරල් ගුලි. දැන් කාගිල්ස් ලාව් සුපිරිවෙළඳ සැල් සහ සියලුම ඔසු සැල් තුලි. ක්‍රිමිරාජ පරම්පරාගත ආයුර්වේද උරුමය.
5: ලක්ෂණ හකරින්න වෙලාව 11:41.
3: වෙලාව ඔබ වෙත ගෙන ආවේ
6: මේ TVS Sport 110 පෙට්‍රල් ලීටරයක් ගෙවුවාම යනවා.
7: ඉවරයි.
8: TVS Sport 110 පෙට්‍රල් ලීටරයකට කිලෝමීටර් 80කට වැඩියෙන් දුවන්න නම් මේක තමයි.

බලන්න රේඩියෝ ITN රටට වග කියන රේඩියෝ හැම කාලෙම ට්‍රෙන්ඩින්ම සින්දු ඇහෙන ලංකාවේ එකම channel එක ලක්හඬ Heartbeat.

සින්දුව කහලා අපි මේ පැත්තරේ නොකොට වෙලාවත් ගිහිලා 11 විනාඩි 45ක් වෙලා තියෙනවා. වෙලාව බලන්නත් අපිට ඇස් දෙක හරියට පේන්න ඕනේ නේද? ඇස් පේනකොට කණ්ණාඩි දෙකක් ගන්න හොය හොය හිටියද හොඳ තැන. සමහරක් වෙලාවට අපි හිතුවට අපිට විශ්වාසවන්ත තැනක් තියෙන්න ඕනනේ. ඒ වගේම ඇසේ සුද ඇවිල්ලා නම් ඒකට ඔයාට සත්කම කරගන්න හොඳ විශ්වාසවන්ත තැනක් තියෙන්න ඕනේ. ඒ විතරක් නෙමෙයි ආදන්නවද දිය වැඩි ආසයිනිය ග්ලූකෝමස් සයිනිය ලමාක්ෂි සයිනිය. දැන් කණ්ණාඩි දෙකක් අපි ගන්න ගියට පස්සේ ડોක්ටර් කෙනෙක්ව චැනල් කරන්න ඕන වෙනවා. චැනල් කරාට පස්සේ සමහරක් වෙලාවට ડોක්ටර් වෙනම ගානක් අය කරනවා වෙන්න පුළුවන්. හැබැයි ඔයා දන්නවද එක තැනක් තියෙනවා එහෙම ડોක්ටර් කෙනෙක්ට වෙනම චාර්ජ් එකක් ගන්න නැතුව වෙනම අය කිරීමක් කරන්න නැතුව නොමිලේ ඔයාව පරීක්ෂා කළා ඔයාස් කණ්ණාඩි දෙක ලවා ගන්න අවස්ථාව හදලා දෙනවා. ඒ වගේම බාහිර රෝගී අංශයක් තියෙනවා. මේ තැන ඔයා දන්නව මම කියන්න කලින්. ඒ තමයි ලෙන්ස් ටෙක් ඇයි හොස්පිටල් එක. ඉතින් කොහෙද දන්නවද තියන්නේ? ඔයා දන්නව නේද? නම්බර 74 එක කොරොබට් ගුණවර්ධන මාවත කොස්වත්ත වතර මුල්ල. නම්බර 74 එක රොබට් ගුණවර්ධන මාවත කොස්වත්ත වතර මුල්ල. මේ කියන ලිපිනේට කියුත් ඔයාට මේ හැමදේම ඇස් දෙකින් මලල විශ්වාසවන්ත විදියට ඔයාගේ වැරදි කරගෙන ආපහු එන්න පුළුවන්. ඉතින් ඔයාට යන්න කලින් කෝල් එකක් දෙන්න ඕනේ කියලා හිතනොත් මේ නම්බර් එකට කෝල් එකක් දෙන්න. 0 70 74 78 0 70 74 78 78. එමනත්තම් ලෑන් ලයින් එක තියෙනවා 0 112 78 58 58 0 112 78 58 58. මේකේ ෆෝන් නම්බර්ස් වලට කෝල් එකක් දීලා ඔයාලා තව ටිකක් විස්තර දැනගන්න පුළුවන්. ඔයාගේ විශ්වාසවන්තභාවය තහවුරු කරගන්න පුළුවන්. ඉතින් බය නැතුව ඔයාට ඇස් සම්බන්ධ දෙයක් තියෙනවා නම් ඉතින් මේ හැම දෙයකටම යන්න හොඳම තැන තමයි ලෙන්ස් ටෙක් කෙයර් අයි හොස්පිටල් එක. යම බලන හන්විච් ඇට්ටක පැත්තටම වෙලා වේ කවුද මව අහගෙන ඉන්නේ කියලා බලන්න. ලස්සන ඩෝල් කෙනෙක්ගේ ගෑනු ළමෙක් මව අහගෙන ඉන්නවා. සුබ දවසක් කියලා තියෙනවා. සුබම සුබ දවසක් වෙන්න ඕනේ ඔයාට. ඔය ශෂි ඉතින් ඔයත් එක්ක වැඩ කරන තැන හැමෝම මව අහගෙන ඉන්න ඕනේ ද ගාමන්ට් එකේ. එකතු කරගන්න කියලා තියෙනවා මියුසි සරුසි සරුයි මෙම් කදේ නම මියුසි මාලි විමල නන්දනී අරුණා එවගේම සුජාතා සෙව්වන්දී නොහපාගෙන ප්‍රියංකත් ඉන්නවා ආශා නිලෝ එවගේම සේවාලිකත් ඉන්නවා. අපි වහගෙන ලස්සන සින්දුව ගහන ලෑස්තිවල ආශානිකා ඉන්නවා සනුමාලි දිනුෂා දීපානි මේ හැමෝම එකතු කරගන්න කියලා තියෙනවා. ශෂිත් ඔය හරි හරි වැඩ තමයි කරන්නේ නේ. අමුතු නම් මෙවනවා මේ පැත්තට. ඉතින් හැමෝම එකතු කරගෙන අපිට පුළුවන් ලස්සන සෙන්දුවක් ගහන්න. ඉතින් ආන පුළුවන් 0703 93 5 93 7 මේ කියන ෆෝන් නම්බර් එකට මැසේජ් එකක් තියලා එහෙම නැත්නම් කෝල් එකක් තියලා කැම්බති කෙනෙක් එකතු කරගෙන ලස්සන සෙන්දුවක් ගහන්න. කසුන්නාවි රංගිව එකතු කර ගන්න කියලා තිනෝ සින්දුවක් අහන්න. එයාවත් එකතු කර ගමු ඊළඟ සින්දුවට. එවගම හයියක් කියවට කොහොමද කියලා හරි තින මම ගොඩාක් හඳින් ඉන්නවා. යාට කොහොමද මම මට දෙන්න බැරි ඩාලින් වෙලා ගන්න කොලම් කළා සින්දුවක්. ඇයනේ බැරි දරණියගලින් තෙනුක් තමයි මැසේජ් එක මට දාලා තින තෙනුක් අහගෙන ඉන්න කොයි විදිහටම ගේනිය සමුර සිංහවත් එකතු කර ගන්න ඕනේ. අපි ඊළඟ සිද්ධාක් ගහන්න. ඔයත් එක්ක ඉන්න නේද? ලස්සන ගීතයක් අහන්න. පත්මිනී ඉන්න වාසිරි සේනෝ අකුරනෝ පැත්තේ ඉන්න හැමෝමත් එකතු කරගෙන අපි ආමු නේද ලස්සන සින්දු. ඒ වගේම අන්තිමට තවත් කෙනෙක් එකතු කරගෙන යමු නේද? ජයකලනේ ඉන්නවා කොහලේ ඉන්න ලස්සන සින්දුවක් ගන්න එකතු වෙලා. ඉතින් එයත් එක්ක ඉන්නවා උපාලි, ඒ වගේම චිත්‍රාණි, මාධව, කසුන් මේ හැමෝම එකතු කරගෙන ලස්සනම ලස්සන සින්දුවක් අහමු කියලා තියෙනවා. ඉතින් අපි අය හම්බ වෙන්නේ දවල් නිවුස් එකෙන් පස්සේ. ඉතින් අපි ඉක්මනට මේ සින්දුව අහලා යමු. ලස්සන සින්දුවක් මම ලෑස්ති කරගෙන ඉන්නේ ඔයාට අහන්න දෙන්න.

0: දවසක් ශ්‍රී ලංකා
1: සමනුග්‍රහය
2: මම නම් දැන් මානම රිලැක්ස්
3: අනම්ම නම් ගාලා වදුණා නේද මේ එක්ස්පර්ට් හරියටම හරිනේ
4: ඕනම සංවේදනාවකට ප්‍රබලම විද්‍යානුකූල විසඳුම ඕතුෂීල් ඇක්ටිව් ප්ලස්
5: Youth again no yage future ekata plus point ekak RDB Youth Plus Youth ekama set wenna banking partner RDB Youth Plus kinuma
6: NLP hadahana Lankawē wedima tægi dena tægi avastha wedima loturaiya NLP hadahana obath adama NLP hadahada bala ganna
7: කෘෂි ක්ෂේත්‍රයට නව පණක් ලබා තිබෙන කසාගල ප්ලාන්ටේෂන් මගින් අරඹා ඇති ප්‍රධාන ව්‍යාපෘති අතර ඔබට සමීප කසාගල ග්‍රීන් සුපර් මාකට් ජාලය. ඉතා අඩු මිලකන යටතේ ඔබේ පසුබිමට සහනයක්ද මාසකට රුපියල් 25,000ක් දක්වා මිලදී ගැනීම සඳහා ණය සහනයක්ද හඳුන්වා දුන් එකම සුපර් මාකට් ජාලයයි.
8: ඔබේ කෝටිපති සිහිනය අද සැබෑ වෙයිද? රාත්‍රී 10ට ලක්හඬ අහන්න. ජාතික ලොතරැයි මණ්ඩලයේ සියලුම ටිකට් පත්වල ජයග්‍රාහි ප්‍රතිඵල අද රාත්‍රියේම ඔබට කියන එකම රේඩියෝව ලක්හඬ.

0: හැම කාලෙම ට්‍රෙන්ඩින්ම සින්දු ඇහෙන ලංකාවේ එකම චැනල් එක ලක්හඬ හට් බීට්.
1: 11:55 වෙලාව අය අපි හම්බ වෙන්නේ 11:30 පස්සේ. ඉතින් නාලේ ඔස්සේ ගහලා අපි මේ පැත්තට එමු. ඉතින් කොහෙවත් යන්නේ නැතුව ඔහොම වෙන්න.

0: වෙලාව මධ්‍යහන 12යි. වෙලාව ඔබ වෙත ගෙන ආවේ
1: වාර්තාපිට වාර්තා කබන කෝටි යටේ NLB ධනනිධානය ලොතරැයියෙන් රටේ සංවර්ධනයට දැවැන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවට ධනනිධානය බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්නේ.

0: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිමලුතරයිය NLP හදහන ඔබත් අදම NLP හදහන බලාගන්න
1: යූත් එකේ ඉන්න ඔයාගේ ෆියුචර් එකට ප්ලස් පොයින්ට් එකක් RDB Youth Plus

0: на столе.
1: කබරගල නායාමෙන් නිවාස හිමි වූ මලේගම් ජනයාට පුණා නිවලින් අලුත් නිවාස. ඉදිරි අයවැයෙන් ජනතාවගේ නිවාස සීනිය සැබෑ කරන බව ජනපති කියයි. නේපාල හදිසි ගම් වතුරෙන් මියගිය ගණන 469 දක්වා ඉහළට 1500කට වැඩි පිරිසක් අතුරුදහන්. නේපාලයට ශ්‍රී ලංකාවෙන් ඩොලර් මිලියනයක මානුෂීය ආධාරයක්. හෙරොයින් කිලෝ දෙකක් සමග අඹු සැමියොලක් මාතර දී අත්අඩංගුවට. සෙංකඩගල ඓතිහාසික ඇසළ පෙරහර අතිසාර්ථකව අවසන් වෙයි. ඔන්ටාරියෝ විල අමරිකා විල ලෙස නම් කෙරේ. ලක්කඩ ප්‍රධාන ප්‍රවෘත්ති සමගින් මම සමීර කාර්යවසම් ප්‍රවෘත්ති සංස්කරණය සුපුන් දිලංක ලියනාරච්චි. වසර 200ක් දේශපාලඥයන් විසින් කොංකර තිබූ මලේගම් ජනතාවට සහෝදරයන් පිරිසක් ලෙස පිළිගැනීමට වත්මන් රජයේ සූදානම් බව ජනාධිපති අනුර කුමාර් දිසානායක මහතා පවසනවා. කබරගල නායාමෙන් නිවාස හිමි වූ මලේගම් ජනයාට පෝනානිකලින් නව නිවාස ලබා දීමේ වැඩසටහනට එක්වමින් ජනාධිපතිවරයා මේ බව කියා සිටියා. නායාමෙන් අවතැන්ව වසර 3 හමාරකට ආසන්න කාලයක් දුෂ්කර ජීවත් වූ මලේගම් ජනතාව සඳහා ඉඩමක් සහිත නව නිවසක් ලබා දීම පිළිබඳ ජනතාව ජනාධිපතිවරයා ප්‍රමුඛ රජයට ප්‍රසාදය පළ කළා. 2023 වසරේ මාර්තු 19 වනදා බදුල්ල, හල්දුම්මුල, පූනාගල, කබරගල යන ප්‍රදේශවල සිදු නායාම් හේතුවෙන් පවුල් 50කට පමණ නිවාස අහිමි වුණා. එතැන් සිට වසර 3 හමාරකට ආසන්න කාලයක් මෙම පිරිස ප්‍රදේශයේ වසා දමා තිබූ තේ කර්මාන්ත ශාලාවක ජීවත් වුණා. අතිශය දුෂ්කර තත්ත්වයන් යටතේ ඔවුන් මෙම තේ කර්මාන්ත ශාලාව තුල ජීවත් වුණේ. 2025 වසරේ ජනවාරි 10 වනදා මේ පිළිබඳ මූලික සාකච්ඡාවක් පැවැත්වුණා. ඉන් අනතුරුව එම වසරේ මාර්තු 15 වනදා නිවාස ඉදිකිරීමේ කටයුතු ආරම්භ කෙරුණා. අමාත්‍ය සමන්ත විද්‍යාරත්න මහතාගේ ඍජු මැදිහත්වීමෙන් යුද හමුදාවේ ඉංජිනේරු සේවා බලකායේ සහ අනෙකුත් අදාළ පාර්ශ්වයන් ලබා දුන් දායකත්වය මෙහිදී කැපී පෙනෙනවා. ජනතාවගේ නිවාස ගැටලුවලට ස්ථිර විසඳුමක් ලබා දීම සඳහා වත්මන් රජයේ බලයට පත්වීමත් සමග පියවර ගත්තා. මලේගම් මහල්විව් වැඩසටහන යටතේ ඔවුන් වෙනුවෙන් නව නිවාස ව්‍යාපෘතියක් ආරම්භ කළා. එක් පවුලකට පර්චස් 10 බැගින් වූ ඉඩමක අංග සම්පූර්ණ නිවසක් ඉදි කෙරුණා. එම නිවාස වර්ග අඩි 550කින් සමන්විතයි. එක් නිවාස ඒකකයක් සඳහා රුපියල් 132ක පමණ මුදලක් වැය කෙරෙනවා. නව නිවසක් මෙවැනි පවුලකට ලැබීම තුළින් පවුලේ ආරක්ෂාව ගෞරවය මෙන්ම දරුවන්ට නිදහසේ අධ්‍යාපනය ලැබීමේ අවස්ථාවද උදාවනවා. උත්සව සභාව ඇමතූ ජනාධිපතිවරයා.
2: අවුරුදු 200කට වඩා ඈත කාලයකින් අපේ රටේ ආර්ථිකය ගොඩනගන්න පැමිණිවි මලයනා මේ ජනතාව අපේම ශ්‍රී ලාංකික ජන කොටසක්. ඔවුන් ආවේ කොහෙන්ද, ආවේ කවදද කියන එක වැදගත් නැහැ. නමුත් අද අපේ රටේ ඉපදෙන, රටේ ආර්ථිකයට හවුල් වෙන, මේ මහ පොළොවේ පස් බවට පත් වෙන මේ ජන කණ්ඩායම අපේ රටේ සුවිශේෂී අයිතිවාසිකම් සිත ජන කණ්ඩායම. අපේ හැම ජනතාවටම අවශ්‍යයි මූලික කරුණු පහක්වත් තවම වශයෙන් ඉටු විය යුතුයි. ඉන්ද නිවහන, ආදායම් මාර්ගය, දරුවන්ට අධ්‍යාපනය, නිරෝගී සම්පන්න ජීවිතයක් හා මානසික සුවය. හැබැයි අපි මේ ජනපජාවකෙන් ඇහුවොත්, ඔවුන්ගේ මූණු දෙස බැලුවොත්, ඔවුන්ගේ දුකට ඇහුම්කන් දුන්නොත් මොන කරුණ දිටු වී තිබෙන්නේ? අපේ රජයේ අභියෝගයේ සහ අපි මත පැවරී තිබෙන වගකීම තමයි මේ සියලු ජන කණ්ඩායම් වලට ඒ අවශ්‍ය වෙන මූලික වමනාවන් ඉටු කරලීම. ඒ සඳහා අපි නිවාස ව්‍යාපෘති ගණනාවක් ක්‍රියාත්මක කරලා තිබෙනවා. එළබෙන අයවැය ලේඛනයේදී නිවාස ගොඩනැගීම ප්‍රමුඛතාවයක් ලෙස කටයුතු කරන්න අපි බලාපොරොත්තු වෙනවා. දැනටමත් අපි මෙම මලේගම් ප්‍රජාව වෙනුවෙන් වැටුප් වැඩි කිරීමක් ලබා දෙන සමත් වී තිබෙනවා. ඒ ප්‍රමාණවත්කම මා විශ්වාස කරන්නේ නැහැ. ඒත් මූලික පියවර තියලා තියෙනවා. ඒ වගේම දරුවන්ගේ අධ්‍යාපනය පිළිබඳ අපි විශාල අවධානයක් යොමු කරනවා. සියවස් ගණනාවක් මේ ප්‍රජාව ගත කළ ජීවිතයේ තමගේ දරුවන්ට හිමි කර දීම යුක්ති සාගත වෙන්නේ නැහැ. ඒ ජීවිතෙන් උන් එළියට ආ යුතුයි. එම ජීවිතෙන් එළියට ඒම සඳහා තියෙන ප්‍රධානම කාර්යය තමයි අධ්‍යාපනය. එනිසා මෙම දරුවන්ගේ අධ්‍යාපන ක්‍රියාව අපි විශේෂ අවධානයක් යොමු කරලා වැඩ කටයුතු කරන සූදානම්. සියවස් 2කට වඩා වැඩි කාලයක් කොන් කරන ලද, ඇස්සර ඔවුන් දෙස නොබල ලද පාලනයන් විසින් මේ ජනතාව මෙම වියසෙන්ට පත්කොට තිබෙනවා. අපි ඔබ අපේම සහෝදර ජනතාවක් ලෙස මේ රටේ පූර්ණ අයිතිය සහ ජීවිතය ලබා දෙන්න කටයුතු කරන බව මා සාතික කරනවා.
1: අමාත්‍ය සමන්ත විද්‍යාරත්න මහතා ඇතුළු මැති අමතුරුන් මෙන්ම විශාල පිරිසක් උත්සවයට සහභාගී වී සිටියා. එදී අමාත්‍ය සමන්ත විද්‍යාරත්න මහතා අදහස් පළ කළා.
3: අපේ ජීවිතේ
0: අපි අද උපරිම සතුටක් ලබන දවසක්. මගේ අමාත්‍යංශයේ අපි මේ වෙනකොට ඉතිහාසෙන් ආරම්භ කරලා අවසාන නැති නිවාස ගැන සාකච්ඡා වෙනවා. 2004 ඉඳන් හදපු නිවාස තාම තැන් තැන්වල මග තියෙනවා. අපි ඔක්කොම දැන් ටිකෙන් ටික හදාගෙන එනවා. 2004 ඉඳන් මේ දක්වා ගත්තාම අවුරුදු 22ක් වෙලා තියෙනවා. 22කට ඉස්සලා පටන් ගත්ත ගෙවල් විවිධ ප්‍රශ්න නිසා තාම මග එමින් තියෙනවා හදාගෙන. නමුත් 2025 පටන් අරන් ඉතා කෙටි කාලයක් තුල ඉතා ප්‍රමිතියෙන් මේ ගෙවල් හදලා අපට ඔබට ලබා දෙන්න පුළුවන් වීම පිළිබඳ අපි බෙහෙවින්ම සතුටපත් වෙනවා. 200කට ආසන්න හමුදාවේ සහෝදරු මේ වෙනුවෙන් මහන්සි වුණා. මේ මලේගම් ප්‍රජාවට මේක ගයක් විතරක් නෙවෙයි. ඔබතුමා ජනාධිපති වෙන්න පෙර ආතුව හැටන් වලට ගිහිල්ලා ඓතිහාසික ප්‍රකාශයක් නිකුත් කරා හැටන් ප්‍රකාශය කියලා. ඒ මලේගම් ප්‍රජාව ලංකාවට ඇවිල්ලා වසර 200ක් පිරීම නිමිත්තෙන්. අදට වසර දැන් 203ක් වෙලා තියෙනවා. මේ ජනතාව ලංකාවට ආපු දවසේ ඉඳන් නිකන් හිටියේ නැහැ. තමන්ගේ දහඩිය කඳුළු ශ්‍රමය ජීවිත වැය කරේ මේ මාතෘභූමිය සරුසාර කරන්න. ගිය අවුරුද්දේ තේ අපනයනෙන් අපි ලබලා තියෙනවා ඩොලර් බිලියන 1.5. අපි තේ විතරක් සැලකුවොත් වසරකට ඩොලර් බිලියන 1.5ක් ගෙනාවා කියලා අවුරුදු 200ක් සැලකුවොත් මේ කණ්ඩායම ලංකාවට ගෙනත් දීලා තියෙන ඩොලර් ප්‍රමාණය ඩොලර් බිලියන 300ක්. ඒ 300න් තමයි මෙරටට තෙල් ගෙනාවේ, මෙරට බෙහෙත් ගෙනාවේ, මෙරට පොහොර ගෙනාවේ. නමුත් අවාසනාවකට මේ මලේගම් ප්‍රජාවට වසර 203ක් පුරාවට තමන්ට කියලා ඉඩමක් තිබුණේ නැහැ. තමන්ට කියලා නිවසක් තිබුණේ නැහැ. ආන්නේවා ඔබතුමා හැටන් ප්‍රකාශයේදී කිව්වා අපේ බලයක් අපේ රජයක් යටතේ ඒවා සම්පූර්ණ කරනවා කියලා. අන්නේ සම්පූර්ණ කිරීම සංකේතවත් කළා අද මේ නවෝද්‍යාගම තුලින්.
1: නේපාලයේ ටිබෙට් ජේසීම ආසන්නයේ ඇති වූ දැවැන්ත හදිසි ගංවතුරු සහ නායාම් හේතුවෙන් මේගේ සංඛ්‍යාව 469 දක්වා ඉහළ ගොස් තිබෙනවා. රසු ආදි ශ්‍රීකේ බොටේ කොෂි ගංගා නිම්නයේ ආශ්‍රිතව මෙම හදිසි ජල ගැලීම් තත්ත්වය හටගත්තා. අධික ජල ප්‍රවාහය සමග ගල් මඩ සහ අයිස් විශාල ප්‍රමාණයක් පහළට ගලා එමින් නිවාස ගොඩනැගිලි මාර්ග සාපාලම් රැසක් සම්පූර්ණයෙන් විනාශ වී තිබෙනවා. රසු අගාධී දේශීමා පිවිසුම ආශ්‍රිත ප්‍රදේශයටද දැඩි හානි සිදු ඇති බවයි වාර්තා වන්නේ. තවත් හදිසි ජල ගැලීම් තත්ත්වයක් හට ගැනීමේ අවධානමක් මතුව තිබෙන බවටයි විද්‍යාඥයින් අනතුරු අංගවන්නේ. ජල ගැලීම් තත්ත්වයේ හේතුවෙන් ටිබෙටේ පුද්ගලයන් 3 ජීවිතක්ෂයට පත්ව ඇති අතර 550 අධික සංඛ්‍යාවක් අතුරුදන් බව සඳහන්. මෙම සංඛ්‍යා දත්ත තවමත් තහවුරු කර නොමැති බවයි BBC ප්‍රවෘත්ති සේවය සඳහන් කළේ. මේ අතර ගං වතුරෙන් විපතටපත් නේපාල ජනතාවට සහන සැලසීම සඳහා ශ්‍රී ලංකා රජයෙන් ඇමරිකා ඩොලර් මිලියනයක මානුෂීය ආධාර ලබා දීමට ජනාධිපති අනුර කුමාර් දිසානායක මහතා උපදෙස් ලබා දුන් බව විදේශ කටයුතු අමාත්‍යාංශය පවසනවා. ජීවිත හානි, අවතැන්වීම සහ අතිමාත් විනාශයක් සිදු කළ ව්‍යසනකාරී ගං වතුරු සහ නායාම් හේතුවෙන් විපතටපත් නේපාල ජනතාව වෙත අවශ්‍ය සියලු සහයෝගය ලබා දීමට ශ්‍රී ලංකාව කටයුතු කර තිබෙනවා. ඒ අනුවයි නේපාලයේ අඛණ්ඩ මානුෂීය සහසාන කටයුතු සඳහා ඇමරිකා ඩොලර් මිලියන 1 මූල්‍යාධාරයක් ලබා දීමට කටයුතු කර තිබෙන්නේ. ශ්‍රී ලංකාව සහ නේපාලය අතර සමීප හා දිගු කාලීන මිත්‍රත්වය හා සහයෝගීතාවයේ බැඳීම් සීපත් කරමින් මෙම හදිසි ව්‍යසනයේදී ශ්‍රී ලංකාව නේපාල ජනතාව සමග ශක්තිමත්ව අත්වැල් බැඳ ගන්නා බව ජනාධිපතිවරයා සඳහන් කළ බවයි විදේශ කටයුතු අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයේ සඳහන් වන්නේ. ගංවතුර සහ නායාම් වලින් පීඩාවට පත් වූ ප්‍රජාවන්ට ක්ෂණික සහ මානුෂීය ආධාර සඳහා සහාය වීම මෙම මූල්‍යදායකත්වයේ අරමුණයි. මහනුවර ඇසළ පෙරහර මංකල්ලේ අවසන් රන්දෝලි පෙරහර ඊයේ වේදි සංචාරය කෙරුණා. ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාද පෙරහර නැරඹීමට එක්ව සිටියා. මහනුවර ඇසළ පෙරහර මංකල්ලේ වෙනුවෙන් මහනුවර කිය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා දළදා මාලිගාවට ගොස් පළමුව දළදා වහන්සේ වැඳපුදා ගැනීමට ක්‍රියා කළා. එදී ආගමික වතාවත්වල නිරත වූ ජනාධිපතිවරයා දළදා මාලිගාවට පැමිණ සිටි ජනතාව සමගද තොරතුරු විමසා සිටියා. අනතුරුව ජනාධිපතිවරයා මල්වතු මහාවිහාරය වෙත ගොස් මල්වතු පාර්ශ්වයේ මහානායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සුමංගල ස්වාමින් වහන්සේ බැහැදකිමින් ආශිර්වාද ලබා ගත්තා. ජනාධිපතිවරයා උන්වහන්සේ සමග කෙටි පිළිසඳරකද නිරත වුණා. මල්ලතු පාර්ශ්වයේ අනුනායක අතිපූජ්‍ය දිඹුල් කුඹුරේ වෙමළදම්ම ස්වාමින් වහන්සේ බැහැදකිමින් ආශිර්වාද ලබා ගැනීමටද පියවර ගත්තා. අස්කිරි මහාවිහාරය වෙත ගිය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මානායක අතිපූජ්‍ය වරකාගොඩ ශ්‍රී ඥානරත්න ස්වාමින් වහන්සේ බැහැදකිමින් උන්වහන්සේගේ සුවදුක් විමසා සිටියා. අවසන් රන්දෝලි පෙරහර ඊයේ රාත්‍රියේ වීදි සංචාරය කිරීමෙන් අනතුරුව සිවුමහා දේවාල පෙරහර එම දේවාල කරා පැමිණ දේව පූජාව පැවැත්වීම සිදු වුණා. අනතුරුව කටුකැලේ වීදි ඔස්සේ පෙරහරින් ගැටඹේ මහවැලි ගන්තොට කරා ගමන් කර දියකැපීමේ මංකල්ලය සිදු කෙරුණා. දියකැපීමෙන් අනතුරුව මහනුවර ගණදෙවි කෝවිල දක්වා පැමිණියා. ඉන්පසු ගෙඩිගේ රජමහා විහාරය වෙත පැමිණ පෙරහර අද පසුරු 2:18 එම විහාරයෙන් පිටත් යලි දළදා මාලිගයේ පරිශ්‍රයට පැමිණෙනවා. පස්සරු 4:01 ගෙවදීමට නියමිතයි. අනතුරුව දියවඩ නිලමේවරය ඇතුළු සිවුමහා දේවාල බස්නායක නිලමේවරුන් පෙරහරින් ජනාධිපති මන්දිරය වෙත පැමිණ පෙරහර සාර්ථකව නිම කළ බවට සංදේශය ජනාධිපතිවරයා වෙත බාර දෙනවා. එදී පෙරහැරේ විශිෂ්ට දක්ෂතා දැක්වූ කලාකරුවන්ට සම්මාන පිදීමෙන් අනතුරුව මහනුවර ඇසළ පෙරහර මංගල්‍යය අවසන් වනවා. මද්‍රම්වේ තොගයක් සමග සැකකරුවෙකු සහ සැකකාරියක මාතර කොට්ටාෂ අපරාධ විමර්ශන කාර්යාංශය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ කොට්ටාෂ දූෂණ මර්ධන ඒකකයේ නිලධාරීන් සමග මාතර දුම්රිය පොළ ආසන්නයේ පිහිටි රූපලාවන්‍යාගාරයක සිදු කළ වැටලීමකදී එහිදී හෙරොයින් කිලෝග්‍රෑම් 2යි ග්‍රෑම් 45ක් අයිස් මද්‍රව්‍ය ග්‍රෑම් 56යි මිලිග්‍රෑම් 56ක් මද්‍රව්‍ය ජාවාරමේ නුපයාගත් බවට සැකකරන රුපියල් 6,25,000ක මුදලක් සහ ජංගම දුරකථන 5ක්ද සොයා ගැනුණා. සැකකරුගේ වයස අවුරුදු 30ක් වන අතර සැකකාරියගේ වයස අවුරුදු 28ක් වනවා. මාතර විලේගොඩ ප්‍රදේශයේ පදිංචි මොවුන් අඹුසැමියන් බවයි විමර්ශනවලදී හෙළිවුණේ. මද්‍රම්වේ ජාවාරම් කරුවන් සමග ඔවුන් සමීප සම්බන්ධතා පවත්වා ඇති බවට හෙළිකර ගැනුණා. ජනතාවට වැඩක් කරගන්න දේශපාලඥයා අවශ්‍ය නොවන තැනට මෙරට දේශපාලන සංස්කෘතිය වෙනස් කරන බව අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්ත මහතා පවසනවා. ජාතික ජනබලවේගී අටිනුවර මල්කම්මන කොට්ටාෂ රැස්වීමට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව කියා සිටියා.
3: ගමේ අපේ ආයතනය කියලා කියන්නේ, පක්ෂයේ ආයතනය කියලා කියන්නේ ඔයගොල්ලෝ ජනතාව ප්‍රජාශක්තියකින් වැඩවලට ගන්න යොමු කරන්න තියෙනවා. වෙන වැඩි අධීක්ෂණය කරන්න තියෙනවා. පාර්ලිමේන්තු මන්ත්‍රීට යොමු කරන්න තියෙනවා. නැත්තම් ඒවා වැඩක් නැහැ. ඉතින් අන්න එහෙම ක්‍රමයක් හදාගන්න. එතකොට ගමට එනවා මොකද්ද? ආණ්ඩු කරන වැඩසටහන. එතකොට ගම සජීවී. නැත්තම් ගම ආයි හුදකලා වෙනවා. ඒ නිසා ප්‍රජාශක්ති කමිටුවයි ගමේ ශාඛාවයි මේක අද හදපු එක. හොඳ සක්‍රිය වුණොත් විතරයි ගමට වැඩ කරන්න පුළුවන්කම තියෙන්නේ. නැත්තම් ක්‍රමයක් නැහැ. අපි රට හදපු දවසට හැබැයි මතක තියාගන්න. හදලා අවසන් වෙච්ච දවසට අපි වම්බෙන් එන්න ඕන වෙන්නේ නැහැ. තාම එනවා කියලා කියන්නේ මිනිස්සු ආයතන වලින් කරන වැඩ කරගන්න අපි ළඟට එනවා කියන්නේ මොකද්ද එතන තියෙන රහස? තාම ආයතන දුර්වලයි, වැඩ නැහැ.
1: දෙවයිනේ ප්‍රදේශ කිහිපයකට අද දිනෙත් වැසි හටගත හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. බසාහිර, සබරගමුව, දකුණු සාවයඹ පළාත්වල මෙන්ම මහනුවර, නුවරඑළිය, අම්පාර සහ මඩකලපුව දිස්ත්‍රික්ක ඊට අයත් මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගයේ විටින් විට යලගොස් පුත්තලම සිට කොළඹ ගාල්ල සහ මාතර හරහා පොත්විල් දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල රළ ඉහළ යාමේ හැකියාව පවතිනවා. ඒ හේතුවෙන් බේරුවල සිට ගාල්ල හරහා මාතර දක්වා ප්‍රදේශවල මුහුදු රළ ගොඩබිමට පැමිණීමේ හැකියාවද පවතින බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ. අනුරාධපුරයේ පොළොන්නරුව ඇතුළු ප්‍රදේශ රැසකට වියලි ගාලගුණයක් පවතින අතර අද සිට ලබන 7 වන දා දක්වා ශ්‍රී ලංකාවට ආසන්න අක්ෂාංශවලට ඍජුව මිහලින් සූර්යා පවතින බව එම දෙපාර්තමේන්තුව සඳහන් කළා. අද දහවල් කොක්කුවිල්, නල්ලූර්, කොඩිකාමම් සහ නගර්කෝවිල් ප්‍රදේශවලට හිරු මුදුන් නොපවතින බවද කාලගුණාංශ පෙන්වා දෙනවා. වසර 10කට පසුව මෙවර යාපහුව ශ්‍රී දළදා පෙරහර වීදි සංචාරය කරනවා. රජද මැදිහත් වීමෙන් පෙරහර යළි පැවැත්වීමට සියලු කටයුතු සූදානම් කර ඇති බවයි යාපහුව රජමහා විහාරාධිපති පූජ්‍ය නුගලියද්දේ සමිතානන්ද ස්වාමින් වහන්සේ පවසන්නේ. පෙරහර මංගල්‍ය යළි ආරම්භීම පිළිබඳ නිල දැනුම් දීම සිදු කරන්නේ යාපහුව රජමහා විහාරස්ථානයේ පැවති මාධ්‍ය හමුවකදී.
4: යාපහුව සී පූජෝපහාර දළදා පෙරහැර මේ ඓතිහාසික යාපහුව රාජමහා විහාරස්ථානය තුළ මේ මාස 29 වන දින වීදි සංචාරය කිරීමට සියලු කටයුතු සූදානම් වෙමින් පවතිනවා. ඓතිහාසිකත්වයේ බලපුවහම මේ යාපහුව රාජමහා විහාරස්ථානය තුළ 13 වන ශතවර්ෂයේ තුලදී පළවෙනි බෝනික බාහු රජතුමන් විසින් අපේ උත්තම දළදා වහන්සේ මේ ස්ථානයේ වඩා හිඳුවාගෙන විවිධ පුද පූජාවන් පවත්වාගෙන ඒ වගේම විශේෂයෙන්ම දළදා පූජෝපහාර පෙරහැර ඒ පළවෙනි බෝනික බාහු රජතුමන් විසින් මේ ස්ථානයේදී පවත්වලා තියෙනවා. ඒ අනුව මේ පෙරහැර මංගල්‍යයේ රජ කාලය තුලදී පැවතිලා ඒ වගේම මේ පෙරහැර නැවතත් ආරම්භ කරන්නට යෙදුනේ රාජධානී බිඳවැටීමත් එක්ක මේවා ඔක්කොම මේ නැවතිලා ඒ වගේම මේ පෙරහැර නැවත ආරම්භ කරන්නට අපවත් වදාරන් ගේම් සියලූම සංවිධානය එකතු වෙලා මේ වසර තුළදී ඉතාමත් උත්කර්ෂවත් අන්දමින් අපගේ මුදුන් මල් කඩක් බඳු උත්තම දළදා වහන්සේ උදෙසා සිද්ධ කරන පූජෝපහාර පෙරහැර මංගල්‍යයක් හැටියට අලියතුන් පිරිවරාගෙන ඉතාමත් උත්කර්ෂවත් අන්දමින් මේ මස 29 වන දින රාත්‍රී 7ට සුබ නැකතින් වීදි සංචාරය කරන්නට සියලූම කටයුතු මේ වෙනකොට සූදානම් කරගෙන යනවා. එනිසා සදැහැතියන් වෙනුවෙන් අපි සිහිපත් කරනවා ඔබ එන්න ආශිර්වාද සලසා ගන්න මේ පෙරහැර සඳහා සම්බන්ධ වෙලා.
1: නියෝජ්‍ය මාතේ නාමල් කරුණාරත්න මහතා සඳහන් කළේ පෙරහර නැරඹීමට පැමිණෙන ජනතාවට අවශ්‍ය සියලු පහසුකම් සලසා ඇති බවයි. අධිකරණවල විනිශ්චයකාරවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට කටයුතු කරන්නේ ගොඩ ගැසී ඇති නඩු කඩිනමින් විසඳීම සඳහා බව පාර්ලිමේන්තු මන්ත්‍රී ධර්මප්‍රිය විජේසිංහ මහතා පවසනවා. ඒ මාධ්‍යයට අදහස් පළ කරමින්
5: යන වරමට අනුව තමයි අපි වැඩ කරමින් ඉන්නේ. ප්‍රධාන කාරණයක් තමයි මේ නඩු 11,000ක් විතර ගොඩ ගැහිලා තියෙනවා. ඒ ගොඩ ගැහිච්ච නඩු විසින් මිනිසුන්ට මහා පීඩාවක් දෙනගෙන දෙනමින් තියෙනවා. මෙන්න මේ නඩු ටික අවසන් කළ මිනිසුන්ට මේක සහනයක් ලබා දීම සඳහා වන ප්‍රතිසංස්කරණයක් අපි අධිකරණ ශේෂ්ත්‍රය කරමින් ඉන්නවා. ඉතින් ඒකට අදාළව විශ්‍රාම වැටුප වැඩි කිරීම, විශ්‍රාම වයස වැඩි කිරීම කියලා කියන්නේ එකක් පමණයි. ඒ වගේ ප්‍රතිසංස්කරණ ගොඩක් අපි කරමින් ඉන්නවා. අධිකරණ වැඩි කළ දෙනවා, විෂකාර ප්‍රමාණය වැඩි කළ තියෙනවා, මිනිස් නඩු ආහන අවස්ථා ප්‍රමාණය වැඩි කරලා තියෙනවා. නඩු ප්‍රමාණය අඩු කරන එකත් ඊට අමතරව ජනතාවට මේකෙන් වෙන පීඩාව අවම කරන එකත් තමයි අපේ අපේක්ෂාව වෙලා තියෙන්නේ. විපක්ෂයට වෙලා තියෙන්නේ පහුගිය පාලන කාලයන්හි ඔවුන් කරපු වැරදි වංචා දූෂණ වලට එරෙහිව අධිකරණය තුළ නඩු ගොනුවෙමින් තියෙන ක්‍රියාත්මක වෙනවා. ඒකට තියෙන බය නිසා විපක්ෂය බොරුවට කෑගහම වෙනවා. අපි හිතන්නේ මේක ජනතාවට එහෙම ප්‍රශ්නයක් නෑ, මේ අධිකරණය අධිකරණ ප්‍රසංස්කරණය පිළිබඳව ජනතාවට තියෙන ඉතාම සාධනීය හැඟීමක්. ඉතින් විපක්ෂය බය වෙලා ඉන්නවා. ඒ හැර මං හිතන්නේ
1: දශක තුනක ලාංකේය ස්වභාවිත ගීතයේ ප්‍රවර්ධනයට කටයුතු කළ ලක්හඬ ගුවන් විදුලියේ 30 වන සංවත්සර සැමරුමට සමගාමීව ක්‍රියාත්මක ලක්හඬ ගෝල්ඩන් වොයිස් රියලිටි ගායනා තරගාවලිය ලබන 31 වනදා සිට ප්‍රචාරය ආරම්භ වනවා. ස්වාධීන රූපాయని මාධ්‍යාලය ඔස්සේ රසිකයන් දැනුවත් කිරීමෙන් පසු තරඟයට සහභාගිවීම සඳහා 35,000කට අධික තරඟකරුවන් පිරිසක් එල්ලුම් කළා. ඒ අතරින් මූලික වටය සඳහා තරඟවාදින වයස අවුරුදු 20-50 අතර තරඟකරුවන් සහ තරඟකාරියන්ගේ දක්ෂතා ලබන 31 වනදා සිට සඳුදා, බදාදා සහ සිකුරාදා දිනවල පස්වරු 1 සිට පස්වරු 4 දක්වා ලක්හඬ ගුවන්විදුලි ඔස්සේ ප්‍රචාරය කෙරෙනවා. ලක්හඬ ගෝල්ඩන් වොයිස් නම්බි රේඩියෝ රියලිටි වැඩසටහන සමග ශ්‍රාවකයන් මෙන්ම අනුග්‍රහකයන් රැසක් එක්වනවා. තරඟකරුවන්ගේ ගීත ගායනා ලක්හඬ ඔස්සේ ප්‍රචාරය වන දිනවලදී ලක්හඬ ෆේස්බුක් පිටුවේද එම ගීත ප්‍රචාරය කිරීමට කටයුතු යොදා තිබෙනවා. ඔන්ටාරියෝ විල අමෙරිකා විල ලෙස නම් කිරීමේ නියෝගයට අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අත්සන් තබා තිබෙනවා. ඒ කැනඩාව සමග පැවති වෙළඳ සාකච්ඡා බිඳ වැටීමෙන් පසු එරට භාණ්ඩ මත 50%ක නව තීරුබදු පැනවීමෙන් අනතුරුවයි. රටවල් දෙකටම පොදු මහවිල් පහෙන් එකක් වන ඔන්ටාරියෝ විලේ නම වෙනස් කරන බවට ට්‍රම්ප් මීට පෙර ප්‍රකාශ කර තිබුණා. ඒ සමාජ මාධ්‍ය හරහා කීප වතාවක්ම ප්‍රකාශන නිකුත් කරමින් ඩයිමන්ඩ් ලීග් මලල ක්‍රීඩා තරගාවලියේ සූරි චාදීරේද පිරිමි හෙල්ල විසිකිරීමේ සවුවේ පළමු ස්ථානයේ දිනා ගැනීමට රොමේෂ් තරංග සමත් වුණා. මෙරට වේලාවෙන් අදාළියුම අවසන් වූ මෙම තරගාවලියේ රොමේෂ් මීටර 92.7ක දක්ෂතාවක් දැක්වුවා. මේ රොමේෂ්ගේ වෘත්තීය ජීවිතය තුළ මීටර 92 සීමාව අභිබවා සිදු කළ දෙවන අවස්ථාව ලෙසයි සටහන් වන්නේ. මෙම වසරේ චුනි මාසයේ පැවති රෝම ඩයමන්ඩ් ලීග් තරගාවලියේදී මීටර 92.62 දුරක් වාර්තා කරමින් නව ජාතික වාර්තාව පිහිටුවීමට ඔහු සමත් වුණා. වත්මන් ලෝක හෙල්ල විසිකිරීමේ ශ්‍රේණිගත කිරීමේ පළමු ස්ථානයේ පසුවන රුමේෂ් මෑතකදී නිමාවට පත් වූ පොදුරාජ්‍ය මණ්ඩලයේ ක්‍රීඩා උළෙලේ මීටර 89.75ක දක්ෂතාවක් දක්වමින් රන් පදක්කම දිනා ගැනීමට සමත් වුණා. තරගයේ දෙවන ස්ථානයේ හිමි වූයේ මීටර 86.93ක දක්ෂතාවයක් දැක්වූ ග්‍රනඩාවේ හිටපු ලෝක ශූර ඇන්ඩර්සන් පීටර්ස්ට. රුමේෂ් මෙම වසරේ සහභාගී වූ තරඟ 12න් තරඟ 11ක්ම ජය හිමි කරගත්තා. ඩයමන්ඩ් ලීග් මල්ල ක්‍රීඩා තරගාවලිය පැවතුනේ ස්විස්රලන්තයේදී. ලක්හඬ ප්‍රවෘත්ති යළි සිරස්තල. කබරගල නායාමෙන් නිවාස හිමි වූ මලේකම් ජනයාට පූනානි වලින් අලුත් නිවාස. ඉදිරි අයවැයෙන් ජනතාවගේ නිවාස සීනිය සැබෑ කරන බව ජනපති කියයි. නේපාල හදිසි ගංවතුරෙන් මියගිය ගණන 469 දක්වා ඉහළට 1500කට වැඩි පිරිසක් අතුරුදහන්. නේපාලයට ශ්‍රී ලංකාවෙන් ඩොලර් මිලියන 1ක මානුෂීය ආධාරයක්. හෙරොයින් කිලෝ 2ක් සමග අඹු සැඹියලක් මාතර දී අත්අඩංගුවට. සෙංකඩගල ඓතිහාසික ඇසළ පෙරහර අතිසාර්ථකව අවසන් වෙයි. ඔන්ටාරියෝ විල ඇමරිකා විල ලෙස නම් කෙරේ. මෙලඟ ලක්කන ප්‍රවෘත්ති පස්වර එකට බලාපොරොත්තු වන්න.
6: 24 පෑම සිරුවෙන් ලක්කන ප්‍රවෘත්ති.
1: දැන් ආටබ් විශේෂාංගය.
6: නොපෙනෙන මානෙක හිඳ දකින්නට වෙරදරන.
7: තෙගපෙන හිත්වල දෝංකාරය. අයිබෝන් සුබ දවසක්. ආටබ් සමගින් රැඳෙන ඔබ හැමෝටම සිනමාව නම් වූ කලාත්මක වූ මනංකල්පිත ලෝකේ අලුත්ම තොරතුර අරගෙනෙන්නයි අද ආටබ් තුළින් මම සූදානම් වෙන්නේ. මුළු ආසියාවම විතරක් නෙවෙයි ලෝකයේම බලාපොරොත්තුෙන් ඉන්න දැවැන්තම සිනමා නිර්මාණයක්.

ඉන්දියානු සිනමා ඉතිහාසයේ මෙතෙක් නිර්මාණය වූ වේදම් අධිකම වගේම තාක්ෂණික අතෙන් ඉහළම සිනමාපටිය විදිහටයි මේ රාමායන චිත්‍රපටය හඳුන්වන්නේ. මේ චිත්‍රපටයේ කොටස් දෙකකින් සමන්විතයි. ඔබට මතකද දංගල් චිත්‍රපටය? ඒ චිත්‍රපටය අධ්‍යක්ෂණය කරපු නිතේෂ් තිවාරිම තමයි මේ රාමායන චිත්‍රපටයේ අධ්‍යක්ෂවරයා වෙන්නේ.

0: රාමායන චිත්‍රපටයේ නළු නිලි කැලගෙන ඇහුවොත් ඔයාලා අනිවාර්යෙන්ම පුදුම වෙනවා. රාම රජු ලෙස බොලිවුඩයේ සුපිරි තරුව රන්බීර් කපූර් තමයි රංගරින් නායක වෙලා තියෙන්නේ. සීතා දේවියගේ චරිතය රඟපාන්නේ දකුණු ඉන්දියානු සිනමාවේ ජනප්‍රියතම නිළියක් වන සායි පල්ලවි. එවගේම මේ චිත්‍රපටයේ රාවණාගේ චරිතයට පණ පොවන්නේ මුළු ලෝකයේම වසඟයටගත් කන්නඩ සුපිරි තරුව යෂ්. ඊට අමතරව හනුමන්තාගේ චරිතයට සනී ඩියෝල් වගේම ලක්ෂ්මන්ගේ චරිතයට රවි ඩූබි රංගනයෙන් දායක වෙනවා. ඉන්දියාවේ විවිධ සිනමා කර්මාන්තවල ඉන්න දැවැන්තව තරු එකතු වීමම රාමායන චිත්‍රපටයට ඉමහත් වටිනාකමක් එක්ක.
1: තුම්හාරා නයා රාජා तीनों लोकों में एक ही राज होगा।
0: ඔස්කාර් සම්මානලාභී ඇවටර් වගේ චිත්‍රපටිවල දෘශ්‍ය සංකලන සැපයෝ ආයතනීම තමයි මේ චිත්‍රපටයටත් දායක වෙලා තියෙන්නේ. ඒ වගේම රාමායන චිත්‍රපටයේ සංගීතය නිර්මාණය කරන්නේ ලෝක ප්‍රකට සංගීතඥ AR රහමාන් වගේම හැන්ස් සිමර්.

0: මේ දැවන්ත පිරිවැයක් දැරූ රාමායන චිත්‍රපටය නිෂ්පාදනය කරන්නේ ප්‍රකට ප්‍රයිම් ෆෝකස් ස්ටුඩියෝ සමාගමේ වගේම හොලිවුඩේ ඔස්කා සම්මානලාභී විෂුවල් ඉෆෙක්ට්ස් ආයතනයක් වන DNEG ආයතනයේ අධිපති වන නමිත් මල්හෝත්‍රා වගේම රාවණාගේ චරිතයට රංගනයෙන් දායක වන කන්නඩ සුපිරි තරුත් යාෂ් තමයි අනිත් සම නිෂ්පාදකයා බවට පත්වෙන්නේ. යාෂ්ගේ මොන්ස්ටර් මයින් ක්‍රියේෂන්ස් නිෂ්පාදන ආයතනය හරහා තමයි මේ චිත්‍රපටයේ සම නිෂ්පාදකත්වය දරන්නේ. මං කියවනේ රාමායන චිත්‍රපටයේ කොටස් දෙකකින් යුක්තයි කියලා. ඉතින් ප්‍රචාරණ වගේම ප්‍රදර්ශන වියදම්ද ඇතුළත්ව මේ චිත්‍රපටය සඳහා ඉන්දියානු රුපියල් කෝටි 4000ක පමණ මුදලක් වැය වෙලා තියෙනවා කියලා තමයි ආරංචි ලැබෙන්නේ. මේ මුදල ඉන්දියානු සිනමා ඉතිහාසයේ චිත්‍රපටයක් වෙනුවෙන් වැය කළ විශාලතම මුදල බවට පත්වෙනවා. ආතක් අහගෙන ඉන්න ඔබටත් පුළුවන් මේ අවුරුද්දේ නොවැම්බර් මාසේ 8 වෙනිදා ඉඳන් තිරගත වීමට නියමිත මේ දැවැන්ත රාමායන චිත්‍රපටය නරඹන්නට. ඉතින් ලබන සතියේ මෙවැනි මූ රසවත් කලාතුරකින් ඔබව හමු වෙනවා. එතෙක් ඔබට සුබ සතියක්. මම සුලක්ෂණී උදේශිකා ඉදිරිවීර.
1: ආතත් කලාවේ අද ගැස්ම සොයා
2: ස්වාධීන පුවත් එසනින් ඔබේ ජංගම දුරකථනයට ගෙන්වා ගැනීමට ITN News Alerts සිංහල සේවාව සක්‍රිය කරගන්න.
3: මොබිටෙල්නම් RJ හිස්තරක් ITN S ලෙස ටයිප් කර 2299 SMS කරන්න.

0: හැම කාලෙම ට්‍රෙන්ඩින්ම සින්දු ඇහෙන ලංකාවේ එකම channel එක ලක්හඬ Heartbeat.
1: දවල් 12 විනාඩි 35යි වෙලාව. මම කියවන්නේ මම වෙනවා කියලා නිවුස් එක ඉවර වුණ ගමන්. ලස්සන සින්දු ටිකක් අහලා ආවේ මේ ලන්ච් ටයිම් එකේ. ඔයා ගෑම කන ලෑස්ති වෙලා දින්නේ. වැඩ ගොඩාක් එක්ක දෙන්නේ. කොහොම හිටියත් කමක් නෑ. ආතෝ මාව අහගෙන ඉන්න පුළුවන්. හිත පොඩ්ඩක් රිලැක්ස් කරගන්න. ඔයා කැමති සින්දුවක් අහන්න ඉක්මනට මේ පැත්තට එන්න. ඉතින් මේ විදිහට ආපු අය ඉන්නවා. ඉතින් බොයිකඩ සුමුණ මම ආත් එක තරහයි. චුට්ටක් පරක් වෙලා ආවද? අදනම් මම විශේෂ කොමනක් ගියා නේද? ඒක තමයි පරක් වුනේ. ඉතින් මාවහගෙන ඉන්නවා කියලා තින ඉතින් බොයිකඩ සුමුණව හරි මාදරයෙන් එකතු කරගන්න. මවුලේ හැමෝම යාළුවෝ මේ හැමෝම එකතු කරගෙන ලස්සන සින්දුවක් අහමු කියලා තින. ඉතින් බොහොම ස්තෝතියි අපිව බලන්න ආවට මේ පැත්තට. හයි අකියෝට කොහොමද කියලා අහලා තිනවා. අපි ලස්සන සින්දුවකට එකතු කරගන්නෝ. සුරේකා ඉන්නවා, චොම්පිකා, දීපිකා, ඉනෝකා, චන්දනී ඉන්නවා අපි වහගෙන. නිලන්තිත් එක්කම සඳමාලි අපේ සර්වත් එකතු කරගන්න කියලා තිනවා. එරන්ද හපුතන්ත්‍රවත් එකතු කරගන්නා කියලා තිනවා. මොනගායේනින් තමයි මැසේජ් එක දාලා තියෙන්නේ. ආ වැඩ කරන තැන ඉඳලා අපි වහගෙන ඉන්නවා කියලා. ජයේ මාමා මොකද පරක් උනේ? වැඩ කරන තැන හැමෝම එකතු කරගෙන. ලක්ෂ්මී මිස් ඉන්නවා, මදුසංකර්, ජගත් ඉන්නවා, කොටාබේක කොට ආවෝයා වැඩ කරන තැන, ලොකු බොස්, පොඩි බොස් මේ හැමෝම එකතු කරගනු. ලස්සන සින්දුවක් අහමු කියලා තියෙනු. කුමාරියල බුදුගල්ලෝ ආවත් එකතු කරගන්න ඕනේ. නයනී ඉන්නවා, ගෞමිණී, සුභාෂිණී, ධම්මිකා මේ හැමෝම එකතු කරගෙන ලස්සන සින්දුවක් අපි අහමු. අකේ මම සිතුමි සිත් මේ මාව එකතු කරගන්න කියලා තියෙන. නංගී, පවුල් හැමෝම එකතු කරගන්න කියලා තියෙන. ඉතින් කට්ටියෝම එකතු කර

0: සුබ දවසක් ශ්‍රී ලංකා
1: සමනුග්‍රහය නැවුනක නැති වසවිස නැති ඇල්වත්ත කිරි ඕනම සුකිරි වෙළඳ සැලකින් මිලදී ගත හැකි අපිම අපේ නැවුම් එළකිරි ඇල්වත්ත කිරි
2: කොටු කප කප ගහපු ගේම ඉවරයි අයියේ දවසේ වියදමට කියාපු ලක්ෂ දෙක හමාරක් දෙන රුපියල් 40 අලුත්ම සම්පත ආවෝ
3: මුහුදෙන්වත් කුමනින්වත් උඩු ගේන්න එපා කොහොම කෙනාවත් අල්ලනවා විකුණන ලොල්ලුන සැමට දැනුම් දීමයි
4: ඇසට ගියත් අවසට ගෙදර කිව්වට අවසට ගෙදර යන එක තමයි අමාරුම වැඩ.

0: RTN රටට වග කියන රේඩියෝ
1: මේ පැයි මොල්ම මතක් කිරීම සුරකිමු මගතොට
2: යතුරු පැදියක ගමන් කරන ඔබ නිතරම ආරක්ෂිත හිස්වැසුම් පළඳින්න. ආරක්ෂිත හිස්වැසුමක් තෝරා ගන්නා විට SLS 517 සම්මත ප්‍රමිතියේ හිස්වැසුමක් තෝරා ගැනීමට කටයුතු කරන්න.
1: සුපකමනක් පරිස්සමින් කිහිල්ලෙන්න.
2: දවල් 12:43
1: වෙලාව ඔබ වෙත ගෙනාවා.

0: ඉක්වනදා සිට සඳුදා අදාදා සිකුරාදා දිනවල පස්වරු එකේ සිට පුරා පැය තුනක්
1: ලක්හඳ Golden Voice
2: දවල් 12:47
1: වෙලාව ඔබ වෙත ගෙන ආවා.

0: හැම කාලෙම ට්‍රෙන්ඩින්ම සින්දු ඇහෙන ලංකාවේ එකම චැනල් එක ලක්හඬ හට් බීට්.
1: මාළු බාන්න මුහුද පැත්තට යමුද? මුහුද පැත්තට යන්න කලින් ඔන්න අද කලින්ම වහිනවා කියලා තිනු. ඉතින් වහින්න කලින් කුඩයක් හරගෙන යන්න එළියට එහෙම යනවනම් ඉතින් බස්සේ ඉතින් තෙමෙන්න ඕනේ නේද කුඩයක් ඔය ළඟ තියෙනකොට. ඉතින් වැස්ස කියන දේ අපි හැමෝටම සුබ නොවෙන්න පුළුවන්නේ. දැන් නේපාලයේ ඇති වෙලා තියෙන ගම් වතුර තත්ත්වෙත් එක්ක දේපල ජීවිත හානි මේ හැම දෙයක්ම හිතන්න නැති විදියට එක තප්පරෙන් විනාශ වෙලා ගිහිල්ලා තියෙනවා. ඉතින් අපේ රටටත් ඔය වගේ දෙයක් ඇති වුණා දික්වස විකුණාටුව නිසා. ඉතින් මේ හැමදේම එක්ක හැමදේම විනාශ වෙලා ගියා. ඉතින් ආපහු ඒ තිබ්බ තත්ත්වෙට ගන්න ටික කාලයක් යනවා නේද? ඉතින් මේ හැමදේම ඉක්මනින් පාව ගිහිල්ලා නිදහසේ ජීවත් වෙන අවස්ථාවක් හම්බ වෙන්න ඕන කියලා පුංචි ප්‍රාර්ථනාවක් තියෙනවා. ඉතින් ඒගොම්ම මම දැක්කයි කියලා සමාජ මාධ්‍යවල එක දැන් මිනිස්සු මැරිලා තියෙනවා, ඉතින් ගහගෙන ගිහිල්ලා තියෙනවා, සැඩ ජල පහරකට අහුවෙලා තියෙනවා. ඒ හැමදේම එක සමහර මිනිස්සු ගිහිල්ලා අර රත්තරම් මඩු ටික එකතු කරගන්නවා. එක සර්පෙක් මම දැක්කා. ඉතින් ඒ සර්පයාගේ ඔළුවට ගලකින් ගහලා යව මරන්න උත්සාහ කරනවා. ඒ හැමදේම එක ඒ හැමදේම කරන්නේ මිනිස්සුනේ. ඉතින් ඔයා දැක්කද සමහර වෙලාවට ගං වතුරේ ඉන්න මිනිස්සු බේරගන්න සමහර සත්තු උදව් කරනවා. ඉතින් සමහරක් වෙලාවට අපිට හිතනවා මිනිස්සුන්ට නැති ගතිගුණ සත්තුන්ට තියෙනවද කියලා නේද? ඉතින් ඔයත් දකින්න තියෙන වගේ දේවල්. ඉතින් මේ හැමදේම අපිට තේරුම් අරගෙන ඉස්සරහට යන්න වෙනවා. ඉතින් නේපාලේ ඇති වෙලා තියෙන මේ ගං අතුරු තත්ත්වෙට ඉක්මනින් හොඳ තත්ත්වයක් ඇති වෙන්න කියලා තින් පුංචි ප්‍රාර්ථනාවක් තියෙනවා නේද? හරි, අපි අමුද බලන චැට් එක පැත්තට FM 93.5 93.7 මව වහගෙන ඉන්නේ කවුද කියලා බලන්න. ස්ටිකර් එකක් දාලා තියෙනවා. හෙලෝ මෙන් ඩිසර්ට් කොහොමද ඉටලි වලින් නේද? හුඟ දවසකින් මම හිතන්නේ මේ පැත්තට ආවේ. මහර කුමාරදී ෂොප් එකක් පැත්තට යන්න හදන ලස්සන ඇඳුම් තියෙන තැන. ඉතින් මා වහගෙන ඉන්නවා කියලා තියෙන කලමනාකාර ඩිලංක රදීෂා නෝව එකතු කරගන්න රසික චනිතු ගයනිනවා සිරිවංශ ගෞමිනි ලසිත චුට්ටේ ඉන්නවා. මේ හැමෝම එකතු කරගන්න ඕනේ. අනුර කුමාරි ශාන්ති නිරෝෂත් ඉන්නා නේද? හර්ෂණී ඉන්නවා, සුභා ඉන්නවා, තිනුෂා එවිතරක්ම නෙමෙයි කමනි ඉන්නවා මා වහගෙන චන්ද්‍රානිත් එක්කම ඉරේෂා නොයිනි දෙල්ප චිත්‍ර මේ හැමෝම එකතු කරගන්න ඕනේ. අපි ලස්සන සිදුවක් අහන්න. ඉතින් මේ අන්තිම පැයේ අන්තිම විනාඩි කිහිපයේ තමයි අපි මේ ඉන්නේ. ජයවමද පොඩ්ඩක් බිසි වෙලා තියෙන එක නිසා තමයි ඉතින් මැසේජ් එක ගෙවන්න පරක් වෙලා තියෙන්නේ. පොඩි සමාවක් තියෙන එක නිසා. ඉතින් මේ හරි අපි ලස්සන සිංගල්ක හඳ පුළුවන්. නෝමල් මැසේජස් පැත්තරය නෝනි අන්ද කලින් බුදු සරණයි මැනික ඔයාට ඔයාශ් මැනික කියලා තියෙන ගොඩක් ආදරින් මගේ පිස්සු කෙල්ලව අහනවා කියලා තියෙන තින් රත්පුරේ තමර කුමාරි ඔයාට බොහොම ස්තුතියි. අපිට කෝල් එකකුත් දුන්නා නේද? අපිත් සිංගල්කට එකතු කරගන්නවා කියලා තියෙනවා. ලොකු දුව ඉසුරින්නුව, පොඩි දුව නිතුල්යා, චූටි දුව චනුලි මේ හැමෝම එකතු කරගන්න කියලා දෙන අම්මයි තාත්තවයි ආන් එකතු කරගෙන සින්දුවක් අහන්න. ඉතින් හැමෝම එකතු කරගෙන අපි සින්දුවක් අහමු. ඉතින් මරත් යන්න වෙලාව ඇවිල්ලා තියෙන්නේ. මං අද්දට ගිහිල්ලා එන්නම්. පරිස්සමට සතුටින් ඉන්න. හැබැයි අපේ ප්‍රෝග්‍රෑම් එකේ වෙනසක් වෙන්න පුළුවන් පළවෙනිදා ඉඳලා. ඒ වෙනස මොකද්ද කියලා දැනගන්න දිගටම ලක්කන අහගෙන ඉන්න අලුත් කෙනෙක් එක්ක අලුත් විදිහට අපි යන ඔයා ගාවට. දවල් 12 විනාඩි 52 ඔයාට මං හරි ආදරේ. පරිස්සමට සතුටින් ඉන්න මම යෂ්.

0: කරන්න රේඩියෝ ITN රටට වග කියන රේඩියෝව
1: David Pierce Motor Company වෙතින් රාජ්‍ය සේවක ඔබට බජාජ් ත්‍රී රෝද රථ සහ මෝටර්සයිකල් සඳහා සුවිශේෂී වරප්‍රසාද සහ දීමනා DPMC රාජ්‍ය ප්‍රණාම අමතන්න 0114 600 600.
2: ඔබ රියදාවනේ යෙදෙන කිසිදු විටක කෙටි පණිවිඩ යැවීම හෝ දුරකථනයේ අතින් දරාගෙන ඇමතුම් ගැනීම සිදු නොකරන්න. මාරාන්තික අවදානම් ගැනීමෙන් ප්‍රවේශම් වන්න.
3: දන්නවද ටයිම් පාස් කරන්න ඕන නම් පොතක් කියවන්න, ෆිල්ම් එකක් බලන්න. හැබැයි ඒකට මනුස්සයෙක්ව තෝරගන්න.

0: rhythm, vibe, beat, it mix better, heartbeat. අනුග්‍රහය
1: රුපියල් කෝටි 40ක් කම්මුණොත් මොනවාද කරන්න බැරි? මෙගා පවර් ටැග් දැන් ඩබල් වෙලා. සුපිරි ටැග් තුනක්. ප්‍රථම ටැග් 120, ලක්ෂ 2 ටැග් සමග සුපිරි අංකයට ටැග්. මෙගා පවර්.

0: 93.5 93.7 Lakhanda Radio ITN Sabah Sri Lankia Handa
1: Vilao Pasurikai
2: විලාව ඔබ වෙත ගෙන ආවේ
3: වාර්තා පිට වාර්තා කබන කෝටි යටේ එන්.එල්.බී ධනනිධානය නුතරයින් රටේ සංවර්ධනයේ තැනන්ත ශක්තියක් වෙමින් ඔබ අදිනවා රටත් දිනවට ධනනිධාන

0: ලක්කඳ ප්‍රවෘත්ති සමගින් මම සමීර කාර්යවසම් ප්‍රවෘත්ති සංස්කරණයේ සුපුන් දිලංක ලියන ආරච්චි.
1: දයෙන් පැය පුවත් සම අනුග්‍රහය
2: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය NLP හදහන. ඔබත් අදම NLP හදහන බලා ගන්න.
3: මොහොතෙන්වත් කුමනින්වත් කුඩු ගේන්න එපා. කොහොම කෙනාවත් අල්ලනවා විකුණන නොල්ලුන සැමට දැනුම් දීමයි.
1: සහයෝගීතා අනුග්‍රහය
4: සොනාලිකා ට්‍රැක්ටරය දැන් දෙවෙනි පුරා ඇති TVS අලෙවි නියෝජිතයන් වෙතින් වටිනා දොරතිකි අල්මාරියක් නොමිලේ TVS ඇග්‍රි බිස්නස් වෙතින් සොනාලිකා ට්‍රැක්ටරය
0: නීති විරෝධී ලෙස මෙරට රැගෙන ආදුම් වැඩි තොගයක් සමග සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ ජායල ප්‍රදේශයේ සිදු කළ වැටලීමකදී බස්හාර පළාත උතුර අපරාධ කොට්ටාශයයි වැටලීම සිදු කළේ. සැකකරු සන්තකයේ තිබී දුම් වැටි දහසක් සොයා ගැනුණා. සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන ක්‍රියාත්මකයි. තායිලන්තයේ සහ කාම්බෝජිය අතර පවතින දේශීය අර්බුදය සාකච්ඡා මාර්ගෙන් විසඳා ගන්නා ලෙස චීන රජය දෙපාර්ශ්වයෙන්ම ඉල්ලීමක් කර තිබෙනවා. දෙරටේම ජනතාවගේ සාමය උදෙසා කටයුතු කරන ලෙසයි චීනය අවධාරණය කරන්නේ. පසුගිය වසරේ මැදභාගයේ තායිලන්තයේ සහ කාම්බෝජිය අතර සිදු දේශීය ගැටුම් සටන් විරාමයක් තුලින් නිමවට පත් වුණා. එම අර්බුදය සාකච්ඡා මාර්ගෙන් විසඳා ගැනීමට පියවර නොගැනීම සම්බන්ධයෙන් අදහස් පළ කරමින් චීනය මේ බව සඳහන් කළා. මෙලක ලක්කඳ ප්‍රවෘත්ති පස්වරු දෙකට
5: 24 පෑම සිරුවෙන් ලක්කඳ ප්‍රවෘත්ති
6: ස්වාධීන පුවත් එසනින් ඔබේ ජංගම දුරකථනයට ගෙන්වා ගැනීමට ITN News Alerts සිංහල සේවාව සක්‍රිය කරගන්න.
7: මොබිටෙල්නම් RJ හිස්තරක් ITN S ලෙස ටයිප් කර 2299 SMS කරන්න.

0: රටට වග කියන රේඩියෝ
1: මේ පැයි මොල්ව මතක් කිරීම සුරේකිමු මගතුට.
2: ඔබ දන්නවද ලෝකේ කුඩාම වාහනය වෙන්නේ යතුරු පැදිය. ඒ වගේම අනතුරු වැඩි වශයෙන් සිදුවන්නේත් යතුරු පැදියෙන්. ඔබ දිවා කාලයේදී යතුරු පැදියක ගමන් කරනවා නම් ඉදිරිපස ලාම්පු දල්වා ගමන් කරන්න.
1: සුපර් ගමනක් පරිස්සමින් කිහිපෙන්න.
3: ලකන්ද රේඩියෝ ITN.
2: දන්නවද ටයිම් පාස් කරන්න ඕන නම් පොතක් කියවන්න, ෆිල්ම් එකක් බලන්න. හැබැයි ඒකට මනුස්සයෙක්ව තෝරගන්න.

0: 95 FM 93.7 Lakhana Radio ITN
1: දවල් එකයි විනාඩිය 11යි.
2: අතාරින්න බෑ වගේද? නෑ. ඔබට පුළුවන්. විසමතෙන් මිදෙන්න. ජීවිතේ කොට යන්න. ඉවත් වෙන්න.
3: මම නම් දැන් මානම රිලැක්ස්.
4: අනම්මනම් ගාල වදුනා නේද? මේ එක්ස්පර්ට් හරියටම හරිනේ.
5: ඕනම සංවේදනාවකට ප්‍රබලම විද්‍යානුකූල විසඳුම ඕතුෂීල් ඇක්ටිව් ප්ලස්.
6: ඔබේ කෝටිපති සිහිනය අද සැබෑ වෙයිද? රාත්‍රී 10ට ලක්හඬ අහන්න. ජාතික ලොතරැයි මණ්ඩලයේ සියලුම ටිකට්පත්වල ජයග්‍රාහී ප්‍රතිඵල අද රාත්‍රියේම ඔබට කියන එකම රේඩියෝව ලක්හඬ.
7: හැම වංගුවකම අලුත් කතාවක්. අලුත් කතාවක්.
8: අලුත් කලාවක්. අලුත් කලාවක් සොයාගත් තමන් දිනු වෙන්න ඕනේ නම්
7: සතියේ දිනවල උදේ 10ට ළඟදීම
9: 18 වංගුව.
6: දශක තුනක ලක්හඬ අභිමානීය සමගි නවතම රේඩියෝ රියැලිටිය ලක්.

0: ITN. මේ ලෝකේ මනුස්සයෙක්ට දැනෙන ධර්මතම හැඟීම මොකක්ද කියලා දන්නවද?
1: ඔව්. ඒ මනුස්සයා

0: වේමත් කලා
1: ඕන්ඩායි බීට්ස් විත් චාමි
0: සතේ දෙනවල දවල් එකේ ඉඳන් හතර වෙනකන්
2: සංචල හිත කිති කැවුනා තෙන්දරවදනට ඩිංගක් ලං වෙන්න හිතුණා
1: ඕන්ඩායි බීට්ස් විත් චාමි
0: ඒක තනි කරන අපේය දවල් එක පහු වෙලා විනාඩි 14යි වෙලාව අද අගෝස්තු මාසේ 28 වෙනිදා අපි සති අන්තයක සිකුරාදාවක මුණ ගැහෙන්නේ. ඉතින් දවස් දෙකකට පස්සේ නේද අපි මුණ ගැහෙන්නේ. අමතකුණාද ඉතින් මාව? නෑනේ. අපේ අද තවස 4 වෙනකන් ඕල් ටයිම් බීට් සහගෙන ඉන්න පුළුවන්කම තියෙනවා කියන කාරණාව දන්නවනේ. ඒ අතරේ මට වටේතුම මෙහෙම දෙයක් කියන්න. සමහර වෙලාවට අපි උත්සාහ කරනවා නේද අනිත් අයව පාලනය කරන්න. එයාලව බල්මකින් පාලනය කරන්න ට්‍රයි කරනවා වෙන්න පුළුවන් වචන වලින් පාලනය කරන්න ට්‍රයි කරනවා වෙන්න පුළුවන් නේ හැබැයි මෙහෙමයි අනිත් අයව පාලනය කරන්න අපි උත්සාහ කරනවා කියලා කියන්නේ හරියට අපි කාලගුණය වෙනස් කරන්න උත්සාහ කරනවා වගේ දෙයක් තමයි ඔයාට වැස්ස නවත්තන්න බෑ හැබැයි ඔයාට කොඩයක් අරගෙන යන්න ඕනේ එහෙම අරන් යන්න පුළුවන් කියන කාරණාව ඔයාට පැහැදිලි. ඔයාට හිරු එළිය බලහත්කාරයෙන් අරගෙන එන්න බෑ. හැබැයි ඔයාට ගෙදර ජනෙල් තිර විවෘත කරලා ආලෝකයට එන්න ඉඩකඩ වෙන් කරලා දීලා ඒ ආලෝකය ලබා ගන්න ක්‍රමයක් හදා ගන්න පුළුවන්කමක් තියෙනවා. බැරි නැහැ. මිනිසුන්ගෙත් එක්කත් අපි ගලපගත්තාම මේ කාරණාව මේ විදිහම තමයි. අපිට මිනිසුන්ගේ හැසිරීම කොයිම විදිහකින්වත් පාලනය කරන්න බෑ. එයාලා සමහර වෙලාවට එයාලට ත්‍රිදිච්ච තරමට අපිට ත්‍රිද්දවන්න බලනවා. ඉතින් ඔය රිද්ද ගන්නවද කියන එක ඔයාගේ වැඩක්. හරිද? ඒක නිසා ඔයාගේ ජීවිතේට අනිත් අයගේ හැසිරීම කොයිතරම් දුරට බලපාන්න ඉඩ දෙනවද කියන කාරණාව ඔයා විසින්ම පිරිපහදු කරගන්න ඕන කාරණාවක්. කොයිම වෙලාවකවත් අනිත් අය නිසා ඔයාගේ හිතේ සාමය නැති කරගන්න එපා කියලායි මට කියන්න උවමනා වුනේ. එහෙනම් අද මේ ඕල් ටයිම් බිට්ස් විත් චාමි අපේ අන්තිම ප්‍රෝග්‍රෑම් එක. අහන් ඉන්න මැසේජ් එකක් එවන්න 0703 93 5 93

0: FM 93.7 Lakana Radio ITN
1: Davalaka Evanata Visitunai
2: Warta Pita Warta Kabana Koti Ate NLB Danadita Hane Lutrayin Rati Sambardhaneta Dananta Shaktiyak Vemin Obat Dinawa Ratak Dinawata Dananida Hane Biladigena Obat Kotipatiyek Wan
1: හැත්තෑ පස්ස සිරකටත් වඩා විශ්වාසය දිනු ISO GMP තත්ත්ව සහතිකයෙන් පිදුම්ලත් ගුණාත්මක ආයුර්වේද ඖෂධ හඳුන්වා දුන් ක්‍රිමිරාජ වෙතින්
3: ක්‍රිමිරාජ සුවසඳ ආයුර්වේද ඖෂධ හඳුනා ගන්න නෙවරදි සෞඛ්‍ය පුරුදු ගැන හරි විදියට දැනගන්න තෑගි දිනන්න
1: ක්‍රිමිරාජ සුවසඳ
3: සෙනසුරාදා සවස 4ට ක්‍රිමිරාජ සුවසඳෑවට එක්වන්න සාදර අනුග්‍රහය
4: විශ්මිතයි ප්‍රත්‍යක්ෂයි බඩේ කැක්කුමට නොවරදින වෙදකම ක්‍රිමිරාජ කරල්ගුලි දැන් කාගිල්ස් ලාව් සුපිරිවෙළඳ සැල් සහ සියලුම ඔසු සැල්තුලි ක්‍රිමිරාජ පරම්පරාගත ආයුර්වේද උරුමය

0: ඔබ දවසක් ශ්‍රී ලංකා
1: සමනුග්‍රහය
0: මාක්ස්වෙන් සමූහ ව්‍යාපාරය විසින් ගෙන්වා පිට හරින දැන් නව නිමාවකින් එන ඩෝමාස් වන්ට්‍රී වීකිටි මියන්ත්‍රයක සාදම්බර හිමිකරුවෙකු වන්න අද මම ගන්න 01176779
2: නැවුනග නැති වසවිස නැති ඇල්වත්ත කිරි ඕනෙම සුකිරි වෙළඳ සැලකින් මිලදී ගත හැකි අපිම අපේ නැවුම් එළ කිරි ඇල්වත්ත කිරි
3: ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියර් ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට් වැඩි විස්තර සඳහා 1396 අමතන්න
4: රාජ්‍ය බැංකුවක සුරක්ෂිතභාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්
5: මගේ බයිකේගේ ටයර්ස් සියට් ප්‍රීමියම් රේන්ජ් එක නොනවති උපරිම මයිලේජ් එකක් සහ එක්ස්ට්‍රා ඕඩිනරි පර්ෆෝමන්ස් එකක් දෙන සුපිරි ප්‍රීමියම් ලුක් එකක් සියට් රිප් X5 සහ සුම් X5 සියට් රෝලිස් රස්
0: සුපර් දවසක් ශ්‍රී ලංකා
1: සහයෝගීතා අනුග්‍රහය
0: ගොවියා රජ කරවන ගොවි බිමට කදිම සූර්ය බල වතුර මෝටරය ඩීප් ටෙක් සෝලා වෝටර් පම්ප්ස් අදම අවතන්න 0.71 711 711 1
6: Rhythm, vibe, beat, equator, mix winner.

0: ඇහෙ දොර ගඟේ තල නැහි නහදෙ මෙවි පෙනිලා
1: සම අනුග්‍රහය
2: වාර්තා පිට වාර්තා තමන කෝටි යටේ NLB දනඩ තහනේ ලොතරයියෙන් රටේ සංවර්ධනයේ තැවන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවට ධන නිධානය බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්
1: දශක තුනක ලක්හඬ අභිමානීය සමගින් නවතම රේඩියෝ රියැලිටිය ලක්හඬ Golden Voice
3: අපි සොයන්නේ
1: අගෝස්තු 31 වනදා සිට සඳුදා පදාදා සිකුරාදා දිනවල පස්වරු එකේ සිට පුරා පැය

0: හැංගිලා තියෙන සමහර ලස්සන පාරවල් හොයාගන්න නම් ඔබට මොහොතකට අතරමං වෙන්නම වෙනවා. එතකොට ලස්සනම ගී ඇහෙන මතක මං පෙතක සනසෙල්ලේ අතරමං වෙන්න කැමති නම් විතරක් දවල් එකේ ඉඳන් හතර වෙනකම් මාව අහන්න.
1: सुनो ना संग मर मर
0: දවල් එකයි විනාඩි 28යි වෙලාව 0.7 3 93 5 93 7 ඒ අපේ මැසේජ් නම්බර් එකනේ. හවස 4 වෙන්න කලින් අද මැසේජ් එකක් ඇවුවොත් මම හැම මැසේජ් එකක් මතත් කියලා යන්නේ. අද ඉතින් අන්තිම දවස කියලා කිව්වේ ඇයි කියලා සමහරව අහනවා. මොකද 31 වෙනිදා ලබන සතියෙන් පස්සේ ඔල් ටයිම් බෙඩ් සිට චාමි නෙවෙයි දෙන්නේ. ඊට පස්සේ මොකද වෙන්නේ කියලා කියන්නත් එක්කම අද හවස 2 න් පස්සේ මං ලක්කන Facebook එකෙන් එනවා ලයිව් එකක්. ඒකට ජොයින් වෙන්න කියලා උනාදරෙන් මම මතක් කරනවා. අපේ පෝස්ට් එකකුත් තියෙනවා ලක්කන Facebook page එකේ. ඒකත් ගිහිලා කමෙන්ට් එකක් දාලා එන්න බලන්න. ඔර මොකද ඕල් ටයිම් බීට්ස් ගැන හිතෙච්ච දේ. ඒ වගේම කමෙන්ට් එකක් මම බලාපොරොත්තු වෙනවා. බලමු මොකද කියන්නේ කියලා නේ. තුනේ පැති අපි ගැන කතා කරමු. WhatsApp chat එක පැත්තට යන්නද? ටැන්ටැන්. බලමු. චාමි අපිවත් සෙද්දකට එකතු කරගන්න. පළවෙනි මැසේජ් එක වාද්දුව පැත්තේ සමන්ත කොහොමද වහට ලස්සන සින්දුවක් අහන්න ඕනේ කියලා මැසේජ් එකේ තියෙන්නේ. හයි කොහොමද මැනික කියලා තියෙන වෙන කාටරි යවපු මැසේජ් එකක්ද මේ? කොටිකාවත්තේ චන්දිමා බෙගුණ වර්ධන වගේ මැසේජ් එක ලස්සනම ලස්සන සින්දුවකට එකතු කරගන්න කියලා ඒ මැසේජ් එකේ තිබුණේ. ඊට පස්සේ අපි යනවා බරුදල් පොළට. කවුද ඉන්නේ? මිරොන් ඉන්නවා, ශනාල්, සවරි, දුමින්ද, ශනාරා, නතාලි, ශ්‍රහණි, ලහිරෝ, එස්එල් ප්‍රනාන්ද වැඩට කටිමකුතු කරගන්න. සබදහවලක් ඒවා සිද්ධුවක් දෙන්න. ඒජේ අනුර පුස්සල්ලාව බී එෆ් ජනපද යාළුවෝ කොහොමද යාට? ඔයාවත් මං ආතරෙන් එකතු කරගන්න. ඊට පස්සේ යන්නේ මං කැලිම්ම මයි අංගණයේ පැත්තට. නේහා හයි ආගෙනන්නේ. ඔයාවට පෝස්ට් එකකුත් එවලා තියෙනවා. මොකද කියන්නේ කියලා බලමු. හැම රැල්ලක්ම වෙරළට එන්න යන්න බලාගෙන. ඒ වගේම ජීවිතේට එන හැම දෙයක්ම හැමදාම රැඳෙන්නේ නැහැ. සමහර දේවල් එන්නේ අපිව වෙනස් කරලා යන්න. ඒ නිසා අහිමි වුණු දේවල් ගැන දුක් වෙන්න එපා. ඊළඟ රැල්ල මොනතරම් ලස්සන දෙයක් ගෙනෙයිද කියලා කවුරුවත් දන්නේ නැහැ. අන්න ඒකයි මාත් කියන්නේ. හවස 2ට Facebook live එකට join වෙන්නකෝ.

මේ ලෝකෙ කොතන හිටියත් මේ සිින්දුව ඇහැන කොටම අටමව මතක්කෙනවානේ. මංගේම ඉදාගෙන ඉන්න. බිඳුවයි හතයි බිඳුවයි තුනයි අනුතුනයි පහයි අනුතුනයි හතට ඔල්ටයිම් වෙෙට්සෙත් චාමි අද අන්තිම මැසේජි ගෙවන්න.

එකපහුව වෙලා විනාඩි 41යි වෙලාව. මැසේජ් නම්බර් එකමත කයිද නෑ නේද? 0.7 0.3 9.5 9.7 අපේ මැසේජ් නම්බර් එක. අනේ අක්කේ එකේ ඉඳන් වෙන කෙනෙක් නෙවෙයි නේද ඉන්නේ? දුකෙන් ඉන්නේ ඔයා දවල් එක වෙදෙන් නැති වෙයි කියලා. ඔයා වෙනත් නම් කරුණාකරින් අසංක ඔයාගේ මැසේජ් එක. මම මොකද වෙන්නේ කියලා ඔයාට හිතෙම කියනවා හවස දෙකෙන් පස්සේ හොඳේ. හයි අක්කේ සුබ දහවලක්. පොකුණු පිට චලන ලස්සන සින්දුවක් ඕනේ කියලා කියලා තියෙනවා. ගුඩ් ආෆ්ටර්නූන් චාමි අක්කේ. වෙල් පුතින් සමුතුනේ අම්මා ශිරානේ ලකඩහන හැමෝමත් එකතු කරගෙන සින්දුවක් අහමු කියලායි මැසේජ් එකේ තියෙන්නේ. සුබ දහවලක් වේවා. හිතට දුකයි ඉතින් අද අවසාන වැඩසටහන කෙවුවම මෙතෙන් පටන් මොන වැඩසටහනකින් අප හමු වීමට නියමිතද මනෝ කියලා අහලා තියෙනවා. ලක්කඩ ආසාවෙන් අහන්න ගත්තේ වගේ වැඩසටහනේ මේ පළමු ආරම්භය. අපි දැන් නැගෙන හටසබ පැතුම් කරන හැමදේම හරියන්න ඕනේ කියලා තියෙනවා. තැන්ක් යූ අනේ. වැඩසටහනේ අවසාන දිනේ ඔය සින්දුව කියලා තියෙනවා. හරි, තැන්ක් යූ චාමට තනු. මම ඔයාලා දෙන්නම ආදරෙන් මතක් කරනවා. වාසනාවන්ත සුබම සුබ දවසක් වේවා. ලස්සන සින්දුවක් අහමු. අනුරගම අනුරාවතේ මහත්තයා සිරිල් පොතා ප්‍රදීප් දුවනුෂිකා පොතා හර්ෂණ දුව පේශල අමලිය සමරසේකර. චාමි දුව අපිට හම්බ වෙන මොන වැඩසටහනෙන්ද අපිට කනකාටුයි කියලා තියෙනවා. මේ වැඩසටහන නතර කරාට ඔයා නැත්තම් ලක්කඩ ආන්නේ කියලා තියෙනවා. එහෙම වෙන්න එපා. එහෙම වෙන්න හේතුවක් වෙන්නේ නැහැ කියන දේ මම ඔයාලට කියනවා දෙකෙන් පස්සේ.

ගණන් කරගමු කොහොමද? හරි. අපි යනවා ඊට පස්සේ මහරගම පැත්තට. විමලසෙන් හයි කොහොමද? ඉන්නේ තනියම නැමෙන ටීම් එකක් ඉන්න අයගොල්ලොත් එක්ක. දෙලංක නදේශාන්, රසික, චනිත, ගයන්, සිරිවාච, ගාමිනී, ලසිත, චුට්ටි, අශෝනි ඉන්නවා, අනුග්‍රහ, කුමාරී, ශාන්ති, නිරෝෂා, හර්ෂණී, සුභා, දිනුෂා, කමනී, චන්ද්‍රානී, ඉරිෂා, නයිනී, තල්පචිත්‍ර. එයාවත් ඔන්න මං ආතරෙන් මතක් කරනවා. හෙලෝ චාමී, ගුඩ් ඊවනිං, කොහොමද යාට? බහරෙන් වලින් චන්දනකේ හැන්නදේ, ජපානෙන් දිලිෂි, තංකලෙන් ආදරණීය පිරිත ශ්‍යාමා, ජෝන්, ඔයාවත් ඔන්න මං ආදරෙන් එකතු කරගෙන සින්දුවක් ගන්න යන්නද? හානේ හදිස්සියයි හදිස්සියයි සින්දුවක් ගන්න. දවල් එකයි විනාඩි 44.

0: 105 FM 93.7 Lakhana Radio ITN
1: Ekahe Vinade 45

0: සෑවට දිනා වෙවි සින්දු අහන්න ඊවි රයිනි චම් ඇන් චාරු
1: සතියේ දිනවල සවස් 4ට
2: සම අනුග්‍රහය යුත්තකෙන් ඔයාගේ ෆියුචර්කට ප්ලස් පොයින්ට් එකක් RDB Youth Plus යුත්තකටම සෙට් වෙන බැංකින් පාර්ට්නර් RDB Youth Plus කිනුමා
3: FM 93.5 FM 93.7 ලකන්න Radio ITN
4: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය්‍ය NLP හදහන ඔබත් අදම NLP හදහන බලා ගන්න
5: දශක හතක ජනතා විශ්වාසය සහ ප්‍රසාදය දිනාගත් ක්‍රිමිරාජ ආයුර්වේද ඖෂධ වෙතින් ක්‍රිමිරාජ කරල් කුලී බඩේ අමාරු සහ ලදරු පණු රෝග සඳහා ක්ෂණික සුවයට ක්‍රිමිරාජ කරල් කුලී ISO GMP තත්ත්ව සාධකලත් ක්‍රිමිරාජ නිෂ්පාදන කාගිල් ස්ලාෆ් ඇතුළු දිවයින පුරා සියලුම දේශීය ඖෂධ වෙළඳසැල් සහ ඔබට ළඟම වෙළඳසැලෙන්නේ

0: සුබ දවසක් ශ්‍රී ලංකා
1: සමනුග්‍රහය නැවුනක නැති වසවිස නැති ඇල්වත්ත කිරි ඕනෙම සුකිරි වෙළඳ සැලකින් නිලදී ගත හැකි අපිම අපේ නැවුම් එළකිරි ඇල්වත්ත කිරි
2: මගේ බයිකේගේ ටයර්ස් සියට් ප්‍රීමියම් රේන්ජ්නේ නොනවති උපරිම මයිලේජ් එකක් සහ එක්ස්ට්‍රා ඕඩිනරි පර්ෆෝමන්ස් එකක් දෙන සුපිරි ප්‍රීමියම් ලුක් එකක් සියට් රිප් X5 සහ සුම් X5 සියට් රෝඩිස් යුවර්ස්
0: සුබ දවසක් ශ්‍රී ලංකා
1: සහයෝගීතා අනුග්‍රහය දශක හතක ජනතා විශ්වාසය සහ ප්‍රසාදය දිනාගත් ක්‍රිමිරාජ ආයුර්වේද ඖෂධ වෙතින් ක්‍රිමිරාජ කරල්කුලි බඩේ අමාරු සහ ලදරු පණ රෝග සඳහා ක්ෂණික සුවයට ක්‍රිමිරාජ කරල්කුලි
2: ලෙන්ස්ටෙක් අයිකියා හොස්පිටල් වෙතින් සිළුම අක්ෂි සේවාවන් දැන් එකම තැනකින් ලෙන්ස්ටෙක් අයිකියා හොස්පිටල් අංක 74/1 රොබර්ට් ගුණවර්ධන මාවත කොස්වත්ත බත්තර මුල්ල දුරකථන 0706 478 478
3: FM 93.5 FM 93.7 Lakhana Radio ITN
4: Dati kiti kadi modi gini maddahane maha vasse weda karala mahansiyata sindu husmak gamudu
5: runari tinuran sittame ma mana kala
4: සතියේ දිනවල දවල් එකේ ඉඳන් හතර වෙනකන්

එකයි විනාඩි 53 වෙලාව චූටි සද්ද බද්ද එකක් දෙකක් යනකොට ගණන් ගන්න එපා. මෙතන මේකලා තියෙනවා යශෝරත් තියෙනවා. මොකද හවස දෙක වෙනකොට අපි ලයිව් එකක් එනවා කියලා තියෙන අපේ නිවුස් එකෙන් පස්සේ එතන ආවමට සහායට. හරි, චල්මි අපිට දෙන්න ලස්සන සින්දුවක් කියලා වාදුවේ රූපසෙන සහ සුනන්දනී මැසේජ් එකක් වෙලා තියෙනවා. සින්දුවක් කමු. හයි චල්මි, කොහමද ඔයාට? බිසි මේ දවස් ටිකේම කියලා බුලත් සිංහලින් දහරමට මැසේජ් එකක් වෙලා තියෙන්නේ. අම්මා තාත්තා ඉදිරිල් ප්‍රණීත මధు ආති බබා තොහින බබා මතුගම පළවත්තෙන් හබී රංග ඉනුකුයි මැනික චාමිකා මනෝජිනීවත් එකතු කරගන්න කියලා තියෙනවා. තරුෂි බස්නායක, හයි, මොකද්ද මේ කියන්නේ? බලමු බලමු බලමු. සින්දු දුන්නට තැන්කියු කියලා තියෙනවා. බලාපොරොත්තු අඩු වෙද්දී, ඕමනාවන් සරල වෙද්දී, කාටවත් වදයක් නොවේ පාඩුවේ ඉදිද්දී ජීවිතය ලේසි, තමන්ට තමන් විතරක් බව දනං ඉදිද්දී කියලා ඔන්න පෝස්ට් එකක් කියලා තියෙනවා. ඒක ඇත්ත. අංජුර ජයතිලක ඔයාවත් එකතු කරගන්න, මං කලින්ම කිව්ව නිසා හොඳයි නේ දෙන්නෙක් ඉන්නවා කියලා. නැත්තම් බය වෙනවා. අපි අහන්ගින් එලා කඩ කියලා කැස් බෑවෙන් පුෂ්පා එපු මැසේජ් එකට ස්තුතියි වලට. ගම්පහින් මහේෂිකා ලස්සන සින්දුවකට මාවත් එකතු කර ගන්නෝ කියලා කියලා තියෙන්නේ. ඊට පස්සේ මේ කවුද? හායි ජය මාමාගේ මැසේජ් එක මේ මං කියන්න හදන්නේ. වසනාවත සුබ දවසක වේවා. ඔබව වර්ණා කරන විට නිහතමානී වෙන්න, අපහාස කරන විට ඉවසන්න, මේ දෙකම කරන්නේ එකම මිනිසුන් බව අමතක නොකරන්න කියලායි කියන්නේ. ඒක තමයිනේ පූජාසනයේ තියලා මල් පුදන මිනිසුන්ම තමයි අය දවසක ගරහන්නේ. ඒකේ ලෝක ස්වභාව. අදත් ඔයා වහන් ඉන්නවා අපිවත් එකතු කරගන්න ලස්සන සින්දු ටිකක් අහන්න කියලා. කොටාවෙන් මැසේජ් එක, ජය මාමා කවුද ඉන්නේ අද? ලොකු බොස්ස පුල්, පොඩි බොස්ස වරුණ, දිස්නමිස්, ලක්ෂ්මිමිස්, චම්පමිස්, ධනුෂ්ක, මදුශංක, ජගත් එකතු කරගන්න කියලා තියන්නේ. කියනවා මෙහෙම දෙයක්. චාමි දුවේ, මාමලා, අයලා, අක්කලා, නංගිලා, මලිලා, අතරලා යන්නද හදන්නේ? ඉතින් මොනවා කරන්නද? හැම දෙයකටම මුහුණ දෙන්න ඕනේනේ කියලා මාවත් දුකටපත් කරන්නද හදන්නේ? නෑ නෑ නෑ නෑ. මොකද වෙන්නේ කියලා මම දෙකෙන් පස්සේ කියනවා හරියටම. හොඳේ නැත්තම් මේක ලොකු පටලැවිල්ලක් නේ, නූල් බෝලේ වගේනේ. ඉන්නවා කියනවා, නෑ කියනවා, අන්තිම ප්‍රෝග්‍රෑම් එක කියනවා. මොකද්ද ජාමි මේ කියලා මම මගිනුත් අහලා තියෙනවා. හරි, ඉතින් අයබවන් අයරක් අද ආවද? අපිත් ඉතින් ඔන්න පුරුද්දට වගේ ගොඩ වුණා ඔය වහන්න. අද විතරයි කියලා කලින්ම කියලා තිබුණනේ වේදනාව හදපුරෝගෙන අපි හංග ඉන්නවා කියලා තියෙනවා. වසර තුනක් හීයක වේගෙන් ගෙවුණා, නොදැනීම හදවතේ කොටසක් ඔබ ඌවා, සීමා විරහිතව හැමතම පෙම බෙදුවා, චාමියෝ ඔබේ දිවියම මත සුබ වේවා කියලා තමයි ඒ කවිය මට වෙලා තියෙන්නේ. ස්තුතියි. නමස්සේ දෙන්නව එකතු කරගන්න. එළගම වටුමඩුවේ සුදායියා චුටි අක්කවත් එකතු කරගන්න කියලා තියෙනවා. මොකද මේ පෝස්ට් එක? මාව හොයන්න එපා නිහඬ සොහොන්කොත් අතර, නැතිනම් අහස දිහා බලාගෙන ඇයි මෙච්චර ඉක්මනට ගියේ කියලා අහන්නත් එපා. මගේ ජීවිතයේ තිබුණේ තව කියාගන්න බැරි කතා කිහිපයක්, තව අල්ලගෙන ඉන්න ඕනුණු අත් එකක්, තව අහිමි වෙන්න බය වුණු හදවතක්. මා නික්ම ගිය පසු මට නොකියෝ වචන ගැන අඳන්න එපා. මොකද ජීවිතේ ලොකුම වේදනාව උනේ මරණය නෙවෙයි, ඔබව දාලා යන්න සිද්ධ වෙන එක. කාලය ගෙවිලා යාවේ, දවසක ඔබතු වයසට ආවේ, අපි කතා කළ කතා මතකයන් වෙයි, අපි හින උණු තැන් නිහඬ වෙයි, අපි ඇවිද ගිය මාවත වෙනස් වෙයි. එදාට මම නැති බව නොසිතන්න. ඔබේ ජීවිතේ ලස්සනම මතකයක් වෙලා ඔබේ හදවතේ නිහඬම තැනක මම තවමත් ජීවත් වෙනවා කියලා හිතන්න. ඒක මම ඔයාට කිව්වා කියලා හිතන්න. Thank you, Ari. එකයි විනාඩි 53.

0: 95.5 අනුතුනයිදශමහත ලක්හඩ රඩියෝ අයිටන් සැබෑ ශ්‍රී ලංකය හඬ
1: වෙලාව පස්සරු දෙකයි. වෙලාව ඔබ වෙත ගෙන ආවේ
2: වාර්තාපිට වාර්තා තබන කෝටි අටේ එන්.එල්.බී. ධනනිධානය ලොතරැයියෙන් රටේ සංවර්ධනයට දැවන්ත ශක්තියක් වෙමින් ඔබත් දෙනවා රටත් දෙනවට ධනනිධානය බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්න.

0: ලක්කඩ ප්‍රවෘත්ති සමගින් මම සමීර කාර්යවසම් ප්‍රවෘත්ති සංස්කරණය සුපුන් දිලංක ලියන ආරච්චි.
1: දයෙන් පැය පුවත් සම අනුග්‍රහය
2: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය NLP හදහන. ඔබත් අදම NLP හදහන බලා ගන්න.
3: මුහුදෙන්වත් කුමනින්වත් කුඩු ගේන්න එපා. කොහොම කෙනාවත් අල්ලනවා විකුණන නොල්ලුන සැමට දැනුම් දීමයි.
1: සහයෝගීතා අනුග්‍රහය
4: සොනාලිකා ට්‍රැක්ටරය දැන් දෙවෙනි පුරා ඇති TVS අලෙවි නියෝජිතයන් වෙතින් වටිනා දොරතිකි අල්මාරියක් නොමිලේ TVS ඇග්‍රි බිස්නස් වෙති සොනාලිකා ට්‍රැක්ටරය.
0: පුරාවස්තු ලබා ගැනීමේ අරමුණින් කැණීම් කළ සැකකරුවන් දෙදෙනෙකු අත්තරංගොඩ ගෙන තිබෙනවා. පේරාදෙණිය පොලිස් ස්ථානයේ නිලධාරීන් කණ්ඩායමකට ලැබුණු තොරතුරකට අනුව වැටලීම සිදු කළේ පේරාදෙණිය දෙහිඅංග ප්‍රදේශයේදී. කැණීම් උපකරණ තොගයක්ද සොයාගැනුණා. සැකකරුවන් වයස අවුරුදු 27 සහ 32 යන වයස්වල පසුවන මුරුතලාව ප්‍රදේශයේ පදිංචිකරුවන්. සිද්ධිය සම්බන්ධයෙන් පේරාදෙණිය පොලිසියයි විමර්ශන සිදු කරන්නේ. නව පිළිකා ඖෂධයක් නිපදවීමට ඉන්දියානු විද්‍යාඥයන් සමත්ව ඇති බව විදෙස් මාධ්‍ය පවසනවා. මෙම ඖෂධය සාම්ප්‍රදායික පිළිකා රසායනික ප්‍රතිකාර මගින් සිරුරේ නිරෝගී සෛලවලට සිදුවන හානිය අවම කරමින් පිළිකා සෛල තුල පමණක් සක්‍රිය වනවා. එම ඖෂධය පූර්ව සායනික පරීක්ෂණවලදී පියයුරු පිළිකා සෛලවලට එරෙහිව ඉහළ සක්‍රියතාවක් පෙන්නුම් කර ඇති බවයි වාර්තා වන්නේ. මෙම නව ඖෂධයේ සිරුර පුරා ගමන් කිරීමේදී අක්‍රියව පවතින බවත් පිළිකාව පවතින ස්ථානවලදී පමණක් විශේෂයෙන් සක්‍රිය වන බවයි විද්‍යාඥයින් පෙන්වා දෙන්නේ. මෙලඟ ලක්කන ප්‍රවෘත්ති පස්වරු තුනට
5: ස්වාධීන පුවත් එසනින් ඔබේ ජංගම දුරකථනයට ගෙන්වා ගැනීමට ITN News Alerts සිංහල සේවාව සක්‍රිය කරගන්න.
6: මොබිටෙල්නම් ආරීජේ හිස්තරක් ITNS ලෙස ටයිප් කර 2299 SMS කරන්න.

0: රටට වග කියන රේඩියෝ
1: මේ පැයි මොල්ම මතක් කිරීම සුරැකිමු මග තුට. ඔබ ලිස්සන සුළු මාර්ගයක ගමන් කරනවා නම් නිරන්තරයෙන් ඔබේ වාහනයේ ටයර් පිළිබඳව සහ තිරිංග පද්ධතිය පිළිබඳව අවධානය යොමු කරන්න.
2: සුපර් ගමනක් පරිස්සමින් කිහිගෙන්න.
3: ලකන්ඩ රේඩියෝ ITN.
1: දන්නවද ටයිම් පාස් කරන්න ඕන නම් පොතක් කියවන්න, ෆිල්ම් එකක් බලන්න. හැබැයි ඒකට මනුස්සයෙක්ව තෝරගන්න එපා.

0: ඕනම නම් සතිය දෙනකල දවල් එකේ ඉඳන් හතර වෙනකම්
1: ඕවර් ටයිම් බීට්ස් විත් ජාමි.

0: ITN
1: හවස දෙකයි වෙනහට 12 වෙලාව ලකන්ඩ Facebook page එකට join වෙන්න අපි live එකට ඇවිල්ලා ඉන්නේ.
2: ඇසේ සුද ඇවිල්ලාද? දියබැටියාව ග්ලූකෝමා වැනි රෝග නිසා පෙනුම දුර්වල වෙලාද? අඩුම වියදමකින් දවසින් පෙනුම ලබා ගන්න. රජී අනුමත LensTech Eye Care රෝහලට දැන්ම කතා කරන්න. LensTech Eye Care රෝහල මත්තර මුල්ල. දුරකථන අංක 0706 478 478.
0: දශක තුනක ලක්හඬ අභිමානීය සමගි නවතම රේඩියෝ රියැලිටිය ලක්.

0: වනදා සිට සඳුදා මදාදා සිකුරාදා දිනවල පස්වරු එකේ සිට පුරා පැය තුනක් ලක්හඬ Golden Voice.
1: දෙකයි විනාඩි 13යි වෙලාව 0.7.3.5.3.4 මැසේජ් එකක් එවන්න පුළුවන්. ඒ වගේම බොස් කෙන් ප්‍රශ්නයක් නැත්නම් ලක්කඩ Facebook page එකට ඇවිල්ලා අපේ live එකට join වෙන්නකෝ. ආද බොස්ලා පොඩක් ඉඩ දෙන්න. අද අන්තිම දවසනේ.

0: සුබ දවසක් ශ්‍රී ලංකා
1: සමනුග්‍රහය
0: මාක්ස්මන් සමූහ ව්‍යාපාර වෙතින්ගෙන් අපිට හරින දැන් නවනිමාවකින් එන ඩෝමාස් වන්ට්‍රී වීකිටි මියන්ත්‍රයක සාදම්බර හිමිකරුවෙකු වන්න අද මම තන්න 01176 679 579
2: නැවුනග නැති වසවිස නැති ඇල්වත්ත කිරි ඕනම සුකිරි වෙළඳ සැලකින් මිලදී ගත හැකි අපිම අපේ නැවුම් එළ කිරි ඇල්වත්ත කිරි
3: ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියර් ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට් වැඩි විස්තර සඳහා 1396 අමතන්න
4: රාජ්‍ය බැංකුවක සුරක්ෂිතභාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්
5: මගේ බයිකේගේ ටයර්ස් සියට් ප්‍රීමියම් රේන්ජ්නේ නොනවති උපරිම මයිලේජ් එකක් සහ එක්ස්ට්‍රා ඕඩිනරි පර්ෆෝමන්ස් එකක් දෙන සුපිරි ප්‍රීමියම් ලුක් එකක් සියට් රිප් X5 සහ සුම් X5 සියට් රෝඩිස් වර්ස්
0: සුබ දවසක් ශ්‍රී ලංකා
1: සහයෝගීතා අනුග්‍රහය
0: ගොවියා රජු කරවන ගොවි බිමට කතිම සූර්ය බල වතුර මෝටරය ඩීප් ටෙක් සෝලා වෝටර් පම්ප්ස් අදම අමතන්න 0.71 711 711 1
3: කාටත් කලින් පත්තර විස්තර සමග අලුත්ම තොරතුරු දැනගන්න උණුසුම් වන දේශපාලනය විදෙස් ක්‍රීඩා තොරතුරු සවිස්තරව
0: ලඛන මොමදින් දේසල්
1: සම අනුග්‍රහය
4: රාජ්‍ය බැංකුවක සුරක්ෂිතභාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්
6: යුත්තකෙයි නොයාගේ ෆියුචේකට ප්ලස් පොයින්් එකක් RDB යුත් ප්ලස් විශේෂ ප්‍රතිලාබ රැසක් සමගින් යුත්තකටම සෙට්වෙන බැංකින් පාට්න RDB යුත් ප්ලස් කිනුමා ඔබ වෙනුවෙන්ම
7: මමනන්ද මාරම රිලැක්ස්
8: අනම් මනංගල වදුණා නේද මේ එක්ස්පර්ට් හරියටම හරිනේ
9: ඕනම සන්ධි වේදනාවකට ප්‍රබලම විද්‍යානුකූල විසඳුම ඕතුශීල් ඇක්ටිව් ප්ලස්
10: ලකන්ද රේඩියෝ ITN
11: හවස 2:20 වෙලාව ලක්කන ෆේස්බුක් පේජ් එකට ජොයින් වෙලා ඉන්නව නම් මේ වෙලාවේ මම කියන දේ ඔයගොල්ලෝ ලයිව් බලන්න පුළුවන්කමක් තියෙනවා. ඔයා සඳුත ඉඳන් නැද්ද මේ ආන ප්‍රශ්න බලන්න? මම දිහා බලාගෙන නේද? අනේ එහෙමනම් වෙන්න තා කියලා තියෙනවා. මෙහෙම කියනවා. අඩුවෙන් කතා කළත් වැඩියෙන් කතා කළත් කතා නොකර හිටියත් නින්දා කරන මිනිස්සු නින්දා කරනවම තමයි කියලා. කොටි කාවත්තේ චන්දිමාබේ ගුණවර්ධන මසුරන් දානන කතාවක් කියලා දෙන්න. හරිද? ඊට පස්සේ අපිවත් සෙන්දකට එකතු කරගන්න උඩගමෙන් අකා ශෂිනී අමයිදානේ නංගි ඉරන්තිව එකතු කරගත්තා. බලමුද තව කවුද ඉන්නේ කියලා. චලන ඔයගෙ මැසේජ් එකක් තිබුණා. ස්තුතියි. අම්මා තාත්තා නංගි චුටි නංගි ඔයත් එකතු වෙන්න. කොලියා පිටින් අමීෂා නේද? ඔයාවත් එකතු කරගත්තම මේ මැසේජ් එක තෙරුණි මාතල නාවත් එකතු කරගන්න. ෆේස්බුක් ලයිව් එක චුට්ටක් හෙට මෙහෙට වුණාද? හරි. අනිවාර්යෙන් මම මේ බලන් ඉන්නේ කියලා තියෙනවා. චාමර ජයනුනා තැන්ක් යූ. ඊට පස්සේ මේ කවුද සෙන්දුවක් අහමු කියලා කියන්නේ මාතිවලින් ගයාත්මි. ඔත් මම ලස්සන සෙන්දුවක් ලෑස්ති කරලා තියෙන්නේ. නන්දසෙන හවිස්සාවෙල්ලරොත් මැසේජ් එකක් කියලා තියෙනවා. ඉතුරු අයගේ නම් ටික ටිකකින් කියන්න. හරි. 2:21 අපි හය හම්බ වෙන්නේ නැහැ කියලා කියන්නේ.

0: මිස් එක්වනදා සිට සඳුදා අදාදා සිකුරාදා දිනවල පස්වරු එකේ සිට පුරා පැය තුනක් ලක්හඬ Golden Voice.
1: හවස දෙකයි වෙනා 26යි.

0: සතියේ දින බලා රාත්‍රී 7ට ලක්කනින්
1: සඳදිය දහය සම අනුග්‍රහය
2: වාර්තාපිට වාර්තා කබන කෝටි යටේ NLB දනඩ තහනේ ලොතරයින් රටේ සංවර්ධනයේට දැවැන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවට දන නිධානය බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්න

0: Lakhanda Radio ITN ඔබේ කෝටිපති සිහිනය අද සැබෑ වේද රාත්‍රී 10ට ලක්හඬ අහන්න ජාතික ලොතරැයි මණ්ඩලයේ සියලුම ටිකට් පත්වල ජයග්‍රාහී ප්‍රතිඵල අද රාත්‍රියේම ඔබට කියන එකම රේඩියෝව ලක්හඬ
1: මේ ලෝකේ මිනිස්සුන්ට දැනෙන දරුණුතම හැඟීම මොකක්ද කියලා දන්නවද
2: ඔව් ඔව්

0: කලා
1: ඔවුන්ටයි බීට්ස් විත් චාමි
0: සතේ දෙනවල දවල් එකේ ඉඳන් හතර වෙනකන්
2: සංචල හිත කිති කැවුනා තෙන්දර වදනට ඩිංගක් ලං වෙන්නට හිතුනා
1: ඔවුන්ටයි බීට්ස් විත් චාමි
0: ඒක තනි කරම ඇප

හවස දෙකයි විනාඩි 31යි වෙලාව. මං කිව්වා විදිහටම ලක්කඩ Facebook page එකට ගොඩදෙනෙක් join වෙලා ඉන්නවා. එතකොට ඒගොල්ලෝ comments තදා ඉන්නවා. මං දැක්ක නෑ වගේ ඉන්නානේ ඉතින්. එහෙම නෑ මං කියනවා ඔයාලට මම දැක්ක කියලා. මං ඒ පාර ඔයාලට කියලා අපලගේ අවසර අරගෙන ආවා ලක්කඩ WhatsApp එක පැත්තට ලක්කඩ නෙවෙයි. WhatsApp chat එකට ආවා. Hi Chami, ඇහලියකඩින් මොබින්දු ලස්සන සින්දුවකට එකතු කරගන්න කියලායි ඔයා කියන්නේ. කන්දක් මුදුනට යන පාර කවදාවත් ලේසි වෙන්නේ නැහැ. මොන හොඳට හගන්න හොඳේ. හැබැයි මුළු ලෝකයේම ලස්සනට පේන්නේ ඒ අමාරුවෙන් කන්ද මුදුනට නැග්ගට පස්සේ. අපේ ජීවිතේ අමාරුම කාලේ කියන්නේ ඒ වගේ ලස්සනම තැනකට යන පාරක්. ඒ නිසා ජීවිතයේ සමහර වෙලාවල් වලදී අපි බලාපොරොත්තු නොවන දේවල් සිද්ධ වෙන වෙලාවට කඩාගෙන මෙතන එපා. හරිද? අපි දුකයි කියලා හිතන දේ තුල උනත් අපිට හොඳ දෙයක් වෙන්න පුළුවන්. අනේ අක්කේ දුක හිතන කතා කියන්න එපා හරිද කියලා තියෙනවා. අද විතර දෙන්නේ වෙනසක් කරන්න ඒත් ඔයා නැති වෙනසක් නම් අපිට එපා එපා එපා කියලා තියෙනවා. යටියන් තොට සීපොත් ජනපදයේ චතුනි නේත්‍රා ධනුෂි දෙදුලංගන හයි ඔයාලා Facebook page එකේ අපේ ලයිව් එකට ජොයින් වෙන්න. ලස්සන දවසක් ඒවා ලස්සන සින්දු අහන්න අපිවත් එකතු කරගන්න. දොල දෙනා මෙත්නාදී අමන්දේ මහත්තයා හේමාදද සිල්වා අම්මා අයියා නිමල් තිලකසිරි සිදුවක් ඉන්නවා කියලා තියෙනවා. මනෝහරි ප්‍රනාන්දු අනෝමක්ක ප්‍රභානාගේ ගම්නි අයියා මැණිකේ දොඩංක ස්ලන්දෙන් යුතු මැසේජ් එක. ඊට පස්සේ අපි මඩපාත පැත්තටත් යන්ද එලේපෙරුම ආනන්ද නන්දලාල් හෙමපාල ජයතිස්ස සෝමදාස කරුණාදාස ජයසේන සිරිකුමාර ලක්ෂ්මන් පේනවනේ මං කිවන් යන වේගේ කොච්චර අමාරුද කියලා තේරෙනවනේ දැන් Facebook live එක බලන් ඉන්නාගේ මම යන්නේ හෙලෝ චාමි දුවේ අද විතරද ඔයා එන්නේ අනේ දුවේ එහෙම කරන්න එපා කියන මැසේජ් එකක් කියලා තියෙන කවුද මෙන්ඩිස් මං කිව්වා දැන් මොකද වෙන්නේ කියලා live එක ආපු අය දන්නව මොකද වෙන්නේ කියලා චාමියගේ මාත් ඉන්නවා ඔයාවයි යශ්වත් එකතු කරගන්න කියලා තියෙන තරු බස්නායක හයි කොහොමද ඔයා එකතු කරගන්න ඊට පස්සේ තව එක මැසේජ් එකක් බලනවා චුට්ටක් ඉන්න ජයල පැත්තට යන්නේ ඈන් ඉරෝෂනි සහ යාළු ඔක්කොමලා එකතු කරගන්න කියලායි තියෙන්නේ මෙහෙම කියනවා හොඳේ මේ කන මේව ගණන් අහන් ඉන්න ඕනේ මිනිසුන් ඔබට කොහොම සැලකුවත් ඔබේ හොඳ ගති ගුණ උණු වෙන හදවත කරුණාවන්තකම කිසිවිටකවත් නැති කරගන්න එපා මිනිස්සුන් අරක් වෙන එකකින් අපිට වළක්ව ගන්න බෑනේ නේද හැබැයි අපි නරක් කෙනෙක් අපිට වළක්ව ගන්න පුළුවන් දෙකයි විනාඩි 34යි

0: දෙකයි විනාඩි 42යි.
1: වෙලාව ඔබ වෙත ගෙන ආවේ
2: මේ TVS Sport 110 පෙට්‍රල් ලීටරයක් ගෙවුවාම යනවා.
3: ඉවරයි.
4: TVS Sport 110 පෙට්‍රල් ලීටරයකට කිලෝමීටර් 80කට වැඩියෙන් දුවන්න නම් මේක තමයි.
5: ලකන්ඩ රේඩියෝ ITN.
0: දැන් මෙහෙම ප්‍රශ්නයක් තියෙනවා. චාමිට Facebook live එකද ලොකු වෙලා තියෙන්නේ. FM 93.5 93.7 අහන් ඉන්න අපි මෙච්චර වටින්නේ නැද්ද කියලා හිතනවාද? ඉන්න මං එකේ වැඩ කරලා එන්න. දුක් වෙන්න එපා හොඳේ.

Antenne Radio ITN.

හවස දෙකයි විනාඩි 47යි වෙලාව. හරි මන් දැන් ලක්කඩ Facebook page එක පැත්තෙන් ආයේ මේ පැත්තට ආවා. හරි එතකොට දැන් Facebook page එකට join වෙලා live එකට join වෙන පරි වෙච්ච අය අහගෙන ඉන්නවා ඇති මොකද්ද සිද්ධ වුනේ කියලා. ඒ අයට ඒ වීඩියෝ එක අපස්සරයක් බලන්න පුළුවන් නේ, විවේක පාඩු ඉන්න වෙලාවේදී බලන්න මොකද්ද උනේ කියලා. මම ආයෙක කියන එකෙන් තේරුමක් නැහැ නේද. සුබ දවසක් ශාමී, මාවත් එකතු කරගන්න ලස්සන සින්දුවකට කියලා අවිස්සාවෙලෙන් සන්ධ්‍යා. ඔය 0.7, 0.3, 0.95, 0.93 නෑ මොකද කිව්වේ බලන්න 0.7, 0.95, 0.97 මැසේජ් එකක් කියලා තියෙනවා. මිහිරි සන්ධ්‍යාවක් හඬ ඇහෙද්දි ළඟ ඉන්නවා වගේ කියලා තියෙනවා. ඔව් ඉතින් ළඟින් ඉන්නේ. ආදරයට හැමදාම කියලා හැලියකට මියුණු කර තන්නේ වෙනිතයි රංගනේ ඔය ආපු මැසේජ් එක. පුතාවත් එකතු කරගන්න කියලා තියෙනවා. හරි එකතු කරගන්නම්. හයි චාමි, සුන්දර සන්ධ්‍යාවක් ඔයාටත්. එදා වගේමයි ආදරේ ලෙන්ගතු කමින් අදත් ආවා ඔයාව අහලා යන්න කියලා තියෙනවා. 2023-2026 කාලේ පුරා අවුරුදු 3ක් ඔයාව ඇහුවා. අද අවසාන දවස කිව්වහම මේක හිතට දැනුණ ගඩක්. තමගේ කෙනෙක් දුරට යනවා වගේ හැඟීමක්. ඒක හැමදේම අන්තිම මේදී මතක විතරයි ඉතිරි වෙන්නේ. ඒත් අපි ආදරේ ආගේ හඬට කියලා තියෙනවා. චාමි මිස් කාලයත් එක්ක අපේ චාමි කියන තරමටම ලෙන්ගත වුණා. ඒ ලෙන්ගතකමට අපි අදත් හරි ආදරේ. අපි අකුරු කරන එව්වා ඔයාගේ හඬින්. ඔයා හරි ලස්සනට වචන කරා. සමහර වෙලාවට හිතින් වැටුණු වෙලාවට ඔයාගේ වචන මාර හයියක් වුණා. පිට රටක තනි වෙච්ච අපිට ඒ වචන මහමෙරක් තරමට වටිනවා. වැටසටහනේ අවසානය කියලා දැනෙන එක දුකක්. මොකද වෙහෙසකර හැන්දෑවල් වල හිත නෙවුණු තැන ඕල් ටයිම් බෙඩ් සෙට් චාමි. ඉතින් සුබ පතන්නම් ඔබට ජය කියලා දෙනවා. නිෂුවාගේ මැසේජ් එක මම කියවමින් ඉන්නේ. තවත් තියෙනවා හොඳේ. තවත් ලස්සන වැඩ ඔබේ හඬින් හැද වෙනකන් අපි හැරි ආදරෙන් බලන් ඉන්නවා කියලා තියෙනවා. අවුරුදු 3ක රේඩියෝ හාතකම වටිනාකමක් විදිහට මේ වචන ටික මගෙන් ආඩ කියලා නිෂු කියන්නේ. Thank you නිෂු කියනවා. ජීවිතේ අපි හිතන විදිහටම දේවල් සිද්ධ වෙන්නේ නැහැ. ජීවිතේ හැමදේම අවසාන ඉදිරිය වෙන්නේ මතකයන් විතරයි කියන යථාර්ථය තේරුම් අරගෙන දුකෙන් වුණත් සමුදෙන්නම් කියලායි කියන්නේ. ඒ වචන වලට මං හරිම ආදරේ ස්තුතියි. ඒක ඇත්තටම අපේ හිතට දරන හොඳේ ස්තුතියට. ගදුරු අල්ලන ඔකුස්සා ලෙසට සවනත අවුස්සා දින දෙකක් කර පරීක්ෂා දැමුවා මගේ සිත පුළුස්සා කියලා තේනවා. මොකද මොකද මොකද දවස් දෙකක් මදි වගේ දාලට නෑ නෑ නර ඉතුරු දවස් වලින් මගේ හඳ ඇහෙනවා. මේ කවුද මේ සුපුන් වා කියනවා. සෙනෙහසේ සුබ විදින යුගයක සනසෙන්න හිත පොරවන සිනාපිරි මුව දෙකම් මුල් සිප ඉන්නතුරුලේ සැතපෙලා ඒ තරම් මට පෙනක් නැතුව ඇති කරපු පව් ඇති මතු වෙලා හිමි නොවන බව දැන දැනත් මම නොබේ ඇස් ළඟ මත් වෙලා කාට දෙක කියන්න ඕමනාව තිබුණේ අහන්න ඕන කෙනාට මේක ඇසේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා සුපුන්. හොඳද අක්කා, මේක ඇත්ත. අහිමි වීමේ වේදනාවට වඩා තවමත් බලාපොරොත්තු වෙන එකයි වේදනාව. ඒක කොහොමද? අහිමි වීමේ වේදනාවට වඩා තවමත් බලාපොරොත්තු වෙන එකයි වේදනාකාරී. මොනවා කියන්නද වන්ද? 2:51.

0: Lakhanda Radio ITN.
1: ඔයාට විෂ මත්ද්‍රව්‍ය භාවිතයෙන් ඉවත් වෙන්න ඕනද? ජීවිතය අලුතෙන් පටන් ගන්න ආසද? එහෙනම් මේක ඔයා ගන්නම ඕන කෝල් එකක්. 19:27 කතා කරන්න. රටම එකට ජාතික මෙහෙයුම.
2: වීඩියෝ ක්‍රීඩාවක් සේ නොසිතා ඔබ සැබෑ මාර්ගයේදී රියදාවනය කරන්න. ඔබට අමතර ජීවිතයක් නොලැබෙන බව මතක තබා ගන්න.
3: ඇසට ගියත් හවසට ගෙදර කිව්වට හවසට ගෙදර යන එක තමයි අමාරුම වැඩි.
4: සැලෙන ලෙලෙන දළුව විලස නිතඹ නලෝලා නිතඹ නලෝලා නිතඹ නලෝලා
5: ඉල්දාල මෙහින් දාල යන අතරින් අවතින්න ඉවිනි.

0: දෑවට හිනා වෙවි සිින්දුවහන්න ඒවි ්‍රයි චම් ඇන් චාරු
1: සතියේ දිනවල සවස හතරට
2: සම අනුග්‍රහය
3: NLP හදහන ලංකාවේ වැඩිම තෑකි දෙන තෑකි අවස්ථා වැඩිමලුතරයිය NLP හඳහන ඔබත් අදම NLP හඳහඩ බලාගන්න
1: හැම වංගුවකම අලුත් කතාවක් අලුත් කතාවක්
4: අලුත් කලාවක් කලාවක් සොයාගත් තමන් දියුණු වෙන්න ඕනෑ නම්
1: සතියේ දිනවල උදේ 10ට ළඟදීම
2: 18 වංගුව
1: දෙකයි වෙනට 57 වෙලාව ඩොමෝ හෝමෝයිල් මේක එකක් ගන්න තෙල් ප්‍රශ්න විස්ස ගන්න පුළුවන් පොල් තෙලේ මදා ගන්න පුළුවන් මේ අන්නකෝ අපි යනවා එහෙනම් මේ පෑ තෙවරත්

ශක්තියක් වෙමින් ඔබ අත් දිනවා රටත් දිනවට ධන නිදහස

0: ලක්කඩ ප්‍රවෘත්ති සමගින් මම සමීර කාර්යව සම්ප්‍රවෘත්ති සංස්කරණය සුපුන් දිලංක ලියන ආරච්චි.
1: දයෙන් පැය පුවත් සම අනුග්‍රහය
2: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය NLP හදහන. ඔබත් අදම NLP හදහන බලා ගන්න.
3: මුහුදෙන්ම කුමනින්වත් කුඩු ගේන්න එපා. කොහොම කෙනාවත් අල්ලනවා විකුණන නොල්ලුන සැමට දැන් දීමයි.
1: සහයෝගීතා අනුග්‍රහය
4: සොනාලිකා ට්‍රැක්ටරය දැන් දෙවිනිපුරා ඇති TVS අලෙවි නියෝජිතයන් වෙතින් වටිනා දොරතකි අල්මාරියක් නොමිලේ TVS ඇග්‍රි බිස්නස් වෙතින් සොනාලිකා ට්‍රැක්ටරය
5: ලක්කඩ දේශීය ප්‍රවෘත්ති.
0: තද සොලන් සහ රළු මුහුද පිළිබඳ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කර තිබෙනවා. කංකසන්තුරේ සිට මන්නාරමාරා පුත්තලම දක්වා, මුලතිව් සිට ත්‍රිකුණාමලය දක්වා සහ හම්බන්තොට සිට පොතුවිල් දක්වා වන මුහුදු ප්‍රදේශ සඳහා එය බලපෑත්වෙන බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ. එය අනුව වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගේ විටින් විට පැයට කිලෝමීටර 50-60 දක්වා වැඩිවනවා. පුත්තලම සිට කොළඹ ගාල්ල සහ මාතර හරහා පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල මුහුදු රළ උස මීටර 2.3 පමණ යෙලයාමේ හැකියාවද පවතිනවා. ඒ හේතුවෙන් ධීවර සහ නාවික ප්‍රජාව මේ පිළිබඳ අවධානයෙන් කටයුතු කරන ලෙසට කාලගුණාංශ දැනුම් දෙනවා. බ්‍රිතාන්‍යයේ ඉලෙක්ට්‍රොනික යතුරුපැදි සහ ඉලෙක්ට්‍රොනික ස්කූටරයන්හි බැටරි ගිනි ගැනීම හේතුවෙන් පුද්ගලයන් 18 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. 700කට ආසන්න සංඛ්‍යාවක් තුවාල ලබා ඇති බවයි බ්‍රිතාන්‍ය වාර්තා පෙන්වා දෙන්නේ. බ්‍රිතාන්‍ය පුරා සිදු කළ සමීක්ෂණයකින් මේ බව හෙළිව තිබෙනවා. යතුරුපැදි නිවෙස් තුල නවතා තිබීදී ගිනි ගැනීමට ලක්වීමෙන් නිවාස ගිනි ගැනීමත් සමග මරණ බොහොමයක් සිදු ඇති බව විදෙස් මාධ්‍ය පවසනවා. 2019 වසරේ සිට 2025 වසර දක්වා ඉලෙක්ට්‍රොනික යතුරුපැදි හා ඉලෙක්ට්‍රොනික ස්කූටරයන් සම්බන්ධ ගිනි ගැනීම් 2000කට අධික සංඛ්‍යාවක් වාර්තා වී ඇති බවයි BBC ප්‍රවෘත්ති සේවය සඳහන් කළේ. ඉන්නඩා පමණ නිවාස තුල හටගත් ගිනි ගැනීම් බවද සඳහන්. මෙලක ලක්කඩ ප්‍රවෘත්ති පස්වරු 4ට
5: 24 පෑම සිරුවෙන් ලක්කඩ ප්‍රවෘත්ති.
6: ස්වාධීන පුවත් එසනින් ඔබේ ජංගම දුරකථනයට ගෙන්වා ගැනීමට ITN News Alerts සිංහල සේවාව සක්‍රිය කරගන්න.
7: මොබිටෙල්නම් RJ හිස්තරක් ITN S ලෙස ටයිප් කර 2299 SMS කරන්න.

0: ITN රටට වග කියන රේඩියෝ
1: මේ පැයි මොල්ව මතක් කිරීම සුරේකිමු මගතුට
2: පාර මාරුවීමේදී පදික මාරුව නිතරම භාවිතා කරන්න. නැත්නම් පොලිස් නිලධාරියෙකු සිටින ස්ථානයකින් පාර මාරු වෙන්න.
1: සුබකමනක් පරිස්සමින් කිහිපෙන්න.
0: ලකන්ද රේඩියෝ ITN.
2: දන්නවද ටයිම් පාස් කරන්න ඕන නම් පොතක් කියවන්න, ෆිල්ම් එකක් බලන්න. හැබැයි ඒකට මනුස්සයෙක්ව තෝරගන්න එපා.

0: ආදරේ බෙදාගන්න ඕනෙම නම් සතිය දිනවල දවල් එකේ ඉඳන් හතර වෙනකම්
1: Overtime Beats with Jam Jam.

හවස තුන පහු වෙලා වෙන හඩ හයයි වෙලාව බිඳුවයි හතයි බිඳුවයි තුනයි අනු තුනයි පහයි අනු තුනයි හතට ඔල් ටයිම් බෙට්ස් ඉත් චාමි මට මැසේජයක් එවන්න පුළුවන් ඒ නමින් අන්තිම පැය පටන් ගත්තා.

කුලී ගෙවල් වගේ හිත්වලට ආදරය කරන්න පරිස්සමින්. මොකද යන්න කිව්වහම යන්නම යන්නම වෙනවා.

0: වෙන දේවල් එක නෙවෙයි දැනෙන දේවල් එක ජීවත් වෙන්න. සතියේ දිනවල දවල් එකේ ඉඳන් හවස හතර වෙනකම්
1: All Time Beats with Charmy.

0: සුබ දවසක් ශ්‍රී ලංකා
1: සමනුග්‍රහය නැවුනග නැති වසවිස නැති ඇල්වත්ත කිරි ඕනෙම සුකිරි වෙළඳ සැලකින් මිලදී ගත හැකි අපිම අපේ නැවුම් එළකිරි ඇල්වත්ත කිරි

0: මුහුදෙන්වත් කුමනින්වත් කුඩු ගේන්න එපා. කොහොම කිනාවත් අල්ලනවා විකුණන ලොල්ලු සැමට දැනුම් දීමයි ඉවත් වෙන.
1: ඔය වයසට ගියත් හවසට ගෙදර කිව්වට හවසට ගෙදර යන එක තමයි අමාරුම වැඩි.
2: සැලෙන ලෙලෙන දලුව විලස නිතඹ නලෝලා නිතඹ නලෝලා නිතඹ නලෝලා.
3: ඉතින් දාල මෙහෙන් දාල යන අතරින් නවතින්න ඉවිරි ට්‍රයි.

0: වේමත් කලාවන
1: ඔන්ඩයි බීට්ස් විත් චාමි
0: සතේ දෙනවල දවල් එකේ ඉඳන් හතර වෙනකන්
2: සංචල හිත කිති කැවුනා තෙන්බරවදනට ඩිංගක් ලං වෙන්නට හිතුනා
1: ඔන්ඩයි බීට්ස් විත් චාමි
0: ඒක තනි කරම ඇපැය හවස තුනයි වෙනාඩේ පහළවයි වෙලාව මෙල්ලනිය ස්ටේට් එකේ සුධාර ගාමන්ට් එකේ කට්ටිය මහන් ඉන්නවා කියලා චවරි ඔයා මට ඔත්තුවක් දුන්නනේ ආලව එකතු කරගන්නවා මම සෙන රත්න ගම්ලාත කමල් ගම්ලත් කඩු නෙවිල් විමල රත්න ධර්ණී කල වෙලගමින් උටකුඹරෙන් ධනුක ගයන් මනෝජී දැම්ම කියන්න කියලා තියෙනවා දැම්ම කියලා තියෙනවා 1:53ට දැන් තුනයි 16ට හරි මං කිව්වා කියලා කමක් නැහැ නේද ෆේස්බුක් ලයිව් එක බලන්න බැරි වුණා කියලා තියෙනවා අයෝ කියලා තියෙනවා දුක්කට බා යන්න දැන් අක්කට ෆේස්බුක් පේජ් එකට බලන්න බොලුවා මයික ෂෙයා කරලා තේන විදියක ආයේ හම්බ වෙන්නේ නැත ලක්කඩින් සෑහන කාලයක් හිටියා දැක්ක කියලා තියෙනවා මෙහෙමයි ඉතින් දැන් ෆේස්බුක් පහසුකම නැති අය ඉන්නවනේ මාව අහගෙන එතකොට මං එකලඟ අතරමං කළා වගේ හැඟීමක් දැනෙයි මම මේ මොකද Facebook page එකේම බලලා වීඩියෝ බලලම කියන්න කියලා දරගන්න කියලා කිව්වොත් නේද දැන් මෙහෙමයි දැන් ඕල් ටයිම් බෙට්ස් එත් චාමි කියන ප්‍රෝග්‍රෑම් එක අද ලාස්ට් ෂෝ කියලා අපි නේද පෝස්ට් එකක් කරන දැම්මා ඒ කතාව ඇත්ත ඕල් ටයිම් බෙට්ස් එත් චාමි අහවරයි එතකොට ඊළඟ සතියේ සිට අගෝස්තු මාස 31 වෙනිදා ඉඳලා හවස 1ට දශක 3ක රේඩියෝ ගමනේ ලක්හඬ නවමානයක් සම්මන් කරන්න සූදානම් ඉන්නේ ඒ තමයි ලක්හඬ Golden Voice රට පුරා විසිරී පැතිරී සිටපු ගීත ගාන හැකියාව තිබුණු ආදරණීය තරගකරුවන් තරගකරියන් රසකට තමන්ගේ ගාන ප්‍රතිභාව එළිදක්වන්න අපි තෝතැන්නක් හදලා දීලා තියෙනවා ඒ තමයි ලක්කඩ Golden Voice කියලා කියන්නේ සතියේ දවස්වල අගෝස්තු 31 සිට සඳුදා බදාදා සිකුරාදා කියන දවස් තුන වෙන් වෙන්නේ ඒ තරගකරුවන්ගේ දක්ෂතාවයන් ඔයගලන්ට අහන්න ඉඩකඩ ලබා දෙමින් එතකොට සඳුදා දවසට අපි තරගකරුවන් 12 දෙනෙක්ට අවස්ථාව ලබා දෙනවා තමන්ගේ ගීත හැකියාව ඉදිරිපත් කරන්න බදාදා දවසට තව 12 දෙනෙක්ට අවස්ථාව ලබා දෙනවා සිකුරාදා දවසේදී තමයි අපි අවස්ථාව විනිශ්චය ලබා දෙන්නේ තරකරුවන් 24 දෙනාට මොකද දෙයිනේ සිද්ධ වෙන්නේ කියලා. හරිද? ඊට පස්සේ දැන් ඔන්න දවස් 3ක් ගැන කිව්වනේ. දවස් 3 මොනවද? සඳුදා බදාදා සිකුරාදා. සතියේ දවස් 5 ගත්තාම තව දවස් 2ක් තියෙනවානේ. මං කිව්වේ නැති දවස් 2ක් තියෙනා නේද? ඒ තමයි අගහරු අදා සහ බ්‍රහස්පතින්දා. ඉතින් සනසෙන්න හොඳින් පුළුවන්නේ. චාමි ඉන්නවනේ දවස් 2කේ. හරිද? මේ විදිහට වැවෙලා ඔයාලට කතා කරලා ඔයාලගේ මැසේජස් කියලා Golden Voice කනට කතා කරන යනවා ලෑස්ති. ඒක නිසා මේක අපේ සමු ගැනීමක් විදිහට සටහන් කරන්න බෑනේ. මේක අපේ වෙනස් වීමක් විදිහට මං කියන්න. හැමදේම වෙනස් වෙනවානේ. ඉතින් මං විතරක් වෙනස් නොවී කොහොමද? හවස 3යි වෙනාඩි 18යි. ලබන සතියේ ඉඳලා 1:04 මග අරගන්න.

0: Radio ITN.
1: හවස තොදාය වෙනාට වෙස්ස තොනයි.
2: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය. NLP හදහන ඔබත් අදම NLP හදහන බලාගන්න.
3: ගුණාත්මක සහ නිෂ්පාදනයක් සඳහා නවීන තාක්ෂණයෙන් බලගැන්වුණු ඩෝමා කළුවට ඉවත් කිරීමේ යන්ත්‍රයක් ඔබත් අදම ඇනවුම් කරන්න. සමහර මධ්‍ය පරිමාණ සහ නිෂ්පාදකයන් සඳහා ස්වයංක්‍රීය වීකෙටීමේ යන්ත්‍රයක් හඳුන්වා දීමේ පුරෝගාමියවර මාක්ස්පෙන් සමූහ ව්‍යාපාරයට අනුබද්ධිත මාක්ස්පෙන් හෝල්ඩින්ග්ස් පුත්කලික සමාගම වෙතින් අදම අමතන්න 011-6769-579.
4: David Piris Motor Company වෙතින් රාජ්‍ය සේවක ඔබට Bajaj 3 රෝද රථ සහ මෝටර්සයිකල් සඳහා සුවිශේෂී වරප්‍රසාද සහ දීමනා DPMC රාජ්‍ය ප්‍රණාම අමතන්න 011-4-600-600
5: 75%කටත් වඩා විශ්වාසය දිනු ISO GMP තත්ත්ව සහතිකෙන් පිටුම්ලත් ගුණාත්මක ආයුර්වේද ඖෂධ හඳුන්වා දුන් ක්‍රිමිරාජ වෙතින්
6: ආයුර්වේද ඖෂධ හඳුනාගන්න නිවැරදි සෞඛ්‍ය පුරුදු ගැන හරි විදියට දැනගන්න තෑගි දිනන්න
5: ක්‍රිමිරාජ සුවසඳ
6: සෙනසුරාදා සවස 4ට ක්‍රිමිරාජ සුවසඳවට එක්වන්න සාදර අනුග්‍රහය
7: විශ්මිතයි ප්‍රත්‍යක්ෂයි බඩේ කැක්කුමට නොවරදින වෙදකම ක්‍රිමිරාජ කරල්ගුලි දැන් කාගිල්ස් ලාව් සුපිරිවෙළඳ සැල් සහ සියලුම ඔසු සැල් තුලි ක්‍රිමිරාජ පරම්පරාගත ආයුර්වේද උරුමය
0: ලකාණ්ඩ රේඩියෝ ITN
1: දැනෙන තන ඔහොමම නවතින්න
8: जब से तुझे देखा दिल को कोई आराम नहीं
1: सती दिनवन एक दंग हतर वनकान ऑल टाइम डेट्स विद शामी शामी

හවසට නයි වෙනාට විසේ හයයි වෙලාව. චෞමි සියල්ලම තරන් හිටියත් සියල්ලම තරන් හිටිය හැකි. එහෙත් ප්‍රියන්ගෙන් වෙන් වෙන්න මට බෑ කියලා දෙනවා. පොයකට සමන මං හිතන්නේ මං වට දැන් හරි උත්තරයක් දුන්නා නේද? අත මැසේජස් ගොඩාක් තියෙනවා මට කියව ගන්න බැරි වුණු. සුබ දවසක් ශාමි. මගේ පෝස්ට් අත දක්වා කියව ඇට ගොඩක් ස්තුතියි කියලා තියෙනවා. නවතාවකෙන් අපි හමු වෙමු කියලා තියෙන්නේ. අසල සම්බත් හැදෙර මුල්ල. අම්කට මේ කියන්නේ. ස්තුතියි හොඳේ. ලස්සන පෝස්ට් එකක් තියෙනවා. අක්කේ අක්කේ ශාමි අක්කේ ඕල් ටයිම් බීට්ස් වලට අද මැසේජස් එකක් නොදැමුත් වැඩක් නැහැ නේ කියලා තේනවා. ප්‍රෝග්‍රෑම් එක වෙනස් වුණාට අය ඉන්නවනේ. ඉතින් අද ලස්සන සින්දු ටිකකට අපිවත් එකතු කරගන්න මදෝෂ අයියා, සේපාල අයියා, තිසර අයියා, ලයනල් මාමා කියවවත් කියලා මැසේජ් එක කියලා තියෙන හයිරෙන් ඔයාව එකතු කරගන්නවම. ඊට පස්සේ ඔපෙල්ලකේ කවුද ඉන්නේ? බණ්ඩාර නිල්මි, හර්ෂා, සුනිල්, උපේන්ද්‍ර, වැලිවත්ත, කෝෂලා, චෛතලක, සමන්, අරුණ, සඳමිනි, දුලංජිත්, සමන්ත ඔයාලව එකතු කරගන්න. මාවයි මගේ මහත්තයාවයි ලස්සන සින්දුවකට එකතු කරගන්න. කුරුබිටෙන් ශශි කොහොමද? ඔයාලට ලස්සන සින්දුවක් මම ලෑස්ති කරලා තියෙන්නේ. චාමි මං ඔෆිස් එන හැම දවසකම ඔයාව අහන්නේ හරි මාසාවෙන්. ඒත් කවදාවත් මැසේජ් සෙව්වේ නැහැ. ඒත් අද කිව යුතු දේ හැට කියන්න බැහැනේ. ඒක නිසා චාමි ඔයාව අහන්න ඇබ්බැහි වුණු ඔයාව හොඳින් දන්න කෙනෙක් හිටියා කියලා මතක තියාගන්න කියලා මැසේජ් එකක් තියෙනවා. මගේ නම වෙනත් නෑ. ඉතින් ඔයා කවුද කියලා මට අන්දටත් දැනගන්න විදියක් නැති වේද? මං කැමති කවුද කියලා දැනගන්න පුළුවන් නම්. ස්තුතියි ස්තුතියි ඒ දවස් දෙකට කියලා දලීප් සමරසිංහ න්ියුසීලන්ඩ් වලින් එපු මැසේජ් එක. ඊට පස්සේ මේ මොකද මේ ටයිම් මිස් කරගන්නයි සින්දු අහන්නයි ආසිතන කටහඬක් අහන්නයි තමයි ඔල් ටයිම් බීට්ස් විත් චාමි ඇහුවේ. සද්දා සිට නැවත හමු වෙමු කියන ඒ පණිවිඩය දුන්නට ස්තුතියි. මොකද මමත් ඉන්නේ ගැස්මින්. ඔකල්ලාට මාව මතක වේද කියලා මට තියෙන පොඩි ගැස්මක්. එහෙම නොවේ කියලා දැනෙන්න මැසේජස් එවන්න හොඳද? 3:28

0: වාර්තාපිට වාර්තා තබන කෝටි අටේ NLB ධනනිධානය නුතුරයින් රටේ සංවර්ධනයට දැවන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවට ධනනිධානය බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්නේ.
1: දශක තුනක ලක්හඬ අභිමානීය සමගින් නවතම රේඩියෝ රියැලිටිය.

0: Biz ekvanıda site. Sanda adada sıfırada dinlebilə. Pastor eke site. Pura bəy tunak.
1: Lakanda Golden Voice. Lakanda Radio ITN.
2: හැම කාලෙටම ගැළපෙන හැම තාලෙකම සින්දු
1: Overtime beats with Chami
2: හිත ඉල්ලන තත්පරෙට පෑ තුනක් එක

අවසත නයි වෙනටිති සතරයි වෙලාව වෙන ඕන දෙයක් වෙච්චාවේ අහස කඩාගෙන වැටුණාවේ ගණන් ගන්න එපා. අපි හිනා වෙලා ඉමු නේද කියලා සරචන්ද්‍ර ඩයස් රයිකමින් එපු මැසේජ් එක. මාර්ගව රොන්සෙල් එකේ වැඩ කරන නිල්මිනියක්ක නිරෝෂයක්ක සම්පතය ජිල්බෝ ඔයට වෙන නමක් කියලා තියෙනවා මං කියන්න හොඳ පොඩ්ඩින්නව කවී බබා සත්මියක්කවයි එකද කරගන්න කියලා දමිත් තමයි මට මැසේජ ගෙවලා තියෙන්නේ. නිදුකුන් ඉනුමැන මට වඩා කල් සුහසක් සිත් සෝපත් කළ ප්‍රත්‍යක්ෂ ඖෂධය අපේ චම්මිස් කියලා තියෙන ස්තුතියි සොරේකාවන් වාතරෙන් මතක් කරනවා. හයි මාත් අහන්ගෙන සුරකුමාර කොහොමද ඔයාට දත්මලානෙන් හසේ තකුණ සිංහ ඔයාවත් ආදරෙන් එකතු කරගන්න ඔව් ෂාන් වාට ඒ හැකියාව ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. හලෝ මේක අනිවාර්යෙන් කියවන්න. අශාන් අයියා, තිලක් මාමා, චන්දන මාමා, වෙනොත් අපේ කව්වා පුතා, යෝග මාමා අතරින් මතක් කරන්න කියලා තියෙනවා. හරි ඔන්න ඒ හැමෝම එකතු කරගන්නවා. හරිද පුවක් පිටින් අශාන් තැන්ක් යූ මැසේජ් එකක් කියවුවට. මොහොතක් නවතින්න මග හරිනට වැහස නිහඬව මතක් දුරු කරගන්නට පවස නැවතත් අරබන්න සතුටෙන් හෙට දවස යා යුතු මග දොරයි වෙයි වෙන්නට වැහස. වැහසක නොදනේද ගෙනියම් ගමන් මග සිත සවිමත වේවා දුක් කම් කටළු ළඟ සෙහෙලස උදා වෙනවා සස එළිය ළඟ. හරි ලස්සනයි බාතක මැද ගලන ගඟ බාතක මැදගෙන ඉදිරියට යන්න ශක්තිය ධෛර්ය ලැබේවා චාමියෝ කියන තරු වැල්ලවායෙන් එපු මැසේජ් එකට ස්තුතියාට. මම ඉන්නවා දවස් එකක් එනවානේ කියලා වර්ජිනියා මොල්ටුන් මැසේජ් එකක් දාලා තියෙනවා. ඒක තමයි නේද. මම ඔයා වහන ඩ්‍රයිව් කරනකොට විතරයි, ඒත් හැමදාම නෙවෙයි, ඒත් ඒ ටික වෙලාව නම් මාරයි. මගේ නිදිමත නැති කරලා තියාගන්නේ ඔයාම තමයි කියලා තියෙනවා. චින්තන ස්තුතියාගේ කමෙන්ට් එකට ටිකටම පිටක ඉන්න අපිවත් එකතු කරගන ලස්සන සින්දුවකට ගම්පහවයන්ගොඩ වීරමාවතේ ග්‍රීනරි ස්ටේට් වලින් තාත චමිල් අම නිල්මිනි ලොකුදු එමායා සහ චෝටිම පුතා අනුසරව එකතු කරගන්නයි කියලා තියන්නේ. පියෙක් වෙන්න යන අපේ ෆෝන් ෂොප් එකේ අකිල අයට සුබ පැතුම් කියලා තියෙනවා. චෙෆ් අබියා ශාම් එකතු කරගන්න කියලා තියෙනවා. අලව අතරෙන් එකතු කරගන්න සතුටි දෙන්න මොහොතකට මාවත් මතක් කළා නේද කිව්වට ස්තරේ තැන්ක් යූ. තුනයි විනාඩි 37 ඔල් ටයිම් දෙට්ස් ඉට් චාම්.

0: Lakanda Radio ITN Youth එකේ ඔයාගේ future එකට plus point එකක් RDB Youth Plus විශේෂ ප්‍රතිලාභ රසක් සමගින් youth එකටම set වෙන banking partner RDB Youth Plus කිනුමා ඔබ වෙනුවෙන්ම
1: හවස 9 වෙනි 4:00යි
2: වෙලාව ඔබ වෙත ගෙන ආවේ
3: මේ TVS Sport 110 petrol heater එක ගැව්වාම යනවා
4: ඉවරයි
5: TVS Sport 110 petrol heater එකට කිලෝමීටර 80කට වැඩි දුවන්න නම් මේක තමයි
1: හදක් නිසා රෙද්ද ගත්ත මිනිස්සු දවසක තරුවක් නිසා හරි සැප

0: තනිකර ගේ මතක හිත රන්දන ආකස්මික
1: පැන්තනාක
0: සතිය තෙනවල දවල් එකේ එදල් හවස

හවසට 9 වෙනාඩි 41 වෙනව. හොඳටම පරක්කුණා මට text messages පැත්තට යන්න. සේරුවවිල කැඩිය සමරසිංහ හැමෝම එකතු කරගන්නන් යාළුවෝ ටික හොඳ. ධනංජනී පුෂ්පමාල අයවත් ආදරෙන් මතක් කරනවා මම. කොහලානේ ඡායකලනේ උපාලේ චිත්‍රණි මාදව කසුන්නතුළු ලක්කඳහන් ඉන්න ඔක්කොමලව එකතු කරගන්න කියලා තියෙනවා. අපිවත් ලස්සන සින්දකට එකතු කරගන්න අලව ගලතරේන මහතේ ආනන්දන පුතා ගයනාත් දවමින්තෝදී දව සශ්‍රේණී ගීතිකා තමයි මට මැසේජ් එක ගෙවලා තියෙන්නේ. පන්හිඳෙන් ලියුනේ ඔබ ගැනයි තෙලතුඩේ පොඳ උනේ ඔබ රුවයි දසවනේ රඳ උනේ ඔබ හඳයි හදවතේ හිනහුනේ සෙනහසයි සවදා සක්ෂාමේ ලස්සන සින්දුවක් කරන කියලා චන්දි මහවත්ත පස්සලෙන් එපු මැසේජ් එක thank you. අපි සිදු රංගලවත්ත මහතයින් දෙක ලොකු දුව ඉසුරි පොඩි දුව නෙතුල්ලා චුටි දුව චනුලි අමවයි තාතවයිත් එකතු කරගන්න කියලා නිසංසලව එපු මැසේජ් එකට ස්තුතියි. සබදාව ලක්ෂාමී අපිට දෙන ලස්සන සින්දුවක් හිමුටාන පටුමගේ ඇලුමිනියම් බඩපොලේ කට්ටිය බොස් නිමල් සුභ නිමල් සුභසිංහ නදීකා ප්‍රියංගිකා අනුෂ්කා ප්‍රේමරත්න පුෂ්පේ ගම්මන්පිල අයියාගේ ලේමඩුවේ ලොකු බාස් ලක්ෂ්මන් සුවේෂ් මනෝජ් ආදරෙන් එකතු කරගන්න කියලා තියෙනවා. අර හැමෝටම ලස්සන සින්දක් දෙන්නම් ඊළඟට. රත්නපුරේ රත්නේ තමරා කුමාරි ආදරේ පිරුණු මැසේජ් එකක් එන්න වගේ මට වෙලා තියෙනවා. ඒ ආදර වෙනුන් ස්තුතියි. මාතර චන්ද්‍රාණී චාමී වෙන වැඩසටහනකින් අපි හමුවට එන්න කියලා තියෙනවා. මේ මැසේජ් එක මාතර චන්ද්‍රාණීනේ. හරි, thank you. අකි අපි ඔයාව හැමදාම අහනවා මැසේජ් එකක් නොදැම්මත්. ඒත් ඇතින් පස්සේ එන්නේ නැහැ කිව්වම මොකද්ද අමුතු දුකක් දැනනවා කියලා තියෙනවා. හරිට නිකම් පෞලී කෙනෙක් වගේ වෙන් වෙනවා වගේ හැඟීමක් කියලා තියෙනවා. දැන් මෙතනදී අපි පුංචි නිවැරදි කිරීමක් කරගන්න ඕනේ. ඕල් ටයිම් බීට්ස් ඉට් චාමි කියන නමින් ආයමත් ඔයාලට මාව ඇහෙන්නේ නැහැ. මාව ඇහන්නේ ගෝල්ඩන් වොයිස් කියන නමත් එක්ක. හොඳයිනේ. 3:00 වෙනකම් 43

Lakhanda Radio ITN දශක තුනක ලක්හඬ අභිමානීය සමගි නවතම රේඩියෝ රියැලිටිය

0: පුරාදා දිනවල පස්වරු එකේ සිට පුරා පැය තුනක් ලක්හඳ Golden Voice.
1: දන්නවද කොලි ගෙවල් වගේ හිත්වලට ආදරය කරන්නේ පරිස්සමින්? මොකද යන්න කිව්වහම යන්නම වෙනවා.

0: දේවල් එක්ක නෙවෙයි දැනෙන දේවල් එක්ක ජීවත් වෙන්න. සතියේ දිනවල දවල් එකේ ඉඳන් හවස හතර වෙනකම්
1: All Time Beats with Chami.

All time bits with Chami. හවස තුනයි වෙන හටේ 49 වෙලාව මොකද කරන්නේ චාමියක්ගේ ඇබැයි උනා මේ ප්‍රෝග්‍රෑම් එකට සඳදා නැති වනාට ඔයා දවස් දෙකක් ඉන්නවනේ මොන උනත් ලක්කඩාලොත විදිහෙ වෙනස් වැඩක් කරන නිසා හිත හදාගන්නවා කියලා තියනු මැසේජ් එක කාගෙන්ද ධර්ණය කළ අනු ඒක ඇත්ත සුභ වේවා චාමි සතුටින් ඉන්න කියලා වේයන්කටින් දීපා මහත්මිය ඊය බර්ත්ඩේක තිබුණානේ මට විශ් කරන්න එන්න බැරි වුණානේ හැපි බර්ත්ඩේ ටු යූ අද ආදරෙන් මම ඔන්න විශ් කරනවා හද අද්ව චතෝ පුතාමතු මහත්තයා සුදත්තත් ආදරෙන් එකතු කරගන්න ඊට පස්සේ මම බැලුවේ ලක්කන Facebook page එකේ අපි අද post එකක් තිබුණානේ ඒක තියෙන messages ටික මට මෙහෙම කියන්න කියලා හොඳ නෑනනේ මං අන්තරවට කැමති නෑනනේ ඒක නිසා මං එක නොකිය ඉන්න 3:50

හවස 9:57 වෙලාව ඔල් ටයිම් බේට්ස් කියලා කියන්නේ මමම දාපු නමක්. ඒ නම අන්තිම වතාවට කියන්නේ මං අද. එහෙමනම් පොර අවසර 3ක් ඔල් ටයිම් බේට්ස් අහගෙන මාත් එක්ක ආදරේ බෙදාගත්ත මගේ දුකට සතුට හැමදාම ඔයාලත් එක්කම බෙදාදාගත්තනේ. අපි ආපහු මුණ ගැහෙන වෙනස් වෙදහකට වෙනස් නමකින් ඒ දවස් වඩ වඩාත් සුන්දර වෙයි කියන ප්‍රාර්ථනාව තියාගමු. කේගෙන්න හබටම සුබ දවසක්. මං ආතරේ, මම චාමිකා මනෝජිනී. මම ලබන සතියේ තෙන්නවා මගනහර එකහන්න.

0: රේඩියෝ ITN සැබෑ ශ්‍රී ලංකේය හඬ
1: 4:01යි.

0: ලක්කන ප්‍රවෘත්ති සමගින් මම සමීර කාර්යවසම් ප්‍රවෘත්ති සංස්කරණය සුපුන් දිලංක ලියන ආරච්චි.
1: දයෙන් පැය පුවත් සම අනුග්‍රහය
2: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය NLP හදහන. ඔබත් අදම NLP හදහන බලා ගන්න.
3: මුහුදෙන්වත් කුමනින්වත් කුඩු ගේන්න එපා. කොහොම කෙනාවත් අල්ලනවා විකුණන නොල්ලුන සැමට දැනුම් දීමයි.
1: අනුග්‍රහය
4: සොනාලිකා ට්‍රැක්ටරය දැන් දිවයින පුරා ඇති TVS අලෙවි නියෝජිතයන් වෙතින් වටිනා දොරතකි අල්මාරියක් නොමිලේ TVS ඇග්‍රි බිස්නස් වෙති සොනාලිකා ට්‍රැක්ටරය
0: වටවන කුයිල්වත්තේ දර කැඩීමට ගොස් විදුලි සැර වැදුණු දරුවන් දෙදෙනෙකුගේ ජීවිත බේරා ගැනීමට පොලිස් නිලධාරීන් පිරිසක් සමත් වුණා. 7-8 යන වසරවල අධ්‍යාපනය ලබන දරුවන් දෙදෙනෙකු තම නිවසට පහලින් වූ ලඳු කැලෑවක පිහිටි උස්කසක වියලි දර කැඩීමට එම ගසට නැග තිබෙනවා. එම ගසට ඉහලින් අධිබැලති විදුලි රැහන් පද්ධතියක් ගමන් කරනවා. එම රැහන් පද්ධතියේ සිසුන් ගොඩවී සිටි ගස ගැටීමත් සමග ඔවුන්ට විදුලි සැර වැදී ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ. වතුකම්කරුවන් පිරිසක් මාර්ග රාජකාරිය නියැලී සිටි පොලිස් නිලධාරියෙකුට මේ බව දැනුම් දීමෙන් පසු විදුලි බල මණ්ඩලයේද දැනුවත් කර අදාළ රැහන් පද්ධතිය තාවකාලිකව විසන්ධි කෙරුණා. අනතුරුව දරුවන් දෙදෙනා වටවල රෝහලට ඇතුළත් කෙරුණා. එක් දරුවෙකු පිළිසුම් තුවාල ලබා තිබෙනවා. අදාළ ගස ඉවත් කිරීමටද විදුලි බල මණ්ඩලය ක්‍රියා
5: කළා.
0: අමෙරිකාව සහ ඉරානය අතර සංවාදය නැවත ආරම්භ වනු ඇති බවට විශ්ලේෂකයින් මත පළ කරනවා. හෝමුස් සමුද්‍ර සන්ධිය විවෘත කිරීම සඳහා ඉරානය කොන්දේ සකස් කරමින් පවතින බව වාර්තා පළවනවා. මැදිහත්කරුවන්ගේ ඉල්ලීම් වලට ප්‍රතිචාර වශයෙන් හෝමුස් සමුද්‍ර සන්ධිය විවෘත කිරීම සඳහා ඉරානය කොන්දේ ශිලායිස්තුවක් සකස් කරමින් සිටින බවයි වාර්තා වන්නේ. ඒ සම්බන්ධ කෙටුම්පත් මේ වන විට සිදු කරන බව ඉරාන ආරක්ෂක ප්‍රධානියා පවසනවා. හෝමුස් සමුද්‍ර සන්ධිය විවෘත කිරීමට පෙර එම කොන්දේ සිටු කිරීමට අමරිකාව ප්‍රායෝගිකව පියවර ගත යුතු බවයි ඉරානය සඳහන් කළේ. යුද්ධය අවසන් කිරීම සම්බන්ධයෙන් අමරිකාව සහ ඉරානය අතර සංවාදය නැවත ආරම්භ වනු ඇති බව විශ්ලේෂකයින් මත පළ කරනවා. ලක්කන ප්‍රධාන ප්‍රවෘත්ති සවස 6:30ට බලාපොරොත්තු වන්න.
6: ස්වාධීන පුවත් එසනින් ඔබේ ජංගම දුරකථනයට ගෙන්වා ගැනීමට ITN News Alerts සිංහල සේවාව සක්‍රිය කරගන්න.
7: මොබිටෙල් නම් RJ හිස්තරක් ITN S ලෙස ටයිප් කර 2299 SMS කරන්න.

0: WITN රටට වග කියන රේඩියෝ සම අනුග්‍රහය
1: මාක්ස්මන් සමූහ ව්‍යාපාරය විතුන් ගෙන්වා අපි තහරින දැන් නව නිමාවකින් එන ඩෝමා ස්වයංක්‍රීය වීකිටීම යන්ත්‍රයක සාඩම්බර හිමිකරුවෙකු වන්න අද මම තන්න 01176779
2: මම නම් දැන් මානම රිලැක්ස්
3: අනම්මනංගල වදුණා නේද මේ එක්ස්පර්ට් හරියටම හරිනේ
4: ඕනම සංවේදනාවකට ප්‍රබලම විද්‍යානුකූල විසඳුම ඔටෝෂීල් ඇක්ටිව් ප්ලස්
5: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය්‍ය NLP හදහන ඔබත් අදම NLP හදහන බලා ගන්න
6: යූත් එකේ ඉන්න ඔයාගේ ෆියුචර් එකට ප්ලස් පොයින්ට් එකක් RDB Youth Plus යූත් එකටම සෙට් වෙන බැංකින් පාර්ට්නර් RDB Youth Plus කිනුමා
7: සහයෝගීතා අනුග්‍රහය පටස්කාල අතට සල්ලි පල්ලි ගුරුගේ රන් අය රන් පවුමට උපරිම මුදල අපෙන් ලක්ෂයටම පොලිය රුපියල් 480ක් විතරයි ගනු දෙනුවයි රත්තරන් පල්ලි ගුරුගේ රන් අය
1: සවස් සන්ධ්‍යාවක් හවස 4:06යි

හවස 4යි විනාඩි 10යි වෙලාව සුබ සන්ධ්‍යාව ගුඩ් ඉවෙනින් හැමෝටම අද මුලින්ම මම සුබ සන්ධ්‍යාව කිව්වේ ඇයි කියලා කට්ටිය හිතනවද ඔයාලට මුලින්ම සුබ සන්ධ්‍යාවක් කියන කෙනා අද නැහැ මෙතන අද එයා බොරු නිවාඩු දාගෙන දැන් මේ දවස් ටික හැමෝම ගොඩක් නිවාඩු පාඩුවේ ඉන්න දවස් ටිකක් නෙනේ ගොඩක් අය අන්නේ ඒ ගොඩට එයාත් ඇතුළත් වෙලා ඉන්නේ ආවට පස්සේ ඔන්න ඔයාලා අල්ල ගන්න ඕනේ යාව අද මාව තනි කරලා එයා ගිහිල්ලා ට්‍රිප් එකක් එහෙම ගිහිල්ලා කටියත් එක විනෝද වෙලා එන්න ගිහිල්ලා හැබැයි ඉතින් මම ඔයාලව දාලා යන්නේ නැහැ වගේ ඔන්න අදත් හවස 4 වෙද්දිම ඉවෙනින් ඩ්‍රයිව් අරගෙන මං ඇවිල්ලා තියෙනවා ඔයා ළඟට මොකද වෙන්නේ ඉතින් නේ අද නිවාඩු දවසේ ගෙදරට වෙලා ඉන්නවද නැත්නම් ට්‍රිප් එකක් එහෙම යනවද නැත්නම් අදත් වැඩද මං වගේ කොහොමනත් කමක් නෑ FM 93.5 FM 93.7 ලකඩති කිවින් ඩ්‍රයිව් අරගෙන චාරු ඇවිල්ලා තියෙනවා මේ පැත්තට වට එන්න පුළුවන්කම තියෙනවා මේ පැත්තට හවස 6:00 වෙනකම් මම මේ පැත්තේ ඉන්නවා ඒ වගේම වෙනද වගේම ආට පුළුවන්කම තියෙනවා මේ පැතර මැසේජ් එකක් දාලා කට්ටියක් එකතු කරගන්න. සිඳුවක් අහන ඔය දැන් ට්‍රිප් එක යන ගමන් මාව අහගෙන ඉන්න කට්ටියක් එහෙම ඉන්නවා නම් දැන් හවස් වරුවෙන තියෙන්නේ. ඒ නිසා ඔයා මේ පැතර මැසේජ් එකක් දාන්න මගේ ඉන්නවා මේ පැත්තේ. 0703 93 5 93 7 0703 93 5 93 7 වගේ වට්ස්ඇප් මැසේජ් එක මේ පැතර දාලා ආට පුළුවන්කම තියෙනවා අද චාරුත් එක්ක ඉවෙනින් ඩ්‍රයිව් අහන්න. එහෙනම් අපි ඉවෙනින් ඩ්‍රයිව් පටන් ගන්න හදන්නේ. වාගේ මැසේජ් එක එනවා මේ පැත්තට. නොවරද වාම දාලා තියන්න හරිද? මං ඉන්නවා මේ පැත්තේ. හවස 6:00 වෙනකන් මතක තියාගන්න. හවස 4:00 විනාඩි 12යි.

0: රටට වග කියන රේඩියෝ
1: හවස 4 විනාඩි 18යි.
2: වාර්තා පිට වාර්තා කබන කෝටි 8 NLB දනඩ තහනිය ලොතරැයි රටේ සංවර්ධනයේ තනන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවට ධන නිධානය බෙදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්.
3: ඔයාට විෂ මද්‍රව්‍ය භාවිතයෙන් ඉවත් වෙන්න ඕනද? ජීවිතය අලුතෙන් පටන් ගන්න ආසද? එහෙනම් මේක ඔයා ගන්නම ඕන කෝල් එකක්. 19:24ට කතා කරන්න. රටම එකට ජාතික මෙහෙයුම.

හවස හතරයි විනාඩි 20යි වෙලා ඉවිනින් ඩ්‍රයිව් එකේ ඉන්න අතරමඟදී ආජබලෙන් කැමතිනෝ මේ පැතර මැසේජ් එකක් එවන්න හටියක් එකතු කරගන්න. ඉවිනින් ඩ්‍රයිව් හවස 6 අමාර වෙනකන් අහගෙන ඉන්න ආජබලෙන් කැමතිනෝ 0.7 0.3 93.5 93.7 0.7 0.3 93.5 93.7 ඔයාගේ වට්ස්ඇප් මැසේජ් එක මේ පැතර එනකම් මම බලාගෙන ඉන්නවා. එහෙම බලාගෙන ඉන්න ගමන් මං එනවා ඔයාගේ ගෙදරට. එහෙම නැත්නම් ඔයාගේ ඔෆිස් එකට. එහෙම නැත්නම් ඔයාගේ වැඩ කරන තැනට. ඒ එන්නේ ඔයාට වටින කියලා දෙයක් කියන්න. දැන් ඔයාට පුළුවන්කම තියෙනවා අපිට මාසෙ පඩිය හම්බුනාට පස්සේ තියෙන ලොකුම ප්‍රශ්නේ තමයි මේ කරන්ට් බිල් එක කොහොමද ගෙවා ගන්න කියන එකනේ. ඕනම ගෙදරක වෙන්න පුළුවන් ඕන තැනකදී කරන්ට් බිල් එක එනකොට අපිට මෙච්චරක් ආවද කියලා වගේ එකක් හිතෙනවානේ. ඒක නිසා තමයි මං ඔයාට කියන්නේ හැමදාම ඩීප් ටෙක් සෝලර් එකකට යන්න කියලා. ඒකෙන් ඔයාට පුළුවන්කම තියෙනවා අර පිරිමැස්මෙන්තරෝ විදුලිය පාවිච්චි කරන වගේම විදුලි බිලට තිත තියලා ඒ හරහා අමතර ආදායමක් උපයා ගන්න වෙනුවෙන් ඩීප් ටෙක් තමයි හොඳම ආයතනය ඔයාට සෝලර් පද්ධතියකට යන්න. ඒ වගේම තමයි අපේ ගොවි මහතුන්ට අපි නිරන්තරයෙන් මතක් කරනවා ඩීප් ටෙක් සෝලර් වෝටර් පම්ප් එක ගැන නේද? තාම ඇහුන්නේ නැහැ වගේ ඉන්නවානේ. අසන සරු කරගන්න පිරිවැය අඩු කරගන්න ඩීප් ටෙක් සෝලර් වෝටර් පම්ප් එකකට යන්න පුළුවන්කම තියෙනවා. අනිත් දේ තමයි අපේ ගොවි මහතුන් වෙනුවෙන්ම ඩීප් ටෙක් ආයතනය සුවිශේෂව මිලාඩු කිරීම එක තමයි ඩීප් ටෙක් සෝලර් වෝටර් පම්ප් එක උන අපේ ගොවි මහතුන් වෙනුවෙන්ම දෙන්න සෝදානම්ෙන් ඉන්නේ. එනිසා දැන් දැම්ම ඩීප් ටෙක් ආයතනය සම්බන්ධ කරගෙන ඔයාගේ වගාවේ ප්‍රශ්න විසඳ ගන්න කියන එක මම මතක් කරනවා මේ වෙලාවේ. ඩීප් ටෙක් ආයතනය සම්බන්ධ කරගන්නේ කොහොමද කියලා හිතනවා නම් කලබල වෙන්න එපා. මං ගාව නම්බර් එක තියෙනවා. මේ නම්බර් එකට කෝල් එකක් දෙන්න ඩීප් ටෙක් ආයතනය සම්බන්ධ කරගන්න. 0.7 1 711 711 1 0.7 1 711 711 1 කියන ෆෝන් නම්බරයකට කතා කරලා ඩීප් ටෙක් ආයතනය ඔයාට සම්බන්ධ කරගන්න පුළුවන්කම තියෙනවා. ඩීප් ටෙක් ආයතනය ගැන එහෙම කතා කරද්දී දැන් වගාව ගැන කතා කරපු නිසාම මම එනවා අපේ ව්‍යාපාර හිමිකරුවන් ගාවට. දැන් සහලාශිතෝ ව්‍යාපාරයක් කරනවා නම් ඔයාගේ ව්‍යාපාරය තව දුරටත් ඉස්සරහට ගෙනියන්න ඕන නම් තව අඩියක් දෙකක් ආ දියුණු කරගන්න බලාපොරොත්තු වෙමින් ඉන්නවා නම් ඒකට අවශ්‍ය කරන යන්ත්‍ර ටික අවශ්‍ය මාදිලි වලින් අවශ්‍ය ධාරිතා වලින් ඔයාට මිලදී ගන්න පුළුවන්කම තියෙනවා. හැබැයි ඔයා යන්න ඕනේ මාක්ස්මන් හෝල්ඩින්ග්ස් එකට. ඒකට ගියොත් එහෙම ඔයාට පුළුවන් අලවීන් පසුත් හොඳ සේවාවක් ලබා ගන්න. මාක්ස්මන් හෝල්ඩින්ග්ස් කියලා කියන්නේ දැන් ඩෝම මැෂින් එකක් හැම සහලාශිත ව්‍යාපාරයක් කරන කෙනෙක් ගාවම තියෙනවා. ඒ නිසායි මම ඔයාට කියන්නේ ඔයත් යන්න ඩෝම මැෂින් එකකට. දැන් කලුවට ඉවත් කිරීමේ යන්ත්‍ර, කැනලු සහල් වෙන් කරගැනීමේ යන්ත්‍ර වගේම සහල් ඇසුරුම් කිරීමේ යන්ත්‍රත් ඔයාට මිලදී ගන්න පුළුවන්කම තියෙනවා. ඒ විතරක් නෙවෙයි සහලාශිත ව්‍යාපාර කරන අයට විතරද මේ හැමදේම? එහෙම නැහැ. දැන් ඔයා මොනාහරි ඇඹරුම් ආශිත ව්‍යාපාරයක් කරනවා නම් ඔයාට ඇඹරුම් යන්ත්‍ර වගේම පිරිසිදු පොල්තෙල් ටිකක් ගෙදරදිම හදාගන්න තියෙනවා නම් හොඳයිනේ නේද? ඔන්න ඒ වෙනුවෙනුත් පොල්තෙල් හිඳින යන්ත්‍රත් මාක්ස්මන් හෝල්ඩින්ග්ස් එකෙන් ඔයාට මිලදී ගන්න පුළුවන්කම තියෙනවා. දැන් දැම්ම යන්න නොම්බර 30 කැල්හේන පාර මහරගම කියන ඇඩ්‍රස් එකේ මාක්ස්මන් හෝල්ඩින්ග්ස් ප්‍රධාන ශාඛාව තියෙනවා. එතනට ගිහිල්ලා ඔයාගේ හැම ප්‍රශ්නයක්ම විසඳ ගන්න පුළුවන්කම තියෙනවා. යන්න කලින් ඉතින් කෝල් කරලාම දැනගන්න පුළුවන් නම් හොඳයි නං. අර පුළුවන්කම තියෙනවා මාක්ස්මන් හෝල්ඩින්ග් සම්බන්ධ කරගන්න. වැඩි විස්තර දැනගන්න 0.117 679 579 0.117 679 579 කියන ෆෝන් නම්බරයකට කතා කරලා ඔයාට පුළුවන්කම තියෙනවා ඔයාගේ ව්‍යාපාර ඉස්සරහට ගෙනියන්න. ඒකට අවශ්‍ය කරන යන්ත්‍ර ටික මිලදී ගන්නේ කොහොමද මේ කියන විස්තර ටික දැනගන්න මාක්ස්මන් හෝල්ඩින්ග් සම්බන්ධ කරගන්න. හවස 4:23 වෙලාව කියලා කියන්නේ ඉවිනින් ඩ්‍රයිව් වහගෙන ඉන්න අතරතුරේදී ඔයාගේ මැසේජ් එක කියන්න මම මේ සින්දුවෙන් පස්සේ නා. මැසේජ් එකක් දාලා දෙන්න. මතක් කරගන්න නම් මේක 0.7 0.3 93.5 93.7

0: හවස හතරයි විනාඩි 28යි.
1: ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් විදින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රිමියර් ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට්. රයිනෝ රූෆින් විදින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රිමියර් රූෆින් ෂීට්. වැඩි විස්තර සඳහා 1396 අමතන්න.
2: ඇසේසු දැවිල්ලද දියවැඩියාව ග්ලූකෝමා වැනි රෝග නිසා පෙනුම දුර්වල වෙලාද අඩුම වියදමකින් දවසින් පෙනුම ලබා ගන්න රජයේ අනුමත ලෙන්ස්ටික් අයිකියා රෝහලට දැන්ම කතා කරන්න. ලෙන්ස්ටික් අයිකියා රෝහල බත්තර මුල්ල දුරකථන අංක 0706 478 478.
3: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය. NLP හදහන ඔබත් අදම NLP හදහන බලා ගන්න.
4: යුත් එකේ ඉන්න ඔයාගේ ෆියුචර් එකට ප්ලස් පොයින්ට් එකක් RDB Youth Plus. විශේෂ ප්‍රතිලාභ රසක් සමගින් යුත් එකටම සෙට් වෙන බැංකින් පාර්ට්නර් RDB Youth Plus කිනුමා ඔබ වෙනුවෙන්ම.
5: කෘෂි ක්ෂේත්‍රයේ නව පනක් ලබා තිබෙන කසාගල ප්ලාන්ටේෂන් මගින් අරඹ ඇති ප්‍රධාන ව්‍යාපෘති අතර ඔබට සමීප කසාගල ග්‍රීන් සුපර් මාකට් ඡාදය. ඉතා අඩු මිලකන යටතේ ඔබේ පසුම්බියට සහනයක්ද මාසිකට රුපියල් 25,000ක් දක්වා මිල තිකිනීම සඳහා ණය සහනයක්ද හඳුන්වා දුන් එකම සුපර් මාකට් ඡාදයයි.
6: දශක තුනක ලක්හඬ අභිමානීය සමගින් නවතම රේඩියෝ රියැලිටිය ලක්හඬ Golden Voice. අගෝස්තු 21 වනදා සිට සඳුදා පදාදා සිකුරාදා දිනවල පස්වරු 1 සිට පුරා පැය 3ක්
7: ලක්හඬ Golden Voice.

0: සුබ දවසක් ශ්‍රී ලංකා
1: සමනුග්‍රහය නැවුනග නැති වසුවිස නැති ඇල්වත්ත කිරි ඕනෙම සුකිරි වෙළඳ සැලකින් මිලදී ගත හැකි අපිම අපේ නැවුම් එළ කිරි ඇල්වත්ත කිරි
0: සුබ දවසක් ශ්‍රී ලංකා
2: සහයෝගීතා අනුග්‍රහය දශක හතක ජනතා විශ්වාසය සහ ප්‍රසාදය දිනාගත් ක්‍රිමිරාජ ආයුර්වේද ඖෂධ වෙතින් ක්‍රිමිරාජ කරල් කුලී බඩේ අමාරු සහ ලදරු පණු රෝග සඳහා ක්ෂණික සුවයට ක්‍රිමිරාජ කරල් කුලී
3: ලෙන්ස්ටෙක් අයිකියා හොස්පිටල් වෙතින් සිළුම අක්ෂි සේවාවන් දැන් එකම තැනකින් ලෙන්ස්ටෙක් අයිකියා හොස්පිටල් අංක 74-1 රොබර්ට් ගුණවර්ධන මාවත කොස්වත්ත බත්තර මුල්ල දුරකථන 0706 478 478
4: FM 93.5 FM 93.7 ලකන රේඩියෝ ITN
5: ඉවෙනින් ඩ්‍රයිව් අහගෙන ඉන්නේ හවස 4:30යි.

0: Dream Drive.
1: අවස හතරයි විනාඩි 31යි වෙලාව. ඉවෙනින් ඩ්‍රයිව් අහගෙන ඉන්නකොට දැන් අතේ සල්ලි ටිකක් වැඩියෙන් ගැවසෙනව නම් ඒ ටික ඔන්න වියදම් කරලා නාස්ති කරගන්න නැතුව අර මං හොඳ විසඳුමක් දෙන්නද? අර පුළුවන්කම දෙනවා ඒක ස්ථාවර තැන්පතුවක් දාගන්න. අපි කියන්නේ ෆික්ස් ඩිපොසිට් එකක් කියලා. ඒකට අවශ්‍ය කරන ඉහළම පොලිය ලබා දෙන තැනක් තමයි මම මතක් කරගෙන යන්නේ. ඒ තමයි දෙවෙනි ප්‍රමුඛතම රාජ්‍ය සංවර්ධන බැංකුව RDB කියලා කියන්නේ. අර පුළුවන්කම දෙනවා රාජ්‍ය බැංකුක සුරක්ෂිතභාවයත් එක්ක ඔයාගේ ස්ථාවර තැන්පතුට ඉහළම පොලිය ලබා ගන්න RDB බැංකුවත් එක්ක ගනුදෙනු කරොතින්. දෙවෙනි පුරාම ආශාගා 272ක් තියෙන RDB නමින් ළඟම දින RDB ශාඛාවට යන්න ගිහින් වැඩි විස්තර දරගන්න.

0: හවස හතරයි විනාඩි 39යි.
1: වාර්තාපිට වාර්තා කබුනි කෝටි යටේ NLB ධනනිධානය ලොතරැයියෙන් රටේ සංවර්ධනයට දැවැන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවට ධනනිධානය බෙලදී දෙන ඔබත් කෝටිපතියෙකු වන්.
2: අතාරින්න බෑ වගේද? නෑ. ඔබට පුළුවන්. විෂමතෙන් මිදෙන්න ජීවිතේ කොට යන්න. ඉවත් වෙන්න.

0: ස්වංක්‍රීය වීකටි යන්ත්‍රයක සාඩම්බර හිමිකරුවෙ කුමන්න අදම අමතන්න 0117979479 ප්‍රධාන කාර්යාලය නොමර 31 ඇල්හේන පාර මහරගම
1: මම නම් දැන් මානම රිලැක්ස්
2: අනම් මනංගල වදුණා නේද මේ එක්ස්පර්ට් හරියටම හරිනේ
3: ඕනම සංදි වේදනාවකට ප්‍රබලම විද්‍යානුකූල විසඳුම ඕතුෂීල් ඇක්ටිව් ප්ලස්

හවස 4 විනාඩි 41 වෙද්දීම මම යන්න හදන්නේ WhatsApp එක පැත්තට. ඒ පැත්තේ මාව කියනකන් අනේ මාව කියනකන් කියලා බලාගෙන ඉන්න කටි ඉන්නවා. එනිසා ඒ කට්ටිය එකතු කරගෙන හදන්නේ මම යනවා මාරවිල පැත්තට. සපරමාද ඉන්නවා ඒ පැත්තේ. එකතු කරගන්න කියලා තියෙනවා ඉන්දිකා දීප්ති අයවත් එකතු කරගෙන සිද්ධාක් දෙන්නම් මම. ඊට පස්සේ වෙනද වගේම අනරයින පුසල්ල වෙන්වාවත් එකතු කරගන්නවා. සිද්ධාක් කියලා තියෙනවා ඔහොම මහගෙන ඉන්න සරචන්ද්‍ර රයිස රයිගමේදා මැසේජ් එකක් දාලා තියෙන්නේ. දිගටම ඉවරින් ඩ්‍රයිව් අහගෙන ඉන්නවා. එතකොට මම ආගේ සිද්ධා දෙන්න. ඒ වගේම ජයමාම ඉන්නව වෙනද වගේම අද හිනා වෙන්නවත් කෙනෙක් නෑ නේද කියලා දාලා තියෙනවා. එයා නෑ කියලා හිනා වෙනන් අඩුවක් නෑ. ඉතින් හිනා වෙලා ඉන්නවා. ඉතින් අද කතාවක් කියන්න හැම කෙනෙක් නෑනේ නේ. බලමුනේ කොහොම හරි කරලා සඳුද මම එක්කගෙන එන්නම්. කොටා විරකුඩි බේකරි හැමෝම මේ වෙලාව එකතු කරගන්න ගොඩක් ආදරේ. අපි වහගෙන ඉන්නවා කියලා ගම්පහින් මැසේජ් එකක් දාලා තියෙනවා. තාතා චොමිල් අම්මා නිල්මිනි ලොකු දුව ඉමායා වගේවා. චූටි බුත අනුසරවත් එකතු කරගෙන මම සිංදුවක් දෙන්න. සුබසන්ධ්‍යාවචාර උමාව සිංදුකට එකතු කරගන්න. වරුදල් පොලින් එස්එල් ප්‍රනාන්දු ඉන්නවා මේ වෙලාවේ. ඓකේ ආවත් එකතු කරගන්නම්. බොයිගඩ පැත්තට එන්නේ නැතුව කොහොමද? සුමනාව එකතු කරගන්න ගොඩක් ආදරෙන් සුමනතුළු යාළුව හැමෝම බොයිගඩ පැත්තේ මා වහගෙන ඉන්නවා. ඔයාලා හැමෝම එකතු කරගන්නවා. මේ වෙලාවේ හේ කටිය එකතු කරගෙන මම මතක් කරන්නේ යන්නේ ඔයාට අවශ්‍යම දෙයක් ගැන. දැන් සන්ධි වේදනාවන් කියන දේ වයස් ભેදයක් නැතුව අපි හැමෝටම දෙනවනේ නේද? ඒකට හොඳ විසඳුමක් තමයි අපි ළඟ තාම නැත්තේ. හැබැයි දැන් එහෙම වරි වෙන්න දෙයක් නැහැ. ඒකට හොඳම විසඳුම තමයි මම අරගෙන ඇවිල්ලා තියෙන්නේ. දැන් ඔයා දීර්ඝ කාලයක් තිස්සේ සන්ධි වේදනා වලින් පීඩාවට පත් වෙලා හිටියා නම් ඔන්නාට පුළුවන්කම තියෙනවා ඒ දේවල් ඉක්මනට නැති කරලා දාලා දීර්ඝ කාලීන සුවයක් වඩ ලබා ගන්න. ඒකට කරන්න තියෙන්නේ ෆැඩ්නෝ ඕතෝ ෂීල්ඩ් ඇක්ටිව් ප්ලස් එකක් මිලදී ගන්න එක. දැන් ඔයාට සන්ධි වේදනා තියෙනවනේ එක එක තැන්වලනේ. ඒකට හොඳම විසඳුම තමයි ඒක. රුපියල් 1920 කට දිවයින පුරා ෆාමසි සුපිරි වෙනසල් වලින් අට පුළුවන්කම තියෙනවා ෆර්නෝ ඕතෝ ෂීල්ඩ් ඇක්ටිව් ප්ලස් එකක් මිලදී ගන්න. දැන් ඔයා කල්පනා කරනව වෙන්න පුළුවන් අපේ ගෙදර ඉන්න වැඩිහිටියන්ට විතරද අම්මට තාත්තට එතකොට ආච්චිට සියයට විතරද ෆර්නෝ ඕතෝ ෂීල්ඩ් ඇක්ටිව් ප්ලස් එක පාවිච්චි කරන්න පුළුවන් කියලා. නෑ නෑ දැන් එහෙම නැහැ. වයස අවුරුදු 18ට වැඩි ඕනම සන්ධි වේදනාවක් තියෙන කෙනෙක්ට ඔන්න පුළුවන්කම තියෙනවා විශ්වාසින් ෆර්නෝ ඕතෝ ෂීල්ඩ් ඇක්ටිව් ප්ලස් එකක් මිලදී අරගෙන පාවිච්චි කරන්න. ඒ දෙකම මේ වෙලාවේ වාගේ වාසනාව ගැන කතා නොකරම බැහැනේ නේද? අර බලංකව දින හඳහන ලොතරැය්‍ය මිලදී ගන්න. අපි හැමදාම කියනවා හඳහන ලොතරැය්‍ය මිලදී ගත්තොත් එහෙම වාගේ වාසනාව ලග්නත් එක්ක ගලප ගන්නාට බලංකව තියනවා වගේම ඒ පුංචි රුපියල් 40න් ඔයා වාසනාවන්තෙක්ව ජයග්‍රහකෙක් වෙනවා වගේම රණවිරු සමාජ සේවා ඒ දෙකම ක්‍රීඩා ශාස්ත්‍රයට වගේම දය සංවර්ධනයට උර දෙන්නෙක් වෙනාට ඒ හරහා හැකියාව තියෙනවා. එනිසයි කියන්නේ ඔයා අද ටිකට් එකක් ගත්තොත් එම් පුංචි රුපියල් 40ක් වියදම් කරලා ඒකේ අද ඔයාට එක අංකයක් තිබුණේ නැතත් ඔයා රටේ සංවර්ධනයටත් පුංචි හරි දායකත්වයක් එතුලින් ලබා දෙනවා. ඉතින් ඒ නිසා වාගේ වාසනාව ඔයාගෙම කරගන්න ටිකක් ඉවස ගන්න වෙනවානේ. ටිකක් ඉවසීමෙන් බලන්න වෙනවා. ඉතින් දිගටම යන එන ගමන් ලොතරැයි කුඩුවේ නවත්තලා හඳහන ලොතරැයිම මිලදී ගන්න කියලා ඔයාට මතක් කරනවා. අපි ඒ නිසා හවස 4 විනාඩි 44 වෙලාව ඉවනින් ජයි වහගෙන ඉන්නකට ආට පුලන් කැමතින තාමත් මේ පැතට එන්න. 07.03.93.5.93.7 07.03.93.5.93.7 ආගේ WhatsApp message එක මේ පැතට එවන්න.

0: 진짜.
1: මීෂා අධ්‍යක්ෂණය නිමන්ත ප්‍රසාර
2: මාට මීට කලින් මීට ලනෑන
3: මන්නන් එදානය ගෙදර දැකපු ගමන් අය වඳුන ගත්තා.
2: තින් පිස්සි කියන්න බෑ.
3: එහෙම කියන්න බෑනේ, එතොරමන් බයිට් වෙනවා.
4: මං බෝඩිමට ආවට කමක් නෑ නේද?
5: අයියෝ කිසි ප්‍රශ්නයක් නෑ, ඔයා එන්නාන්ටි මං ඉන්නානේ.
4: මට එතකොට මේ අර ඕගොල්ලෝ බලාගන්න එක්කෙනත් එක්කත් පොඩ්ඩක් කතා කරලා යන්න පුළුවන් නේ පුතේ?
5: ඒක හොඳයි ආන්ටි, මම රාජවන් කතාත් කියන්න.
1: සතියේ සෑම දිනකම රාත්‍රී 9:00ට ITN බලන්න.

0: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිමලුතරයිය NLP හදහන ඔබත් අදම NLP හදහන බලා ගන්න
1: ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියම් ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට් රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියම් රූෆින් ෂීට් වැඩි විස්තර සඳහා 1396 අමතන්න
2: Youth again no age future ekata plus point ekak RDB Youth Plus vishesha pratilabha rasak samagin youth ekatama set wenna banking partner RDB Youth Plus kinuma oba wenuenma
3: දශක හතක ජනතා විශ්වාසයේ සහ ප්‍රසාදයේ දිනාගත් ක්‍රිමි රාජ ආයුර්වේද ඖෂධ ISO SLS 9001:2008 සහතික සහ GMP ප්‍රමිතිය සහතික කළ ක්‍රිමි රාජ නිෂ්පාදන කුරුලෑසුවේ වැල්බිපැණිය හඳි තෛලය මොක සෝදනය ක්‍රිමි රාජ කරල් ගුලි ඇතුළු ඖෂධ වර්ග 300කට වඩා දැන් කාගේ ස්ලාෆ් ඇතුළු දිවයින පුරා සියලුම දේශීය ඖෂධ වෙළඳසැල්

හවස 4 විනාඩි 56 වෙලා වයිවෙනින් ඩ්‍රයිව් එක අපේ පළවෙනි පැය ඉවර වෙන්න තමයි යන්නේ. ඒකට කලින් ඊළඟ පැයට යන්න කලින් මට හිතුණ කට්ටියක් එකතු කරගන්න ඕනි කියලා. අපි යන ප්‍රදීප් ෆාමසිය පැත්තට ඒ පැත්තේ මා වහගෙන ඉන්නවා. දිලු, එතකොට දුලක්ෂි, මදු, ක්‍රිෂාන්ත අයියා, තරුෂෝ, ප්‍රදීප් සර්, ප්‍රිසං, ප්‍රිස්කා. තවපඩේ මම වෙන නමක් කියනවා. රුමිනි තමයි මැසේජ් එක දාලා තියෙන්නේ. ඔන්න කට්ටියම එකතු කරගන්නවා. ඒ වගේම රේණුකා ඉන්නව මේ වෙලාවේ. රේණුකා ඔයාවත් එකතු කරගන්නවා. ඊවෙනින් ඩ්‍රයිව් පටන් ගන්න ගොඩාක් කලින් තමයි මැසේජ් එක දාලා තියෙන්නේ. මං දැන් තමයි දැක්කේ. දැන් මතක් කරා තව මැසේජ් එකක් දාලා. ඔන්න රේණුකාක් හැමෝම එකතු කරගන්නව පවුලි මේ වෙලාවේ. අකි අදත් සද්දට මහගෙන ඉන්න ඔයාව කියලා හෝකන්දරින් අරුන් මැසේජ් එකක් දාලා තියෙනවා. අරුණාවත් එකතු කරගන්නව මේ වෙලාවේ. ඊට පස්සේ පන්සලේ ඉන්න අලුත්ගම පැත්තෙන් ටයි ෂොප් එකේ හැමෝම වැඩ කරන ගමන් ගිහින් අපිවත් එකතු කරගන්න කියලා කියනවා. ඕකේ, ඔයාලවත් එකතු කරගන්න. දෙහිහත කණ්ඩියෙන් කෙවින් ඉන්නවා. එයාවත් එකතු කරගන්නව මම මේ වෙලාවේ. අවස 4 විනාඩි 57 වෙලාව. ඊළඟ පැයට යන්න කලින් මට ඔයාලට මතක් කරන්න දෙයක් තියෙනවා. දිවිනේ ප්‍රමුඛතම රාජ්‍ය සංවර්ධන බැංකුවත් එක්ක ඔයාට විශ්වාසෙන් එකතු වෙන්න පුළුවන්කම තියෙනවා. දැන් ඔය ස්ථාවර තැන්පතුවක් දාගන්න හිතාගෙන ඉන්නවා නම් එවෙනුවෙන් විශ්වාසවන්ත වගකීමක් තියෙන තැනක් හොයනවා නම්, වගකීමක් තියෙන බැංකුවක් හොයනවා නම්, එවෙනුවෙන් තමයි වගේ ළඟම තියෙන RDB බැංකුව තියෙන්නේ. දැන් දිවයිනේ ප්‍රමුඛතම සහායකම රාජ්‍ය බැංකුව විදිහට ඔන දැන් ඔබේ ස්ථාවර තැන්පතුවට ඉහළම පොලියක් ලබා දෙන්න RDB බැංකුව කටයුතු කරලා තියෙනවා. එතකොට මාස 3ත් 6ත් අවුරුද්දක් විදිහට ඔබට කෙටි කාලින මෙන්ම දිගු කාලිනව ආයෝජනය කරන්න ඔන RDB බැංකුවේ ස්ථාවර තැන්පතු යෝජනා තියෙනවා. ඒ විතරක් නෙවෙයි, මෙන්න මේක අතහගන්න. රාජ්‍ය බැංකුවක ආරක්ෂාව තුලින් ඔබේ මුදලට උපරිම ආරක්ෂාවක් ලැබෙනවා. ඉතින් අපි මුදලක් ගැන හිතනකොට දෙපාරක් තුන්පාරක් හිතනවනේ ඒකේ ආරක්ෂාව නේද? වගකීමක් තියෙන තැනකට දෙන්න හොයන්නේ මේකනේ. අපි මහන්සියෙන් හම්බ කරගෙන අපි මහන්සියෙන් උපයාගත්ත සල්ලි ටික අපි වගකීමක් ඇතුව දෙන්න එපයි නේද? අන්න ඒ වෙනුවෙන් ඔයාලට බය නැතුව RDB ශාඛාවට යන්න පුළුවන්කම තියෙනවා. දිවිනපුරාම ශාඛා 272ක් තියෙනවා. ළඟම තියෙන ශාඛාවට ගියොත් ඔයාලට පුළුවන්කම තියෙනවා. මම මේ කියපු විස්තර ගැන තවදුරටත් විස්තර දැනගන්න. හවස 4 විනාඩි 58යි. අපි හවස පහේ පැයේදී දෙවැනි පැයේදී හම්බ වෙමු. මැසේජ් එකක් දාලා තියන්න 0703 93 5 93 7.

සුබසන්ධ්‍යාවක් කවස පහයි විනාඩි 9යි වෙලා වෙවිනින් ඩ්‍රයිව් අපි දෙවනි පැයට ඇවිල්ලා තියෙන්නේ. මේ පැයත් ඔයාට පුළුවන්කම තියෙනවා මාත් එක්ක එකතු වෙන්න. දැන් ගියපැයි මැසේජ් එකක් දැම්ම නැත්තම් ඔන්න මේ පැය කට්ටියක් එකතු කරගෙන ඔයාට පුළුවන්කම තියෙනවා WhatsApp එකට මැසේජ් එකක් දාන්න. මම මතක් කරන නම්බර් එක 0107023 93597 0107023 93597 වාගේ WhatsApp මැසේජ් එක මේ පැත්තට දාලා තියන්න. දැන් මට හිතුණා පොඩ්ඩක් කතා කරන්න ඕනි කියලා ඔයාත් එක්ක. දැන් අපි දන්නවා නේපාලෙට සිදු වුණු ඒ අනතුරුදායක තත්වය ගැන, ඒ මහා ගංගාතුර තත්වය ගැන අපි විටින් විට දැන් දන්නවා. සහ තාමත් ඒක පහව ගිහිල්ලා නැහැ. ඉතින් තාමත් ඒ තත්වය යම්කිසි දුරකට තියෙන නිසා අපි ප්‍රාර්ථනා කරනවා ඉතින් ඒ අයට ඉක්මනට ඒ තත්වය මිදෙන්න හැකියාව ලැබෙන්නේ කියලා. අපේ සහෝදර සහෝදරයන්, අපේ රටේ සහෝදර සහෝදරියන්ට කිසිම හානියක් වෙන්නේ නැතුව හැමෝටම යහපතක් වෙන්න කියලා අපි ඒ පැත්තෙන් ප්‍රාර්ථනා කරනකොට දැන් අපේ රටටත් ඇවිල්ලා තියෙනවානේ වසංගත තත්වයක් වගේ එකක්. ඒ තමයි ඩෙංගු. දැන් අපි ඔය දේවල් එක්ක සමහර වෙලාවට අපිට ඩෙංගු කියන දේ අමතක වෙලා තියෙන්න පුළුවන් නේද? ඒ වුණාට ඩෙංගු ගැන අමතක කරන්න බෑ. මොකද තව තවත් එන්නේ එඩ මේක වැඩි වෙනව මිසක් මේක පාලනය වීමක් අඩු වීමක් දකින්න ලැබෙන්නේ නැහැ. දැන් ඔයා ඩෙංගු ගැන කතා කරන්න ඕනෙම කියලා හිතන නිසා මට හිතුණා මෙන්න මෙහෙම කියන්න ඔයාට. වසරේ මේ දක්වා කාල සීමාව තුළ මෙරටින් වාර්තා වූ ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 94805ක් දක්වා ඉහළ ගොස් තියෙනවා කියලා ජාතික ඩෙංගු මර්ධන ඒකකය නිවේදනය කළා තියෙනවා. ඒත් එක්කම එම දත්තවලට අනුව ඩෙංගු රෝගය හේතුවෙන් පුද්ගල මරණ 72ක් මේ වන විට වාර්තා වෙලා තියෙනවා. දැන් අපි පහුගිය කාලේදී 52 කිව්වා, 40 ගණන් කිව්වා, 30 ගණන් කිව්වා. දැන් මේක 72ක් දක්වා වර්ධනය වෙලා තියෙනවා. ඉතින් එතනම අපිට ජීවිත හානි කොච්චරක්ද කියලා අපිට හිතා ගන්න පුළුවන්. ඉතින් මේක අපිම ඕනේ විසඳ ගන්න නේද? අපි හැමෝම මේකට ක්‍රියාත්මක වෙන්න ඕනේ. අපි හැමෝම අපේ අවට පරිසරය පවිත්‍රව තියාගන්න ඕනේ, පිරිසිදු කරගන්න ඕනේ. ඩෙංගු බෝවෙන තැන් විනාශ කරන්න ඕනේ, නැත්නම් මේක අපිට පාලනය කරගන්න හම්බෙන්නේ නැහැ. ඉතින් අගෝස්තු මාසය තුළ පමණක් ඩෙංගු රෝගීන් 9469 දෙනෙකු හඳුනාගෙන තියෙනවා වගේම ජූලි මාසයේදී ඩෙංගු රෝගීන් 29962ක් වගේම ජූනි මාසයේදී රෝගීන් 21533ක් වාර්තා වෙලා තියෙනවා. ඉතින් සමස්ත රෝගීන්ගෙන් 52.92% කියන්නේ රෝගීන් 50167ක් වාර්තා වෙලා තියෙන්නේ බස්නාහිර පළාතෙන් කියලා කියනවා. ඊට අමතරව දකුණු පළාතෙන් රෝගීන් 13823ක් වගේ මධ්‍යම පළාතෙන් රෝගීන් 8624ක් වාර්තා වෙලා තියෙනවා. ඒ වගේම ඔයාලට මේ වෙලාවේ කියන්න ඕනේ දිස්ත්‍රික්ක මට්ටමින් වැඩිම රෝගීන් සංඛ්‍යාවක් වාර්තා වෙන්නේ ගම්පහ දිස්ත්‍රික්කයෙන්. ඒක රෝගීන් 20207ක් දක්වා වර්ධනය වෙලා තියෙනවා. ඒ වගේම කොළඹ දිස්ත්‍රික්කයේ, එතකොට මහනුවර දිස්ත්‍රික්කයේ, ඒත් වගේම කළුතර දිස්ත්‍රික්කයේ මෙන්න මේ වගේ දිස්ත්‍රික ගණනාවක ඩෙංගු රෝගය පැතිරෙමින් පවතිනවා. ඉතින් ඒ නිසා හැම වෙලේම මතක තියාගන්න වගේ ගෙදර විතරක් නෙවෙයි අපේ පරිසරය ඉන්න අපේ පරිසරය පිරිසිදුව තියාගන්න, ඩෙංගු රෝගීන් බෝවන ස්ථාන හැකි ඉක්මනින්ම විනාශ කරලා දහන්න. නැත්නම් දැන් පුංචි දරුවගේ ඉඳන් මේක වැඩිහිටි පරම්පරාවට වෙනකම්ම දිව ගියොත් එහෙම, මේක තවදුරටත් වර්ධනය වුණොත් එහෙම, අපි දැන් මේ කියන සංඛ්‍යාව වැඩි වෙනව මිසක් අඩු වෙන්නේ නැහැ. ඉතින් මේක කොහොම හරි පාලනය කරගත්තොත් තමයි යම්තාක් දුරකට අපිට මේක අඩු කරගන්න පුළුවන් කියන දේ අපි හැමෝම ඔළුව තියාගෙන වැඩ කළොත් අපිට පුළුවන් මේක ඉක්මනින්ම නැති කරලා දාලා මේ රෝගය අපේ රටින්ම එළවලා දාන්න කියලාම කියන්න නේද? ඒ නිසා අපින් වෙන්න ඕනේ යුතුකම අපි වගකීමෙන් ඉටු කරොත් මං හිතනවා මේක තවදුරටත් අපිට මේ විදිහට කියන්න ඕන වෙන්නේ නැහැයි කියලා. හවස 5:12 ඊවනිං ඩ්‍රයිව් එක.

0: ගුණාත්මක සහල් නිෂ්පාදනයක් සඳහා නවීන තාක්ෂණයෙන් බලගැන්වුණු ඩෝමා කළුවට ඉවත් කිරීමේ යන්ත්‍රයක් ඔබත් අද මෑණුම් කරන්න. සමහ මධ්‍ය පරිමාණ සහල් නිෂ්පාදකයන් සඳහා ස්වයංක්‍රීය වීකිරීමේ යන්ත්‍රයක් හඳුන්වා දීමේ පුරෝගාමියවර මාක්ස් පෙන් සමූහ ව්‍යාපාරයට අනුබද්ධිත මාක්ස් පෙන් හෝල්ඩින්ග්ස් පුත්කලික සමාගම වෙතින් අදම අවතන්න 01176779579.
1: මම නම් දැන් මානම රිලැක්ස්.
2: ඔබේ මුළු පවුලම දුකට පත්වන බව සිතන්න. අවිධිමත්ව අසිහියෙන් රියදාවනය කිරීමෙන් වළකින්න.

0: සුබ දවසක් ශ්‍රී ලංකා
1: සමනුග්‍රහය
0: මාක්ස්මන් සමූහ ව්‍යාපාරය වෙතින් ගෙන්වා අපි තහරින දැන් නවනිමාවකින් එන ඩෝමා ස්වයන්ක්‍රීය වී කිටිම යන්ත්‍රයක සාදම්බර හිමිකරුවෙකු වන්න අද මම තන්න 01167 679 579
2: නැවුනග නැති වසවිස නැති ඇල්වත්ත කිරි ඕනෙම සුකිරි වෙළඳ සැලකින් මිලදී ගත හැකි අපිම අපේ නැවුම් එළ කිරි ඇල්වත්ත කිරි
3: ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියර් ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට් වැඩි විස්තර සඳහා 1396 අමතන්න
4: යූත් එකේ ඉන්න ඔයාගේ ෆියුචර් එකට ප්ලස් පොයින්ට් එකක් RDB Youth Plus යූත් එකටම සෙට් වෙන බැංකින් පාර්ට්නර් RDB Youth Plus කියනවා
0: සුබ දවසක් ශ්‍රී ලංකා
1: සහයෝගීතා අනුග්‍රහය
0: ගොවියා රජු කරවන ගොවි බිමට කදිම සූර්යබල වතුර මෝටරය ඩීප් ටෙක් සෝලා වෝටර් පම්ප්ස් අදම අවතන්න 071 711 711 1
5: cool

හවස පහයි විනාඩි 19 වෙද්දී ඉවෙනින් ඩ්‍රයිව් අහගෙන මේ පැය ඉන්න කටිය මතක් කරන්න ඕනේ. ඔයා තාමත් මැසේජ් එකක් දැම්ම නැත්නම් ආඩ බලංකව තියනවා. ඉවෙනින් ඩ්‍රයිව් අහගෙන ඉන්නකොට මට මැසේජ් එකක් දාන්න කටියක් එකතු කරගෙන 0703935937 ජෝවාගේ වට්ස්ඇප් මැසේජ් එක මේ පැදරේවල තියන්න මම මතක් කරනම් ඔයාව. ලක්ෂ්මන් ඉන්නවා මේ වෙලාවයි මාත් එක්ක. ඔයාව එකතු කරගන්න මම පතිදංග සමරානිෂානි චේතනා එතකොට තේජ අවෝඩ් භාග්‍ය අවිෂ්ක මේ හැමෝම එකතු කරගන්න කියලා කියනවා. ඕකේ ඊට පස්සේ කොටියා කුඹුරේ නිල්මිණි ඉන්නවා මේ වෙලාවේ. මහත්ය ජයලත් පුතා කාංචන එවගේම අසංග ජුරිදංග යකේ නාදීව් මේ හැමෝම එකතු කරගන්න කියලා තියෙනවා. ඊළඟට යන්න හදන්නේ මහරගම පැත්තට. මහරගමින් ඉතු මැසේජ් එකක් දාලා තියෙනවා අපි වහගෙන ඉන්න වෙනද වගේම කියලා. එවගේම කළුතරින් පැතුම් ඉන්න මේ වෙලාවේ අපේ ගමටික හැමෝම සද්දට මිවිනින් ඩ්‍රයිව් වහගෙන ඉන්න යක්කේ අපිටත් සින්දුවක් දෙන්න හැමෝම එකතු කරගෙන කියලා තියෙනවා. ඉන්නවා නිරෝෂන් ඉන්නවා පාදුකෙන් මේ වෙලාවේ සින්දුවක් කියලා තියෙනවා. හොම වහගෙන ඉන්න දිගට මිවිනින් ඩ්‍රයිව්. ඊට පස්සේ මතුගම පැත්තට යන හදන්නේ මතුගමෙන් දෙවුමිනි ඉන්න ඒ වගේම මනීෂා සලුන් එකේ හැමෝම එකතු කරගෙන අපිටත් සින්දුවක් දෙන්නයි කියලා මැසේජ් එකේ තියෙනවා. හරි එහෙනම් හවස 5 විනාඩි 20යි වෙලාව. මම මතක් කරන්න ඕනේ ආජ මාක්ස් පෙන් හෝල්ඩින්ග්ස් ගැන. දැන් මම ඔයාලට කිව්වා ව්‍යාපාරයක් ආරම්භ කරන්න හිතාගෙන ඉන්නවා නම් ඒ වෙනුවෙන් ඔයාට අවශ්‍ය කරන යන්ත්‍ර වගේ ව්‍යාපාරي ඉස්සරහට ගෙනියන්න. එතකොට ඔයා සහල් රහිත ව්‍යාපාරයක් කරනවා නම් ඔයාට පුළුවන්කම තියෙනවා කුඩා සහල් ව්‍යාපාරයක් කරන අයට සාඩම්බරෙන් හඳුන්වා දෙනවා මාක්ස් පෙන් හෝල්ඩින්ග්ස් සමතුම උපංගේ ස්ටීම් බට්ට. ඒ වගේම විශාල වීකටිමේ ව්‍යාපාර හිමිකරුවන් වෙත හඳුන්වා දෙනවා කණු දෙක එලිවේටර් යන්ත්‍රය. මේ ඇතුළු යන්ත්‍ර ගණනාවක් ඔයාට පුළුවන්කම තියෙනවා විශ්වාසයෙන් මිලදී ගන්න අවශ්‍ය ධාරිතාවලින් අවශ්‍ය මාධ්‍ය වලින් මාක්ස් පෙන් හෝල්ඩින්ග්ස් එකට ගියොතින්. අදනෝ මාක්ස් පෙන් හෝල්ඩින්ග්ස් කියලා කිව්වහම ව්‍යාපාර හිමිකරුවන්ට ඔන්න අලවීන් පසුත් හොඳ සේවාවක් දෙන්න ඕන අමතක කරන්නේ නැහැ. ඒ නිසා විශ්වාසයක් තියෙන වගකීමක් තියෙන ආයතනයකට ගිහිල්ලා ඔයාගේ ව්‍යාපාර කටයුතු සාර්ථක කරගන්න කියලා මම මතක් කරනවා. ඉතින් නම්බර 30 කැලහෙන පාර මහරගම මේකේ ඇඩ්‍රස් එකේ මාක්ස් පෙන් හෝල්ඩින්ග්ස් ප්‍රධාන ශාඛාව තියෙනවා. එතෙන්ට යනවාට පුළුවන්කම තියෙනවා. යන කලින් විස්තර දැනගන්න ඕනේ කියලා හිතනවා නම් මෙන්න නම්බර් එක කෝල් එකක් දෙන්න මාක්ස්මන් හෝල්ඩින්ග් සම්බන්ධ කරගන්න. 011-7679-579 011-7679-579 ට කෝල් එකක් දෙන්න. ඒ වගේම මේ වෙලාවට මතක් කරන්න ඕනේ RDB බැංකුව ගැන. RDB කියලා කිව්වහම අපිට මතක් වෙන්නේ දිවිනේ ප්‍රමුඛතම රාජ්‍ය සංවර්ධන බැංකුව RDB බැංකුව කියලා. දැන් සල්ලි ටිකක් අතේ වැඩියෙන් ගැවසෙනවා නම් ඒක අනාගතයට ආයෝජනයක් විදියට කරගන්න ඔයාලට පුළුවන්කම තියෙනවා. එයාගේ අතේ තියෙන සල්ලි ටික තවත් වැඩියෙන් හොන හදාගන්න වගේ අතට ගන්න. ඒ වෙනුවෙන් තමයි RDB බැංකුව තියෙන ඔයාගේ ස්ථාවර තැන්පතුවට ඉහළම පොලියක් දැන් අරගෙන අවිලා තියෙන RDB බැංකුව. ඉතින් ඔයාලට පුළුවන්කම තියෙනවා දිවින පුරාම ශාඛා 272ක් විහිදලා තියෙන RDB නමින්. එතකොට මාස 3ත් 6ත් අවුරුද්දක් විදිහට ඔබට කෙටි කාලින මෙන්ම දිගු කාලිනවත් ආයෝජනය කරන්න RDB බැංකුවේ ස්ථාවර තැන්පතු යෝජනා තියෙනවා. ඉතින් ඔයාලට ගැළපෙන විදිහට ඔයාගේ අතේ තියෙන මුදලට හරියන විදිහට වගේ ස්ථාවර තැන්පතුව දාගන්න වනම් ඒකට හොඳම තැන වගේම ඒකට ඉහළම පොලිය ලබා දෙන එකම තැන තමයි RDB බැංකුව කියලා කියන්නේ. හවස 5 විනාඩි 22යි වෙලාව. ඉවිනින් ඩ්‍රයිව් අහගෙන ඉන්නේ. ඔහොම දිගටම මාත් එක්ක ඉන්න. මැසේජ් එකක් දාලා තියන්න මම මතක් කරන්න බලාගෙන ඉන්නවා.

0: හවස පහයි විනාඩි 26යි.
1: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය. NLP හදහන ඔබත් අදම NLP හදහන බලා ගන්න.
2: ඔයාට විෂ මත්ද්‍රව්‍ය භාවිතයෙන් ඉවත් වෙන්න ඕනද? ජීවිතය අලුතෙන් පටන් ගන්න ආසද? එහෙනම් මේක ඔයා ගන්නම ඕන කෝල් එකක්. 19:27ට කතා කරන්න. රටම එකට ජාතික මෙහෙයුම.
3: යූත් එකේ ඉන්න ඔයාගේ ෆියුචර් එකට ප්ලස් පොයින්ට් එකක්. RDB Youth Plus විශේෂ ප්‍රතිලාභ රසක් සමගින් යූත් එකටම සෙට් වෙන බැංකින් පාර්ට්නර්. RDB Youth Plus කිනුමා ඔබ වෙනුවෙන්ම.
4: මහවැස්සත් එක්ක ඔයාගේ නිවස කර්මාන්ත ශාලාව වතුරෙන් පිරිලද ගම් වතුර වැහි වතුර විතරක් නෙවෙයි තියෙන රොන් මඩ ටිකත් ඉවත් කරන හොඳම වතුර මෝටරය Deep Tech Waste Motor Pump අමතන්න 077 777 7374.
5: David Pierce Motor Company within Rajya Sevak Upadapidana DPMC Rajya Pranama Amatanna 0114 700 600
6: FM 93.5 FM 93.7 Lakhana Radio ITN
0: සබහායි විනාඩි 27යි වෙලාව. ඉවරින් ඩ්‍රයිවර් කේ ඉන්නේ ඔයා. මට බලංකව දෙනවා මේ පදර මැසේජ් එකක් දාන්න කටියක් එකතු කරගන්න. 0.7.3.93.5.7 0.7.3.93.5.7 අගේ WhatsApp මැසේජ් එක දැම්මොත් මං ආවේ පැතින් එකතු කරගන්න බලාගෙන ඉන්නවා.

0: ඉක්බනදා සිට සඳුදා අදාදා සිකුරාදා දිනවල පස්වරු එකේ සිට පුරා පැය තුනක් ලක්හඬ Golden Voice
1: හසුන් සමීර අධ්‍යක්ෂණයක්
2: මිලක දරුව අරගෙට මේක මාර වැඩක්නේ මං ආයේ මගේ දරුවා බලන්න කොදෙන්න ළමයි
3: එන්න පුතේ ආයෙන් එන්න ආයෙන්
2: දරුවා අරගෙට යන්න නහ බලමුකෝ අද ළමයාව අරන් මිසක් මම මෙතනින් යන්නේ නැහැ
1: මල් මල් ගොන් ගොන්
3: මං ආවේ ආයු බලන්න
4: ලොක්කයියා ඔයාලා කියලා තියෙනවනේ හැමදේම වෙන්නේ නීතියට උසාවියේ නියෝගයක් දෙයි ඔයාලා ආයු බාන්න පුළුවන් කොහොමද කියලා එතකොට එන්න දැන් යන්න
2: නොගියොත්
4: යන්නේ මේ නීතියක් ඒ මෙතන ප්‍රශ්න ඇති කරන්නේ නැතුව කරුණා කරලා යන්න මෙතනින්
1: සතියේ දිනවල රාත්‍රී 8ට ITN බලන්න
5: මල් දින

හවස පහයි විනාඩි 34යි වෙලා වයිවෙනින් ඩ්‍රයිව් අහගෙන ඉන්නකොට ඔයාගේ මැසේජ් එක මම මතක් කරනවා. ඊට කලින් දැන් තද සුලං ඒ වගේම රළු මුහුදු ප්‍රදේශ ගැන විටින් විට කලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නව කෙනෙකුත් කරනවා. ඒ ප්‍රදේශවල ඉන්න අයට පරිස්සමෙන් ප්‍රවේශමෙන් ඉන්නේ කියලා. දැන් තද සුලන් සහ රළු මුහුදු ප්‍රදේශ පිළිබඳ අවධානාත්මක නිවේදනයක් කලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කරලා තියෙනවා. කංකසන්තුරේ සිට මන්නාරම හරහා පුත්තලම දක්වා වගේම මුලතිව් සිට ත්‍රිකුණාමලය දක්වා හා හම්බන්තොට සිට පොතුවිල දක්වා වන මුහුදු ප්‍රදේශ සඳහා මෙය බලපවත්වනවා කියලා තමයි දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ. ඒ අනුව වෙරළට ඔබෙන් වන මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය විටින් විට පැයට කිලෝමීටර් 50-60 දක්වා වැඩිවන අතර එම මුහුදු ප්‍රදේශ විටින් විට රළුවන බවක් දැනුම් දීලා තියෙනවා. ඒ වගේම අපි කියන්න ඕනේ පුත්තලම සිට කොළඹ එවැකේම ගාල් සහ මාතර හරහා පොතුවිල් දක්වා වෙරළට ඔබෙන් වන මුහුදු ප්‍රදේශවල මුහුදු රළ උස මීටර 2-3 පමණ ඉහළ යාමේ හැකියාවක් පවතනවා කියලා දැනුම් දීලා තියෙනවා. ඉතින් ඒ නිසා අපි කියන්නේ පැතිවල ඉන්න ප්‍රදේශවල ඉන්න අය හොන පරිස්සම් වෙලා කාලගුණය පිළිබඳ නිකුත් කරන නවතම දැනුම් දීම විටින් විට බලලා ඒ වගේ ඒ දේවල් එකද අප්ඩේට් වෙන නිතරම මේ පැතිවල ඉන්න කට්ටිය වගේම ඒ මම දැන් කියපු කංකසන්තුරිය මන්නාරම මේ වගේ පැතිවල ඉන්න අයත් පරිස්සමෙන් තමගේ ආරක්ෂාව තහවුරු කරගෙන ඉන්න කියන එකත් මේ වෙලාවේ මතක් කරනවා. හවස 5 විනාඩි 35 යටි අන්තර පැතට යන හදනේ යටි අන්තරටින් ඉන්නා දිලීප මේ වෙලාවේ මංජුල ශාමිනී අපි වෙකද කරගෙන ලස්සන සින්දුවක් දෙන්නේ කියලා කියනවා. ඊට පස්සේ තනුරි මැසේජ් එකක් දාලා තියෙනවා ගාමන් ටික අපිත් වැඩ කරන ගමන් ඉන්නේ අපිට නම් හොඳටම වහින වාක්‍ය කියලා තියෙනවා. පරිස්සමෙන් එහෙනම් වැඩ ටික ඉවර කරලා ඔෆ් වෙලා යනකොටත් පරිස්සමෙන් යන්න කියලා තනුරි අපි කියනවා. ඒ දෙකම සුලෝචන ඉන්නා මේ වෙලාවේ ගරාජිගේ සෙට් එකම මේ වෙලාවේ අපි වහගෙන ඉන්නවා කියලා මැසේජ් එකක් දාලා තියෙනවා. රොහන් ඇතුළු කටියම එකතු කරගෙන සින්දුවක් දෙන්නේ කියලා කියනවා. ඕකේ. ඊට පස්සේ මෙතුණේ ආවත් එකතු කරගන්න සනිත්ම ඇතුළු කටියම එකතු කරගෙන අපිට සින්දුවක් දෙන්නේ කියලා තියෙනවා. ගොඩාක් නම් තියෙනවා. ඒ හැමෝම ගොඩක් ආදරේ මේ වෙලාවේ එකතු කරගන්නවා මම. ලුවි මැසේජ් එකක් දාලා තියෙනවා අක්කේ ඔයාව ඇහුණ ගමන් දුවගෙන ආවා කියලා. එහෙම තමයි ඉන්නේ හොඳ ලවයි. මාව ඇහිච්ච ගමන් දුවගෙන ඇවිල්ලා. ලුවි කියන්නේ ඉතින් කවදත් ඉවෙනින් ඩ්‍රයිව් එක අපිත් එක්ක ඉන්න කෙනෙක්නේ. ආර් ෆැෂන් එකේ හැමෝම මම එකතු කරගන්නවා. ලුවි මමත් ඉන්නවා අක්කේ කිව්වට මම දන්නවා ආර් ෆැෂන් එකේ ඉඳන් තමයි මේ අහගෙන ඉන්නේ කියලා. මලව එකතු කරගන්න ගොඩක් ආදරේ. තේමියෝ ඉන්දුනිල් සිංගිති මේ කාටිය එකතු කරගන්න කියලා අලුත් ගමින් මැසේජ් එකක් දාලා තියෙනවා. මැසේජ් එක දාපු කෙනාගේ නම නම් නැහැ. මේ කාටිය එකතු කරගන්න කියලා තියෙනවා. යාළුවද කොහෙද? කියපු යාළුවා නැහැ මෙතන. ඊට පස්සේ තෂිනි අම්පාරි නම් එකතු වෙනවා. ගොඩ කාලෙකින්ද බන්දා. ආවත් එකතු කරගන්නවා තෂිනි මේ වෙලාවේ. මලැස්සි කරන් ඉන්නවා සින්දුවකට. සින්දුවකට යන්න හදන්නේ. මාට පුළුවන්කම තියෙනවා මැසේජ් එකක් දාන්න WhatsApp එකට. 07 03 93 5 93 7. 07 03 93 5 93 7 WhatsApp message එකක් දාලා මේ පැත්තට එකතු වෙන්න පුළුවන්කම තියෙනවා.

0: FM 93.7 Lakhana Radio ITN.
1: අවස පහයි විනාඩි 41යි.
2: ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් විදින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියම් ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට්. රයිනෝ රූෆින් විදින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියම් රූෆින් ෂීට්. වැඩි විස්තර සඳහා 1396 අමතන්න.
3: යූත් එකෙන් ඔයාගේ ෆියුචර් එකට ප්ලස් පොයින්ට් එකක් RDB Youth Plus විශේෂ ප්‍රතිලාභ රසක් සමගින් යූත් එකටම සෙට් වෙන බැංකින් පාර්ට්නර් RDB Youth Plus කිනුමා ඔබ වෙනුවෙන්ම
4: ඇසේ සුදැවිල්ලද දියවැඩියාව ග්ලූකෝමා වැනි රෝග නිසා පෙනුම දුර්වල වෙලාද අඩුම වියදමකින් දවසින් පෙනුම ලබා ගන්න රජයේ අනුමත ලෙන්ස්ටික් අයි කෙයාර් රෝහලට දැන්ම කතා කරන්න ලෙන්ස්ටික් අයි කෙයාර් රෝහල වත්තර මුල්ල දුරකථන අංක 0706 478 478
1: හවස පහයි විනාඩි 42යි වෙලාව. මේ සින්දුවත් එක්ක අපි යනවා හෙඩ්ලයින්ස් අහන්න. හෙඩ්ලයින් වලින් පස්සේ අපි අවහම්බ වෙන්න.

0: සහයෝගීත අනුග්‍රහය සොනාලිකා ට්‍රැක්ටරය දැන් දිවයිනපුරා ඇති TVS අලෙවි නියෝජිතයන් වෙතින් වටිනා දොරතකි අල්මාරියක් නොමිලේ TVS ඇග්‍රි බිස්නස් වෙති සොනාලිකා ට්‍රැක්ටරය
1: නවෝදාගම ව්‍යාපෘතිය ජනතා අයිතියට IMF නියෝජිතයින් ලබන මස දිවයිනට සෙත්සිරිපායේ තුන්වනාදීරේ ඉදිකිරීම් ඇරඹේ. උගන්ඩාවේ ඉබෝලා වසංගතය අවසන්.
2: ලක්කඩ ප්‍රවෘත්ති සවස 6:00 ට බලාපොරොත්තු වන්න.

0: ලංකේ විශ්වාස දිනු මාක්ස් පෙන් සමූහ ව්‍යාපාරයේ විතුන්ගෙන් පපිත හරින දැන් නව නිමාවකින් එන ඩෝමාස් වංක්‍රීය වීකටි මියන්ත්‍රයක සාතම්බර හිමිකරුවෙකු වන්න අදම අමතන්න 011 7679 579 ප්‍රධාන කාර්යාලය නොමර 31 ඇල් හේන පාර මහරගම
1: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය්‍ය NLB හඳහන ඔබත් අදම NLB හඳහන බලා ගන්න.
2: මම නම් දැන් මානම රිලැක්ස්.
3: අනම්මනම් ගාල වදුණා නේද? මේ එක්ස්පර්ට් හරියටම හරිනේ.
4: ඕනම සංවේදනාවකට ප්‍රබලම විද්‍යානුකූල විසඳුම ඕතුශීල් ඇක්ටිව් ප්ලස්.
5: යූත් එකේ ඉන්න ඔයාගේ ෆියුචර් එකට ප්ලස් පොයින්ට් එකක් RDB Youth Plus විශේෂ ප්‍රතිලාභ රසක් සමගින් යූත් එකටම සෙට් වෙන බැංකින් පාර්ට්නර් RDB Youth Plus කිනුමා ඔබ වෙනුවෙන්ම.

හවස පහයි විනාඩි 56යි වෙලාව. 6 වෙනත් කිට්ටු වීගෙන එන්නේ ඉවරින් ඩ්‍රයිව් වහගෙන ඉන්න ඔය. හවස 6 අමාර වෙනකන් තාමත් වෙලාව තියෙන ඔයාට මේ පැත්තේ මැසේජ් එකක් දාන්න පුළුවන්. 0703 93 5 93 7 0703 93 5 93 7 අගේ WhatsApp මැසේජ් එක මේ පැත්තේ එවලා තියන්න. දැන් ඒ අතරතුරේදී මතක් කරන්න කටියක් කියන එක කටිය මතක් කරලම ඉන්නකො නේද? නැත්තම් තරහ වුණොත් එහෙම ඕපල් ෆැෂන් එකේ හැමෝම මේ වෙලාව අපි වහගෙන ඉන්නවා. රසික එතකොට විමලසේන ඩිලංක ඇතුළු ගයාන් එතකොට ගාමිණි ලසිත චුට්ටි අශානි අනුර කුමාරී ශාන්ති මේ හැමෝම එකතු කරගන්න කියලා තිනවා. තව නම් ගොඩක් තියෙනවා. හැමෝම ගොඩක් ආදරෙන් එකතු කරගන්නවා. හායියගේ ගුඩ් ඉවෙනින්. අපි ගෙදර හැමෝම වයි මාම එකතු කරගෙන ලස්සන සින්දුවක් දෙන්න කියලා තියෙනවා. ඔයා ලස්සන ප්‍රෝග්‍රෑම් එක කරනවා කියලා තියෙන ස්තුතියි. මස්කර වෙන්නේ නිමේෂ තමයි මැසේජ් එක එවලා තියෙන්නේ. ඔව ගඩක ආදරෙන් එකතු කර ගන්නවා නිමේෂ. ඊළඟට මම යන්න හදන්නේ බහරෙන් පැත්තට. බහරෙන් වල ඉඳන් චන්දනම වහගෙන ඉන්නවා. ජපානින් දිල්සීත් අංගලෙන් ශාන්සියත් එක්කට ජෝන් පුදා සමග ආදරණීය බිරිඳ ශාමා එකතු කර ගන්න කියලා තියෙනවා. ගඩක ආදරෙන් එකතු කර ගන්න ඕ මේ වෙලාවේ. ඉතාලිය පැදරත් යන්න ඕනේ. ඉතාලියෙන් ප්‍රභා ඉන්න ඕ මේ වෙලාවේ. පවුල හැමෝම එකතු කරගෙන ලස්සන සින්දුවක් දෙන්නයි කියලා කියනවා. එයාවත් එකතු කර ගන්න ඕ මේ වෙලාවේ. මහීෂා ඉන්නවා. මහීෂාවත් එකතු කරගන්න මොරටුවෙන් තමයි එකතු වෙන්නේ. නිතුම යාමම කිව්වා. අහගෙන ඉඳලා නෑනේ. අන්තිමට කිව්වේ නෑ කියලා අපිට දොස් කියන්න එපා. නිතුම මම කිව්වා. නිතුම අහගෙන ඉඳලා නැහැ. හමක් නෑ ආයෙත් එකතු කරගන්න මං ඔයාව. RDB බැංකුව ගැන මතක් කරන්න ඕනේ. දිවයිනේ ප්‍රමුඛතම රාජ්‍ය සංවර්ධන බැංකුව තමයි RDB බැංකුව කියලා කියන්නේ. දැන් දිවයිනේ ශාඛා 272ක් තියෙනවා. එතනින් ඔයාට විශ්වාසය කියන තැන හොයාගන්න පුළුවන්කම තියෙනවා. මම දැන් RDB බැංකුව ගැන කතා කරන්නේ ස්ථාවර තැන්පතුවක් දාගන්න තැනක් හොයනවා නම් විශ්වාසවන්ත වගකීමක් තියෙන තැනක් රාජ්‍ය බැංකුවක ආරක්ෂාවක් තියෙන තැනක් මේ හැමදේම වෙනුවෙන් ඔයාට පුළුවන්කම තියෙන RDB බැංකුවට යන්න. ඒ වගේම තමයි ඔයාගේ ස්ථාවර තැන්පතුට ඉහළම පොලිය දැන් ලැබෙන්නේ RDB බැංකුවෙන්. ඒ නිසා ඔයා යන්න ඕනේ එකම තැන තමයි RDB බැංකුව කියලා කියන්නේ. RDB බැංකුවෙන් මාස 3ත් 6ත් අවුරුද්දක් විදිහට ඔයාට කෙටි කාලීන වගේම දිගු කාලීනවත් ආයෝජනය කරන RDB බැංකුවේ ස්ථාවර තැන්පත යෝජනා තියෙනවා. දැන් මම අර ආරක්ෂාව ගැන කතා කරා නේද? එහෙම කියන්නේ රාජ්‍ය බැංකුවක ආරක්ෂාව තුළින් ඔබේ මුදලට උපරිම ආරක්ෂාවක් RDB බැංකුවෙන් දෙන සූදානමින් ඉන්නවා. ඔය මොන දේ තිබුණත් වැඩක් නැහැනේ නේද? අපිට සන්ධි වේදනාවල් ඉක්මනට නැති කරගන්න බැරි වුණොත්නේ මොන වැඩේත් කරන්න හිතෙන්නේ නැහැ. කොයි හරි රිදෙනකොට නේද අතපය එතකොට කොන්ද බෙල්ල මේ වගේ අපි එදිනෙදා වැඩ කරනකොට ඒ හැම සන්ධි වේදනාවක් එනකොට අපිට එපා වෙනවා. අපි ගැම්මින් වැඩ ටික කරන්න පටන් ගන්නගෙන ඒ ගැම්ම නැති වෙනවා අපිට ওই සන්ධි වේදනාවල් කියන දේවල් එනකොට. ඒ දේවල් එහෙම් මෙහෙම් හොඳ වෙනේවත් නෙවෙයිනේ. දීර්ඝ කාලීනව පවතිනවා. අද මොනා හරි ගැවුවත් ආයි හෙටත් හොන හවස්සේදී තව මොකක් හරි වැඩක් කරද්දී ආයි තේ වේදනාවම අපිට එනවා. ඒ නිසා තමයි මං ආදි කියන්නේ දීර්ඝ කාලීන සුවයක් ඔයා ගන්න නම් ඔයාට ඕනේ කරන හොඳ ඖෂධයක්. එහෙම නැත්නම් හොඳ නිෂ්පාදනයක්. එවරුවෙන් තමයි ෆෙනෝතෂීල්ඩ් ඇක්ටිව් ප්ලස් එක තියෙන්නේ. දැන් ඔයා දීර්ඝ කාලීනව සන්ධි වේදනා වලින් පීඩාවට පත් වෙලා හිටියා නම් ඔයාට පුළුවන්කම තියෙනවා දීර්ඝ කාලීන සුවයක් ලබා ගන්න ෆෙනෝතෂීල්ඩ් ඇක්ටිව් ප්ලස් එක පාවිච්චි කරන්න. වයස් ભેදයක් නැහැ. වයස අවුරුදු 18ට වැඩි ඕනම කෙනෙක්ට ඔන්න පුළුවන්කම තියෙනවා ඕනම සන්ධි වේදනාවකට ප්‍රබලම ක්‍රියාකාරීම විසඳුම ලබා ගන්න ෆෙනෝතෂීල්ඩ් ඇක්ටිව් ප්ලස් එක පාවිච්චි කරන්න. සීනසියක් දේශීය අමුද්‍රව්‍ය වලින් නිෂ්පාදනය කළා තිනෝ වගේම විශ්වාසයෙන් පාවිච්චි කරන්න පුළුවන් මොකද දේශීය ආයුර්වේද දෙපාර්තමේන්තුවෙන් සහතික කළ තින නිෂ්පාදනය. තිමිල රුපියල් 1920කට ළඟම තියෙන ෆාමසියකින් වෙන්න පුළුවන් සුපිරි වෙනසලෙන් වෙන්න පුළුවන්. ආට පුළුවන් ෆැඩ්නා ඕතෂීල්ඩ් ඇක්ටිව් ප්ලස් එකක් මිලදී ගන්න. ඉවනින් ඩ්‍රයිව් වහගෙන ඉන්නේ හවස 6ට කිට්ටුයි. හනඟ පිසිඳුව කහලා මේ පැත්තේ එමු. ඔහොම මේ ඉවනින් ඩ්‍රයිව් එක ඉන්න. සවස් සන්ධ්‍යාවක් හවස 6යි දැන්.

0: සතියේ දින බලා රාත්‍රී 7ට ලක්කනෙන්
1: සඳදිය දහන සම අනුග්‍රහය
2: වාර්තාපිට වාර්තා කබන කෝටි 8 NLB දනඩ තහනිය ලොතරැයියෙන් රටේ සංවර්ධනයේ තැනන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවට දන නිදහන

0: සුබදවසක් ශ්‍රී ලංකා
1: සමනුග්‍රහය
2: මමනන්දේ මානම රිලැක්ස්
3: අනම්මනංගල වදුණා නේද මේ එක්ස්පර්ට් හරියටම හරිනේ
4: ඕනම සංවේදනාවකට ප්‍රබලම විද්‍යානුකූල විසඳුම ඕතුශීල් ඇක්ටිව් ප්ලස්
5: යූත් එකේ ඉන්න ඔයාගේ ෆියුචර් එකට ප්ලස් පොයින්ට් එකක් RDB Youth Plus යූත් එකටම සෙට් වෙන බැංකින් පාර්ට්නර් RDB Youth Plus කිනුමා
0: 75 සිරකටත් වඩා විශ්වාසය දිනු ISO GMP තත්ත්ව සහතිකෙන් පිටුම්ලත් ගුණාත්මක ආයුර්වේද ඖෂධ හඳුන්වා දුන් ක්‍රිමිරාජ වෙතින්
6: ක්‍රිමිරාජ සුවසේන ආයුර්වේද ඖෂධ හඳුනා ගන්න નિවැරදි සෞඛ්‍ය පුරුදු ගැන හරි විදියට දැනගන්න තෑගි දිනන්න
0: ක්‍රිමිරාජ සුවසේන
6: සෙනසුරාදා සවස 4ට ක්‍රිමිරාජ සුවසේනට එක්වන්න සාදර අනුග්‍රහය
7: විශ්මිතයි ප්‍රත්‍යක්ෂයි බඩේ කැක්කුමට නොවරදින වෙදකම ක්‍රිමිරාජ කරල් ගුලි දැන් කාගිල්ස් ලාව් සුපිරි වෙළඳ සැල් සහ සියලුම ඔසු සැල් තුලි ක්‍රිමිරාජ පරම්පරාගත ආයුර්වේද උරුමය
0: කෝල් ඩ්‍රයිව් එකට
6: ලක්කන ඊවෙනින් ඩ්‍රයිව්
0: හවස 6 විනාඩි 10යි දැන්

0: හවස 6 විනාඩි 15යි.
1: ඔබ වාහනේ ගමන් කරන සෑම විටම ආසන පටි පැලඳ ගන්න. ආසන පටි ඔබේ ජීවිතය බේරා ගැනීම සඳහා පමණක්ම නොවේ. ඒවා ඔබ වීරයන් බවට පත් කරයි.
2: ලෙන්ස්ටික් අයිකියා රෝහල් දැන්ම කතා කරන්න. ලෙන්ස්ටික් අයිකියා රෝහල් මත්තරමුල්ල දුරකථන අංක 0768 478 478.

අසහය විනාඩි 16යි වෙලාව. ඉවරින් ඩ්‍රයිව් එක අපිට තව පොඩි වෙලාවක් තියෙන්නේ. ආරපලංකම තියෙන හවස 6 අමාර වෙනකන් FM 93.5 FM 93.7 ලක්හඩ ඉවරින් ඩ්‍රයිව් වහගිරින සද්දෙටම. ඒ අතරතුරදී මට වර මතක් කරන දෙයක් තියෙනවා. දැන් ඔතෂිල් ඇක්ටිව් ප්ලස් එක හැමෝම දන්නවනේ. සන්ධි වේදනාවක් තියෙනව නම් ඔයාට ඔතෂිල් ඇක්ටිව් ප්ලස් එකක් පාවිච්චි කරොතින් ඒක අද නැති වෙලා ආයි හෙට ඔයාට ආයි ඒ සන්ධි වේදනාව එන්නේ නැහැ. සදහටම ඔයාට සන්ධි වේදනාව නැති කරලා දාන්න පුළුවන් හොඳම ඖෂධයක් විදිහට, හොඳම නිෂ්පාදනයක් විදිහට. ඔන්න ෆැනෝ ඔතෂිල් ඇක්ටිව් ප්ලස් එක ඔයාට මට කියන්න පුළුවන්. දැන් වගේ දීර්ඝකාලීන සන්ධි වේදනාව වලට තියෙන ප්‍රබලම සහ ක්‍රියාකාරීකම විසඳුම තමයි ෆැනෝ ඔතෂිල් ඇක්ටිව් ප්ලස් කියලා කියන්නේ. ෆැනෝ ඔතෂිල් ඇක්ටිව් ප්ලස් එක ගැන විස්තර කිව්වොත් එහෙම ඔයාට දැන් සීරසියක් ස්වභාවික අමුද්‍රව්‍ය වල නිෂ්පාදනය කළ තියෙන වගේම බයක් සැකයක් තියාගන්න අවශ්‍ය නැහැ. ආයුර්වේද දෙපාර්තමේන්තුව සහතික කළ තියෙන නිෂ්පාදනයක් නිසා දැන් වයස් භේදයක් නැහැ. අවුරුදු 18ට වැඩි ඕනම කෙනෙක්ට පුළුවන්කම තියෙන ඔතෂිල් ඇක්ටිව් ප්ලස් එක මිලදී අරගෙන පාවිච්චි කරන්න. ඒකෙන් ඔයාගේ සන්ධි වේදනා වලින් ආ පීඩා විඳනම් මෙච්චර කල් ඒ දේවල් නැති කරලා දාන්නට පුළුවන්කම තියෙනවා. දිවින පුරා තියෙන ෆාමසි සුපිරි වෙනසල් වලින් මිල රුපියල් 1920කට අර වෙනදී ගන්න පුළුවන්කම තියෙනවා. ෆැඩ්නා ඔතෂිල් ඇක්ටිව් ප්ලස් වැඩි වැඩියෙන් හදහන ලොතරැයි මිලදී අරගෙන ඔයාගේ වාසනාවත් ඔයාගේම කරගන්න කියලා. හවස 6:17යි.

0: නඩවිසි දෙකයි.
1: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය. NLP හදහන. ඔබත් අදම NLP හදහන බලාගන්න.
2: අතාරින්න බෑ වගේද? නෑ. ඔබට පුළුවන්. විෂමතෙන් මිදෙන්න. ජීවිතේ කොට යන්න. ඉවත් වෙනු.
3: ගුණාත්මක සහ නිෂ්පාදනයක් සඳහා නවීන තාක්ෂණයෙන් බලගැන්වුණු ඩෝමා කළුවට ඉවත් කිරීමේ යන්ත්‍රයක් ඔබත් අද මැනවුම් කරන්න. සමහ මධ්‍ය පරිමාණ සහ නිෂ්පාදකයන් සඳහා ස්වයංක්‍රීය වීකිරීමේ යන්ත්‍රයක් හඳුන්වා දීමේ පුරෝගාමියාවන මාක්ස්පෙන් සමූහ ව්‍යාපාරයට අනුබද්ධිත මාක්ස්පෙන් හෝල්ඩින්ග්ස් පුත්කලික සමාගම වෙතින් අදම අවතන්න 011176479.
4: කෘෂි ක්ෂේත්‍රයට නව පණක් ලබා දෙමින් කසාගල ප්ලාන්ටේෂන් මගින් අරඹ ඇති ප්‍රධාන ව්‍යාපෘති අතර ඔබට සමීප කසාගල ග්‍රීන් සුපර් මාකට් ජාලය. ඉතා අඩු මිලකන යටතේ ඔබේ පසුම් බීට සහනයක්ද මාසකට රුපියල් 25,000ක් දක්වා මිලදී ගැනීම සඳහා ණය සහනයක්ද හඳුන්වා දුන් එකම සුපර් මාකට් ජාලයයි.
5: ඔබේ කෝටිපති සිහිනය අද සැබෑ වෙයිද? රාත්‍රී 10ට ලක්හඬ අහන්න. ජාතික ලොතරැයි මණ්ඩලයේ සියලුම ටිකට් පත්වල ජයග්‍රාහී ප්‍රතිඵල අද රාත්‍රියේම ඔබට කියන එකම රේඩියෝව ලක්හඬ.

හවසහය විනාඩි 23යි වෙලාව. ඉවෙනින් ඩ්‍රයිව් එක අපිට යන්න වෙලාව වෙලා තියෙන්නේ. යන කලින් ආට මතක් කරන්න ඕනේ RDB බැංකුව ගැන. දෙවෙනි ප්‍රමුඛතම රාජ්‍ය සංවර්ධන බැංකුව තමයි RDB කියලා කියන්නේ. දැන් ආට ස්ථාවර තැන්පතුවක් දාගන්න ඕනේ කියලා හිතනවා නම් ඒ වෙනුවෙන් ආට ඉහළම පොලිය ලැබෙන්නේ කොහෙද කියලා හොයනවා නම් ආගේ ළඟම තියෙන RDB බැංකුවට යන්න. ආගේ රාජ්‍ය බැංකු සුරක්ෂිතභාවයත් එක්ක ආගේ මුදලට උපරිම ආරක්ෂාව ලැබෙනවා විතරක් නෙවෙයි. ඉහළම පොලියත් ඔයාලට ලබා ගන්න පුළුවන්කම තියෙනවා ආගේ ස්ථාවර තැන්පතුවට. එහෙනම් මේ කින දේවලුත් මතක් කරගෙන ගමන් අදට ගිහින් එන්න. ආයිත් අපි හම්බ වෙන්නේ ලබන සඳුදා. එතකන් මම පරිස්සමෙන් ඉන්න. ගිහින් එන්න. ඔයාලට සුබ දවසක්. මම චාරු.

0: ஷாமித் அண்ட் சாரு.
1: ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය NLB හඳහන. ඔබත් අදම NLB හඳහන බලා ගන්න.
2: Youth එකේ ඉන්න ඔයාගේ future එකට plus point එකක්. RDB Youth Plus. Youth එකටම set වෙන banking partner. RDB Youth Plus කිනුවා.
3: සහයෝගීතා අනුග්‍රහය. පටස්ගාල අතට සල්ලි පල්ලි ගුරුගේ රන් අය. රන් පවුමට උපරිම මුදල අපෙන් ලක්ෂයටම පොලිය රුපියල් 480ක් විතරයි. ගනු දෙනුවයි රත්තරන්. පල්ලි ගුරුගේ රන් අය.
4: ඇහෙන ක්‍රීඩාවලින් අහන ක්‍රීඩාවකට ලක්කන ක්‍රීඩා පිටිය. සෑම සෙනසුරාදාවකම සවස 4:30ට ලක්හලින් ක්‍රීඩා පිටිය.
5: ඔබේ කෝටිපති සිහිනය අද සැබෑ වෙයිද? රාත්‍රී 10ට ලක්හඬ අහන්න. ජාතික ලොතරැයි මණ්ඩලයේ සියලුම ටිකට් පත්වල ජයග්‍රාහී ප්‍රතිඵල අද රාත්‍රියේම ඔබට කියන එකම රේඩියෝව ලක්හඬ.

0: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිමලුතරයිය NLP හදහන ඔබත් අදම NLP හදහන බලාගන්න
1: Youth එකේ ඉන්න ඔයාගේ future එකට plus point එකක් RDB Youth Plus Youth එකටම set වෙන banking partner RDB Youth Plus කිනුමා
2: කබර කළ කන්ද නායාමෙන් නිවාස අහිමි වූවන්ට ඉදිවුණු නවෝදාගම ව්‍යාපෘතිය ජනතා අයිතියට. මධ්‍යම කඳුකර ආරක්ෂණ කෙටුම්පත පාර්ලිමේන්තුවට ගෙන එන දිනය ජනපති හෙළි කරයි. 22ට සහය පළ කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය අතරමැදි පෙට්සම් තුනක්. නේපාල ගංවතුරට බිලි වූ ජීවිත සංඛ්‍යාව 547ක් දක්වා ඉහළට. විපතරපත් නේපාලයට ශ්‍රී ලංකාවෙන් ඩොලර් මිලියනයක මානුෂීය ආධාර. 7 වෙනි සමාලෝචනයේට IMF නියෝජිතින් ලබන මාස දිවයිනට. උගන්ඩාවේ ඉබෝලා වසංගතය අවසන් බව ලෝක සෞඛ්‍යෙන් නිවේදනයක්.
3: ලක්කඩ දේශීය ප්‍රවෘත්ති
2: ලක්කඩ ප්‍රධාන ප්‍රවෘත්ති සමගින් මම සමීර කාර්යවසම් ප්‍රවෘත්ති සංස්කරණය සුපුන් දිලංක ලියන ආරච්චි. වසර 200ක් දේශපාලඥයන් විසින් කොන් කර තිබූ මලයකම් ජනතාවට සහෝදරයන් පිරිසක් ලෙස පිළිගැනීමට වත්මන් රජයේ සූදානම් බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසනවා. කබරගල නායාමෙන් නිවාස අහිමි වූ මලයකම් ජනයාට පූනාකලින් නව නිවාස ලබා දීමේ වැඩසටහනට එක්වෙමින් ජනාධිපතිවරයා මේ බව කියා සිටියා. නායාමෙන් නවතැන්ව වසර තුනහමාරකට ආසන්න කාලයක් දුෂ්කරව ජීවත් වූ මලේගම් ජනතාව සඳහා ඉඩමක් සහිත නව නිවසක් ලබා දීම පිළිබඳ ජනතාව ජනාධිපතිවරයා ප්‍රමුඛ රජයට ප්‍රසාදය පළ කළා. 2023 වසරේ මාර්තු 19 වනදා බදුල්ල, හල්දුම්මුල්ල, පූනාගල, කබරගල යන ප්‍රදේශවල සිදු වූ නායාම් හේතුවෙන් පවුල් 50කට පමණ නිවාස අහිමි වුණා. එතැන් සිට වසර තුනහමාරකට ආසන්න කාලයක් මෙම පිරිස ප්‍රදේශයේ වසා දමා තිබූ තේ කර්මාන්ත ශාලාවක ජීවත් වුණා. අතිශය දුෂ්කර තත්ත්වයන් යටතේ ඔවුන් මෙම තේ කර්මාන්ත ශාලාව තුළ ජීවත් වුණේ. 2025 වසරේ ජනවාරි 10 වනදා මේ පිළිබඳ මූලික සාකච්ඡාවක් පැවැත්වුණා. ඉන් අනතුරුව එම වසරේ මාර්තු 15 වනදා නිවාස ඉදිකිරීමේ කටයුතු ආරම්භ කෙරුණා. අමාත්‍ය සමන්ත විද්‍යාරත්න මහතාගේ ඍජු මැදිහත් වීමෙන් යුද හමුදාවේ ඉංජිනේරු සේවා බලකායේ සහ අනෙකුත් අදාළ පාර්ශ්වයන් ලබා දුන් දායකත්වය මෙහිදී කැපී පෙනෙනවා. ජනතාවගේ නිවාස ගැටලුවට ස්ථිර විසඳුමක් ලබා දීම සඳහා වත්මන් රජයේ බලයට පත්වීමත් සමග පියවර ගත්තා. මලේගේ මහල්විච්චි වැඩසටහන යටතේ ඔවුන් වෙනුවෙන් නව නිවාස ව්‍යාපෘතියක් ආරම්භ කළා. එක් පවුලකට පර්චස් 10 බැගින් වූ ඉඩමක අංග සම්පූර්ණ නිවසක් ඉදි කෙරුණා. එම නිවස වර්ග අඩි 550කින් සමන්විතයි. එක් නිවාස ඒකකයක් සඳහා ₹132ක පමණ මුදලක් වැය කෙරෙනවා. නව නිවසක් මෙවැනි පවුලකට ලැබීම තුළින් පවුලේ ආරක්ෂාව, ගෞරවය මෙන්ම දරුවන්ට නිදහසේ අධ්‍යාපනය ලැබීමේ අවස්ථාවද උදාවනවා. ඉන්දියානු නිවාස 4000ක වැඩසටහන යටතේ ප්‍රතිලාභින් 163 දෙනෙකුට සෙන්නක්කරොප්පු ලබා දීමද මෙහිදී සිදු කෙරුණා. රටේ හදවත බඳු මධ්‍යම කඳුකරය ආරක්ෂා කර ගැනීම සඳහා සියලු බලතල සහිත මධ්‍යම කඳුකර ආරක්ෂණ අධිකාරිය පිහිටුවීමට අදාළ පනත් කෙටුම්පත මේ වසර අවසානයේ හෝ ලබන වසර මුලදී පාර්ලිමේන්තුවට ගෙනෙන බව ජනාධිපතිවරයා මෙහිදී ප්‍රකාශ කළා.
4: අවුරුදු 200කට වඩා ඈත කාලයකින් අපේ රටේ ආර්ථිකය ගොඩනගන්න පැමිණිමි මලයනා මේ ජනතාව අපේම ශ්‍රී ලාංකික ජන කොටසක්. ඔවුන් ආවේ කොහෙන්ද, ආවේ කවදද කියන එක වැදගත් නැහැ. නමුත් අද අපේ රටේ ඉපදෙන, රටේ ආර්ථිකයට හවුල් වෙන, මේ මහ පොළොවේ පස් බවට පත් වෙන මේ ජන කණ්ඩායම අපේ රටේ සුවිශේෂී අයිතිවාසිකම් සිත ජන කණ්ඩායම. අපේ හැම ජනතාවටම අවශ්‍යයි මූලික කරුණු පහක්වත් තවම වශයෙන් ඉටු විය යුතුයි. ඉන්ද නිවහන, ආදායම් මාර්ගය, දරුවන්ට අධ්‍යාපනය, නිරෝගී සම්පන්න ජීවිතයක් හා මානසික සුවය. හැබැයි අපි මේ ජනපජාවකෙන් ඇහුවොත්, ඔවුන්ගේ මූණු දෙස බැලුවොත්, ඔවුන්ගේ දුකට ඇහුම්කන් දුන්නොත් මොන කරුණද ඉටු වී තිබෙන්නේ? අපේ රජයේ අභියෝගයේ සහ අපි මත පැවරී තිබෙන වගකීම තමයි මේ සියලු ජන කණ්ඩායම් වලට ඒ අවශ්‍ය වෙන මූලික වමනාවන් ඉටු කරලීම. ඒ සඳහා අපි නිවාස ව්‍යාපෘති ගණනාවක් ක්‍රියාත්මක කරලා තිබෙනවා. එළඹෙන අයවැය ලේඛනයේදී නිවාස ගොඩනැගීම ප්‍රමුඛතාවයක් ලෙස කටයුතු කරන්න අපි බලාපොරොත්තු වෙනවා. දැනටමත් අපි මෙම මලේගම් ප්‍රජාව වෙනුවෙන් වැටුප් වැඩි කිරීමක් ලබා දෙන සමත් වී තිබෙනවා. ඒ ප්‍රමාණවත් කියා මා විශ්වාස කරන්නේ නැහැ. ඒත් මූලික පියවර තියලා තියෙනවා. ඒ වගේම දරුවන්ගේ අධ්‍යාපනය පිළිබඳ අපි විශාල අවධානයක් යොමු කරනවා. සියවස් ගණනාවක් මේ ප්‍රජාව ගත කළ ජීවිතයේ තමගේ දරුවන්ට හිමි කර දීම යුක්තිසහගත වෙන්නේ නැහැ. ඒ ජීවිතෙන් උන් එළියට ආ යුතුයි. එම ජීවිතෙන් එළියට ඒම සඳහා තියෙන ප්‍රධානම කාර්ය තමයි අධ්‍යාපනය. එනිසා මෙම දරුවන්ගේ අධ්‍යාපන ක්‍රියා අපි විශේෂ අවධානයක් යොමු කරලා වැඩ කටයුතු කරන සූදානම්. සියවස් දෙකකට වඩා වැඩි කාලයක් කොන් කරන ලද ඇස්සර ඔවුන් දෙස නොබලන ලද පාලනයන් විසින් මේ ජනතාව මෙම වියසෙන්ට පත්කොට තිබෙනවා. අපි ඔබ අපේම සහෝදර ජනතාවක් ලෙස මේ රටේ පූර්ණ අයිතිය සහ ජීවිතය ලබා දෙන්න කටයුතු කරන බව මා සාතික කරනවා.
2: අමාත්‍ය සමන්ත විද්‍යාරත්න මහතා ඇතුළු මැති ඇමතිවරුන් මෙන්ම විශාල පිරිසක් උත්සවයට සහභාගී වී සිටියා. එදී අමාත්‍ය සමන්ත විද්‍යාරත්න මහතා අදහස් පළ කළා.
5: අපේ ජීවිතේ අපි අද උපරිම සතුටක් ලබන දවසක්. මගේ අමාත්‍යංශයේ අපි මේ වෙනකොට ඉතිහාසෙන්නම් ආරම්භ කරලා අවසාන නැති නිවාස ගැන සාකච්ඡා වෙනවා. 2004 ඉඳන් හදපු නිවාස තාම තැන් තැන්වල මග තියෙනවා. අපි ඔක්කොම දැන් ටිකෙන් ටික හදාගෙන එනවා. 2004 ඉඳන් මේ දක්වා ගත්තාම අවුරුදු 22ක් වෙලා තියෙනවා. 22කට ඉස්සලා පටන් ගත්ත ගෙවල් විවිධ ප්‍රශ්න නිසා තාම මග එමින් තියෙනවා හදාගෙන. නමුත් 2025 පටන් අරන් ඉතා කෙටි කාලයක් තුල ඉතා ප්‍රමිතියෙන් මේ ගෙවල් හදලා අපට ඔබට ලබා දෙන්න පුළුවන් වීම පිළිබඳ අපි බෙහෙම්ම සතුටපත් වෙනවා. 200කට ආසන්න හමුදාවේ සහෝදරු මේ වෙනුවෙන් මහන්සි වුණා. මේ මලේගම් ප්‍රජාවට මේක ගයක් විතරක් නෙවෙයි. ඔබතුමා ජනාධිපති වෙන්න පෙර ආතුව හැටන් වලට ගිහිල්ලා ඓතිහාසික ප්‍රකාශයක් නිකුත් කරා හැටන් ප්‍රකාශය කියලා. ඒ මලේගම් ප්‍රජාව ලංකාවට ඇවිල්ලා වසර 200ක් පිරීම නිමිත්තෙන්. අදට වසර දැන් 203ක් වෙලා තියෙනවා. මේ ජනතාව ලංකාවට ආපු දවසේ ඉඳන් නිකන් හිටියේ නෑ. තමන්ගේ දහඩිය කඳුළු ශ්‍රමය ජීවිත වැය කරේ මේ මාතෘභූමිය සරුසාර කරන්න. ගිය අවුරුද්දේ ඒ අපනයනෙන් අපි ලබලා තියෙනවා ඩොලර් බිලියන 1.5. අපි තේ විතරක් සැලකුවොත් වසරකට ඩොලර් බිලියන 1.5ක් ගෙනාවා කියලා අවුරුදු 200ක් සැලකුවොත් මේ කණ්ඩායම ලංකාවට ගෙනත් දීලා තියෙන ඩොලර් ප්‍රමාණය ඩොලර් බිලියන 300ක්. ඒ 300න් තමයි මෙරටට තෙල් ගෙනාවේ, මෙරට බෙහෙත් ගෙනාවේ, මෙරට පොහොර ගෙනාවේ. නමුත් අවාසනාවකට මේ මලේගම් ප්‍රජාවට වසර 203ක් පුරාවට තමන්ට කියලා ඉඩමක් තිබුණේ නැහැ. තමන්ට කියලා නිවසක් තිබුණේ නැහැ. ආන්නේවා ඔබතුමා හැටන් ප්‍රකාශයද කිව්වා අපේ බලයක් අපේ රජයක් යටතේ ඒවා සම්පූර්ණ කරනවා කියලා. අන්නේ සම්පූර්ණ කිරීම සංකේතවත් කළා අද මේ නවෝද්‍යාගම තුලින්.
2: නේපාලයේ ටිබෙට් ජේසීම ආසන්න ඇති වූ දැවන්ත හදිසි ගංවතුර සහ නායාම් හේතුවෙන් මියගිය සංඛ්‍යාව 547 දක්වා ඉහළ ගොස් තිබෙනවා. 900කට අධික සංඛ්‍යාවක් අතුරුදන්ව ඇති බවයි විදේශ මාධ්‍ය වාර්තා කළේ. ජීවිතහානි, අවතැන්වීම් සහ අතිමහත් විනාශයක් සිදු කළ වෙසනකාරී ගංවතුර සහ නායාම් හේතුවෙන් විපතටපත් නේපාල ජනතාව වෙත අවශ්‍ය සියලු සහයෝගය ලබා දීමට ශ්‍රී ලංකාව කටයුතු කර තිබෙනවා. ඒ අනුව නේපාලයේ අඛණ්ඩ මානුෂීය සහ සහන කටයුතු සඳහා ඇමරිකානු ඩොලර් මිලියනයක මුල්‍යාධාරයක් ලබා දීමට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා උපදෙස් ලබා දී ඇති බවයි විදේශ කටයුතු අමාත්‍යාංශය නිවේදනය කළේ. ශ්‍රී ලංකාව සහ නේපාලය අතර සමීප හා දිගු කාලීන මිත්‍රත්වය හා සහයෝගීතාවයේ බැඳීම් සිහිපත් කරමින් මෙම හදිසි වෙසෙනේදී ශ්‍රී ලංකාව නේපාල ජනතාව සමග ශක්තිමත්ව අත්වැල් බැඳ ගන්නා බව ජනාධිපතිවරයා සඳහන් කළ බවයි විදේශ කටයුතු අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ. ගංවතුර සහ නායාම් වලින් පීඩාවට පත් වූ ප්‍රජාවන්ට ක්ෂණික සහන සහ මානුෂීය ආධාර සඳහා සහාය වීම මෙම මූල්‍යදායකත්වයේ අරමුණයි. ගංවතුර සහ නායාම් හේතුවෙන් තුවාල් ලබා ඇති සංඛ්‍යාව 1473ක්. නේපාලයේ අතුරුදන් සංඛ්‍යාව 900කට අධික බවයි විදේශ මාධ්‍ය සඳහන් කළේ. ගංවතුර තත්ත්වය හේතුවෙන් නේපාලයේ පීඩාවට පත් ඇති සංඛ්‍යාව 93,000ක් පමණ වන බව රතුකුරුස සංවිධානය නිවේදනය කළා. ජලගැලීම් තත්ත්වය හේතුවෙන් ටිබෙටේ පුද්ගලින් 5 දෙනෙකු ජීවිතක්ෂයට පත් වුණා. 558 දෙනෙකු අතුරුදන්ව තිබෙනවා. ඔවුන් අතරට විදෙස් ජාතිකයන් 260 දෙනෙකුද ඇතුළත්. සංචාරකින් 550 දෙනෙකු බේරා ගැනීමට හැකි වූ බවයි චීන බලධාරීන් පවසන්නේ. මෙම සංඛ්‍යා දත්ත තවමත් තහවුරු කර නොමැති බව BBC ප්‍රවෘත්ති සේවය සඳහන් කළා. නේපාල සංචාරක දෙපාර්තමේන්තුවේ දත්තයන්ට අනුව රටවල් 34කට අයත් සංචාරකින් 537 දෙනෙකු මෙතෙක් සම්බන්ධ කර ගැනීමට නොහැකි වී ඇති බවයි වාර්තා වන්නේ. ඔවුන් බොහෝ දෙනෙකු කඳු තරණයට රටට පැමිණ ඇති බව සඳහන්. ඔවුන් අතරට ඉන්දිය ජාතිකයන් 178ක්, අමෙරිකා ජාතිකයන් 65ක්, ඔස්ට්‍රේලියා ජාතිකයන් 33ක්, බ්‍රිතාන්‍ය ජාතිකයන් 33ක්, යුක්‍රේන ජාතිකයන් 53ක්, මැලේසියා ජාතිකයන් 51ක් සහ කැනඩා ජාතිකයන් 25 දෙනෙකු ඇතුළත්. චීන ජාතිකයන් 100 දෙනෙකු නේපාලයේදී අතුරුදන් බව චීන විදේශ කටයුතු අමාත්‍යාංශය නිවේදනය කළා. විදේශිකයින් 121 දෙනෙකු බේරා ගැනීමට සමත්ව ඇති බව අද පස්වරුවේ නේපාල සංචාරක මණ්ඩලය නිවේදනය කළා. ඔවුන් අතරට ඉන්දිය ජාතිකයන් 85 දෙනෙකු, චීන ජාතිකයන් 16 දෙනෙකු සහ දකුණු කොරියානු ජාතිකයන් 9 දෙනෙකු ඇතුළත්. නේපාලයට ඇති වූ භූචලනය සහ ගංවතුර තත්ත්වය පිළිබඳ සලකා බැලීමේදී එවැනි තත්ත්වයක් ලංකාවේ ඇතිවීම වළක්වා ගැනීම සඳහා අදාළ අංශ අවධානය

0: ගුරු නිම්න තියෙනවා. ඒ වගේම මෙතනදී දෙපස තියෙන ඉවුරවල විශාල නායයම් සිද්ධ වෙන්න පුළුවන්. විශේෂයෙන්ම ඒ පස් තට්ටු ඉතා ගැඹුරට වර්ධනය වෙලා තියෙන පස් තට්ටු තියෙන අවස්ථාවල. يعني ඒකට අවශ්‍ය ප්‍රමාණයට වර්ෂාපතනයක් ලැබිලා, ඒකට අවශ්‍ය ප්‍රමාණයට ව්‍යුහාත්මක දුර්වලතාවයන් තියෙන තැන්වල නායම් සිද්ධ වෙන්න පුළුවන්. ඉතින් ඒ නායම් සිද්ධ වෙන්නේ කොයි වෙලාවෙද කියලා කියන්න බෑ. මොකද හේතුව ඒට අවශ්‍ය වූ වර්ෂාපතනයක් තියෙනවා. ඒ වර්ෂාපතනය නියම ප්‍රමාණය ඉක්මවා ගියාම තමයි එවැනි වූ නායම් සිද්ධ වෙන්න පුළුවන්. ඒ නායම් සිද්ධ වුණාම මෙවැනි විශාල ජලාශ ඇති වෙන්න පුළුවන් තාවකාලිකව. නමුත් කඩාගෙන ගියාට පස්සේ ඒ වගේ විශාල ජල ගැලුම් ඇති වෙන්න පුළුවන්. 1980 ගානකදී වටවල මේට ඉතා කිට්ටු සිදුවීමක් සිද්ධ වුණා. දුම්රිය මාර්ගය අනතුරට ලක් වුණා. දුම්රිය එන්ජිමකුත් කඩාගෙන පහළට ගියා ඒ නායෑමත් එක්ක. ඒ නායෑමේදී විශාල පස්කන්දක් ඇවිල්ලා ගඟ බ්ලොක් වුණා. හැබැයි වාසනාවට ගඟ බ්ලොක් වුණේ භාගයකට. ඉදිරියේදී අපි දන්නේ නැහැ මෙවැනි අවස්ථාවල් ඇති වෙන්න පුළුවන් ගැඹුරු නිම්න තියෙන මධ්‍යම කඳුකරේ. ඒ නිසා මට කැමැති යෝජනා කරන්න අනාගතයේ මෙවැනි වූ නායෑම් මගින් ගඟවල් බ්ලොක් වෙන්න පුළුවන් ස්ථාන ගැන කිසියම් පුරෝකථනයක් දෙන්න පුළුවන් නම් එමගින් පුළුවන් එවැනි අනතුරක් වෙන එකක් වළක්ව ගන්න.
1: රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 22 සංශෝධන පනත් කෙටුම් පත්‍රය සහය පළ කරමින් ශ්‍රේෂ්ඨාධිකරණයට තවත් අතරමැදි පෙත්සම් දෙකක් ඉදිරිපත් වුණා. නව සියලූරුමේ නායක සරත් මනමේන්ද්‍ර මහතා පෙත්සමක් ඉදිරිපත් කළා. මෙම පෙත්සම තුළින් ඉල්ලා ඇත්තේ අදාළ පනත් කෙටුම් පත්‍ර නීත්‍යානුකූල ආකාරයට ඉදිරිපත් කර ඇති බවයි. එය ජනමත විචාරණයකින් තොරව සම්මත කළ හැකි බවට තීන්දුවක් ලබා දෙන ලෙසයි. මේ අතර ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 22 සංශෝධන පනත් කෙටුම් පත්‍ර සහය පළ කරමින් විශ්‍රාමික හිමිකම් සුරැකීමේ ජාතික සංවිධානයේ ප්‍රධාන ලේකම් කේ සරත්ලාල් පෙරේරා මහතාද ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කළා. අදාළ පනත් කෙටුම් පත්‍ර නීත්‍යානුකූල ආකාරයට ඉදිරිපත් කර ඇති බැවින් එය ජනමත විචාරණයකින් තොරව සම්මත කළ හැකි බවට තීන්දුවක් ලබා දෙන නිසයි ඔහුද සිය පෙත්සමෙන් ඉල්ලා තිබෙන්නේ. ආර්ථික අර්බුදය හේතුවෙන් පසුගිය කාලයේ අතරමඟ වැඩ නතර කර තිබූ සෙත්සිරිපාය තුන්වන අධිකරණයේ ඉදිකිරීම නැවත ආරම්භ කිරීම අමාත්‍ය බිමල් රත්නායක මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරුණා. මහල් 25කින් යුත් සෙත්සිරිපාය තුන්වන අධිකරණ රාජ්‍ය ආයතන කිහිපයක මූල්‍ය දායකත්ව යටතේ ඉදිකෙරෙන්නේ. රාජ්‍ය සේවය ලබා ගැනීම සඳහා ජනතාවට වඩාත් පහසු කාර්යක්ෂම සහ සංවිධානාත්මක පරිසරයක් ගොඩනැගීමත් ඒකාබද්ධ යාන්ත්‍රණයක් යටතේ රාජ්‍ය ආයතන ජනතා සේවය වෙනුවෙන් යෙදවීමත් යන අරමුණු මුල් කර ගනිමින් මෙම ජාතික ව්‍යාපෘතිය ක්‍රියාත්මක වනවා. මේදී අදහස් දැක්වූ අමාත්‍යරයා කියා සිටියේ කොල්ලුපිටියේ සිට මොරටුව දක්වා දුම්රිය සංවර්ධන ව්‍යාපෘතිය ලබන වසරේදී ආරම්භ කිරීමට හැකිවනු ඇති බවයි. ඒ කොළඹ වාහන තදබදය අවම කිරීම ඉලක්ක කරගනිමින්ද ව්‍යාපෘති කිහිපයක් ක්‍රියාත්මක බව පෙන්වා දෙමින්
2: මේ කරන්නේ අත්තර දාලා තිබිච්ච අපත යමින් තිබිච්ච ජාතික සම්පතකට නැවත ජීවේ දෙන එක. මේ බත්තර මුල්ලේ මේක අපි අවසන් කරගන්න ඕනේ. නමුත් ස්ථිරවම අපිට බත්තර මුල්ලේ මීට වඩා යන්න බැරි වෙයි. මොකද අපි කොච්චර පාරවල් හැදුවත් ඊට පස්සේ දරා ගන්න බැරි වෙනවා. ඇත්තටම ගත්තට පස්සේ අපි මේ අර පරණ බිත්ති වලින් වට කරගත්තු කූඩු කරගත්තු අර හිරගෙවල් වගේ කාර්යාල ක්‍රමයෙන් එළියට එන්න ඕනේ. දැන් අපේ මහා මාර්ග අමාත්‍යංශය මං ඉන්න ඔෆිස් එක ගත්තා. ටෙනිස් කෝට් එකක් විතර ලොකු. ඔෆිස් ස්පේස් කියන්නේ තමන්ගේ මේ ඊගෝ එක පෙන්නන, තමන්ගේ තනතුර පෙන්නන එකක් නෙමෙයි. ඇත්තටම අපිට සුදුසුකම් තියෙනවා නම් අපිට චූටි ඔෆිස් එකක් ඇති. අපිට පුටු වලින් ඔෆිස් ස්පේස් එකෙන් ඒ ග්ලොරිෆිකේෂන් එකෙන් අපිට කරගන්න දෙයක් නැහැ. මිනිසුන්ගේ සල්ලි වලින් හදන්නේ, මිනිසුන්ගේ ආණ්ඩුව, මිනිසුන්ගේ නිලධාරි. ඒගොල්ලන්ගේ ගෙදර වගේ දැනෙන්න ඕන නේද? මේ මිනිසුන්ගේ තැන්. මේවා නිකන් පබ්ලික් ස්පේසස් ඇත්තට. මේකට එන්නේ බදු ගෙවන මිනිස්. ලංකාව දුවන අය. තොරේ එන මනුස්සයා දැනන්න ඕනේ එයා තමයි කිං කියල. මේක ලංකාවේ මිනිස්සු වෙනුවෙන් සාමාන්‍ය බදු ගෙවන මිනිස්සු වෙනුවෙන් කරන තැනක් විදියට අපි මේක සකස් කරමු කියන එක තමයි නැවත නැවතම කියන්න තියෙන්නේ. ප්‍රධාන වශයෙන්ම ස්මාර්ට් ඇන්ඩ් ඩිජිටල් ඇඩ්මිනිස්ට්‍රේටිව් හබ් එකක් බවට මේක පත් වෙන්න ඕනේ. ලංකාවේ පළවෙනි ඩිජිටල් හයිබ්‍රිඩ් ඇඩ්මිනිස්ට්‍රේටිව් සෙන්ටර් එක මොකද්ද කියලා අහුවොත් ඒක සෙත්සිරිපාය 3 වෙන්න ඕනේ.
1: ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය නිශාන්ත ජයවීර මහතාද මෙහිදී අදහස් පළ කළා.
3: මේ ගොඩනැගිල්ල ඉදිවෙන් නාගරික සංවර්ධන අධිකාරියේ ඉංජිනේරු මහත්වරුන් ඇතුළු නිලධාරීන්ගේ දැනුමෙන් සහ මේ රජයේ බදු ගෙවන්නන් වන ඔබ ගෙවන ලද බදු මුදලින් අපි වෙන පිටින් වෙනම ණයක් කරගෙන නෙමේ රජයේම අර මුදල් යොදවලා මේක ඉදිරි කරන්න සමත් වෙන්නේ. ඉතින් රටේ ආර්ථිකයට ශක්තිමත් දායකත්වයක් ලබා දෙන්න හොඳ ගත්ත යෝධ පියවරක් විදියට තමයි මම මේක දකින්නේ.
1: මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යය සාර්ථකව අවසන් කෙරුණා. ජනාධිපති අනුර කුමාරදිසානායක මහතාද පෙරහැර නැරඹීමට එක්ව සිටියා.

0: අචාර්ය හිනිදුම සුනිල් සෙනවි කේඩී ලාල්කාන්ත යන මහතුරුන්ද ඊට සහභාගී වී සිටියා. මහනුවර ඓතිහාසික ශ්‍රී දළදා මාලිගාවේ වාර්ෂික ඇසළ පෙරහර මංගල්‍ය අවසන් රන්දෝලි පෙරහර ඊ රාත්‍රියේ වීදි සංචාරය කෙරුණා. අවසන් රන්දෝලි පෙරහර ඊ රාත්‍රියේ වීදි සංචාරය කිරීමෙන් අනතුරුව සිව්මහා දේවාල පෙරහර එම දේවාල කරා පැමිණ දේව පූජාව පැවැත්වීම සිදු වුණා. අනතුරුව කටුකැලේ වීදියෝ සේ පෙරහැරින් ගැටඹේ මහවැලි ගන්තොට කරා ගමන් කර දිය කැපීමේ මංගල්‍ය සිදු කෙරුණා. දිය කැපීමෙන් අනතුරුව මහනුවර ගණදිවි කෝවිල දක්වා පැමිණියා. ඉන්පසු ගෙඩිගේ රජමහා විහාරයේ වෙත පැමිණ පෙරහර අද පස්සරු 2:18ට එම විහාරයෙන් පිටත්ව ජලි දළදා මාලිගා පරිශ්‍රයට පැමිණියා. අනතුරුව දියවඩ නිලමේවරය ඇතුළු සිව්මහා දේවාල බස්නායක නිලමේවරුන් පෙරහරින් ජනාධිපති මන්දිරය වෙත පැමිණ පෙරහර සාර්ථකව නිම කළ බවට සංදේශය ජනාධිපතිවරයා වෙත බාර දුන්නා. එදී පෙරහරේ විශිෂ්ට දක්ෂතා දැක්වූ කලාකරුවන්ට සම්මාන පිදීමෙන් අනතුරුව මහනුවර ඇසළ පෙරහර මංගල්‍ය අවසන් වුණා. විස්තීරණ ණය පහසුකම් තුන්වන සමාලෝචනය සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයන් ලබන මාසයේදී දිවයිනට පැමිණීමට නියමිතව තිබෙනවා. එහිදී 7 වැනි සමාලෝචනය සිදු කරන අතර 8 වැනි ණය වාරිකයේ මුදායරින් පිළිබඳ සලකා බැලීමට නියමිත බවයි වාර්තා වන්නේ. 7 වැනි සමාලෝචනයෙන් පසු මෙරට ඇමරිකා ඩොලර් මිලියන 300ක පමණ වාරිකයන් නිකුත් කිරීමට කටයුතු කරනු ඇති බවයි තොරතුරු වාර්තා වන්නේ. දශක තුනක ලාංකේය ස්වභාවිත ගීතයේ ප්‍රවර්ධනයට කටයුතු කළ ලක්හඬ ගුවන්විදුලියේ තිස්සන සංවත්සර සැමරුමට සමගාමීව ක්‍රියාත්මක ලක්හඬ ගෝල්ඩන් වොයිස් රියැලිටි ගායනා තරගාවලිය ලබන 31 වනදා සිට ප්‍රචාරය ආරම්භ වනවා. ස්වාධීන රූපවාහිනී මාධ්‍ය ජාලය ඔස්සේ රසිකයන් දැනුවත් කිරීමෙන් පසු තරගයට සහභාගී වීම සඳහා 35,000කට අධික තරගකරුවන් පිරිසක් ඉල්ලුම් කළා. ඒ අතරින් මූලික වටය සඳහා තරඟවදින වයස අවුරුදු 20-50 අතර තරඟකරුවන් සහ තරඟකාරියන්ගේ දක්ෂතා ලබන 31 වනදා සිට සඳුදා බදාදා සහ සිකුරාදා දිනවල 01:00 සිට 04:00 දක්වා ලක්හඬ ගුවන්විදුලි ඔස්සේ ප්‍රචාරය කෙරෙනවා. ලක්හඬ ගෝල්ඩන් වොයිස් නබ්බ රේඩියෝ රියැලිටි වැඩසටහන සමග ශ්‍රාවකයන් මෙන්ම අනුග්‍රහකයන් රැසක් එක්වනවා. තරඟකරුවන්ගේ ගීත ගායනා ලක්හඬ ඔස්සේ ප්‍රචාරය වන දිනවලදී ලක්හඬ ෆේස්බුක් පිටුවේද එම ගීත ප්‍රචාරය කිරීමට කටයුතු යොදා තිබෙනවා. ලබන වසර වන විට පොල් අක්කර 40,000ක් වගා කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී කංචන වැලිපිටිය මහතා පවසනවා. පොල් 240 වැඩසටහනට සමගාමීව ගලිගමුව කොට්ටාසේ සමාරම්භක වැඩසටහනට එක්වමින් ඒ මහතා මේ බව කියා සිටියා.
1: මේ සැලැස්ම හැදුවේ අද හෙට මේක බේරන්න නෙවෙයි. බේරන්න බෑ. රටේ පොල් ප්‍රශ්නයක් තියෙනවා අපිට තේරෙනවා. ඒ නිසා තමයි අපි උතුරු පළාතේ අලුතෙන් පොල් අස්වදන් පටන් ගත්තේ. අපි 2024 වෙනකොට අක්කර 40,000 පොල් වගා කරන්න තීන්දුව කළා දෙන උතුරේ. ඒකට අදාළ සැලසුම් ටික දැන් යනවා. ඒකට අදාළ වැඩ ටික දැන් යනවා හිටවනවා දැන් පොල් පටන් ගන්න තියෙනවා. අපිට ලෝක වෙළඳපොළ අත්පත් කරගන්න පුළුවන් ආකාරය. අපි උතුරු පළාත ඉලක්ක කරලා අපි එහෙම පොල් වගා කරන වැඩ පිළ අපි ආරම්භ කළා තියෙනවා. ඊට අමතරව තමයි මේක අපේ මූලික මරම තමයි ඔබ පරිහරණය කරන පොල් ටික ඔබේ වත්තේ හදාගන්නේ. ඊට අමතරව වැඩිය පොල් ටිකක් නිෂ්පාදනය කරනවා නම් අගේ එකතු කිරීමේ දේවල් අපිට කරන්න පුළුවන්. ඒක නිසා නිකම්ම පුරුද්දේ බලයට පොල් පැල හදනවා වෙනුවට තාක්ෂණය ඉගෙන ගම්. මොකද අපි එතෙන්ද මේ ආර්ථිකය රැයන්න ඕනේ. ගිය අවුරුද්දේ කුරුඳු වලින් ලැබපු ආදායමට වඩා ආදායමක් මේ අවුරුද්දේ මේ මාස හැතර ලැබලා තියෙනවා. ඉරාක් වලට වඩා ගිහිල්ලා තියෙනවා හැම ශේෂ්ත්‍රකින්. ඒ නිසා තමයි අපිට ආර්ථිකය මෙතෙන්ට ගේන්න පුළුවන් වෙලා තියෙන්නේ.
0: පසුගිය නිවාඩු දින දෙක තුල අධිවේගී මාර්ගයේ වාර්තාගත ආදායමක් උපයා තිබෙනවා. අගෝස්තු මාස 26 සහ 27 යන නිවාඩු දින දෙක තුල විශාල පිරිසක් අධිවේගී මාර්ග භාවිත කරමින් සිය ගමනාන්තය වෙත ළඟා වුණා. ඒ හේතුවෙන් අධිවේගී මාර්ගවල දැඩි රථවාහන තදබදයක්ද පැවතුණා. මෙම දින දෙක තුල වාර්තාගත ආදායමක් උපයා ගැනීමට හැකිව බවයි මාර්ග සංවර්ධන අධිකාරිය පවසන්නේ. අගෝස්තු 26 සහ 27 යන දෙදින අධිවේගී මාර්ගය භාවිත කළ සමස්ත වාහන සංඛ්‍යාව 325,310ක්. ඉන්දබු ආදායම රුපියල් 12,45,74,925. උගන්ඩාවේ ඉබෝලා වෛරස් තත්ත්වය අවසන් බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසනවා. ඉබෝලා වෛරස හේතුවෙන් උගන්ඩාවේ මරණ දෙකක් සිදු වුණා. ආසාදිතයන් 20 දෙනෙකුද වාර්තා වනවා. වසංගත තත්ත්වයේ තවදුරටත් උගණ්ඩාව තුළ නොමැති බව පසුගිය ජුලි 28 වනදා එරට රජය නිවේදනය කළා. පසුගිය බදාදායි ලෝක සෞඛ්‍ය සංවිධානයේ තහවුරු කර තිබෙන්නේ. වසංගත තත්ත්වයේ හේතුවෙන් කොංගෝවේ මරණ 2700කට අධික සංඛ්‍යාවක් සිදුව තිබෙනවා. හඳුනාගෙන තිය ආසාදිතයන් සංඛ්‍යාව 5600ක්. ඩයිමන් ලීග් මල්ල ක්‍රීඩා තරගාවලියේ සූරි තරගාධීරයේද පිරිමි හෙල්ල විසිකිරීමේ ඉසව්වේ පළමු ස්ථානයේ දිනා ගැනීමට රුමේෂ් තරංග සමත් වුණා. ශ්‍රී ලංකා වේලාවෙන් ඊයේ රාත්‍රියේ පැවති තරගයෙන් පළමු තැන හිමිකර ගැනීමට රුමේෂ් තරංග සමත් වුණේ මීටර 92.7ක දක්ෂතාවක් දක්වමින්. මෙවන විටත් රුමේෂ් තරංග හෙල්ල විසිකිරීමේ ඉසව්වේ ලෝක ශ්‍රේණිගත කිරීම්වල යළිත් ප්‍රථමයා බවට පත්ව තිබෙනවා. මේ අතර මීටර 92 සීමාව පසු කරමින් අවස්ථා දෙකකදී හෙල්ල විසිකල ලෝ පස්වන ක්‍රීඩකයා ලෙසට ඊයේ පැවති තරගයෙන් පසු රුමේෂ් තරංග පත් වුණා.
2: ලක්කඩ ප්‍රවෘත්ති යළි සිරස්තල.
0: කබරගල කන්ද නායාමෙන් නිවාස අහිමිවන්ට ඉදිවුණු නවෝදාගම ව්‍යාපෘතිය ජනතා අයිතියට. මධ්‍යම කඳුකර ආරක්ෂණ කෙටුම්පත පාර්ලිමේන්තුවට ගෙනෙන දිනය ජනපති හෙළි කරයි. 22 සායපාල කරමින් ශ්‍රේෂ්ඨාධිකරණයට අතරමැදි පෙට් සම්තුනක්. නේපාල ගංවතුරට බිලි වූ ජීවිත සංඛ්‍යාව 547ක් දක්වා ඉහළට. වෙපතරපත් නේපාලයට ශ්‍රී ලංකාවෙන් ඩොලර් මිලියනයක මානුෂීය ආධාර. 7 සමාලෝචනයට IMF නියෝජිතයන් ලබන මාස දිවයිනට. උගන්නාවේ ඉබෝලා වසංගතය අවසන් බව ලෝක සෞඛ්‍යෙන් නිවේදනයක්. අදට නියමිත අපගේ ප්‍රධාන ප්‍රවෘත්තියේ ප්‍රකාශ මෙන්නමවට පත්වනවා. ජලි හමුවෙමු හෙට පෙරවරු 9ට. එතෙක් ඔබට සුවදායි රාත්‍රියක්.
2: 24 පෑම සිරුවෙන් ලක්කඩ ප්‍රවෘත්ති.
3: ස්වාධීන පුවත් එසනින් ඔබේ ජංගම දුරකථනයට ගෙන්වා ගැනීමට ITN News Alerts සිංහල සේවාව සක්‍රිය කරගන්න.
4: මොබිට් එල්නම් RJ හිස්තරක් ITN S ලෙස ටයිප් කර 2299 SMS කරන්න.

0: රේඩියෝ ITN රටට වග කියන රේඩියෝ. ඇසේ සුද ඇවිල්ලද? දියවැඩියාව ග්ලූකෝමා වැනි රෝග නිසා පෙනුම දුර්වල වෙලාද? අඩුම වියදමකින් දවසින් පෙනුම ලබා ගන්න රජයේ අනුමත ලෙන්ස්ටික් අයි කෙයාර් රෝහලට දැන්ම කතා කරන්න. ලෙන්ස්ටික් අයි කෙයාර් රෝහල වත්තර මුල්ල. දුරකථන අංක 0706 478 478.
1: ලාංකේය විශ්වාසය දිනු මාක්ස්පෙන් සමූහ ව්‍යාපාරයේ විතුන්ගෙන් පපිතහරින දැන් නව නිමාවකින් එන ඩෝමාස් ස්වංක්‍රීය වීකටිමේ යන්ත්‍රයක සාඩම්බර හිමිකරුවෙකු වන්න. අදම අමතන්න 011176779579 ප්‍රධාන කාර්යාලය නොමර 31 ඇල්හේන පාර මහරගම.
2: යූත් එකේ ඉන්න ඔයාගේ ෆියුචර් එකට ප්ලස් පොයින්ට් එකක් RDB Youth Plus. විශේෂ ප්‍රතිලාභ රසක් සමගින් යූත් එකටම සෙට් වෙන බැංකින් පාර්ට්නර් RDB Youth Plus කිනුමා ඔබ වෙනුවෙන්ම.
0: FM 93.5, FM 93.7, Lakhana, Radio IT.

0: නොමියන හඬ
1: ආතරින් ජෝති
0: ඉරිදා රාත්‍රී 7ට හිමාලික ජෝති රාත්‍රිය
2: FM 93.5 FM 93.7 ලකන රේඩියෝ ITN
3: වේලා රාත්‍රී 7යි.

0: පද්ධතිය තහර
1: සමානුග්‍රහය
2: පෝටි 11 දන නිදානල උතරය 10 ලක්ෂයේ ප්‍රථම ත්‍යාග 20 ලක්ෂය වෙලා රුපියල් ලක්ෂය 3000 1000 100 60 විසිරි ත්‍යාගි ඩබල් වෙලා පෝටි 11 දන නිදානේට රුපියල් 40ක් හොදටම ඇති
3: ලංකේ විශ්වාසය දිනු මාක්ස් පෙන් සමූහ ව්‍යාපාරයේ විතින් ගෙන් පපි තහරින දැන් නව නිමාවකින් එන ඩෝමා ස්වංක්‍රීය වීකිටීම යන්ත්‍රයක සාදම්බර හිමිකරුවෙක වන්න අදම අමතන්න 011176679579
4: මානවීය ප්‍රේමය සෞන්දර්යාත්මක වියමන
0: සංසන්දිය තහර
5: සුබ සන්ධ්‍යාවක් ආදරය දැනෙන ජීවිතයට ආදරය අත්‍යවශ්‍යයි කියලා දැනෙන ඒ වගේම අපේ ආදරය අපිට අත්‍යවශ්‍ය වගේම අපි ආදරය කරන නොකරන දන්නා නොදන්නා හැම කෙනෙකුටම ජීවත් වෙන්න නම් ආදරය අවශ්‍යයි කියන දේ හොඳටම තේරුම් යන දවසක් නේද අද මේ විවේකී සතියන්තය ආරම්භ කරන සිකුරාදාවේ අපේ සොඳුරු හමුවීම අපි අද ආරාධනා කළ සඳදිය දහර සමග ගීතවත් අර්ථවත් කතා බහකට අප සමග එක් වෙන්නට කියලා කොහොමද ඔහු හඳුන්වලා දෙන්නේ මං හරි කැමතියි කියන්නේ ඔහු දක්ෂ වාදකයෙක් කියලා හැබැයි දැන් නම් වාදනය කරනවා අහන්න ලැබෙන්නේ නැහැ වැඩිපුර එතකොට ගායකයෙක් කියලා කියන්නත් පුළුවන් එහෙම නැත්නම් නිවේදකයෙක් කියලා කියන්න පුළුවන් එහෙමත් නැත්නම් රංගන ශිල්පියෙක් පිටපත් රචකයෙක් එහෙම නැත්නම් ගුරුවරයෙක් කතිකාචාර්යවරයෙක් මේ වගේ බොහොමයක් දේවල් ඔහුගෙන කියන්න පුළුවන් ඇත්තටම හරිම සතුටුයි ඔබ සමග කතා කරන්නට ලැබීම ගැන මුලින් මේ ගැන කියලා ආදරෙන් පිළිගන්නවා
6: අනේ මාමේ අපිට ගමට යන පාර කියන්නකෝ මාමේ මාමේ
7: උඹේ මොනසු දෙන්න
6: වට මිනිස්සුන් මෙහෙම අතුරු දාන් වෙන්න පුළුවන්ද
7: ඔල්මන්වත්
6: ෂොරගෙනම ඔල්මන් තමයි
7: එහෙනම් අපි ඉතින් වෙදින් ගමු දුන්නු
8: තීක්ෂණ ඒ අවුරුදු 25කට විතර කලින් චන පෙරේරා නිර්මාණය කළ පුංචි වීරයෝ ටෙලිනාට්‍යයේ තීක්ෂණ. ඒ වගේම මේ දවස්වල

0: අහසේඳගෙන අඩිය ගහගෙන සක්‍රයෝ සැපගන්නවා.
1: අයිතිෙන් අස්සේ ඔබ නැරඹුව බැක් සයිට් ටෙලිනාට්‍ය පිටපත් රචකයත් ඔහු, එවගේම සම්මානනීය තේමාගේ රචකයත් ඔහු. ලක්ෂානුවත් ඔහේවා. අයිබොන් සුභ සන්ධ්‍යාවක්.
2: අයිබොන් සුභ සන්ධ්‍යාවක්.
1: ජීවිතයේ ලබා ගන්න ගොඩක් දේවල් වටිනාකම් එක්ක, අධ්‍යාපනයත් එක්ක නිසි කල වයසේදී ලබා ගැනීම ගැන මට හොඳ උදාහරණයක් මේ කාලේ පෙන්වන්න කිව්වොත් බය නැතුව ඔබව පෙන්වන්න පුළුවන්. ඔබට මොකද හිතෙන්නේ මේ ඇවිල්ලා තියෙන ගමන් මඟ ගැන?
2: ඇත්තටම මේ අවුරුදු 36ට මට හිතෙනවා මගේ ජීවිතේ මං සෑහෙන දුරක් ඇවිල්ලා තියෙනවා කියලා. මොකද මං සාමාන්‍යයෙන් විභාග කරන අවුරුද්දේම ඒලවල් කරලා හරියට විශ්වවිද්‍යාල අධ්‍යාපනය අවසන් කරලා ඊට පස්සේ ශාස්ත්‍රපති උපාධියත් ඉවර කරලා නිසිකල විවාහ වෙලා නිසිකල දරුවෙක් හදලා පොතක් ලියලා පුතෙක් තම හදන්න බෑ. පුතෙක් කියන එකෙන් සාහිත්‍ය අදහස් කරන්නේ දරුවෙක් කියන අදහස. ඉතින් මම ගොඩ දුවෙක් ඉන්නවා. ඉතින් මේ දවස්වල ගයක් හදනවා. ඉතින් මං හිතනවා මේ අවුරුදු 36 ඇතුලේ මගේ ජීවිතේ මම සෑහෙන දුරක් ඇවිල්ලා තිනවා කියලා.
1: අපි ආව දුර ගැන අපිටම දැනෙන ආත්ම තෘප්තිය තරම් වටිනා දෙයක් තව තියෙනවද? තරම් සැනසෙල්ලක් තව තියෙනවද නේද? අපි ගීත මතක ගැන කතා කරන්න තමයි ආරාධනා කළේ. ලියන්නත් උපරිමයටම පුළුවන්, ඒ වගේම කියන්නත් පුළුවන්, කතා කරන්නත් පුළුවන් කෙනෙක් එක්ක. අපි අද ගීත ගැන කතා කරන්නේ ප්‍රේම සම්බන්ධතා ගැන, ආදර බැඳීම් ගැන කතා කරනකොට පෙම් හසුන් වලට වෙන් වෙලා තිබුණු යෝගයක් අපි පහු කරලා ආවේ. දැන් කරුණාරත් අබේසේකරන් ලියලා එම්.කේ. රොක්සාමි සංගීතවත් කොට මිල්ටන් මල්ලවාරච්චි ගායනා කරන මදුමල ලෙසමුදු මගේ ප්‍රියාදර මිහිරාවිය වෙතටයි ගීතෙන් අපි කතාබහ ආරම්භ කරමු.
2: දැන් මේ ගීතය ගැන කතා කරනකොට මට මතක් වෙනවා 2000-2001 අවුරුද්ද. ඒ කියන්නේ මම 6-7 පන්තිවල ඉන්න කාලේ අර ප්‍රේමණීය හැඟීම් මෝදු වෙන කාලේ මට ඇහිච්ච ගීතයක් මේක. ඒකට එක හේතුවක් තමයි ওই කාලේ තමයි මම පුංචි වීරෝ ටෙලිනාට්‍ය රඟපානවා. එතකොට අපේ කණ්ඩායමත් එක්ක අපි දුර යනවා. ඒ දවස්වල තිබ්බ කැසට් පීස්. ඉතින් මිල්ටන් ප්‍රනාම කැසට් පීස් එකේ තමයි ওই ගීතේ තියෙන්නේ. ඒ කියන්නේ ඊට කලිනුත් තිබුණා. හැබැයි මිල්ටන් ප්‍රනාම කැසට් පීස් එකේ මේ ගීතය ඇතුළු ගීත සෙට් එකක් තියෙනවා. ධර්මශ්‍රී වික්‍රමසිංහ මේක ගැන පූර්විකා කැමදින තමයි මදුමල ලෙසමුදු කවුද ඔබේ ප්‍රියාදර මිහිලාවිය කියලා කියන්නේ. ඒ කාලේ මගේ ප්‍රථම ප්‍රේමය. දැන් මේ වෙනකොට ලංකාවේ නැහැ. ඉතින් ඒ අර යෞවනයට එළෙමෙන්නටත් කලින් මුලින්ම ප්‍රේමණීය හැඟීමක් එන කාලේ
1: අර අපි හරියට කියන්නේ ආකර්ෂණය වීමක්
2: එක්ක. ඒක ප්‍රේමයම කියන්න බැහැ ඇත්තටම. එතන ප්‍රේමය කියන්නේ ඒ තර සංකල්පයක්. හැබැයි අර කිචිය දැනෙන මුල් කාලේ ඇහිච්ච ගීතයක්. ඉතින් ඒ කිචිය හැබැයි අවුරුදු ගාණක් ඉතින් තිබුණා. එතකොට තමන්ගේ පෙම්වතියව මදුමල ලෙසමුදු මගේ ප්‍රියාදර මිහිරාවිය විතරයි කියලා ලියනකොට අපි ඒකල් ලියුම් ලිව්වනේ. එතකොට ওই ලියුම් වල අපිත් උත්සාහ කරා ඒ වගේ මටසිලුට ඒ වගේම ආදරණීය වදනක් එකතු කරා. ඉතින් මදුමල ලෙසමුදු මගේ ප්‍රියාදර මිහිරාවිය වෙතටයි ඔබ සිහි කර කර ඔබට ලියන එක මට ඇති එක සතුටයි. ලියපු මිනිස්සු දන්නවා තමන්ගේ පෙම්වතිය හිතේ තියාගෙන, තමන්ගේ ආදරේ හිතේ තියාගෙන ලියන එක තරම් සතුටක් තවත් නැහැ කියලා. තනිකර මේ ලෝකේ මේකේ හරි ලස්සනට අබේසේකර මහත්මයා මවලා තියෙනවා. අපමණ සිතුවිලි බිහිවි තෙරපි එකිනෙක පැටලෙන්නේ කොහොම පටන්ගෙන මොනවා ලියන්නද නැතමට වැටහෙන්නේ. අපමණ සිතුවිලි තමන්ගේ ප්‍රේමයට ලියන්න කොච්චර දේවල් එනවද? ඒ හැඟීම හරියටම පදපේලි කීපයකට ගොනු කරන්නේ කොහොමද? ඒකයි කියන්නේ අපමණ සිතුවිලි බිහිවි තෙරපි එකිනෙක පැටලෙන්නේ කොහොම පටන්ගෙන මොනවා ලියන්නද නැතමට වැටහෙන්නේ. ඔක්කොම එකතු කළ අවසානයේ මෙහෙම කියනවා. කෙටියෙන් පවසෙමි මගේ ආදරියේ කීමට ඇති සැමදේ. පරවි රජිනියේ එදා වගේ අදත් ඔබට තවම ආදරේ.

0: සඳදිය දහර මානවීය ප්‍රේමයේ සොන්දර්යාත්මක වියමන සමග ඔබ ලකනහගෙන ඉන්නේ. අදත් අනුග්‍රහක දායකත්වය අපිට ලබා දෙනවා ජාතක ලොතරැයි මණ්ඩලය. ජීවිතයේ සිහිනයට වාසනාවේ ආශිර්වාදය NLV. එතෙක්කම ඩොමා ස්වයංක්‍රීය වීකිතීමේ යන්ත්‍රය සමක තවත් කෘෂිකර්ම ක්ෂේත්‍රයට අවශ්‍ය කරන යන්ත්‍රෝපකරණ රැසක් හඳුන්වා දෙන මාක්ස්පෙන් හෝල්ඩින්ග්ස් පුද්ගලික සමාගම. චන්දන ලියනාරච්චි ගයන ගීතයක් අපි අහන විශාරද නිහල්ගම් හේවා ලියා සංගීතවත් කරන්නේ. මේ මතකයන් විරහවෙන් පිරුණහම, තමන්ට හිමි නැහැ කියලා දැනුණහම, විශේෂයෙන්ම තමන්ට හිමි නැහැ සහ තමන්ට අහිමි වෙලා කියලා දැනුණහම, ඒ කියන්නේ වෙන තැනකට හිමි වුණා කියලා දැනුණහම ඇතිවෙන හැඟීම අපිට ඈත ටිකක් කාලයක් ආපස්සට යන්නට ඕනි. මේ මතකයන් විශේෂයෙන්ම නවයවුන් වියේදී ඔබත් මේ ගීතය අහන්නට ඇත්තේ පොල් රුප්පාවේ දඟකල සෙල්ල.
1: ඔය ගීතය එක්ක මට මතක් වෙන්නේ 2005 විතර අවුරුද්ද. එතකොට අපේ ගෙදරට පළවෙනි වාහනේ ගත්ත කාලේ පරණ ජීප් එකක් ගත්ත තාත්තා. ඔය ජීප් එකේ තිබුණේ කැසට් ප්ලේයර් එකක්. එතකොට මම බත්තරමොළ හන්දියෙන් රෙකෝඩ් බාරයකින් සින්දු සෙට් එකක් ගත්තා. ඒකේ දෙවෙනි සින්දුව පොල් රුප්පාවේ. මේ ගීතය ඇතුලේ මහ මූසලකමක් තියෙනවනේ. තමන්ගේ පෙම්වතිය ගියාට පස්සේ කොල්ලෙකුට දැනෙන හැඟීම, පොල් රුප්පාවේ දඟකල සෙල්ලම් කියලා කියනකොට පුංචි කාලේ ඉඳන් ආදරණීය බවත් එක බැඳලා තියලා රෑ රැහැයි හඬේ දුක් ගීත රාවේ සවනේ වැකුනේ ගොළු හඬක් ලෙසින් මේ මනුස්සයා තනිකම අන්ධකාරයත් එක්ක විඳිනවා තමන්ගේ පෙම්වතිය දාලා ගිබ්බවසි. ඈත ගුරුපාරේ පියමන්සලා යන්නේ කඳුලින් දෙමිලා දෙනුවන් වැසියාව. ප්‍රේමේ විරහව මං හිතන්නේ ඒ යුගයේ මේ තරම් ලස්සනට කියපු පදමාලාවක් තවත් නැතුව ඇති.

0: දියදහර
1: අපි අහන අපිට ඇහෙන සින්දු අතරේ අපි ආය අහන සින්දුත් තියෙනවනේ. ඒ වගේම තමයි දැන් වර්තමානයේ වෙනකොට මේ ගීත ගැන තියෙන කතා බහ ගොඩක් වැඩි වෙලා තියෙනවා. ගීතවලට විවිධ ආර්ථ නිරූපණ ඉදිරිපත් කරන සමහර විට පද රචකයා හිණකින්වත් නොහිතුව විදිහේ ආందోళනාත්මක සිදුවීම් සිතුවිලි එළියට එනවා අපිට අහන්න ලැබෙනවා මේ මෑත කාලයේදී. ප්‍රේමකීර්ති දල්වේ සහ ආචාර්ය වික්‍රත්නායක කියන සුසංයෝගය තුළ නිර්මාණය වුණු විශේෂම ප්‍රේම ගීත සහ විරහ ගීත ඇතුළේ මේ විවිධ කතා බහ වර්තමානයේ අපිට අහන්න ලැබෙනවා. ඒ විදිහට වැඩිපුර කතා බහට ලක්වන ගීතයක් අපි ඊළඟට අහන්න.
2: සඳගන් වැසිලා ගීතය ඇතුළේ මට පේනවා මහා ආදරණීය පිරිමියෙක්. ඒ ආදරණීය පිරිමිය ඇතුළේ තමන්ගේ ප්‍රේමය තව කෙනෙක් එක්ක සායනයක දිගා වෙලා ඉන්නකොට මනුස්සයෙකුට කොච්චර වෛරයක් එනවද?
3: ජීවිතයම සතු එකම සුවේ හිසර පහරක වෙලෙනු දැනි.
2: ජීවිතේ තමන්ට තියෙන එකම සුවය ප්‍රේම හිසරෙන් වෙලෙනකොට
3: මේ ලොව මා සතු ඈ සතු වේනිතු අසල් වාසියෙකු සොයනු දැනේ.
2: තමන්ගේ ප්‍රේමය තව කෙනෙක් එක්ක වෙලා ඉන්නකොට අද්දක මැනගෙන ඉන්න පුළුවන් ප්‍රේමවන්තෙක් වුණා නම් ප්‍රේමය නිසා මැරෙන ජීවිත නැති වෙන ජීවිත නැති වෙලා යයි.
1: ඔව් ඇත්තටම. මොකද මේ ආවේගය පිටකිරීමට තියෙන ක්‍රමවේද පිළිබඳව නොදැනුවත්කම ගොඩක් වෙලාවට වර්තමානයේ ප්‍රේමය විරහව බවට පත් වුණාට පස්සේ ප්‍රේම කළාද කියන එක පවා අමතක වෙන
2: කාලේ බරපතල විදියට තමන්ගේ ප්‍රේමය තමන්ගේ ආසාවල් ඉෂ්ට කරගත්තට පස්සේ මේක එළිදරව් කරන යුගයක්නේ. ෆේස්බුක් එකෙන් ඉන්ස්ටාග්‍රෑම් එකෙන් කොහෙන් කොහෙන් හරි මේවා ලීක් කරනවා. ওই ලීක් කියන කන්සෙප්ට් එකක් ආවනේ. හැබැයි බලන්න ප්‍රේම කීර්ති ලියනවා හරි ලස්සනට.
3: මානත අන් සතු සිත් බිඳලා දෑතම බැඳගෙන හිඳීමි.
2: බල මං කාගේවත් හිත් බිඳලා නැහැ. එහෙනම් මං අද්දක බැඳගෙන බලන් ඉන්නවා. මේ ලොව යම් දවසක අපි වෙන්නෙමු රහස් අහස් තලයට පවර.
1: අහසට විතරයි.
2: අහසට විතරයි. ඒ කියන්නේ මේ ප්‍රේමයේ තිබ්බ දුක් මුසුතැන් එයාගේ අතින් වෙච්ච අඩුපාඩුව එයාගේ වැරදි ටික මං කාටවත් කියන්නේ නැහැ. ප්‍රේමය කියන්නේ එතන. ප්‍රේමය කියන්නේ ලබා ගන්න තැනට වඩා අත්හැරීම කියලා පෙන්වන හරි ලස්සන තැනක් මේක.
1: අපි හැම ගීතේ

0: Sound-ul Viamana.
1: සනදියදහර සමග ලකන හගෙන ඔබ ලක්ෂාන් වත්තු හේවා සමග අද අපි කතා කරන්නේ. දැන් අපි ඊළඟට අහන ගීතය මවින් පෙරර ගායනා කරන මේ ගීතය අපේ අදහස් වගේම අනිත් මිනිස්සුන්ගේ හිතවල නැගෙන අදහස් ගැනත් අවබෝධය, ඒ සංනිවේදනයේ තියෙන වටිනාකම ගැන අපිට අහන්න පුළුවන්. මා දොර ඈතක යතයි සිතා, ඔබ මෙහි තනි වී යතයි සිතා.
2: මේ ගීතේ මං අහන්නේ 2001 අවුරුද්දේ ඇත්තම චන්න පෙරර මහත්මයාගේ කටහඬින්. පුංචිවීරයෝ අධ්‍යක්ෂතුමා චන්න පෙරර. ඉතින් චන්න කියන්නේ චන්න පෙරර මහත්මයා තමයි ඇත්තටම මේ ගීතය ඉස්සෙල්ලම කියලා අපිට දැනෙන්න හැඟෙන්න සැලැස්සුවේ. මං හිතනවා පුංචි කාලේ දරුවෙකුට ඒ ලබා දෙන පෝෂණය මුළු ජීවිත කාලෙම පවතිනවා කියලා. අද දවසේ මගේ අතින් ලියවෙන ප්‍රේමණීය හැඟීම් ගොඩකට මුල වෙලා තියෙනවා ඔන්න ඔය ගීතය.
1: චන්න අය ගත්තොත් ඔහුගේ ජීවිතය ඔහු වඩාත්ම ප්‍රිය කරන ගාන ශිල්පියානේ මවින් පෙරර කියලා කියන්නේ.
2: එතකොට මට තාමත් මේක ඇහෙන්නේ චන්න පෙරර මහත්තයාගේ කටහඬින්. දැන් හිතන්නකො, මාදුර ඈතක යතයි සිතා, ඔබ මෙහි තනි වී යතයි සිතා, සොවින් තැවි ලත වී හිඳමින් නිල්මිණි නෙත්තුක මොඳ නොකරුණු මැන. මම යනවා, ඔයා මෙහි තනියෙන් ඉන්නවා, අඩන්න එපා, මං එනවා. ඊට පස්සේ දැන් මේ කාලේ පහුගිය කාලේ ඔක දැඩිව දැනෙන්නේ නැති රට දාලා මිනිස්සු බහුතරයක් ගියා. බොහෝ දෙනෙක් ගියා තමන්ගේ පවුල ගොඩ ගන්න, ජීවිතේ ගොඩ ගන්න පෙම්බරිය දරුව අතෑරලා. එතකොට ඔබගෙන් වෙන් වී සමුගෙන යන්නට මට දිරියක් නැත්තේ. එනමුදු සොඳුරිය අපදිවි රැකුමට මායෙහි ආ යුත්තේ. ඔබේ මියුරු බස් කල කී දේවල් හදතර පී ඇත්තේ. ඉඩක් ලැබුණු විට ලියා එවන්නම් ඉස්සරේ පැත්තේ. හරි ලස්සනයි මේක. ඉඩක් ලැබුණම මම ලියල එවන්නම්. මොකද මේ ගීතේ මට දැනෙච්ච තව කැලලක් තමයි, ඉස්සර අපේ තාත්තා රටේ ඉන්නකොට තාත්තා අම්මට කැසට් පීස් එකක් එවනවා, කටහඬ රෙකෝඩ් කරලා කතා කරලා මෙහෙන් යවනවා තව එකක්. ඉතින් ඒ කටහඬ තියෙන ටේප් පටි තාම මගේ ළඟ තියෙනවා. මම ඉපදෙනකොට නෙමෙයි, අයියලා පුංචි කාලේ. හැබැයි ඒව තමයි අපිව පෝෂණය කරේ. දැන් මේකේ අන්තිමට හරි ලස්සන කැලලක් කියනවා, අදින් පසුවම අඳුරු අගාධයක නිරතුරු තනිනවා. මේ රට දාලා ගිහිල්ලා මං සතුටින් ඉන්නේ නැහැ. ඔබේ සුවඳ මා හදවත් අරණේ පමණක් පවතිනවා. හදවත් අරණ අරණ්‍යයක් මේක. ඒ කියන්නේ මම මේ හදවතට වෙන කාටවත් ඉන්න දෙන්නේ නැහැ. ඔබ තනි කරදා වෙන් වී යනමුත් හදවත වැළපෙනවා. මතුයම් දවසක මා මිනිසුකු වී යලි ඔබ වෙත එනවා.
1: ප්‍රාර්ථනාවන්
2: සහ බලපෑම බිරිඳ වෙන්න පුළුවන්, ප්‍රේමණීය තමන්ගේ පෙම්වතිය වෙන්න පුළුවන්, දාලා යනකොට හදවත අරණක් කරගෙන ගිය විදියට මෙන්න පුළුවන් නම් මේ රටේ ප්‍රේමය තව ලස්සන

0: FM 93.5, FM 93.7, Lakhana, Radio ITN.
1: NLP Hadhana, Lankawe Vedima Tagi Dina Tagi Avasta Vedima Lutraya, NLP Hadhana, Ubat Adama NLP Hadhana Balagana.
2: Mamanande Maram Relax.
3: විශේෂ ප්‍රතිලාභ රසක් සමගින් යූත් එකටම සෙට් වෙන බැංකින් පාර්ට්නර් RDB යූත් ප්ලස් කිනුමා ඔබ වෙනුවෙන්ම
4: අඩකුඹුරේ රළුමාවතේ නිල් කුරුල්ලා සොනාලිකා අශ්වබල 50ක එන්ජින් ධාරිතාව අවම ඉන්ධන දහනය පහසුවෙන් හැසිරවීම නඩත්තුව සහ අමතර කොටස් ගැනීමේ පහසුම 2-wheel 4-wheel සොනාලිකා ට්‍රැක්ටරය දැන් දිවයිනපුරා ඇති TVS සොනාලිකා අලෙවි නියෝජිතයන් වෙතින් රක්ෂණය ලියාපදිංචිය අවුරුදු 4ක සේවාව සහ වගකීම සමග TVS Agribusiness වෙතින් සොනාලිකා ට්‍රැක්ටරේ මහ පුලවට මහ බලයක්.

0: ඔයාට විෂ මත්ද්‍රව්‍ය භාවිතයෙන් ඉවත් වෙන්න ඕනද? ජීවිතය අලුතෙන් පටන් ගන්න ආසද? එහෙනම් මේක ඔයා ගන්නම ඕන කෝල් එකක්. 19:27 කතා කරන්න. රටම එකට ජාතික මෙහෙයුම.
1: ලාංකේය විශ්වාසය දිනු මාක්ස් පෙන් සමූහ ව්‍යාපාරය වෙතින් ගෙන් පපිතහරින දැන් නව නිමාවකින් එන ඩෝමා ස්වංක්‍රීය විකටීමේ යන්ත්‍රයක සාඩම්බර හිමිකරුවෙකු වන්න අදම අමතන්න 011 7679 579 ප්‍රධාන කාර්යාලය නොමර 31 ඇල්හේන පාර මහරගම.
2: ඔළුවට ප්‍රෙෂර් එකක් නැතුව ඔයාගේ නිවසේ හෝ කර්මාන්ත ශාලාවේ වෝටර් ෆ්ලෝ එකට හොඳම ප්‍රෙෂර් එකක් දෙන්න පුළුවන් එකම වතුර මෝටරය ඩීප් ටෙක් ප්‍රෙෂර් පම්ප්ස්. අමතන්න 077 777 7374.

0: වාර්තාපිට වාර්තා කබන කෝටි අටේ NLB දනඩ දහනය ලොතරැයියෙන් රටේ සංවර්ධනයට දැවන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවට ධන නිධානය බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්.
1: මම නම් දැන් මානම රිලැක්ස්.
2: විශේෂ ප්‍රතිලාභ රසක් සමගින් යූත් එකටම සෙට් වෙන බැංකින් පාර්ට්නර් RDB යූත් ප්ලස් කිනුමා ඔබ වෙනුවෙන්ම.
3: මානවීය ප්‍රේමය සෞන්දර්යාත්මක වියමන
4: සංසන්දිය තහර මානවීය ප්‍රේමයේ සෞන්දර්යාත්මක වියමන සංසතිය දහර ආදරණීය අහගෙන ඔබ අනුග්‍රහක දායකත්ව ලබා දෙනවා ජාතකලතරයි මණ්ඩලය. ධන නිධානය ගැන මේ කියන්නේ ඔබ ජීවිතයේ සිහිනයට වාසනාවේ ආශිර්වාදය රැගෙන එන ලොතරැයි ලොවේ මහගෙදර ජාතික ලොතරැයි මණ්ඩලය. යළි යළිත් විශ්වාසය තහවුරු කරමින් 2005 වසරදී වගේම 2006 වසරේදීත් පසුගිය ජූලි මාසයේදී පැවැත්වූ ජාතික ව්‍යාපාර විශිෂ්ටතා සම්මාන රාත්‍රියේදී රාජ්‍ය සේවා අංශයෙන් අනුශෝරතාවය දිනා ගන්නවා. ඉතින් මේ විශිෂ්ට ජයග්‍රහණය කරා යාමට NLB වෙතට හැකියාව ලැබුණේ දසත පුරා විහිදී සිටින පාරිභෝගික ඔබගේ විශ්වාසය, ඒ වගේම දෙවෙනි පුරා විහිදී තිබෙන NLB අලෙවි ජාලයේ ශක්තිය හා පරිසර සංරක්ෂණය, තිරසර සංවර්ධනයට සමාජ වගකීම් ඉටු කිරීම සහ ප්‍රජා සවිබල ගැනීම සඳහා ජාතික ලොතරැයි මණ්ඩලය අඛණ්ඩව ලබා දෙන දායකත්වය යන මේ සියල්ලේම එකතුවෙන් ලැබුණු පන්නරේ නිසා කියලා ඉතාමත්ම සතුටෙන් ආඩම්බරයෙන් ප්‍රකාශ කරනවා. ජීවිතයේ සිහිනයට වාසනාවේ ආශිර්වාදය NLB. සඳදිය දහර සමග ලැකඳහගෙන ඉන්න ඔබට මතක් කරන්නේ මේ ඩෝමා 3-in-1 පැකේජ් එක ගැන. ගොවිචරතාවගේ විශ්වසනීය හවුල්කරු ඩෝමා සමගෙන් දැන් ස්ටීම් බට්ටා, ස්වයංක්‍රීය වීකෙටීමේ යන්ත්‍රය සහ කලසෝට යන්ත්‍රයකින් සමන්විත විවිධ ධාරිතා දෙකකින් යුතු පැකේජ් දෙකක් හඳුන්වා දීලා තියෙනවා. වී තැම්බීම, වියලීම, කෙටීම, එවැගේම කළුවට සහ අවපහ ඇට ඉවත් කිරීම ආදිය දක්වා ක්‍රියාවලිය වේගවත්ව ඉක්මනින් ඉටු කර ගැනීමට මෙමගින් හැකියාව ලැබෙනවා. මේ යන්ත්‍ර තුනම එකවර මිලදීකට විශේෂ මිලාඩු කිරීමේ වට්ටමක් ලබා ගන්නත් පුළුවන්. කොන්දේසි සහිතයි. වැඩිදුර විස්තර දැනගන්න කතා කරන්න 01176779579 දුරකථන අංකයට. සඳදිය දහර සමග අදරින් ඔබ ලක්කන අහගෙන අද සඳදිය දහර තුළින් අපි හමුවන්නේ සෝදන රූපහලින් විකාශය වූ පහේ ළමයි විසේකාරී පිටපත් රචකයා වගේම අපිට ඔහු රංගනයනුත් රංගන ශිල්පියෙක් විදිහට හමු වෙනවා. දැන් මේ පවුලේ කිසිම කෙනෙක් කලාවට සම්බන්ධතාවයක් නැහැ කියලා තමයි මම අහලා තියෙන්නේ. එතකොට දැන් ගොඩක් කලාවට අම්මලා තාත්තලා විදිහට වැඩිහිටියන්ගේ හීන තියෙන්නේ දරුවෝ තමන්ට වඩා උසස් තැනකට යනවා දකින්න එකනේ. ඔබ කලා පැත්තට යොමු වීම එක්ක පවුලෙන් ලැබුණු ඒ අනුග්‍රහය කොහොමද?
5: දැන් මෙහෙමයි, මගේ තාත්තා කළමනාකාරවරයෙක්, අම්මා නියෝජ්‍ය විදුහල්පතිවරියක් සහ ජීව විද්‍යාව උගන්වපු ගුරුවරියක්. මගේ පවුලේ අයියයි අක්කලා දෙන්නයි. එතකොට අපි ඔක්කොම උපාධිධාරී, විවාහ වෙලා ඉන්නේ උපාධිධාරිනේක. එතකොට මගේ පවුල ඇතුලේ කලාවට සම්බන්ධ කවුරුත් නැති වුණාට අක්කලා දෙන්නම සින්දු කියනවා, ලියනවා, අයියා හොඳ ගායකයෙක් වගේම රචකයෙක්. ඉතින් අම්මට තාත්තට හොඳ කටහඬ නැතුව තාත්තා හොඳ ගායකයෙක්. ඉතින් මේ ආභාසය මට තිබුණා. පුංචි වීරයෝ තෙල් නාට්‍යයට සම්බන්ධ වුණාට පස්සේ ඇත්තටම ඉතාම අඩු පහසුකම් අපිට තිබුණේ. ඒ කාලේ මෝටර්සයිකලයක් තිබ්බේ. ඔය මෝටර්සයිකලේ තියාගෙන මාව කොච්චරනම් අපේ තාත්තා එක්කන් ගිහිල්ලද කියලා මට මතකයි. ඉතින් ඇත්තටම මට කලාවට එන්න කොඳු නාරටිය හැදුවේ අම්මයි තාත්තයි. සහ මම මතක් කරනවා මේ වෙලාවේ මේ නයනානන්දනී කුමාරසිංහ මගේ සංගීත ගුරුතුමිය, ඇය තමයි මේ පළවෙනි පාර කපලා දෙන්නේ. ප්‍රියන්ත කොළඹගේ මහත්තයා අඳුරගෙන ඩොනල්ඩ් ජයන්ත මහත්මයා තමයි ගමන එන්නේ. ඉතින් මේ ගමන එන්න මට පවුලෙන් හම්බෙච්ච හයිය කොච්චරද කියනවා නම් මම ලක්ෂාන්වත් වේවා කියලා චරිතයක් අද නැති වෙන්න තිබුණා. මට ඒ වගේ පවුලක් නොතිබුණා.
4: හයිය ඒ තමයි අපි දැඟර මේ විරාමයට කලින් මර්වින් පෙරේරා ගායනා කළ ගීතයක් අහුවනේ. ඒ ගීතේම හැබැයි ඒ ගීතේ නම් ආදරය කරන වග දන්න දෙන්නෙක් නෙවෙන් වෙලා යන. දැන් මෙතන මේ ආදරය හිතේ මෙච්චර තිබුණද කියන එක දැනෙන්නේම වෙන් වෙලා යන මොහොතේදී. මහජන සුනිල් ආරියරත්නයන් ලියන එච් එම් ජයවර්ධනයන් සංගීතවත් කළ මල්ලි බුලත්සිංහල ගායන ගීතේ.
5: ඔබට මා ආදරය කළ බව මෙතරම් මා තමා ඔබ දුර රට යනතුරු නොදනිමි. මේක මං හිතනවා ආදරය කරන දෙන්නෙක් අතර කතාවක් කියලා. මට දැනුණ විදිය හිතන්න තමන් ආදරය කරන පෙම්වතිය හෝ පෙම්වතා මේ රට දාලා යනවා කියලා. උදේ හවස හම්බ වෙච්ච දෙන්න, උදේ හවස ස්පර්ශ වෙච්ච දෙන්න, හුස්ම දැනිච්ච දෙන්න අවුරුද්දකට දෙකකට වෙන් වෙනවා. සමහර අවුරුදු පහකට දහයකට වෙන්න පුළුවන්. ඒ වෙන් වෙන මොහොතේ නේද අපිට දැනන්නේ දෙයි හාමුදුරනේ මේ මනුස්සයට අපි කොච්චර ආදරය කරලා තියෙනවද කියලා. ඒකයි කියන්නේ වලාවකින් ඔබ වැසී ගියා බොල්ලහසේ ගුවන් යානය යනවා වලාවකින් බොල්ලහසේ. මෙයා සමහරට කටුනායක නැරඹුම් පරයන්තරලා බලන් ඉන්නවා වෙන්න පුළුවන්. සිනා පහන් වැට නිවේ කියා සිනා පහන් වැට බලන්නේ සුනිල් ආරියත් මහත්තයා උදල දෙන එදුම සිනා පහන් වැට ජීවිතේට ආලෝකයක් ආලෝකයක් වෙච්චේ සිනා පහන් වැට නිවිලා ගියා සැඩහුළඟේ. අර ගුවන් යානය යන සැඩහුළඟට මගේ හිනා පහන් වැට නිවාගෙන වරන් යන්නේ කියලා. ජීවිතේ එහෙම මිනිස්සු අහසට සමුදුරට වෛර කරන්න පටන් ගන්නවා. ඉරත් මෙරි පුන් සඳත් මෙරි. ඉරත් මෙරිලා මට මෙතනින් හැර ආලෝකයක් නැහැ, පුන් සඳත් නැහැ. ජීවිතේ ඔයා නැති වුණාට පස්සේ මුකුත් නැහැ. ලොව අඳුරුයි. කෙසේ දින්නේ පාළු පැලේ නිදි පැදුරේ කියන්නේ මේ දෙන විවාහකයි. හරි, මේ තමන්ගේ සැමියා හෝ බිරිඳ දාලා යනවා. එතකොට මේ මිනිස්සු තමන්ගේ ආර්ථිකය හෝ මොකක් හෝ හේතුවක් වෙනුවෙන් තමන්ගේ ආදරණීයව දාලා යනවා කියන්නේ එතනින් එහාට ආදරණීය ජීවිතයේ කොච්චර අඳුරු අගාධයකට යනවාද කියන එකයි මෙතනින් පෙන්වන්නේ. මං හිතනවා ආදරේ නම් කොහොමද

0: කැලුම් ශ්‍රීමල් මේ ගීතේ ලියන්නේ රවීන් රම්ජී සංගීතවත් කළේ සංගීත විජේසූරිය තමයි ගායනා කරන්නේ. පෙරහැරක් එක්ක අපිටත් යන්න පුළුවන් මේ ගමනට එකතු වෙන්න. හැබැයි ඉතින් මේ වෙලාවේ අපේ හිතේ ඉන්න කෙනාව අපිට මේ කියන විදිහට අපි ළඟ නවත්ත ගන්න පුළුවන් වෙයිද?
1: මල් පෙරහැර එන්නාසේ හිඳිමි ඔබ මහත පුරා ඇවිදින සුව විඳිමි. හිතන්න පෙර මල් පෙරහැරක් මේක නිකම් පෙරහැරක් නෙවෙයි. අලියැත්තු ඉන්න කසගාරව ගහන ගිනි බෝල කරකවන පෙරහැරකට වඩා මල් පෙරහැරක තියෙන අපූර්වත්වය, ශාන්ත බව, ඒකත් එක්ක මල් පෙරහැර එන්නාසේ හිඳිමි ඔබ මහද පුරා ඇවිදින සුව විඳිමි. හදවත ඇතුලේ ඇවිදිනවා. ගැල් පෙරහැර යන්නාසේ නිදැමි. ගැල් පෙරහැර යනකොට තණ්ඩලේ දෙන්න දෙපොලේ කියලා ගියාගේ සාහිත්‍ය කියන්නේ නිද්‍රාශීලීනේ. ඔබ අහක බලා ගිය පසු දුක් විඳිමි. දැන් මේ අකුණු ගහනවනේ පෙරහැරක් අස්සේ. පෙරහැරක් අස්සේ තරුණයෙක්ගේ සහ තරුණියක්ගේ හදවත එකිනෙකට ගැට. මම මේකේ මේ මුළු සින්දුවම වචන ටික ගලපන්න වෙලාවක් නැති හින්දා අපිට මම ඒකේ මේ පුංචි කෑල්ලක් කියන්න. සඳ රචනීය වඩිනාසී දුතුමි. සඳර කියන්නේ තමන් ආදරය කරන කෙල්ලම පේන විදිය. සඳි රජනීය වඩිනාසී පෙනෙමේ හිත ඇතුරෙන් පන්තිරු නටුම් නටුමි.
0: කොයි තරම් සතට
1: ග්‍රහශය. මයියා මේකේ මම ලියලා තියෙන ලස්සනම කෑල්ල තමයි හිත ඇතුලෙන් පන්තිරු නටුම්. හිතන්න හිත ඇතුලෙන් පන්තිරු නටුම් නටනවා කියන යෙදුම මේ මනුස්සයාගේ හිතට කොහොම ආවද කියලා මට හිතා ගන්න බෑ. ඒ තරම් උත්කර්ෂය. තමන්ගේ පෙම්බරිය, තමන් ආස කරන කාන්තාව තමා වෙතට එනකොට ඇත්තටම පිරිමියෙක්ගේ, තරුණයෙක්ගේ, කොල්ලෙක්ගේ හිතේ ඇතිවෙන ඒ උද්දාමයේ උත්කර්ෂය වචන කීපකින් කියනවා. හිත ඇතුලෙන් පන්තිරු නටුම් නටනවා කියලා. ඒක ඊට පස්සේ මේ පෙරහැර මාව දාලා ගියාට පස්සෙත් ඔබ මගේ ළඟ ඉන්නවා. හරිද? ඊට පස්සේ කියනවා ඒ සැප නිමක් නැති, තාමත් පමා නැති ඔබ හිත බදාගමි සදහට සිනාසෙමි, සිනාසෙමි සදා ඔබ පතමි. ආයිතින් ඔබ මගේ ආයුබ. මෙතනින් එහාට ඔබෙන් තොර ලෝකයක් මට නෑ කියන උද්දාමය, උත්කර්ෂය හරි ලස්සනට

0: චන්ද්‍ර දේවාදිත්‍ය මේ ගීතය ලියන්නේ සුනිල් පෙරේරා ගායනා කරන්නේ. මේක දුෂාන් ජයතිලකත් ගායනා කළා. පහු කාලෙදී ගොඩක් ජනප්‍රියත්වයට පත් වුණු ගීතයක්. මොකද සුනිල් පෙරේරාගේ ගායන විලාශය සහ ඒ දේවල් එක ගලපලා බලනකොට මේ ගීතය ටිකක් වෙනස් නිසා අපේ හැමෝගෙම ජීවිතවල මෙහෙම දවසක් තියෙනවා. ඒ දවස අපිට අමතක කරන්න බෑ. අපි ආදරය කරන අයව, අපි වැඩිම විශ්වාස කරන අයව හම්බ වෙච්ච මුණ ගැහිච්ච පළමු දවස.
1: හෙට ආදරවන්තයන්ගේ දවසනේ. හෙට මේ වගේ මුල් දුටු දවස් ඇතිවේ. මුල් දුටු හැඟීම් ඇතිවේ. දැන් කලින් ගීතේ පන්තිරු නැටුම් නැටුවේ තමන්ගේ ප්‍රේමණීය චරිතය මුණ ගැහිච්ච හින්දානේ. මෙතරත් කියන ඔබ දුටුවේ මුල් දිනේ සිතුවූ සැමදේ තවමත් මගේ හදවතේ නැති. මතකේනේ net යුගමා දෙසනුම යොමා මගේ මියුලැසියේ කුමක් කියන්නේ. ඒ කියන්නේ දෙන්න අතර පළවෙනි දැක්මෙන්ම first sight එකෙන්ම යම්කිසි ප්‍රේමයක් හැඟීමක් අකුල් අර සන්නස්කල් සර් කියනවා මේකට අකුණු ගන්නවා කියලා. ඒ විදුලි කෙටීමක් වෙලා කාගේ කවුරුද කොතනද සිටිනවද ඔයා? ඔයා කොහෙද ඉන්නේ කියලා අපි ඇත්තටම හොයනවනේ.
0: අනිවාර්යයෙන්.
1: Taman කැමති චරිතයක් වුණාම මෙයා කොහෙද ඉන්නේ කාගේ කවුරුද කියලා හොයනවා. කවදා කොයි බදී යලි හමු වේවිද කියලා පැනේකි මාසෙත පාරන්නේ. අපි එහෙම ආදරණීය චරිතයක් දකින පළවෙනි අවස්ථාවෙම ඊළඟ අවස්ථාවේ හම්බෙන්න කොහෙද කියලා හිතනවනේ. ඒ අමු හැඟීම සුනිල් පෙරේරා සහ දුෂාන් ජයතිලක විවිධ කියන්නේ ආකාර දෙකකට කියනවා. මං ආසයි මේක සුනිල් පෙරේරාගේ වර්ෂන් එකට. හේතුව ඒක අමුයි. දුෂාන් ජයතිලකගේ සංගීතයයි ඒ සියල්ලත් එක්ක වෙන රහක් තියෙනවා. හැබැයි අර අපේ අර ඔරිජිනල් එක අමු හැඟීම තියෙනවා සුනිල් පෙරේරාගේ කටහඬේ. මේක අන්තිමට කියනවා කැටිකොට ගුවනට මුසුකොට මගේ රස හැඟුම් ඔබ වෙත ගීතයෙන් එවන්න. ඇත්තනේ අපි සමහරව දැන් මම රචකෙක් විදිහට මම සමහර ගීත ලියලා තියෙනවා. ඒ ගීත ඇතුලේ අපිට තව කාට හරි කියන්න ඕන දේවල් ටික අපි කැටි කරලා කියනවා. මතු දිනයක මගේ දිනට ඔබ දිනෙතට ඔබ හමු වේ නම් එදින නැවත මා හින හින්න. එතකන් මගේ හිනාව ඔයා ළඟ කියලානේ කියන්නේ. ඉතින් මං හිතනවා මේ ගීත තමයි අපේ රහ, يعني අපේ හිට පෝෂණය කරේ. මං හිතනවා හෙට දවසේ ඔය වගේම මුල් වරට දකින ඇස් හැම ආදර හිතකටම
0: අනිත් එක මේ ගීතය නිර්මාණය වෙන්නේ මීට දශක ගණනාවකට කලින්. දැන් නම් ඉතින් පින්තූරයක් සර්ච් කරලා අපිට කෙනෙක්ව හොයාගන්න පුළුවන්. ඉන්ස්ටාග්‍රෑම් එකෙන් හරි ෆේස්බුක් එකෙන් හරි කොහෙන් හරි විදියක් හොයාගන්න පුළුවන්. දැන් එහෙම නැති කාලයකනේ මේ කියන්නේ. ඉතින් එහෙම ලියවෙච්ච ගීත කොච්චර තියෙනවද?
1: ඒකේ ඒ කාලේ පහු කරපු ගැට් ඉන්න අයනේ. දැන් මම 1989 උපදින්නේ. එතකොට අපි ලියුම් සහ ඊට පස්සේ අර ගඩොල් බාග ටෙලිෆෝන් එකේ ඉඳන්
0: සෙල්ටෙල්
1: මේ මේ මේ ගඩොල් බාග ෆෝන් එකේ ඉඳන් අත්දකපු අය ඇස් දෙක පියාගෙන SMS ගහපු ජීවිත අපිට තියෙන. රෑ 12 වෙනකන් ඇහැරලා ඉඳලා ආයුදයා කියලා ඔයා ඉන්නවද කියලා දැනගෙන මේ තමන්ගේ පෙම්වතියමද කියලා දැනගෙන නැත්තම් අම්මා ඉන්නවා මෙසේජ් කරන්න එපා කියන මෙසේජ් ආපු පරම්පරාවනේ අපි. ඒ නිසා මේ හැඟීම මං හිතනවා අපි රහටම දන්නවා.

0: ඔබ මොටර් සයිකලයක ගමනක් යාමට සූදානම් නම් අනිවාර්යෙන්ම හෙල්මට් එක පළඳ ගන්න. එක කුඩා තේරීමකින් ඔබේ ජීවිතය රැක ගන්න පුළුවන්. ඒ නිසා ඔබ ඔබේ හෙල්මට් එක පළඳින්න.
1: යුත්තකයි නොයාගේ ෆියචේකට ප්ලස් පොයින්ට එකක් RDB යුත් ප්ලස් විශේෂ ප්‍රතිලාබ රසක් සමගින් යුත්තකටම සෙට්වෙන බැංකින් පාට්න RDB යුත් ප්ලස් කිනුමා ඔබ වෙනුවෙන්ම
2: ඔයාට විෂ මත්ද්‍රව්‍ය භාවිතයෙන් ඉවත්වෙන්න ඕනද? ජීවිතය අලුතෙන් පටන් ගන්න ආසද? එහෙනම් මේක ඔයා ගන්නම ඕන කෝල් එකක්. 19:27ට කතා කරන්න. රටම එකට ජාතික මෙහෙයුම.
3: වාර්තා පිට වාර්තා කබන කෝටි යටේ NLB දනඩ දහනය ලොතරැයියෙන් රටේ සංවර්ධනයට දැවැන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවට ධන නිධානය මිලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්.
1: යුත් එකෙන් ඔයාගේ ෆියුචේකට ප්ලස් පොයින්ට් එකක් RDB යුත් ප්ලස් විශේෂ ප්‍රතිලාබ රසක් සමගින් යුත්තකටම සෙට්වෙන බැංකින් පාට්න RDB යුත් ප්ලස් කිනුමා ඔබ වෙනුවෙන්ම.
4: FM 93.5 FM 93.7 Lakhanda Radio ITN Manaviya Preme Saundaryatmaka Viyamana
5: Santadiya Dhara Hara Santadiya Dhara Venuven Anugrahaka Dakatte Labadena NLP සාදම්බර ගමන් නියමකු වන NLB ලොතරැයි පවුලේ ජාතිය මහා ධන සම්පත ධන නිධානය ඔබේ ජීවිතය සිහින දිනවන බව තව තවත් සාක්ෂි දරමින් ලක්ෂ ගණනින් කෝටි ගණනින් මේ වසරදී මේ වන විටත් ඔබව ජාග්‍රහයකයෙකු බවට පත්කර හමාරයි. ධන නිධානය ලොතරැය තුළින් මේ අවුරුද්දේ ප්‍රථම සුපිරි ත්‍යාගලාභියා කන්ද උඩරටින් අලෙවි කළ ලොතරැයි පතකට රුපියල් කෝටි 12.4කට වැඩි සුපිරි ත්‍යාග මුදලක් කුරුණෑගල මදුරාගඩු පදිංචි ජයග්‍රහකයෙකු වෙත ලබා දීමට NLB වෙතට හැකියාව ලැබුණා වගේම කඩුවල ප්‍රදේශයෙන් අලෙවි කළ ලොතරැයිපත් අතරින් ධන නිධානයේ දෙවන සුපිරි ත්‍යාගලාභියා බිහි කරන්න හැකියාව ලැබී තියෙනවා. ඉතින් රුපියල් 9,31,00,000කට අධික ත්‍යාග මුදලක් හිමි කර දෙමින් මේ ජයග්‍රහී අවස්ථාවන් ලබා දෙන්නට හැකියාව ලැබී තිබෙනවා. ජීවිතයේ සිහිනයට වාසනාවේ ආශිර්වාදය NLP. කුඩා වීකෙටීමේ ව්‍යාපාර හිමිකරුවන් වෙත මාක්ස්පෙන් හෝල්ඩින්ග්ස් සාදම්බරෙන් හඳුන්වා දෙනු ලබන නවතම උපංගය තමයි ස්ටීම් බට්ට කියලා කියන්නේ. ඉතාම අඩු කාලයකින් වීතම්බා වියලා ගැනීම සඳහාම සකස් කරලා තියෙනවා. වරකට කිලෝග්‍රෑම් 100ට 500 දක්වා ධාරිතාවන්ගෙන් යුත් යන්ත්‍ර පෙළක් සහිතයි. පැතුණක් ඇතුළත එක කාණ්ඩයක් නිමවා ගන්නත් පුළුවන්. ඒ වගේම වීතම්බා වේලා කැටීමත් සිදු කරන්න පුළුවන්කම තියෙනවා. සහල් වලට ඉහළ ගුණාත්මක භාවයක් ලබා දෙනවා. ඒ විතරක් නෙවෙයි, නිෂ්පාදන පිරිවැය අඩුයි, පරිසර ගැටළු වලින් තොරයි. ක්‍රියාත්මක කිරීම ඉතාම පහසුයි, පූර්ණ ස්වයං ක්‍රියාකාරී යන්ත්‍රයක්. වැඩි විස්තර දැනගන්න කතා කරන්න 011-7-679-579 නම්බරයකට. ලකනහගෙන ආදරෙන් ඔබ සඳදිය දහර සමග අද සඳදිය දහර තුළින් අපි හමුවන්නේ ලක්ෂාන් වත්තුහේවා. සමනින් මම නමක් කියනකොට ඒ නමත් එක්ක බැඳුණු වෘතිය හරි ඔකේ රැකියාව හරි දෙයක් ගැන කියනවා. දැන් මට මෙතනදී එහෙම කියන්න මොකද්ද තෝරගන්නේ කියලා හිතන්න බැරි තත්ත්වයක් තියෙනවා. මම කියන්න කැමති මෙහෙම දෙයක්ත් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ සිංහල කථිකාචාර්යවරයෙක් විදිහටත් කටයුතු කරනවා. එතකොට පිටපත් රචකයෙක්, රංගන ශිල්පියෙක්, කලාවේ විවිධ ඉසව්වලදී අපිට හමු වෙනවා. දැන් මේ ජීවිතේට මේ අපිට තියෙනනේ සැලසුම් හදාගත්ත දේවල්, අපි අනිත් කෙනෙකුගේ සැලසුමක ඉන්නවට වඩා අපේ සැලසුමක අපි ඉන්න එක කොයිතරම් වටිනවද? ඒක අපි අපේ දරුවන් සහ අපේ දෙමව්පියන් අතර අපිට සංසන්දනය කරලා දැන් කතා කරන්න පුළුවන් වයසක ඉන්න.
6: මම DSRA විද්‍යාලයට ගියේ. එතකොට මගේ පවුල තියෙන්නෙම පොඩි අධ්‍යාපනික පසුබිමක් සහ අම්මා ජීවිතය පොඩි විද්‍යාත්මක කැලලක් එකතු වෙලා තියෙනවා. එතකොට මම කලාංශය තෝරගන්නේ මැච් කරලා අන්තිම මාස 6ක 7ක කාලේ. එතකොට ඒ ගමනට මට සහයෝගය වෙන්නෙම ඇත්තටම මේ අපේ ඉස්කෝලේ ගුරුවරු ගුරු මෑණිවරු සහ පියවරු තමයි, විදුහල්පතිතුමාගේ ඉඳන් හිටපු. ඒගොල්ලෝ මට ඕන පාර හිතලා තිබුණා. ඒ කියන්නේ මම ගිය පාර සහ මං යා යුතු පාර කොයි වගේද කියන හැඟීමක් ඒගොල්ලන්ට තිබුණා. හැබැයි මම කලාංශයට එනකොට, මැක්ස් එකේ ඉඳන් කලාංශයට එනකොට අපේ ගෙදර තිබ්බ සිටුේෂන් එක ටිකක් සීරියස්. මොකද ඒක ටිකක් දරා ගන්න පුළුවන් දෙයක් නෙමෙයි, විභාගේ පෙනෙමින සබ්ජෙක්ට් මාර්ක්. මොකද අනිත් ඔක්කොම කැම්පස් නේ. හේමලෙන් කරුණාරත් මහත්මයා තමයි අපේ තාත්තට කතා කරලා කිව්වේ, නෑ මමත් එහෙමයි පුතාට ඒ පාරේ යන්න දෙන්න කියලා. ඊට පස්සේ ඒ ආපු ගමන ලේසි නෑ. මම විවාහ වුණේ බොහොම පොඩි පඩියක් තියෙන රස්සාවක් කරද්දි. එතකොට මට හැමදාම තිබ්බ හීනය. ඒක ගොඩක් අය මං අද ඉන්න තැනට එනකම්ම විශ්වාස කරේ නෑ. ඒක මං කියන්න ඕනේ. ඒ කියන්නේ මට සහයෝගය දෙන්න පුළුවන් තැන්වල දුන්නා සහ එහෙම පොඩි පොඩි තිබ්බට මගේ ගමන විශ්වාස කරේ නෑ, මූ මේ ගමන යයිද කියන එක. හැබැයි මට හැමදාම පෙනිච්ච දෙයක් තිබුණා. මට දුර පේනවා. මට මේ පේන මානේ තියෙනවා දෙයක්. මං එතනට දුවනවා. එතකොට අගල් තියෙනවා, වැටකඩලු තියෙනවා, පහින්න තියෙනවා. හැබැයි මං හැමදාම මාව විශ්වාස කරපු කෑල්ලක් තිබුණා. මට ඒක පෙනි තිබුණා. අවුරුදු ගානක් තිස්සේ, මම මේ කියන්නේ දැන් අවුරුදු 15ක් 20ක් විතර තිස්සේ මට මාව පෙනි තිබුණා. මම ලිව්වා, සිද්දු කිව්වා, මොනවද කළා. මේ ආර්ට් ෆෝරම් එක ඇතුලේ මොකක්ද එකක් මගේ ඔළුවේ වැඩ කරා සහ මගේ ඩ්‍රීම් එකක් තිබ්බා. මං හිතනවා තමන්ට එහෙම හීනයක් පේනවා නම් කවුරුවත් විශ්වාස කරන්න එපා. තමන් තමන්ව විශ්වාස කරන්න ඕනේ. හැබැයි ඒ ගමනේ වගකීම තමන් ගියත් ඒ වගකීම තමන් ගන්න ඕනේ. ඒ වගේම ඒ ගමන වෙනුවෙන් වැඩ කරන්න ඕනේ සහ ඒකේන ධන හොරින දෙකම බාර ගන්නත් ඕනේ. ඒකෙදි කඹයක් හරි ගඟක්, එහෙම නැත්නම් ලිඳක්, එහෙම නැත්නම් බෙහෙත් ප්‍රති අහුරක් නෙවෙයි. තමන්ට ටාගට් එකට යන්න බැරි වුණා කියලා හිතුනොත් මතක තියාගන්න, බැරි වීම කියන්නේත් ඒ පාර යන තව පාරක් ඇරලා දීම. මට එහෙම ජීවිතය අනන්ත අප්‍රමාණ වෙලා තියෙනවා. ආර්ථිකව බින්දුවට කඩන් වැටිලා, ගෙවල් දොරවල් ඉන්න තැන් නැති වෙලා, එහෙම ප්‍රශ්න ගොඩාක් ඇති වෙච්ච කෙනෙක් මගේ ජීවිතේ. හැබැයි එක තැනකින් පස්සේ දෙයියෝ දෙන්න පටන් ගන්නවා. ඒකයි මම අර බැක් සයිඩ් එකේ ලියන්නේ, හෙන ගහනකොට කියලා ගහපන් දෙයියෝ ආතල් ගන්නවා කියලා.
7: සම්මාන ගත්ත සින්දුව.
6: ඔව්, සම්මාන ගත්තේ මල් කැකුලකට. හැබැයි දෙයියෝ ආතල් ගන්නවා සින්දුව මිනිස්සු දන්නවා. මට හිතෙනවා මම ඔය හැම තැනම ලියලා තියෙන්නේ මාම.
7: ජීවිතේ මුණ ගැහෙන චරිත, පහු කරලා එන සිද්ධි කොයිතරම්නම් නිර්මාණකරුවෙකුට තමන්ගේ ජීවිතය සහ තමන්ගේ නිර්මාණ නරඹන අහන දකින අය වෙනුවෙන් දේවල් යොදවන්න කරන්න ආයෝජනයක් විදිහට පුළුවන් වුණාද පාවිච්චි කරන්න නේද? අපි තව ගීතයක් අහමු. ලලිත් වසන්ත ලියන්නේ, ජෝර්ජ් සේනනායක සංගීතවත් කරන්නේ මේ ගීතේ, චන්ද්‍ර ලීලා රචි ගයන සෙනෙහස සුවඳ.
6: සෙනෙහස සුවඳයි පියුමක් වාගේ සිහිනේ මේ සෙනෙහස සුවඳයි ගීතය ඕකතර අපේ මේ භද්‍ර යෞවනයේ එන කාලේ ඇහිච්ච සින්දුවක්. මට මතක විදිහට ලියතඹරාමල කැසට් එකේ ඔක තිබ්බේ. මම කැසට් පීස් එක මතක, ඔය අපි සෑහෙන අහනවනේ.
7: ඔව්, කටපාඩම්නේ.
6: කටපාඩම් ගීත. ඒ කියන්නේ සින්දුව ඕඩර් ගිනම් මතකයි. දැන් සෙනෙහස සුවඳයි පියුමක් වාගේ සිහිනේ මියයි ඔබ දුර ඇතයි, මතකය සමරයි හදවත වැළපෙයි, කඳුලත් අතරින් සුසුමක් රිදවයි. ඒ කියන්නේ තමන්ගේ ප්‍රේමය තමන්ට අහිමි වෙච්ච තැන වෘද්ධවීම කියන එක කොච්චර ලස්සනද. ලලිතය, මම පස්සේ කාලෙක ලලිතය මගේ ඊටම සමීපතමෙක් වෙනවා. ලලිතය ලියලා තියෙනවා මේ අර ඊයම්බරු වස්සන හැගීම. අපි කියන්නේ මේකට උගුරෙන් පල්ලෙහාට ඊයම්බරු වස්සනවා කියලා. අන්න එහෙම වේදනාවක්. මොකද පෞකල හින්දද පෙර සංසාරක විරහ කඳුළු මැද තනි වී දෙතනක දෙන්නෙකුට විරහ කඳුළු මැද දෙපැත්තට ඉන්නවා කියලා මතක් කරගන්න පොඩ්ඩක්. කොච්චර අමාරුද කියලා. එතකොට ඒක පෞකල හින්ද කියලා කියන්නේ උරුම උනා දුක අහිමි උනානු බලන්න ඒ අනුප්‍රාසාත්මක භාෂා විලාසය. උරුම උනා දුක අහිමි උනා නුඹ, එහෙත් දයාබර හිතක් තියේ මට. අන්තිම කැල තමයි සඳදුර තනිවම වැළපෙයි අප ගැන, පන්හිඳ නිතරම ලිව්වා ඔබ ගැන. බලන්න ලිවීම තමන්ගේ හදවත භාව විරේචනය කරන්න කොච්චර වැදගත් වෙනවද කියලා. එතකොට සඳදුර තනියම වැළපෙයි අප ගැන, හඳත් වැළපෙනවා, පන්හිඳ නිතරම ලිව්වා ඔබ ගැන, කවුගේ ලිව්වට එහි රස විඳිනට ඔබ නෑ මා ළඟ ගොස්තුර ඇත.

0: ආස්තරාත්මක වියමන සඳදිය දහර සඳදිය දහර
1: නගරය ගැන සිහින දැකලා නගරයට ඇවිල්ලා සිහින හැබෑ කරගන්න උත්සාහ කරන කොයිතරම් අය ඉන්නවාද? ඒක නගරය කියලා කියන්නේ ආසන්නතම නගරය වෙන්නත් පුළුවන්, තාම දුර බැහැරින් තියෙන ගෞගණක් ඇතින් තියෙන නගරයක් වෙන්නත් පුළුවන්, ඊට එහා ගිහපු මේ සත් සමුද්‍රයෙන් එහාට ගිහිල්ලා වෙන්නත් පුළුවන්. බඳුර නනකරව සම් ලියන අචර රුහුණ වීරසිංහ සංගීතවත් කරන මේ ගීතය අතුල සමිතා ආරම්භක යුගයේ අපිට අහුණු ගීතයක්.
2: ඔය සඳපානක් ගීතය අපේ ජීවිතවල පොඩි අර අතීත කාම හැඟීමක් ඇති වෙන කාලයක්. මට මතකයි අම්මා තාත්තා එකට හිටපු ගෙදර, අම්මා කුස්සිය උයන ගෙදර, අක්කලා අයියලා අපි ඔක්කොම එකට හිටපු ගෙදර, අපි ඉස්කෝලේ ගිහිල්ලා ගෙදර ඇවිල්ලා හවස සෙල්ලම් කරලා එකට කෑම කාපු යුගය සිහිපත් කරන ගීත. මම මේ හඳපානක් තෝරගත්තේ ප්‍රධාන වශයෙන්ම මේකේ තියෙන අර ගමෙන් කොළඹ ආපු පෙම්වතියක් සහ නගරං කොල්ලෙක් අතර තියෙන බැඳීම. අප දෙන්නා මුණ ගැසූ මේ මහ නගරේ අතර නුඹට ගමට යන්න බෑ, මේ නගරේ අත්හරින්න බෑ. ඉගෙනේ ඇත්තටම නගරයක ඉපදිච්ච ඒ තරුණයා කියනවා තමන්ට නගරයකට යන්න බෑ, හැබැයි ඊට පස්සේ ඕන විදිහකට දෙන්න හිත හදා ගන්න ඕනේ. හැබැයි මේකේ තියෙන ප්‍රේමණීය හැඟීමට වඩා අකේ මම මේක තෝරගත්තේ මට මේකේ තියෙන අතීතකාම ස්වභාවය, අතීතකාම හැඟීමත් එක්ක. ඒ කියන්නේ අපිට අපේ ජීවිතවල අර ඉස්සර කාලේ අපි පුංචි කාලේ තිබ්බ හැඟීම සිහිපත් කරන මේක ඉත සෙබලානනේ ගීතය රාජු වික්‍රමසිංහගේ. කියන්නේ ඔය එක යුගයක ආපු ගීත ටික. එතකොට මේ ගීතවලින් ඇත්තටම අපිව ආපහු රිවර්ස් කරනවා. සින්දු වලට තියෙනවා එහෙම ජීවිතය ආපස්සට ගැනීමේ පොඩි අමුතු හැකියාවක්. ඒ කියන්නේ කාලය ආපස්සට ගන්න බෑ කියලා කිව්වට ගීතයකින් පුළුවන් කාලය ආපස්සට ගන්න. මම හිතනවා අපේ પરම්පරාවේ කාලය ආපස්සට ගන්න පුළුවන් හරි අපූර්ව නිර්මාණයක් මේක.

0: දර්යාත්මක වියමන සඳදිය දහර
1: මානවීය ප්‍රේමයේ සෞන්දර්යාත්මක වියමන සඳදිය දහර අහගෙන ඉන්නේ කසුන් කල්හාර ගායන ගීතයක් ලක්ෂාන් ඔබ ඊළඟට තෝරගෙන තියෙන්නේ අප්පච්චි ගැන. දැන් අපිට අපේ ජීවිතවල අපිව ගොඩනැගූ චරිත ගැන කතා කරද්දී අපේ ජීවිතයේ දුන්න අම්මා සහ තාත්තා ගැන අපි අනිවාර්යෙන් කතා කරනවානේ. හැබැයි මේ කතාව ඇතුළතදී තාත්තා කියන්නේ ගොඩක් වෙලාවට නිහඬ චරිතයක්. ආදරය දැක්වීමේදීද, දේවල් ලබා දීමේදීද, නිකමට හිතලා බලුවොත් සාපේක්ෂව අම්මගෙන් දෙයක් අපි ඉල්ලගත්තාම අම්මයි අපිට ලබා දෙන විදිය, ඊට පස්සේ අපිට දක්වන අදහස් එක වැළවම ඊට සාපේක්ෂව ගත්තම තාත්තා කියන්නේ බොහොම නිහඬ චරිතයක්. ගොඩක් පෞල්වල ওই කතාව ওই විදිහට වෙනවා. සමහර තැන්වලදී ඔක වෙනස් වෙන තැනත් තියෙනවා. සියක් කුල්පත්මවාදී නිසලවම හිඳින මහකන්ද.
2: ඔකේ, මට මගේ ජීවිතේ වීරයෝ ගොඩක් මම දැකලා තියෙනවා. ගොඩක් චරිතත් එක මම ගනුදෙනු කරලා තියෙනවා. මගේ ජීවිතේ මේ අවුරුදු 36ට මම මේ ලංකාවේ ගොඩාක් ප්‍රබල චරිත බොහොම ළඟින් ආශ්‍රය කරපු කෙනෙක්. ඒ කියන්නේ කලාවෙන් ගත්තොත් මාලනී ෆොන්සේකා මැතිනිය, මාලනී ඇන්ටි කියන තැනට මම ආශ්‍රය කරලා තියෙනවා. ඒ ගෙදර ඉඳලා කාලා බීලා ගිහිල්ලා තියෙනවා. ඒ වගේම දේශපාලනෙත් එහෙමයි. ගොඩාක් ප්‍රබල චරිතත් එක්ක මම ළඟින් ආශ්‍රය කරපු කෙනෙක්. හැබැයි ඒ හැමෝම මේ වීරයෝ. ඒ වුණාට මට මගේ ජීවිතයේ තාත්තා තරම් වීරයෙක් තාම හම්බෙලා නැහැ. මොකද මම විශ්වාස කරනවා මගේ ඇඟේ තියෙන ගාමක බලය, කඩාගෙන යන ගතිය, ඊට පස්සේ ප්‍රශ්නයක් ආවට පස්සේ ඒ ප්‍රශ්න වලට මුහුණ දෙන විදිය සහ දරා ගැනීම ඇවිල්ලා තියෙන තාත්තගෙන්. අපේ අම්මා කියන්නේ හරිම දරා ගන්න පුළුවන් කෙනෙක්. හැබැයි අම්මගේ දරා ගැනීමයි තාත්තගේ දරා ගැනීමයි අපි හතර දෙනාට බෙදලා තියෙන විදිය වෙනස් කෙනෙක්. මං හිතනවා ඕනෑම අර්බුදයකදී, ඕනෑම තැනකදී මට මේ හැමතැනටම හයියට ඉඳලා තියෙන්නේ අම්මගේ සහ තාත්තගේ දරා ගැනීම. මොකද අම්මයි තාත්තයි අන්ත දෙකක දෙන්නේ. අම්මා කියන්නේ බෙලියත්තේ ඉතාම ධනවත් පවුලක කෙනෙක්. තාත්තා කියන්නේ දික්වැල්ලේ දරිද්‍රතාවයෙන් පිරිච්ච පවුලක කෙනෙක්. එතකොට මේ දෙන්නා තුලම තියෙන ගාමක බලය, හයිය, ඊට පස්සේ ගුණාංග ඔක්කොම එකට කැටි වෙලා මං හිතනවා මගේ ළඟ තියෙනවා කියලා. ඒ නිසා අදටත් මගේ ජීවිතේ වීරයා තාත්තා. ඒ වීරයාට පස්සේ ඉන්න උත්තුංග තැන තියෙන අපේ අම්මට.
1: අම්මයි තාත්තයි ජීවිතයේ දුන්නු ඒ ආදරේ මතක් කරගෙන අපි මේ ගීතය අහන්න යමු. දැන් ඔබත් තාත්තා කෙනෙක්නේ. එතකොට ඔබේ ජීවිතයේ තාත්තාගේ භූමිකාව ගැන ඔබට මොකද දැනෙන්නේ?
2: මං හිතනවා මං අපේ තාත්තට වඩා ටිකක් වෙනස්. ඒ කියන්නේ අපේ තාත්තා ටිකක් විතර නිශ්ශබ්ද චරිතයක්. පොඩි අඩියක් ගහමු තමයි තාත්තා
1: කතා කරන්න ගන්නේ.
2: හැබැයි අපේ තාත්තා අපි ඉල්ලපු හැමදේම දීපු, ඒ වගේම ආදරේ උපරිමින් පෙන්නපු කෙනෙක්. හැබැයි තාත්තට වඩා මම අර දරුවත් එක්ක විවෘතයි කියලා මට හිතෙනවා. හැබැයි අපේ තාත්තයි මමයි ගත්තට පස්සේ අපි දෙන්නක ඉතින් එක සමානකමක් තියෙනවා. දරුවෝ ඉල්ලන ඕන දෙයක් දෙනවා. මලත් එහෙමයි. පුංචි කාලේ මම තාත්තගෙන් ඉල්ලුවොත් ඉල්ලන ඕන දෙයක් තාත්තා දීපු කෙනෙක්. ඒ කියන්නේ අපේ ගෙවල් අගෙන් එකක් තිබුණා. හැබැයි ඒ තිබුණා කියලා අපි දන්නව වුණාට ඒක අපි ගාවට ආවේ නැහැ. අපි අගෙන් එකක් වලට මූණ දුන්නේ ජීවිතේ අපි තනියෙන් මූණ දෙන්න පටන් ගත්තට පස්සේ. එහෙම නැත්තම් අපේ ජීවිතවල ප්‍රශ්න තිබ්බා, ආර්ථික ප්‍රශ්න තිබ්බා, අඩුපාඩුකම් තිබ්බා කියන එක අපි දකිනවා විතරයි. ඒවා අපි ගාවට ආවේ නැහැ. ඉතින් මමත් එහෙමයි. මගේ දුව සම්බන්ධයෙන් මම මේ කලාව ඇතුලේ ගොඩාක් දේවල් තනියම දරා ගන්න කෙනෙක්. සහ මගේ ගේම් එක මට තනියම ගහන්න වෙච්ච කෙනෙක්. ඒ කියන්නේ මගේ රස්සාවේ හැටියට මට ගොඩක් අයගේ උදව් ගන්න පුළුවන් එකක් නෙමෙයි මේක. ඒ කියන්නේ මේක තනිකර මොලෙන් කරන වැඩක්. එතකොට ඒකේ දෙන ප්‍රශ්න, කෝල්ස්, අරවා මේ ඔක්කොම මම තනියෙන් දරාගෙන ගේ ඇතුලේ hina වෙලා ඉන්න උත්සාහ කරන කෙනෙක්. ඉතින් මං හිතනවා මම තාත්තා කෙනෙක් විදියට මගේ දුවට මේ මොහොත වෙනකොට මං හොඳ තාත්තා කෙනෙක් වෙලා තියෙනවා කියලා මම විශ්වාස කරනවා.
1: එතරම්ම අවශ්‍ය වෙන එකම දේ කවදා හරි දවසක ඒ දුවත් ඔබ ඔබේ පියා ගැන කතා කරන තරම් ආඩම්බරෙන් ආදරෙන් කතා කරන්නේ.

0: 7 ලකන රේඩියෝ ITN ඔබේ කෝටිපති සිහිනය අද සැබෑ වේද? රාත්‍රී 10ට ලක්හඬ අහන්න. ජාතික ලොතරැයි මණ්ඩලයේ සියලුම ටිකට්පත්වල ජයග්‍රාහී ප්‍රතිඵල අද රාත්‍රියේම ඔබට කියන එකම රේඩියෝව ලක්හඬ. මේෂා අධ්‍යක්ෂණය නිමන්ත ප්‍රසාර
1: මාට මීට කලින් මීට ලනෑනේ
2: මන්නං එදාරය ගෙදර දැකපු ගමන් අය වඳුන ගත්තා.
1: ඉතින් පිස්සෙ කියන්න එපැයි.
2: එහෙම කියන්න බෑනේ, ඒතොර මං බයික් වෙනවා.
3: මං බෝඩිමට ආවට කමක් නෑ නේද?
4: අයියෝ කිසි ප්‍රශ්නයක් නෑ, ඔයා එන්නාන්ටි මං ඉන්නානේ.
3: මට එතකොට මේ අර ඕගොල්ලෝ බලාගන්න එක්කෙනත් එක්කත් පොඩ්ඩක් කතා කරලා යන්න පුළුවන් නේ පුතේ?
4: ඒක හොඳයි ආන්ටි, මම රාජවන් කතාත් කියන්න.
0: සති සෑම දිනකම රාත්‍රී 9ට ITN බලන්න. ඇහෙන ක්‍රීඩාවලින් අහන ක්‍රීඩාවකට ලක්කන ක්‍රීඩා පිටිය. සෑම සෙනසුරාදාවකම සවස 4:30ට ලක්හලින් ක්‍රීඩා පිටිය.
5: හැට පස්සසරකටත් වඩා විශ්වාසය දෙනු ISO GMP තත්ත්ව සහතිකයෙන් පිටුම්ලත් ගුණාත්මක ආයුර්වේද ඖෂධ හඳුන්වා දුන් ක්‍රිමිරාජ වෙතින්.
0: ක්‍රිමිරාජ සුවසේව ආයුර්වේද ඖෂධ හඳුනා ගන්න, නිවැරදි සෞඛ්‍ය පුරුදු ගැන හරි විදියට දැනගන්න, තෑගි දිනන්න
5: ක්‍රිමිරාජ සුවසේව.
0: සෙනසුරාදා සවස 4ට ක්‍රිමිරාජ සුවසඳෑවට එක්වන්න. සාදර අනුග්‍රහය.
6: විශ්මිතයි ප්‍රත්‍යක්ෂයි. බඩේ කැක්කුමට නොවරදින වෙදකම ක්‍රිමිරාජ කරල්ගුලි. දැන් කාගිල්ස් ලාව් සුපිරි වෙළඳ සැල් සහ සියලුම ඔසු සැල් තුලින් ක්‍රිමිරාජ පරම්පරාගත ආයුර්වේද උරුමය.
0: ඔබේ කෝටිපති සිහිනය අද සැබෑ වේද? රාත්‍රී 10ට ලක්හඬ අහන්න. ජාතික ලොතරැයි මණ්ඩලයේ සියලුම ටිකට්පත්වල ජයග්‍රාහී ප්‍රතිඵල අද රාත්‍රියේම ඔබට කියන එකම රේඩියෝව ලක්හඬ.

0: Vienna.
1: Santhiya Dhara.
2: සඳරිය දහරද අපේ සඳුර හමුවීම ලක්ෂන් වත්තු හේවස් සමක මේ අචරපණිත අමරදේවයන් සහ මාරියා ගායන ගීතයක් අපි ළඟට අහන්නේ. ජානක සිරිවර්ධන ගීත ලිව්වේ අරුණගුණ වර්ධන සංගීතවත් කළේ. නෙලාගනු බැරි හන්තාන සිහිනේ
3: මේ ගීතය රචනා කරන්නේ ජානක සිරිවර්ධන. ඇත්තටම ජානක සිරිවර්ධන තමයි දේවින්ද කෝංගහගේ තමයි මට ඇත්තටම තිර රචනා ශිල්පය උගන්වන්නේ. හැබැයි මම අවුරුදු ගාණක් වැඩ කරන්නේ ජානක සිරිවර්ධනත් එක්ක. එතුමගේ ප්‍රඩක්ෂන් හවුස් එකේ එතුමගේ නිර්මාණත් එක්ක තමයි මම ඉන්නේ. මට ඇත්තටම මෙගා නාට්‍ය කලාව සහ මේක ඇතුලේ සර්වයිවල් ගේම් එක ගහන්න ගන්නුවේ ජානක සිරිවර්ධන. ඒ නිසා මට මේ ගීතය විශේෂයි. එක් පැත්තකින් ජානක අයියාගේ වීම සහ මේ ගීතයේ තියෙන සංකල්පය දෙකම මට විශේෂයි. මොකද මේ ගීතය ඇතුලේ අපිට ලංකාවේ සුප්‍රකට ආචාර්යවරයෙක් මැවිලා පේනවා. මං හිතනවා මහදුරු සරච්චන්ද ගැන හිතේ තියෙන්නේ ඇති ජානක සිරිවර්ධනගේ. ජානකයිත් එක මම මේ ගැන අනන්ත ප්‍රමාණ කතා කරලා තියෙනවා. පොඩි මදු විතක් හැම තොල ගෑවම ජානකයියා කියන්නේ ඇත්තටම රස උල්පතක් සරසවිය. ඉතින් මේ ගීතය ඇතුලේ බලා වැළපෙමි නෙලා ගනු බැරි හන්තාන සිහිනේ. හන්තානය කියන්නේ හරි ලස්සන කඳු වැටියක්. එතකොට මේ කඳු වැටිය නෙලා ගන්න බැරි නම් මේ නෙලා ගනු බැරි මේ සිහිනේ හන්තාන කඳු වැටිය කියන ඒ උත්තුංග සිහිනේ නෙලා ගනු බැරි වෙච්ච යුවතියක් මේක කියන්නේ. දරා නෙත්තක දුවා සිත්මල ගොතුණු මෙන් ලඳුනේ. ඒ පිරිමි පාර්ශවෙන් කියනවා දරා නෙත්තක දුවා සිත්මල සිත්මල දුවාගෙන හිතේ දරාගෙන ගොතන්න බලාපොරොත්තු හීනේ ගොතන්න කියලා කියනවා. වැහි පබළු යට රඟ මඩල මැද ඔබේ දෑතේ තුරුළු වෙන්නට පෙරදිනේ වල මතක් වෙනවා. බිසෝ හැරගිය ලසෝ රඟහන අමාවක අඳුරේ. මේ ගීතය ඇතුලේ කියනවා මේ රඟහලේ බිසෝ හැරගියාට ඔබ මාව දාල යන්න එපා කියලා. වඩින තුරු සඳ දුරින් ඉන්නම් තරු ඇදුරු පෙම්ගි ගැන මම මේකේ සරච්චන්ද මහත්මයා නේද මේ සරච්චන්ද මහත්මයා ගැන නේද මේ කියන්නේ කියලා අල්ලගත්ත වචනය තමයි තරු ඇදුරු. ලංකාවේ තරු ඇදුරා කියන සංකල්පයේ මූල බීජය සරච්චන්ද මහත්මයා. මම හිතනවා ආචාර්යවරේ තරුවක් වීමේ ප්‍රවණතාවය ඇති වුණේ සරච්චන්ද මහත්තයාගෙන්. ඉතින් මම ඒක ජනකයටත් කියලා දෙනවා කියන අයියේ මේ සරච්චන්ද මහත්තයාගෙන් නේද මේ ලියලා තියෙන්නේ කියලා. තරු ඇදුරු පෙම් ගී අහන්නම් සොඳුරු ඒ සඳ දියේ ඉන්නම් ඉඳුනු මැන සොඳුරේ හන්තානාරේ ඔයා ඉන්න මම ඉන්නම් කියලා කියනවා. මේකේ වචනෙන් වචන විස්තර කරන්න සෑහෙන්න වෙලාවක් යනවා. මේ පොඩි කාලයක් ඇතුළේ කියන්න බෑ. හැබැයි මගේ ජීවිතේ මට මුණ ගැහුණු සුන්දරම ගේයපද රචකයා ජානක සිරිවර්ධන. මොකද ඔහුගේ කාව්‍ය සංකල්පනා ඔහුගේ නිර්මාණ කෞශල්‍ය පිළිබඳව මං හිතනවා ලංකාවේ විශ්වවිද්‍යාලයකින් අධ්‍යයනය කරන්න ඕනේ. මොකද ඔහු ශාස්ත්‍රාලය අධ්‍යාපනයෙන් පස්සේ මහා උසස් අධ්‍යාපනයකට ගිහපු කෙනෙක් නෙවෙයි. හැබැයි ඔහුගේ සංකල්ප මැවීම සංකල්ප රූප භාෂා භාවිතය පිළිබඳව මට හිතනවා ලංකාවේ විශ්වවිද්‍යාලයක නිබන්ධයකින් අධ්‍යයනය කරන්න ඕන චරිතයක්. මොකද මට ඔහු තුලින් සේකරවම ඇවිල්ලා පේන අවස්ථා එමටයි.

0: सौंदर्यात्मक वियमन सदतीय दहार
1: ලක්ෂාන් වත්තු හේවා සමගින් අද අපි කතා කරන්නේ සඳදිය දහර තුළදී හමු වෙලා දැන් පහුගිය කාලයේ ස්වාධීන රූපවාහිනියෙන් නැරඹුව බැක් සයිඩ් නාට්‍ය ලිව්වෙත් ඔබ. එතකොට ඒ වගේම තමයි අපිට ITN එකේ ගියපු ටෙලි ඩ්‍රාමා ගැන මතක් කරද්දී කීපයකම ඔබේ රංගනයන් දකින්න ලැබුණා. එතකොට මේ අලුතෙන් එන්න තියෙන දේවල් ගැනත් මං අහන්න කැමතියි. ඉදිරියට මේ දවස්වල වෙන වැඩ මොනවද? ඉදිරියට එන්නට තියෙන වැඩ මොනවද කියලා.
2: ඉදිරියට ශාන් ජයරත්න අධ්‍යක්ෂණය කරපු කාකි කියලා තේරුපු දාන්තයක් එන්න තියෙනවා. ඊට පස්සේ අපි රෙඩ් මාක්වත් කාමරේ කියලා වැඩක් කරා. තව සරසුසුම් චිත්‍රපටි එන්න තියෙනවා මේ
1: වුරු. මම අහන්නම හිටියේ දැන් සාමාන්‍යයෙන් ටෙලි නාට්‍ය තුළ රැඳී සිටීම සහ ඊට පස්සේ සාමාන්‍යයෙන් පිටපත් රචකයෙකුගේ හෝ අධ්‍යක්ෂවරයෙකුගේ හෝ ඕනම කෙනෙකුගේ ආශාව රැඳී තියෙන්නේ සිනමාව
2: දැවැන්ත. සිනමාවට මං ගිය අවුරුද්ද ඇටිය තිබ්බා. සාමාන්‍ය සිනමා රංගනය කරලා තියෙනවා දේවින්ද කොංගාගේ මහත්මයාත් එක්ක. ඔහුගේ නිර්මාණ භවතරණ ගිරිවැසිපුර මේ චිත්‍රපටි නාට්‍යාමයාමි ඔක්කොගේ මම රඟපෑවා. හැබැයි මම සිනමාවට තිර රචකයෙක් වෙන්නේ සරාසුසුම් චිත්‍රපටිය හරහා ශාන් මහියක අධ්‍යක්ෂණය කරන්නේ. ඉතින් මේ අවුරුද්දේ බොහෝ දුරට සරාසුසුම් එළියට එයි. ඊට අමතරව මගේ අලුත් වැඩක් එන්න තියෙනවා ඍතු කියලා. ඊට පස්සේ ස්වාධීන රූපවාහිනියෙම චන්දික විජේසේන මහත්මයා කරන්න බලාපොරොත්තු වෙනවා බඩා කියලා වැඩක්. ඒ වගේම මගේ තියෙනවා ෆෝබියා කියලා තවත් නිර්මාණයක් එන්න. මේ වගේ නුරාවි ප්‍රභාත් රෝෂන් මහත්මයා අධ්‍යක්ෂණය කරන එක. මේ වගේ නිර්මාණ ගණනාවක් තියෙනවා එන්න. ඉතින් මම හිතනවා 2026 කියන්නේ මගේ ජීවිත කාර්ය බහුලම අවුරුද්ද සහ සිනමා කෘති දෙකක් බාර ගන්න තියෙනවා මේ උඩට ලියන්න. අතිශයින්ම කාර්ය බහුල ලිවීමේ හොඳම අවුරුදු ටික තමයි මේ යන්නේ මගේ.
1: සියල්ල සාර්ථක වේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. තියෙන උත්සාහය උනන්දුව කැපවීමත් එක්ක තමයි

0: කරත් ඒක අමාරු වැඩක්. ඉතින් බෙල්ට් පහක් එකකට ලියනවා කියන එක ලේසි වැඩක් නෙමෙයි.
1: ඒක කොයිතරම් අසීරුද කියන දේ නිර්මාණ නරඹන අය විදිහට ඔබම හරියට තේරුම් අරගෙන ඇති. විවිධත්වයෙන් යුතු නිර්මාණ, විවිධ කණ්ඩායම් එක්ක වැඩ කරන්න සිද්ධ වෙන මේ සියල්ලත් එක්ක. ඉතින් අපි රන්තරකාවන් දිලෙන රැයක මේ ඉන්නේ.
0: ජගත් අයියා කියන්නේ දේවින්ද ගෝංගාගේ මහත්මයා හින්දා මට ඉතාම සමීප වෙච්ච පවුලක් ජගත් අයියා සහක්ක. රන්තරකාවන් ගීතේ මං ඉස්සෙල්ලම අහන්නේ චන්නපෙර මහත්මයාගේ හඬින්. ඒක තියෙනවානේ, මා දෙනෙත අඩ අඳුරේ රඳවා තියා සඳවතිය පාවී ගියා, පිළිගන්න පුළුවන්ද සඳ දෙව්දුවා මේ හැටිම නපුරුයි කියලා. මට චන්නපෙරගේ කටහණින් තමයි මේක ඇහෙන්නේ. ඉතින් අර ප්‍රේමයේ දුක, වේදනාව, විරහව කියන එක ඇතුළේ උත්කර්ෂයක් විඳින්න මේකේ අර විප්‍රලම්භ ශෘංගාරය කියන එක විඳින්න අපි ඉගෙන ගත්ත ගීත. මේකත් අහනකොට අවුරුදු 11 12 කාලේ. ඉතින් මා උන්නේ දොර කවුළු හැරදා තියා ඔබේ සුවඳ ඒ ඇයි කියා නිදි නොමැති නෙත්තකට කඳුලක් තියා මුළු රෑම ගෙවිලාගේ. ඒ කියන්නේ තමන්ගේ ප්‍රේමය අහිමි වෙච්ච පෙම්වතෙක්ගේ හදවතට නැගෙන අරයි මං කලින් කිව්වා වගේ ඊයම්බරු බස්සන හැඟීම. පපුව හිර වෙලා නිදා ගන්න බෑ, ඇවිදින්න බෑ, කන්න බෑ. අර ඔහේ බලාගත්තත බලාගෙන ඉන්න වේදනාව හරි ලස්සනට ගලපලා තිනවා. ඉතින් මං කිව්වා ඒකයි මගේ ජීවිතේ මං මේ ලංකාවේ ප්‍රබල චරිත දක්ෂ චරිත ළඟින් ආශ්‍රය කරපු කෙනෙක්. ජගත් වික්‍රමසිංහ කියන්නේ එහෙම මම අඳුර ගන්න ආසාවෙන් හිටපු, මම කතා කරන්න ආසාවෙන් හිටපු, ඊට පස්සේ බොහෝම සමීප වෙච්ච ලංකාවේ ගායකයෙක් සහ නිර්මාණ ශිල්පියෙක්. ඉතින් දේවින්ද ගෝංගාගේ මහත්මයාට, මගේ ගුරුවරයාට මම ස්තුතිවන්ත වෙනවා ඒ අවස්ථාව ටික. මොකද මාලනියන්ටත් මට මුණගස්සන්නේ ඒ සමීපස්ත භාවය හදලා දෙන්නේ දේවින්ද අයියාමයි. ඉතින් මං එහෙම වාසනාවන්ත ශිෂ්‍යෙක් මගේ ජීවිතේ.
1: සියල්ල මතක තබාගෙන ඉදිරියට යන ගමනක් කියලා ඔබේ කතාබහ තුළ අපිට දැනෙනවා. අපි එහෙනම් ඒ සියල්ල මතක තියාගෙන ගීතය හා

0: සෞන්දර්යාත්මක වියමන සඳ දියතහර
1: අපි මේ රූපවාහිනියෙන් යමක්කමක් තේරෙන කාලේ නිකන් ආදරය වගේ දේවල් මෙහෙමයි කියලා වෙන්නේ නැති කියලා දැනෙන කාලේ ගංගා සහ නිශ්ශංක ඔස්සේ ආදරය කියව ගන්න උත්සාහ කළා. දෙලිවෘතාන්තයක් විදිහට ගංගා සහ නිශ්ශංක මතකයේ වගේම එයින් ගලවලා එළියට ගත්තාම මේ ගීතය. ඒ ගීතය ඇතුලේ තියෙන දෙදෙනෙකුගේ බලාපොරොත්තු, තමන්ගේ ජීවිතවල සතුට, ප්‍රේමය මේ කියන දේවල් මත ගොඩනගා ගන්න බලාපොරොත්තු මත දෙදෙනෙකුගේ තියෙන මේ සංවාදය. මං හිතන්නේ ඒ සංවාදය නවීකරණය වුණත් තාමත් අපි ඉන්නේ ඒ සංවාදයේ තුලම.
2: ප්‍රේමේ හරි පූජනීය තැනක් ස්පර්ශ කරන ගීතයක් මේක. කුමාරදාස සබ්දන්ත්‍රි මහත්මයා ලියන්නේ. මේ ලකි අංක සම්බන්ධයෙන් කතා කරත් ලක්ෂ්මී ජයසේකර 2000 අවුරුද්දේ මං ඉස්සෙල්ලාම රඟපාන්නේ අකුරෙන් අකුරට කියලා ප්‍රෝග්‍රෑම් එකකට, පොඩි ටෙලි නාට්‍යයක් වගේ එකට ප්‍රියන්ත කොළඹගේ මහත්මයා අධ්‍යක්ෂණය කරන්නේ. ඒකේ ගීතය, තේමා ගීතය අපිත් එක්ක ගායනා කරේ ලකි අංක ලක්ෂ්මී ජයසේකර. පසු කාලෙම කියන්නේ ලක්ෂ්මී ජයසේකර මහත්මයාගේ මල්ලිගේ පුතාමගේ හොඳම යාළුවේ පසඳු විජේසේකර. ඉතින් ඒ මතකත් එක්ක මේ ගීතය ඇත්තටම අපේ ජීවිතවල අර අතීත කාමය උස්සන එකගේ අපේ ප්‍රේමය මූදුවන කාලේ අපිට ඇහිච්ච ගීත සහ අපි පුංචි කාලේ අපිට ඇහිච්ච ගීත. එතකොට මේ ගීත හැම එකකම තියෙනවා අපේ හදවත ඇතුලේ තියෙන ප්‍රේමණීය හැඟීම් කුළුගන්නල, ඒ ප්‍රේමය ටිකක් කලා පවත්වාගෙන ගිහිල්ලා ඒකත් එක්කම අපිට රැඳෙන්න පුළුවන් හැඟීම. ඒ කියන්නේ මේක එක සැනින් ඉවර වෙන එකක් නෙමෙයි. මේ වගේ ගීතයක් උදේ පාන්දර ඇහුවොත් මුළු දවසම මේකේ පදමාලාව කියවෙනවා විතරක් නෙමෙයි, මේ හැඟීමෙම මුළු දවස ගෙවන්න පුළුවන්. එතකොට නිබඳ සුවඳයි ඔබ නිසා මට ගම මැදින් හමනා පවන සිහිල, ගම් දොරින් පිට මං නොවේවා නැවුම් සුහුමල් යවුනේ හසර. ඉතින් ගම ඇතුලේ මේ ප්‍රේමය හරි ආකර්ෂණීයයි, හරි ආදරණීයයි, හරි විචිත්‍රයි. ඒ විචිත්‍ර ප්‍රේමණීය හැඟීම ගම් දොරින් පිට මං නොවේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඊට පස්සේ නිසල සිතුවිලි සසල තුරුලිය අතර තනිවෙමි ඔබ නිසා සතුටි. නිසල සිතුවිලි සසල තුරුලි බල අනුප්‍රාසය උදල දින ඇටි. නිසල සිතුවිලි සසල තුරුලිය අතර තනිවෙමි ඔබ නිසා සතුටින්. අහස සමුදුර වැළඳ සැනසෙන තැනක සංගවමි හද සෙනේ සුසුමි. ප්‍රේමය මිනිස්සු එක්තරා තැනකදී තමන්ගේ පපුව නිදන් කරගන්නවා. ඒ නිදන් කරගන්න ප්‍රේමය ආයේ ජීවිතේ කිසි කෙනෙකුට දෙන්නෙත් නැහැ, ගන්නත් බෑ. ඒ නිදන් ප්‍රේමය හරි ලස්සන්ට උපමට්ටම් කරලා අපේ හදවතට සැරින් සැරේට මතු කරවන අපූර්ව ගීතයක්.
1: අපි මේ අවසන් ගීතය සඳ දිදහර තුළ අහන මේ අපි ඇහුව ගීත, අපි බැලුව ටෙලි නාට්‍ය, අපි කියෙව්ව කතා, මේ සියල්ල වර්තමානය තුළ අපිව යම් තැනක ඔසවා තබන්නට කොයිතරම් හේතු වෙලා තියෙනවාද කියන කෘතඥතාවය තමයි අද මේ කතාබහ පුරාම අපි අරගෙන.
2: මේ නිර්මාණ තමයි අපි පෝෂණය කරන්නේ. අපි එකපාර අහසින් පාත් වෙන්නේ නෝර උපුල් ශාන්ත සර්ණස්කල මහත්තයාගේ ශිෂ්‍යෙක් මම. එතකොට ඒ පොතපත කියවීම, එතනින් එහාට අපේ සාහිත්‍යමය ගමන් මගක් තිබුණා. අගලගල සිරිසුම නාමතුරු ඇතුළු ලතා ගුරුසිංහ මහාචාර්ය ජේ බී දිසානායක මේ වගේ ඇදුරන් ආශ්‍රය කරලා, ආචාරවරුන් ආශ්‍රය කරලා අපිට ලැබිච්ච ආභාසය මේ සියල්ලත් එක්ක තමයි අද දවසේ අපි ඉන්නේ. ඉතින් මම බොහෝම ආදරෙන් මතක් කරනවා මේ වෙලාවේ අපිව පෝෂණය කරපු මගේ මේ තිර රචනා කලාවේ ගුරුතුමා දේවින්ද කෝංගහගේ, ඒ වගේම චානක සිරිවර්ධන. එතනින් එහාට මගේ ජීවිතේ මට ගුරුහරුකම් දීපු සියලුම දෙනාට මම නමස්කාර කරනවා. ඒ වගේම මගේ ජීවිතේ මම ගුවන් විදුලි වැඩසටහනක ආගන්තුකයෙක් විදිහට ආපු පළවෙනි අවස්ථාව. ඉතින් අක්කේ ඔයාලට බොහොම ස්තුතියි මට කතා කරාට.
1: ඔබ කතා කරන දේ, ලියන කියවන දේ වසර කීපයක සිට බලාගෙන හිටියා. විශේෂම පුංචි වීරයෝ අපිත් ඒ කාලේ බොහොම ආදරෙන් නැරඹුවා. ඊට පස්සේ දඟමල්ල සහ අමුතු ස්කෝලේ ඔබේ දක්ෂතාවයන් දකින්න ලැබුණා. ඊට පස්සේ අපි නැරඹුවා ටෙලි ප්‍රතාන්ත, ගීත රූප රචනාවලත් ඔබ හිටියා. ඉතින් මතකයි ඔබේ මුහුණ. එතකොට ඔබටත් අතීතය මතකයි. ඒක තමයි මම හිතන්නේ ඔබ ඔතන ওই තරම් සවිමත්ව හිටගන්න, හයිය ලබා ගන්න එකම හේතුව. ඉතින් ඒ සියල්ල මත ඔබ හොඳ වර්තමානයක් ගොඩනගාගෙන තිබෙනවා. අනාගතයත් ඊට වැඩියෙන් සරු වෙන්න, සරු කරගන්න ලැබෙන්න කියලා අපි ප්‍රාර්ථනා කරනවා. ස්තුතියි මේ අර්ථවත් කතාබහ වෙනුවෙන් සඳ දේදහර සමග එක් වීම.
2: ඉතින් අකේ ඔයාට ස්තුතියි, ඒ වගේම ලක්කනට ස්තුතියි.
1: ඉංගෙන්දන් එහෙනම් නැවත තවත් සොඳුර වෙසවකදී සඳ දේදහර තුළ හමු වෙන බලාපොරොත්තුවත් එක්ක ප්‍රාර්ථනය ඔබට සුබ රාත්‍රියක්.

0: ආදරය දහර
1: සමානුග්‍රහය
2: කෝටි 11 ධන නිදාන ලොතරැය 10 ලක්ෂයේ ප්‍රථම ත්‍යාග 20 ලක්ෂය වෙලා රුපියල් ලක්ෂය 3000 10000 20 ත්‍යාගී ඩබල් වෙලා කෝටි 11 ධන නිදානයේට රුපියල් 40ක් හොදටම ඇති
3: ලංකේ විශ්වාසය දිනු මාක්ස්පෙන් සමූහ ව්‍යාපාරයේ විතින් ගෙන් පපිත හරින දැන් නව නිමාවකින් එන ඩෝමා ස්වංක්‍රීය වීකටිම යන්ත්‍රයක සාදම්බර හිමිකරුවෙකු වන්න අදම අමතන්න 0111 6796 579

සත්‍යන්තයේ රාත්‍රී සුමధుර ධර්මදේශනය සෙනසුරාදා රාත්‍රී 9ට.

0: සසර මග පින්පුරන ඔබ සිත නිවන බුදු බණ දායකත්වය සඳහා විමසන්න 0777 273 454
1: දශක තුනක ලක්හඬ අභිමානිය සමගින් නවතම රේඩියෝ රියැලිටිය ලක්.

0: වෙච්ච දෙයින් කියලා බලාගෙන හිටියම කපුටු අපේ ඔළුවේ කූඩු හදලා බිත්තරක් දානවා. මේ සිදුවන හැමදේම දේශපාලනිකයි. ඉතින් මේ සමාජය ගැන වෙන දේවල් ගැන ඔබටත් අදහසක් ඇති. අපි ගැනම කතා කරමු.
1: ඉරිදා උදේ 8ට වෙනසට කැමති ඔබේ අදහසට අපේ දුරකතන විවෘතයි 0703 935 937 සර්ජ් ලයිට් සමාජ ගවේෂණය. ප්‍රියන්ත ප්‍රනාන්දු නිර්මාණයක් සමරය.
2: බල්ලට ඇති වැඩකුත් නෑ, හිමින් ගමනකුත් නෑ. උගේ අර පාමිදුරු කල්ලියත් එක්ක ඔය හරියන්නේ නැති.
3: මුදලාලි මාමේ, ආටක ගෙන ගන්න විදියක් නැද්ද? ජයම්පති මාමට අමාරුයි. නන්දන හොයාගෙන ආවේ ඒක කියන්න. කොහෙද මේක පිස්සු බල්ලේ ගානට වැටලානේ?
2: ඕකුන් අම්මලා අප්පලා අඳුරනවා නම් මොනවා කරන්න බෑද බං? අමරයක් නම් තිබුණා, පොඩ්ඩක් හිටපන්කෝ බලන්න. බැති හන්දියෙන් තමයි ගෙන්න ගන්න වෙන්නේ.
3: පුළුවන් නම් ලොකු දෙයක්. මදුත් ගෙදර නෑනේ.
0: සමරය.
4: මහත්තයාට ඒකක් දීලා යන්න ඕනේ පරක්කු වෙ නේද? ඉන්න තැනක හොයාගන්නත් එපා.
5: මම වෙන වෙලාවක එන්න. කොහොමත් නම් ටික දවසක් මේ පැත්තේ ඉඳි.
4: බොහොම ස්තුතියි මහත්තයා.
5: වත් ආපු හින්දා මටත් මාංශයෙන් නැතුව ඩ්‍රයිව් කරන්න පුළුවන් වුණා.
0: සති අග රාත්‍රී 9ට ITN බලන්න. සමරය.
6: දශක තුනක ලක්හඬ අභිමානිය සමගින් නවතම රේඩියෝ රියැලිටිය ලා

0: විස් එක්වනදා සිට සඳුදා අදාදා සිකුරාදා දිනවල පස්වරු එකේ සිට පුරා පැය 3ක්
1: ලක්හඳ Golden Voice.

0: ඔබේ කෝටිපති සිහිනය අද සැබෑවෙයිද? රාත්‍රී 10ට ලක්හඬ අහන්න. ජාතික ලොතරැයි මණ්ඩලයේ සියලුම ටිකට් පත්වල ජයග්‍රාහී ප්‍රතිඵල අද රාත්‍රියේම ඔබට කියන එකම රේඩියෝව ලක්හඬ. මේෂා අධ්‍යක්ෂණය නිමන්ත ප්‍රසාර.
1: මාත මීට කලින් මීටලා නෑනේ.
2: මන්නං එදා අනේ ගෙදර දැකපු ගමන් අය වඳුන ගත්තා.
1: ඉතින් පිස්සු කියන්න එපැයි.
2: එහෙම කියන්න බෑනේ. ඒතරම බයික් වෙනවනේ.
3: මං බෝඩිමට ආවට කමක් නෑ නේද?
4: අයියෝ කිසි ප්‍රශ්නයක් නෑ. ඔයා එන්නාන්ටි මං ඉන්නානේ.
3: මට එතකොට මේ අර ඕගොල්ලෝ බලාගන්න එක්කෙනත් එක්කත් පොඩ්ඩක් කතා කරලා යන්න පුළුවන්නේ පුතේ.
4: ඒක හොඳයි ආන්ටි. මම රාජවන් කතාත් කියන්න.
0: සතියේ සෑම දිනකම රාත්‍රී 9ට ITN බලන්න.
5: සඳමට ඇත්ත කියන්න. සඳා ඉන්නේ ප්‍රශ්නක කියලා මම දන්නවා. මට නොදන්නව නෙමෙයි. මට දැනගන්න ඕනේ ප්‍රශ්නේ මොකද්ද කියලා.
6: අනේ නෑ සර්, එහෙම ප්‍රශ්නයක් නෑ. මට පුළුවන් නම් සර් වර්ක්ෂොප් එකේ නිවාඩුවක් දෙන්න. පොඩි කාලයකට.
0: ධනංජය සිරිවර්ධන නිර්මාණයක්. පාපින් පැන්නා.
5: සඳව බලාගත්තු සීයන්නේ නේද?
6: ඔව් සර්. අම්මා පොඩි කාලේ නැතුණාට පස්සේ තාත්තා වෙන එක්කෙනෙක් ගියා. ඊට පස්සේ ආච්චි සීයේ තමයි සර් ගොවිතැන් කරලා මම බලාගත්තා. කැම්පස් යනකම්. මගේ මේ අත් දෙකෙන්ම සීයවල් දාලා ඉවරලා. අද මේනකම්.
0: සති අක රාත්‍රී 8:30ට ITN බලන්න.

එලවරාත්‍රී 10යි ලක්හඬ අහගෙන ඉන්නේ 93.5 93.7. ඔයාගේ ජීවිතේ හීන හැබෑ කරගන්න ඔයා එක එක ක්‍රම පාවිච්චි කරනවා. සමහර ක්‍රම තියෙනවා අපිට ඒ ක්‍රමයේ දිගට ගියාට පස්සේ අපිට හිතෙනවා මේ ක්‍රමේ නම් හරියන්නේ නැහැ කියලා. හැබැයි අපි ඒවට යෝජනා කරනවා මෙන්න මේ ක්‍රමේ. මොකක්ද දන්නවද? මේ ජීවිතයේ සිහිනයට වාසනාවේ ආශිර්වාදය NLB.

0: විශ්වාස කරන්නට ඔබ සූදානම්ද? NLB ජීවිතයේ සිහිනයට වාසනාවේ ආශිර්වාදය.
1: අයිබෝන් හැමදාමත් ඔබට එක වගේම වාසනාව ගෙන එන NLB ජාතික ජයවරණය අදත් ලතර දිනුම් වර 8 කින් උබෝධිනවන්න සූදානම් ඉන්නේ. ඔබට හැමදාම වාසනාවේ සතුට හිමි කර දෙන අපි ජයග්‍රහණයේ සතුට මේ මෑතකදී හිමි කරගත්ත හිතවතුනි, පසුගියදා පැවති 2026 රාජ්‍ය ව්‍යාපාර විශිෂ්ටතා සම්මාන උළෙලේදී රාජ්‍ය අංශයේ අනුශූරතාවයේ හිමි කර ගැනීමට ජාතික ලොතරැයි මණ්ඩලයේ වන අපට හැකියාව ලැබුණා. මෙලෙස සම්මාන වීමට හේතුව ඔබට ලොතරැයි ජයග්‍රහණ හිමි කර දීමට අමතරව ජාතික ලොතරැයි මණ්ඩලය විසින් සිදු කරන සමාජ සත්කාරයි. තවත් එවැනි සමාජ සත්කාරක වැඩසටහනකට උර දීමට ජාතික ලොතරැයි මණ්ඩලයට අද දවසේදී හැකියාව ලැබුණා. ඒ ශ්‍රී ලාංකේය සංචාරක කර්මාන්තය හරහා ලැබෙන විදේශ විනිමය ශක්තිමත් කිරීම සඳහා හෙලනික් ලෙමුරියා ආයතනය මගින් සංවිධානය කළ කොරල් කැච් ෆෙස්ටිවල් හික්කඩුව 2026 වැඩසටහන වෙත දායකත්වය ලබා දෙමින් සංචාරක කර්මාන්තයේ උන්නතිය වෙනුවෙන් පැවැත්වෙන මේ වැඩසටහන හෙට දවසේදීත් හික්කඩුව වෙරළ තීරයේදී පැවැත්වෙනවා. හැමදාමත් ඔබව දිනවන NLB අපේ සමාජ සත්කාරක වලත් නිරත වෙනවා. ඒක NLB අපේ පුරුද්දක්. ලොතරැයි අලෙවිචාලයේ අඩු ආදායම් ලාභී පවුල්වල එක ශ්‍රේණියේ සිට උසස් පෙළ දක්වා පාසල් අධ්‍යාපනය ලබන දරුවන් සඳහා දිවයිනේ සෑම පළාතක්ම ආවරණය වන පරිදි ජනාධිපති අරමුදල මගින් මාසික ශිෂ්‍යාධාර මුදලක් ලබා දීමේ නව වැඩසටහනක් දියත් කොට ඇති අතර එහි සමාරම්භක උත්සවය පසුගිය 23 දින උතුරුමැද පළාත කේන්ද්‍ර කර ගනිමින් උත්සවාකාරයෙන් සිදු වුණා. මෙම උදාර කර්තව්‍ය ශක්තිමත් කිරීමට ජාතික ලොතරැයි මණ්ඩලය මූල්‍ය දායකත්වය ලබා දී ඇති බව සතුටින් ඔබට දන්වා සිටිනවා. මෙම සමාරම්භක උත්සව අවස්ථාවේදී ජාතික ලොතරැයි මණ්ඩලය අරමුදල් හරහා සිදු කරන කාර්යභාර සම්බන්ධ වාසනාවෙන් ඔබට යන ජාතික ලොතරැයි මණ්ඩලයේ සමාජ මෙහෙවර නමින් මුද්‍රිත පළමු ග්‍රන්ථය එළිදක්වමින් ගරු කථානායකතුමා සහ සම්භාවනීය ආරාධිතයන් වෙත ජාතික ලොතරැයි මණ්ඩලයේ සභාපති MTCA පෙරේරා මහතා විසින් පිළිගන්වන අවස්ථාවයි මේ ඔබ දකින්නේ. මේ අවස්ථාවට සාමාන්‍ය අධිකාරී AM අරිෆ් මහතා ඇතුළු සහකාර සාමාන්‍ය අධිකාරීවරු සහ නිලධාරීන් සහභාගී වුණා. තවත් මතවතුනි ඔබට කියන්න, ජාතික ලොතරැයි මණ්ඩලයේ හම්බන්තොට දිස්ත්‍රික් ලොතරැයි අලෙවි සහායකවරුන් වෙත රක්ෂණ ඔප්පු ප්‍රදානය කිරීමේ උත්සවයක් පසුගිය දින බෙලියත්ත ප්‍රාදේශීය ලේකම් කාර්යාල පරිශ්‍රයේදී පැවැත්වුණා. ඒ අවස්ථාවට බෙලියත්ත ප්‍රාදේශීය සභා මන්ත්‍රී බන්දුල රාමා මහතා, බෙලියත්ත ප්‍රාදේශීය සභාවේ උපසභාපති තුෂාර වේදාරච්චි මහතා, බෙලියත්ත ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ක්‍රම සම්පාදන MAE රෝහිණී මහත්මිය සහ ජාතික ලොතරැයි මණ්ඩලයේ ශේෂ්ඨ නිලධාරීන් ඇතුළු හම්බන්තොට දිස්ත්‍රික් අලෙවි නියෝජිතයින් සහභාගී වුණා. අද පරිගණක නිලවාර තව අපිට ලබා දෙන්නේ පරිගණක නිලධාරී ධනුෂ්ක මදුරංග මහතා. එය අධීක්ෂණය කරන අධීක්ෂණ මණ්ඩලය ඇලපාත ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ප්‍රාදේශීය ලේකම් HM හේමන්ත බණ්ඩාර මහතා, ජාතික ලොතරැයි මණ්ඩලයේ අධ්‍යක්ෂ සි ගමගේ මහතා, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී චමින්ද බමුණුආරච්චි මහතා, ජාතික විගණන කාර්යාලයේ ජ්‍යෙෂ්ඨ සහකාර විගණකාධිපති HPD ගුණසේකර මහතා. එහෙනම් මුලින්ම දින මදිමු NLB ජය. ඉංග්‍රීසි අක්ෂරයේ සි වසනවන්තාංක 3-7-7-3. මෙවන් විට අප සමාජයේ කොටසක් වකුගඩු රෝගාබාධ වලින් පෙළෙන අතර එම රෝගීන්ට සහන සලසන ජාතික වකුගඩු අරමුදලට දායක වන ඔබේම ලොතරැය NLB ජය මේ වසරට රුපියල් 105 ත්‍යාගලාභින් 317 දෙනෙක්, රුපියල් 50,000 ත්‍යාගලාභින් 8,035 දෙනෙක් අපි බිහි කළා.
2: Today's selected English letter is C. The winning numbers are 3, 7, 7, and 3.
1: NLB ජය අද වසනවන්ත 561 වන දිනුම් වාරයේ ඉංග්‍රීසි අක්ෂරයේ C වසනවන්ත අංක 3-7-7-3. හිතවතුනි, තාක්ෂණික දෝෂයක් නිසා මේ ජයග්‍රහණ ඔබ අතර බෙදී ගිය ආකාරය පිළිබඳ අද දින ඔබ වෙත දැනුවත් කිරීමට නොහැකි වීම පිළිබඳ අපගේ බලවත් කනගාටුව ප්‍රකාශ කර සිටිනවා. සුපිරි ත්‍යාගලාභින්ම වැඩි වැඩියෙන් රටට බිහි කරන තවත් ත්‍යාගි වැඩි වුණ නියත ධනයෝග හඳහන වසනවන්ත 1602 දිනුම් වාරය ද හඳහන ලග්න සංකේතය අද තුලා අංක 60, අංක 11, අංක 6. ශ්‍රී ලංකාවේ නාමය ලෝපත්‍ර කරවන ක්‍රීඩා ශිස්ත්‍රය අභිවෘද්ධිය වෙනුවෙන් පිහිට වූ ක්‍රීඩා අරමුදලට දායකත්ව ලබා දෙන සහ අපේ රටේ උදව් අවැසිම සමාජ කොටසක් වෙත සත්කාරක මෙහෙවරක යෙදෙන්නට පිහිට වූ සමාජ සේවා අරමුදල වෙනුවෙන් රජයේ එකබද්ධ අරමුදලට දායක වන හඳහන ලොතරැයියෙන් අපි මේ වසරට සුපිරි ත්‍යාගලාභින් 11 දෙනෙක්, රුපියල් 110 ප්‍රථම ත්‍යාගලාභින් 166 දෙනෙක් බිහි කරලා අවසන්.
2: Today's selected zodiac sign is Libra. The winning numbers are 32, 60, 11, and 6.
1: අද හඳහන දිනුම් වාරය 1602 ලග්න සංකේතය තුලා වාසනාවන්ත අංක 32 60 11 6 හිතවතුනි තාක්ෂණික දෝෂයක් හේතුවෙන් ජයග්‍රහණ ඔබ අතර බෙදී ගිය ආකාරය අද දින ඔබ වෙත දැනුවත් කිරීමට නොහැකි වීම පිළිබඳ ජාතික රටරැයි මණ්ඩලය අපේ බලවත් කනගාටුව ප්‍රකාශ කර සිටිනවා.

0: ගොවි පරපුරට දිරි දෙන ගොවි සෙත ජාතික මුදල් මණ්ඩලය.
1: සද්දිනම ජයනීත ගොවිසෙත වසනාවන්ත 4535 වන අද දිනුම් වාරයේ වසනාව ඔබට නියතයිද කියලා අපි බලමු දැන්. එස් ඉංග්‍රීසි අක්ෂරය අද ඔබට වසනාව ගෙනාවේ. අංක 57 පළමු ජයග්‍රහී අංකය, අංක 73 මෙන්න යන්ත්‍රය තෝරා දුන් තුන්වන වසනාවන්ත අංකය, අංක 55, අංක 20. කෘෂිකර්මාන්තය නගස් සිට වන්න දායක වන ගොවින්ගේ භාරකාර අරමුදල වෙනුවෙන් රජයකබ්බත් අරමුදලට දායක වන ගොවිසෙත ලොතරැයියෙන් අපි මේ වසරට ත්‍යාගලාභයෙන් දෙදෙනෙක්, රුපියල් 120 ප්‍රථම ත්‍යාගලාභයෙන් 71 දෙනෙක්, රුපියල් 250,000 ත්‍යාගලාභයෙන් 951 දෙනෙක් ඔබ අතරට බිහි කරලා අවසන්. ගොවිසෙත කියන්නේ හැමදාමත් ඔබට වාසනාව අරගෙන එන ලොතරැයිය.
2: Today's selected English letter is S. The winning numbers are 57, 73, 55 and 20.
1: අද වසනාවන්ත දිනුම් වාරය 4535 ජයග්‍රහ ඉංග්‍රීසි අක්ෂරයේ S, වසනාවන්ත අංක 57, 73, 55 සහ 20. හිතවතුනි, තාක්ෂණික දෝෂයක් හේතුවෙන් අද දවසේදී මේ ජයග්‍රහණ ඔබ වෙත බෙදී ගිය ආකාරය පිළිබඳ ඔබව දැනුවත් කිරීමට නොහැකි වීම පිළිබඳ අපගේ බලවත් කනගාටුව ප්‍රකාශ කර සිටිනවා.
3: සුබ දවසක්.
4: අලුත් වෙලා,
3: පහසු වෙලා, තෑගි වැඩි වෙලා, අංක එකයි ලග්න එකයි
4: දෙසියක්ම ඔබ යති.
3: අංක දෙකක් ගැලපුණා
4: රුපියල් 1000ක්ම අති.
3: අංක දෙකයි ලග්න එකයි
4: 2500ක් අති. අංක තුනට
3: 50,000,
4: ප්‍රවර්ධන අංකයට රුපියල් 25,000.
3: අංක තුනයි ලග්න එකයි 105ද ඉලෙක්ට්‍රික් බයික් එකද,
4: කැමති එකක් අපේ අති. සුබ දවසක්.
5: තරුණයේ බලාපොරොත්තුව දවස සුබයි, සිහින දිනයි. සුබ දවසක්. ජාතික ලොතරැයි මණ්ඩලය.
1: දවස සුබයි, සිහින දිනයි. හිතවතුනි අපි කතා කරන්නේ සුබ දවසක් ලොතරැයිය ගැනයි. සුබ දවසක් ලොතරැයිය අලුත් වුණා. තෑගි බොහොම පහසුවෙන් දැන් ඔබට දිනා ගන්න පුළුවන්. ඉලෙක්ට්‍රික් යතුරුපැදි හෝ රුපියල් 105 තෑගි දිනා ගන්න ගමන් රුපියල් 50,000 තෑගි මදි නොකියන දිනා ගන්නත් පුළුවන්. ප්‍රවර්ධන ත්‍යාගාංකයේ ඔබ ගලපගෙන අපෙන් රුපියල් 25,000ක් දිනා ගන්නත් පුළුවන්. තව මුදල් තෑගි රැසක් අලුත් වුණු සුබ දවසක් ලොතරැයියෙන් දැන් බොහොම පහසුවෙන් ඔබට දිනා ගන්න පුළුවන්. එහෙනම් ඔබට සුබ වේවා. අද වසනාවන්ත 409 වන මෙන්න අද සුබ ලග්නය කුම්භ. අංක 10 පළමු සුභාංකය, අංක 32 දෙවන සුභාංකය, අංක 6 තුන්වන සුභාංකය. සුබ දවසක් අද ප්‍රවර්ධන ත්‍යාගාංකය 2009. රටේ සංවර්ධනයේ මෙන්ම රාජ්‍ය සේවය පවත්වා ගැනීමට රජයකබද්ද අරමුදලට ඍජුම දායක වන සුබ දවසක් ලොතරැයියෙන් මේ වර්ෂයේ රුපියල් 105 හෝ ඉලෙක්ට්‍රික් යතුරුපැදි ජයග්‍රහකින් 297 දෙනෙක්, රුපියල් 50,000 ත්‍යාගලාභින් 1,564 දෙනෙක් ඔබ අතරට අපි එකතු කළා. සුබ දවසක් හැමදාම ඔබට සුබ ගෙනෙන ලොතරැයිය.
2: Today's selected zodiac sign is Aquarius. The winning numbers are 10, 32 and 6.
1: සුබ දවසක් අද වසනාවන්ත දිනුම් වාරය 409 වසනාවන්ත ලග්න සංකේතය කුම්භ. ජයග්‍රහී අංක 10, 32, 6. තාක්ෂණික දෝෂයක් හේතුවෙන් හිතවතුනි අද දවසේදී ජයග්‍රහණ ඔබ අතර බෙදී ගිය ආකාරය පිළිබඳ ඔබව දැනුවත් කිරීමට නොහැකි වීම පිළිබඳ අපගේ බලවත් කනගාටුව ප්‍රකාශ කර සිටිනවා. ඔබට වාසනාව ගෙනෙන එනිදි ජාතික ජයවරණය මෙතැන් සිට ඔබ මුණ ගැහෙන සූදානමින් ඉන්නවා රංගනා සමගින් ජේමන්.
2: මීළඟට මෙගා පවර්
6: ලොතරැයියේ පෙරලි කරන NLB මෙගා පවර් දැවන්ත මෙගා සුපිරි ටෑග්කට අමතරව රුපියල් කෝටියක පවර් සුපිරි ටෑග් සහ ග්‍රෑන්ඩ් සුපිරි ටෑග්කට සුපිරි මෝටර් රථයක් දිනන ලොකුම සුපිරි ටෑග් දෙන එකම ලොතරැයිය NLB මෙගා පවර් ඔබත් අදම මිලදී ගන්න.
7: ඔබට ඔබේ ජීවිතය දිනන්න පුළුවන් කියලා විශ්වාසයක් තියෙනවා. අපිට ඔබේ ජීවිතය දිනවන්න බලාපොරොත්තුවක් තියෙනවා. ඒ නිසාම අදත් රුපියල් කෝටි 47ක් වගේම රුපියල් කෝටි 23ක් ඔබට දිනා දුන්න මෙගා පවලොතරයෙන් ඔබේ ජීවිතේ හීන හැබෑ කරන්න අපි සූදානම්. දැන් ඔබට තියෙන්නේ මෙගා සුපිරි තෑගකට රුපියල් කෝටි 30 ඉක්ම වූ සුපිරි තෑගක් දිනා ගන්න. ඒත් එක්කම පවර් සුපිරි තෑගකට රුපියල් කෝටියක් එක්ක මේ දකින සුපිරි මෝටර් රථය ඔබේ කරගන්න පුළුවන් වෙන්නේ ඩෑන් සුපිරි තෑග්ග හරහා. එහෙමනම් සුපිරි තෑගි තුනක් පෙරමුණේ තියාගෙන අපි ආරම්භ කරනවා මෙගා පවර් 2641 වෙනි දිනුම් ඇතිලේ වාරේ. අද ජයග්‍රහී ඉංග්‍රීසි අක්ෂරය V. අද ඔබට වාසනාව ගේන සුපිරි අංකය අංක 24. මුල්ම ජයග්‍රහී අංකය අංක 29. මීළඟ ජයග්‍රහී අංකය අංක 3. මීළඟට වාසනාව උදා කරනවා අංක 62. අවසන් ජයග්‍රහී අංකය අංක 18 ලංකාවේ දැවැන්තම සුපිරි තෑගි දෙක රුපියල් කෝටි 23 වගේම රුපියල් කෝටි 47 දිනා දුන්න මෙගා පවර් ලොතරැය රටේ සංවර්ධනය මෙන්ම රාජ්‍ය සේවය පවත්වාගෙන යාමට රජයේ ඒකාබද්ධ අරමුදලට ඍජුවම දායකත්වය ලබා දෙනවා. ඉතින් අපි මේ අවුරුද්දට විතරක් සුපිරි ත්‍යාගලාභීන් 5 දෙනෙක් එක්ක රුපියල් ලක්ෂ 20 ප්‍රථම ත්‍යාගලාභීන් 64 දෙනෙක්ම බිහි කරලා තියෙනවා.
8: Winning English letter is V super number is 24, winning numbers are 29, 362 and 18.
7: අද 2641 වෙනි මෙගා පවර් දිනුමැදීමේ වාරේ ජයග්‍රහී ඉංග්‍රීසි අක්ෂරය V සුපිරි අංකය අංක 24 ජයග්‍රහී අංක 29 3 62 සහ 18 තාක්ෂණික දෝෂයක් නිසා අද දවසේ ජයග්‍රහණ බෙදී ගිය ආකාරය පිළිබඳව ඔබව දැනුවත් කිරීමට නොහැකි වීම සම්බන්ධයෙන් අපේ බලවත් කණුගාටුව ප්‍රකාශ කර සිටිනවා.
6: වාර්තා පිට වාර්තා කබුණු කෝටි 8 NLB ධනනිධානය නුතරයි රුපියල් කෝටි 13.98 ඉක්ම වූ දැවැන්ත සුපිරි ත්‍යාග ලබා දෙමින් රටේ සංවර්ධනයට දැවැන්ත ශක්තිය ක්‍රමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතිය මහතන සම්පත ධන නිධානය බෙලදී දෙන ඔබත් කෝටිපතියෙකු වන්.
7: දෙදහස් 323 වෙනි වතාවටත් ඔබේ ජීවිතයට වාසනාව උදා කරන්න අපි සූදානම් ජාතිය මහතන සම්පත ධන නිධානය දිනුමැදීමේ වාරයෙන්. අද වාසනාවන්ත ඉංග්‍රීසි අක්ෂරය F. මුල්ම ජයග්‍රහී අංකය අංක 64. මීළඟ ජයග්‍රහී අංකය අංක 78. මීළඟට වාසනාව උදා කරනවා අංක 22. අද අවසන් ජයග්‍රහී අංකය අංක 28. රටේ සංවර්ධනය මෙන්ම රාජ්‍ය සේවය පවත්වාගෙන යාමට රජයේ ඒකාබද්ධ අරමුදලට දායකත්වය ලබා දෙන ධන නිධානය ලොතරැයියෙන් අපි මේ අවුරුද්දට 12 කෝටිපතියෙක්, 9 කෝටිපතියෙක්, 8 කෝටිපතියෙක් බිහි කරලා තියෙනවා. එත් එක්කම රුපියල් ලක්ෂ 20 ප්‍රථම ත්‍යාගලාභීන් 36 දෙනෙක් එක්ක රුපියල් ලක්ෂ 2 ජයග්‍රහකින් 533 දෙනෙකුත් බිහි කරලා තියෙනවා.
8: Winning English letter is F, winning numbers are 64, 78, 22 and 28.
7: අද ධන නිධානය 2223 වෙනි දිනුමැදීමේ වාරය. ජයග්‍රහී ඉංග්‍රීසි අක්ෂරය F, ජයග්‍රහී අංක 64, 78, 22 සහ 28. අද ධන නිධානයේ ජයග්‍රහණ බෙදී ගිය ආකාරය පිළිබඳව තාක්ෂණික දෝෂයක් නිසාවෙන් ඔබට ප්‍රකාශයට පත් කිරීමට නොහැකි වීම සම්බන්ධයෙන් ජාතික ලොතරැයි මණ්ඩලයේ අපි කණගාටුව ප්‍රකාශ කර සිටිනවා.

0: මසක් පුරා ජාතියක් විශ්වාසය තිබූ ලොතරැයි නොවේ කිරුණ මහජන සම්පත දැන් සතියේ දින හතේම මහජන සම්පත රටටම සම්පත.
1: රට පුරා වැඩිම වාසනාවන්තයින් පිරිසක් බිහි කරපු ලොතරැයි ලොව රජකිරුල මහජන සම්පත මේ ආරම්භ කරන්නේ ජයග්‍රහී 6293 වෙනි දින මැදිමේ වාරයේ. අද ජයග්‍රහී ඉංග්‍රීසි අක්ෂරය F, ජයග්‍රහී අංක 8439915. ඔබත් හදන රටත් හදන මහජන සම්පත ලොතරැයියෙන් මේ අවුරුද්දට විතරක් ලක්ෂපති වාසනාවන්තයින් 4809 දෙනෙක් බිහි කරලා තිනවා. රුපියල් ලක්ෂ 25 ප්‍රථම ත්‍යාගලාභීන් 264 දෙනෙක් වගේම සුපිරි ත්‍යාගලාභීන් 13 දෙනෙක් බිහි කරලා තිනවා. ඒ වගේමයි රටේ සංවර්ධනය වෙනුවෙන් රජයේ ඒකාබද්ධ අරමුදලටත් මහජන සම්පත ලොතරැයියෙන් දායකත්වය ලබා දෙනවා.
2: Winning English letters F winning numbers are 843915.
1: මහජන සම්පත 6293 වෙනි දින මැදිමේ වාරයේ අද ජයග්‍රහී ඉංග්‍රීසි අක්ෂරය F, ජයග්‍රහී අංක 8439915. අද දවසේ මහජන සම්පතෙන් රට පුරාම බිහිවුණු ජයග්‍රහකීන්ගේ තොරතුරු තාක්ෂණික දෝෂයක් හේතුවෙන් ඔබට ප්‍රකාශයට පත් කිරීමට නොහැකි වීම සම්බන්ධයෙන් අපේ කනගාටුව ප්‍රකාශ කර සිටිනවා. අද වියදමට අද සම්පත මේ අවුරුද්දේ විතරක් රුපියල් 250,000 වාසනාවන්තයින් අපි 453 දෙනෙක් බිහි කරලා තියෙනවා. මහජන සම්පතේ ජයග්‍රහී ඉංග්‍රීසි අක්ෂරයත් අවසන් අංක හතරක් තමයි අද සම්පතෙන් ඔබට වාසනාව උදා කරන්නේ. ඉතින් අද දවසේ ජයග්‍රහී 868 වෙනි අද සම්පත දිනුමැදිමේ වාරයේ ඔබට වාසනාව ගෙන ඉංග්‍රීසි අක්ෂරය F, ජයග්‍රහී අංක 3915. අද සම්පත ටුඩේ විනින් ඉංග්ලිෂ් ලෙටර් ඊස් F and the winning numbers are 3915. ඉතින් අද දවසේ අද සම්පතෙන් බිහිවුණු වාසනාවන්තින්ගේ ජයග්‍රහණයේ තොරතුරු ඔබත් එක්ක බෙදා ගන්න සිදුනහන්නේ තාක්ෂණික දෝෂයක් නිසාවෙන්. ඒ පිළිබඳව ජාතික ලොතරැයි මණ්ඩලයේ අපි අපගේ බලවත් කනගාටුව ප්‍රකාශ කර සිටිනවා. ඉතින් විශ්වාසයෙන්ම ඉන්න හෙට දවසෙත් ඔබේ ජීවිතයට වාසනාව අරගෙන අපි එනවා. ඒ නිසාම මතකයේ තියාගන්න ජීවිතයේ සිහිනයට
2: වාසනාවේ ආශිර්වාදය NLP.

FM 93.5, FM 93.7, La Khanna, Radio ITN.

බුදුරජාණන් වහන්සේ සාරා සංඛ්‍ය කල්ප ලක්ෂයක් පෙරුම් පුරා අවබෝධ කරගත් ධර්මය කැටි කොට කළ දේශනාව දම්සත් පැවතුම් සූත්‍රයයි. බුදුදහමේ යන මූලික ඉගැන්වීම මෙහි විවරණය වේ. අරි අතංගි මඟහරහා නිවන් මඟට ප්‍රවේශවන පුද්ගලයා විසින් අනුගමනය කළ යුතු නිවැරදි සදහම් මඟ හෙළි කර ඇත්තේ මෙම සූත්‍රයෙහිය. දම්සත් පැවතුම් සූත්‍ර පිරි සජ්ජායනය තුළ ඇත්තේ උද්‍යෝගයේද ධෛර්යයේද වඩවන ශෛලියකි. දුක් දොම්නසින් පිරි මනසට මෙම සජ්ජායනය

සැමගේ ශාන්තිය උදෙසා මේ උතුම් පිරිත් සජ්ජායනය කොට වදාළේ පානතුර ගඟුල සිරි පරම විශුද්ධාරාමාධිපතිව වැඩ සිට අපවත් වී වදාළ ප්‍රවචන කීර්ති ශ්‍රී සරබඤ්ඤ විශාරද පූජ්‍යපාද මිගස්වැවේ සෝමරතන ස්වාමින් වහන්සේ විසිනි.

අපූර්ව නිර්මාණයක් වන මේ ශරීරයේ දෙස මොහොතක් බලමු. මසසින් නොවේ, අපි නුවණසින්ම බලමු. මෙහි කුපමණ දේවල් හටගනීද, පවතීද, නැතිව යයිද?

නැවතීම් ස්වභාවයන් අපි නුවණින් දැක ගන්න ඕන. එය කයේ ස්වභාවයේ සේම සබාධමේ ස්වභාවයයි යථා ස්වභාවයයි.

මට සිටීමට එපමණක්ද ඇවිදින්න වැඩ කරන්න මේ සියල්ලටම

ස්වභාවය කුමක්ද? මේ මොහොතක් පාසා දිරාපත්වන සුළුයි, කැඩෙන බිඳෙන සුළුයි, ලෙඩ වෙන සුළුයි, දිරාපත්වන, කැඩෙන බිඳෙන, ලෙඩ වෙන මේ ස්වභාවය කයේ පවතින, කයට උරුම වූ තවත් එක් ස්වභාවයක්. නිරෝගී බව උතුම්ම ලාභයයි. මේ සත්‍ය වචනය අපට සැබවින්ම වැටහෙන්නේ අපේ කය රෝගී වූ විටයි. කයේ හටගන්නා නිම්නැති රෝගී භාවයන් අතර පිටත

කර්ම විපාක වශයෙන් හටගන්නා රෝග ආදී වූ අනේක විද රෝගවලින් මේ කය පිරී පවතිනවා. එපමණක් නොවේ, සීතල, උෂ්ණය, කුසගින්න, පිපාසය, මලමුත්‍ර පහ කිරීම ආදී විසමතාවන් විසින් පවා මේ කය ලෙඩ කරනවා නොවේද? නිරෝගීව සිටින නිමේෂයන්ට වඩා රෝගීව සිටින නිමේෂයන් වැඩි බව ජීවිතයේ ස්වභාවයයි. මෙය සත්‍ය නොවේද? එය සෝබා දහමේ නියාමයෙහිවත් ධම්ම නියාමයයි.

කයට පමණක් උරුම වූවක්ද? උපන් සියලු සත්වයින්ටම මේ ව්‍යාධි ධර්මතාව පොදුයි. ගස්වැල් පවා ලිඩ වෙනවා, රෝගී වෙනවා. එසේනම් රෝගී වූ විට, ලෙඩ වූ විට අපසිත් සසල කරගන්නේ ඇයි? රෝගයනු උපන් සත්වයාට අරුමයක් නොව උරුමයක් බව අපි වටහා ගන්න ඕන. රෝගී වූ කයක් හමුවේ අප කළ යුත්තේ කුමක්ද? අන් කිසිවක් නොව නිරෝගී බව සඳහා උත්සාහ දැරීමයි. බුදු වදනට අනුව ඒ ප්‍රයත්නය දෙයාකාරයි.

පිළියම් යොදමු. දෙවනුව අප මනස දුබල නොවන්නට ප්‍රඥාමය පිළියම් යොදමු. කයට අනුව සිත ලෙඩවීම එය වළක්වා ගැනීම සඳහා සිතට නිසි මඟ පෙන්වමු. රෝගී බව හමුවේ පුහුදුන් අපි මේ දෙයාකාර වූ පිළියම් කළ යුතු වෙනවා. මෙතැන් සිට ලෞතුරා බුදුරජාණන් වහන්සේ ගිරිමානන්ද තෙරුන් ගිලන් වූ අවස්ථාවේ දෙසූ දස සංඥා ඇතුළත් ගිරිමානන්ද සූත්‍රය ඔබට ශ්‍රවණය කරන්න පුළුවන්.

ආහාරය පිළිබඳ බුදුරජාණන් වහන්සේගේ උත්තරීතර මඟ පෙන්වීම අපට කියා දෙනවා. කය මනස එකිනෙක බැඳී ඇති බැවින් කයේ රෝග මනසට බලපාන බව අපි දනිමු. ඒ බලපෑම අවබෝධ කර නොගතහොත් මනස දුබල වීම, රෝගී වීම අනිවාර්ය වෙනවා. බුදු අවදන නම් මනස ශක්තිමත්ව නිරෝගීව තබා ගැනීමයි. එනම් සිතේ නිරෝගී බවයි. අපි සිතින් ලෙඩ වෙන්නේ සංඥා විපර්යාස හේවත් වැරදි ලෙස කරන හඳුනා ගැනීම නිසායි.

අය සැපගෙන දෙන්නක් වශයෙන්ද හඳුනා ගනිමු. මේ වැරදි සංඥාවයි. වැරදි සංඥාවන් හැම විටම සිත ලෙඩ කරනවා. එබැවින් රෝගී කයක් හමුවේ නිරෝගී හිතක් තබා ගැනීමට මඟ පෙන්වන මේ දස සංඥාවන් සිහි කරමු. අපි දැන් සූත්‍ර පිටකයේ අංගුත්තර නිකායේ දසක නිපාතයට අයත් ගිරිමානන්ද සූත්‍රය ශ්‍රද්ධාවෙන් ගෞරවයෙන් ශ්‍රවණය කරමු. මාගේ සිත නිරෝගී වේවා, සුවපත් වේවා. නිරෝගී වේවා, සුවපත් වේවා. නිරෝගී වේවා, සුවපත් වේවා.

0: රජත් සූත්‍ර දේශනාව දේශකයන්න් වහන්සේ ගම්පොල මීතලාව කොහොමද රුවන්පා මූල මහා විහාරාධිපති පූජ්‍යපාද ගණේ කුමරේ ශාන්ත ස්වාමීන් වහන්සේ.
1: අනන්ත දුක් වේදනාවන් හා සන්තාපයන්ගෙන් යුතුව ඉදිරියට යන මේ ජීවන ගමනේ බිය සන්ත්‍රාසය හා ලොමු දැහැගැන්වීම යනු නිතර අත්දකින්නට ලැබෙන අනිවාර්ය සිද්ධීම්ය. මිනිසුන් පමණක් නොව දෙවියන්ටද සාධාරණ වූ මේ මනස්තාපය දුරුකර ගැනීමට සක්‍ර දෙවි මහරජුන්ගේ පිහිට පැතීම සිදු වූ බව දජග්ග සූත්‍ර දේශනාවෙන් පැහැදිලි වේ. බියෙන් තැතිගැනුණු මිනිසුන් යක්ෂ ප්‍රේත ආදී අමනුෂ්‍යයන් පසුපසද විවිධාකාර අදෘශ්‍යමාන බලවේග පසුපසද පිහිටපතා දිව යන බව රහසක් නොවේ. දුකටපත් අසරණයින් රවටමින් ලාභ උපදවන කූට මිනිසුන් අද සමාජයේ වඩ වඩා දක්නට ලැබින්නේ එනිසාය. නමුත් ඒ සියල්ලම වැරදි සහගත බවත් මම් මුලාවන සුළු බවත් මේ සූත්‍ර දේශනාවෙන් පැහැදිලි වෙයි. දෛනික ජීවිතයේ ඔබට බියක් සන්ත්‍රාසයක් දැනෙන ඕනෑම මොහොතකදී ඔබ කළ යුත්තේ බුදු ගුණ මෙනෙහි කිරීමයි, දහම් ගුණ හා සංඝ ගුණ මෙනෙහි කිරීමයි. දසමාර සේනාවන් ඉදිරියේදීද නොසලී නොබියව අකම්පිය ලෙසින් වැඩ සිටි බුදුරජාණන් වහන්සේ යනු මේ මනුස්ස ඉතිහාසයේ පහළ වුණ නිර්භීතම අසිරිමත් චරිතයයි. උන්වහන්සේගේ නව අරහාදී බුදු ගුණ ඇතුළත් ඉතිපිසෝ ගාථාව මෙනෙහි කරන්න, නොයසේනම් සුවාක්කාත සුපටිපන්න යන ගාථාවන් සිහිපත් කරගන්න. ඔබ සිත් වෙලාගත් බිය හා සන්තාපය හිරුදුටු අඳුරසේ වියකෙනවා සත්‍යයේ. ඒ උතුම් වූ දජග්ග සූත්‍ර දේශනාවට සැදැහැ සිතින් සවන් යොමු කරනු මැනවී.

අභිසම්බිධාන පිරිත. මෙලොවදී ලැබිය හැකි උතුම්ම ලාභය නිරෝගී සුවය බව බුද්ධ දේශනාවේ සඳහන් වේ. එබැවින් මෙම උතුම් අභිසම්බිධාන පිරිත දේශනය ශ්‍රවණය කිරීමෙන් ඒ ආනුභාවයෙන් ඔබට බලපාන නොඑක් ආකාරයේ සියලුම ලෙඩ දුක් දුරු වී නිදුක් නිරෝගී සුවය උදා වේවා. එම අරමුණින් සදහසිතින් ඉතා ගෞරවයෙන් අභිසම්බිධාන පිරිත ශ්‍රවණය කරන්න.

මෝර පරිත්ත දේශනාව දේශකයන්න් වහන්සේ ගම්පල මීතලාව කොහොමද රුවන්පා මූලමහා විහාරාධිපති පූජ්‍යපාද ගණේ

රෝග, බය, අනතුරු, අමනුෂ්‍ය උපද්‍රව, රාජ බය, සොර සතුරු කරදර, ගිනිබිය, තිරිසන්ගත සතුන්ගෙන් සිදුවන සියලු උපද්‍රව දුරින් දුරු වේවා.

වැසි සැමගේ ශාන්තිය උදෙසා මේ උතුම් පිරිත් සජ්ජායනයකට වදාළේ වයඹ ශ්‍රී සත්‍ය දහම් නිකේතනාධිපති විචිත්‍ර ධර්මකථික බෝධිමළුවේ සංඝානන්ද ස්වාමින් වහන්සේ.

බුද්ධානුස්සති බුදුරජාණන් වහන්සේ හා අනුගතවීම පූජ්‍ය ගලගොඩ අත්තේ ඥානසාර ස්වාමීන් වහන්සේ.

දැන් ඔබ සම්පූර්ණයෙන්ම බුදුරජාණන් වහන්සේට පූජා වෙලයි ඉන්නේ. මේ මොහොතේ මට මගේ කියලා කිසිම බැඳීමක් නැහැ. මගේ ජීවිතයේ දැන් බුදුරජාණන් වහන්සේට පූජා වෙලා දැන් මට බැඳෙන්න කිසිවක් නැහැ. දැන් මා ජීවත් වන්නේ බුදුරජාණන් වහන්සේ සමගයි. මගේ ජීවිතය මා තැහැරලයි සිටින්නේ. මම දැන් ඉතාම සැහැල්ලුවෙන්, ඉතාම සන්සුන්, මගේ මුළු හදවතම බුදුරජාණන් වහන්සේ සමග අනුගත වෙලයි සිටින්නේ. දැන් මට සියලු දෙනාගේ දුක් වේදනා ඇහෙනවා.

ධර්මයන් අතර ඇති දුක් වේදනා මට දැනෙනවා. අනුන්ගේ බඩගින්න දුක් සුසුම් මගේම දුක් වේදනාසේ මට දැනෙනවා. පවුල් බිඳුන මිනිසුන්ගේ අවුල් වියවුල් මට දැනෙනවා.

හොඳින් දැනෙනවා. කලකිරීම, අසහනය, තනිකම, මේ හැම දුකක්ම මගේ මනසටත් විවෘතයි. පාරමිතා පිරෝ සියලු බෝසතාණන් වහන්සේලා මිනිසුන්ට සතුට සහනය ගෙන දිය හැකි මං සෙව්වා. බුද්ධිය ශ්‍රමය කැප කළා. මා සමග ජීවත් වන මගේ ජනතාවගේ දුක් නිවන මගක් බුද්ධියෙන් සෙව්වා. තමන්ගේ ජීවිතය අනුන්ගේ යහපත උදෙසා පූජා කළා. ඒ සියලු බුදුවරයන් වහන්සේලා අනන්ත සසර පිරූ සියලු පාරමිතාවන් මගේ සිහියට එත්වා. ධනය බලය පරම සතුටයයි සිතනා මිනිසුන් ඒ මතම අසහනයට පත්වී සැටි මට පේනවා. ඒ හැමට සත්‍ය පෙන්වා දීම මගේ යුතුකමක්. බුදුරජාණන් වහන්සේගේ සියලු ගුණ දැන් මගේ මනසට ගලා එනවා. උන්වහන්සේගේ වචනේහි පැවති සංවරකම, ගැඹුරු බව, කාරුණික බව මට හොඳින් දැනෙනවා. උන්වහන්සේගේ සිත නිසල වූ ගැඹුරු විලක්සේ පවිත්‍රයි. හරිම සන්සුන්. අයාලේ සිත ගමන් කරන්නේ නෑ. තමාටම තමාගේ සිත පාලනය වෙලා හැම මොහොතකම සිත සතුටින් කරුණාවෙන් පිරිලා කිසි තැනක අසහනයක් නෑ. තරහ, ක්‍රෝධ සිතුවිලි කිසි විටක උපදින්නේ නෑ. මේ මොහොතේ මගේ සිතුවිලි පවිත්‍රයි, සන්සුන්, ඉතාම සන්සුන්. දැන් මට පායන හිරුවෙලෙහි සුන්දරත්වය පේනවා. ගස්වැල්වල සුන්දරත්වය මට දැනෙනවා. පිනිබිඳුවලින් දිලිසෙන උදෑසන කෙතරම් ලස්සනද. ඒ සුන්දරත්වය සමග මා එකතු වෙනවා. හිරුවෙලිය තුරුලිය මතට වැටෙන විට කොතරම් ප්‍රසන්නද. මගේ ඇස ගැටෙන ඒ සොඳුරු දෙයින් මා සතුටට පත් වෙනවා. වතුර නාන විට ඒ සිසිලස කොතරම් සතුටුද. පිපෙන මල්වල අසිරිය මට දැන් පේනවා. මට දැන් දැනෙනවා. දැන් ඔබ ගැඹුරින් හුස්ම අරගෙන හුස්ම පිට කරන්න. දැන් ඇතුළුවන පිටවන ඔබගේම හුස්මෙහි රිද්මයට සිත යොමු කරන්න. ස්වභාවිකව සිදුවන හුස්මෙහි රිද්මයට සිත යොමු කරන්න.

සමග සිත පිහිටුවමින් කය හැකි තරම් සැහැල්ලු කරගෙන හුස්මෙහි රිද්මයටම සිත යොමු කරන්න. දැන් ඔබ ඉතාම සැහැල්ලුවෙන් ඔබ මෙතෙක් නොඇසූ කයෙහි රිද්මය සමගයි ඔබ ඉන්නේ. දැන් කය ඉතාම සැහැල්ලුයි. කය ඉතාමත් සන්සුන්. ඇතුළුවන පිටවන හුස්ම දෙසටම සිත යොමු කරන්න. කය දැන් ඉතාම සැහැල්ලුයි. දැන් මගේ මුළු කයම හුස්ම සමග සංවේදී. දැන් මගේම හුස්මෙහි රිද්මයට සිත සමාධිගත වෙලා හුස්ම සමග ඇති බැඳීම මට දැන් හොඳින් දැනෙනවා. මේ හුස්ම මට ලැබෙන්නේ පිටින් සෝබා දහමෙන් හමායන සුළඟ ගස්වැල් සමග බැඳිලායි තියෙන්නේ. දැන් මට දැනෙනවා සෝබා දහමත් සමග මමත් එකට බැඳිච්ච බව, වෙන් කරන්න බැරි බව. ජලය, වාතය, රසණය, මේ සියල්ලම සෝබා දහමයි. මගේ යයි මට අල්ලා ගන්නට කිසිවක් නැහැ. මමත් සෝබා දහමත් එකක්. මගේ සිත දැන් ඉතාම සැහැල්ලුයි. දැන් මා තුළ පවත්නා වේගය සහ මුලින්ම සංසිඳිලා. දැන් මගේ සිතට ඉතාම සැහැල්ලුවක් දැනෙනවා. මගේ ශරීරය තුළ අල්ලා ගන්නට යයි කියලා, මගේ යයි කියලා කියන්නට කිසිවක් නැහැ. දැන් මගේ සිත කරුණාවෙන් පිරෙනවා.

ආසය අග හුස්ම හැපෙන ආකාරය ස්වභාවිකව සිදුවන මේ ක්‍රියාවන් දෙස බලන්න. ඇතුළු වන විට පිටවන විට දැන් ඔබ සිටින්නේ හුස්ම

කය වචනය මේ සියල්ලම පොදු යහපතට යොදනවා. ඒ උතුම් කල්පනාවෙන් මගේ සිත පිරී යනවා. මගේ සිතිවිලි දැන් හරිම මෘදුයි, සැහැල්ලුයි, ගලන ගඟක් වගේ, මල් පෙත්තක් වගේ ඉතාම සෞම්‍යයි. මාහට සඟවා තබන්නට කිසිවක් නෑ. මා සිතන දේ කියනවා, කියන දේ කරනවා. මා කිසිවකට බියවන්නේ නෑ. මරණේ ඉදිරියේ සැලීමක් නෑ. මක් නිසාද මම යන මායාවෙන් මම මිදෙමින් සිටින නිසා මා දැන් ඉතාම ඍජුයි. බුදුරජාණන් වහන්සේ ඍජුභාවයෙන් යුක්තයි, නිර්භයයි. ඒ ආධ්‍යාත්මික ශක්තිය මට දැන් දැනෙනවා. මට දැන් ඕනෑම දෙයක් අතහරින්න පුළුවන්. මගේ ජීවිතය දැන් ඉතාම සරලයි. මගේ අඩුපාඩුකම් මට පේනවා. කයෙහි නොසන්සුන් නලියන වේගය මට දැනෙනවා. ඇඟ ඇතුලෙන් එන වේගය මට හොඳින් දැනෙනවා. මට ඒවාට යටත් නොවී පාලනය කරන්න පුළුවන්. මගේ සිතට නැගෙන සිතුවිලි මට පේනවා. ඇයි මේ තරහ එන්නේ? දැන් මට හේතු වෙන දේත් පේනවා. නිසල ජලයක පතුල පේනවා වගේ මගේ සංසුන් මනසට මගේ සිත මට පේනවා. ක්‍රෝධය, දැඩි බව, කාම ආවේග මේ සියල්ල එන විටම මට දැනෙනවා. ඒ නිසාම ඒවාට යටත් නොවී පාලනය කරගන්න පුළුවන්. දැන් මා මේ ජීවිතය තුළ මෙහෙවන හැටි පේනවා. මා තුළ නිදන්ගත සියලු සිතිවිලි මට පේනවා. හීනමානයක් එන විට මා එය දන්නවා. උඩඟු සිතිවිල්ලක් එන විට මා එය දන්නවා. මා මට යටත් නෑ. මගේ සිත දැන් නිදහස්. මට ඕනෑම දුකක් දරාගන්න පුළුවන්. ඕනෑම දෙයක් අතහරින්න පුළුවන්. ඕනෑම පරිත්‍යාගයක් කරන්නත් පුළුවන්. මා තුළ ධර්මයේ ජීවමානයි. දැන් මා වැනිම ධර්මයේ දුටු පිරිස සමග මං එකතුයි. මා දැන් සමූහයකට අයිති. තෙරුවනම මා තුළ ජීවමානයි. මට දැන් ලෝකයෙන් ගැලවෙන්න බෑ. අන්ධ හිස් ලෝකය තුළම මා ජීවත් වෙන්න ඕන. ගැලවිලා යන්න අමුතු තැනක් නෑ. සොයාගෙන යන්න, වෙහෙසෙන්න අමුතු දෙයක් නෑ. රාගය, ද්වේෂය, මෝහය මා තුළම එන ස්වාභාවික දේවල්. ඒ ගැන මම දැන් දැනුවත්. මට සිහිනුවන තියෙනවා. මා කිසිවකට වහල්වන්නේ නෑ. මා කිසිවකට වහල්වන්නේ නෑ. දැන් මේ ආධ්‍යාත්මික ශක්තියෙන් සිටි මේ මොහොතේ මගේ ජීවිත පාරමිතාව මා ජීවත් වෙන පරිසරයට එක් කරනවා. මේ රට මේ උතුම් ධර්මයේ ආභාසය ලැබූ තැනක්. අද ඒ උතුම් ධර්මය කාලයේ වැලිතලාවට යට වෙලා මා සමග ජීවත් වෙන ජනතාව වහල්කමට හසු වෙලා
බලයට ධනයට හසු වෙලා සිහි නුවණ නැති වෙලා මේ පුණ්‍ය භූමියේ ගස්වැල් තුරුලිය මහ පොළව මේ උතුම් ධර්මයේ ආභාසය ලබා තියෙනවා. අපේ සංසාරික ජීවිත තුලම ඇතැම් විට අපි මෙහිම මැරිලා ඉපදිලා තියෙනවා. මේ සමාජ මඩගොහරුවෙම මට පේනවා මගේ සිත නෙළුමක් වගේ විකසිත වෙන බව. මට පේනවා මගේ රටෙහි මිනිසුන් බලහත්කාරයට අධර්මයට යට වෙන විට, අතීතයේ උතුම් මිනිසුන් බිහිවෙලා මේ සමාජයම සුවපත් කරපු හැටි. ඉතින් මමත් මගේ දේශයේ ජනතාවගේ යහපත උදෙසා මගේ ජීවිතයම පූජා කරනවා. ආත්මලාභයක් කීර්ති ප්‍රශංසාවක් නොසලකා මගේ දේශයත් ජනතාවගේ යහපතත් සඳහා මගේ ජීවිතය සහ මුලින්ම මා කැප කරනවා. මේ උතුම් ධර්මය ලෝකයට ගෙන යාම හැර මට වෙන පරමාර්ථයක් නැහැ.

පන්සිල් සමාදන් වීමට පෙර අපි තෙරුවන් සරණ යමු. තෙරුවන් යනු ලොව පහළ වූ උත්තරීතර මැණික් තුනයි. බුදුරජාණන් වහන්සේ යනු මහා සීලයකින්, මහා සමාධියකින් සහ මහා ප්‍රඥාවකින් සෝභමාන වූ මැණිකක්. ධර්මයේ යනු ඒ මහා ප්‍රඥාවේ උල්පතයි. ආර්ය සංඝරත්නයේ යනු ඒ මහා ප්‍රඥාව ඇසුරු කළ උත්තම ගණයේ පිරිසයි. ඒ තෙරුවන් සරණ ගොස් අපි උදාර ප්‍රතිපත්ති පහක් රකින්නට පොරොන්දු වෙමු. ඒ උදාර ප්‍රතිපත්ති පහ නම් පංචශීලයයි.

අතර බුදුරජාණන් වහන්සේ විශිෂ්ට වන්නේ ආධ්‍යාත්මික වටිනාකම් වලින් පිරි ඉතිරී ගිය බැවිනි. උන්වහන්සේගේ අනන්ත බුදුගුණ සමුදායේ අසිරියෙන්ද උන්වහන්සේ විසින් දේශිත සත්‍ය වූ සද්ධර්මයේ අනුහසින්ද ආර්ය සංඝ රත්නේ ආර්යමය බලමහිමේන්ද ඔබ සැමට සිතක් සාන්තිය

වාසනාවන්ත පින්වත සූර්ය පරිත්තේ නැත්තම් සූර්ය සූත්‍රයේ තුලින් මේකෙන් අදහස් කරන්නේ මේ සූත්‍රයේ තුලින් සූර්ය දිව්‍ය පුත්‍රයා රාහු අසුරේන්ද්‍රයා විසින් ගිලගත්තා. ඒ වෙලාවේ සූර්ය දිව්‍ය පුත්‍රයානන් බුදුරජාණන් වහන්සේගේ උතුම් නව අරහාදී බුදුගුණ මෙනෙහි කරමින් බුදුරජාණන් වහන්සේගේ පිහිට ආශිර්වාදයේ ආරක්ෂාව මට ලැබේවා කියලා සත්‍යක්‍රියා කළා. ඒ සත්‍යානුභව බලයෙන් ඒ රාහු අසුරේන්ද්‍රයාට මේ සූර්ය දිව්‍ය පුත්‍රයා ගිලගෙන ඉන්න බැරි වුණා. එයි සූර්ය දිව්‍ය පුත්‍රයා අර රාහු අසුරේන්ද්‍රයා විසින් ඒ බන්ධනෙන් නිදහස් කරලා දැම්මා. ඒ සත්‍යානුභව බලය තමයි මේ පිරිතින් පැහැදිලි කරලා දේශනා කරන්නේ. ඕනෑම කෙනෙක් උදේ හවස මේ සූර්ය පිරිත දේශනා කරනවා නම් ඒ තුලින් ඔබලාට පුදුමාකාර සාන්තියක් ආරක්ෂාවක් ග්‍රහ දෝෂ ආදී කොට ඒ සියලු උවදුරු ගැහැට පීඩා නැති කරගෙන ආශිර්වාදයේ ආරක්ෂාව සලසා ගන්නට පුළුවන් පුදුමාකාර බලයක් මේ සූර්ය පිරිත තුල තියෙනවා. ඒ තුලින් ඔබය මෙනෙහි කිරීම තුලින් ඔබය සජ්ජායනා කිරීම තුලින් ඔබය නිතර දෙවේලි භාවිතා කිරීම තුලින් ඔබට යහපතක් වේ.

බුදුගුණ කියනකොට අහන ඇත්තන්ගේ සිත් සැනසෙනවා. අහන හැමදිනාගේම සිත් සැනසෙනකොට අපටත් පින් සිද්ධ වෙනවා. බුදුගුණ මහණින් කියනකොට වාක් සුචරිතය පුරුදු වෙනවා. තමන් කියන වචනය ලෝක සත්වයා සාංසාරික ජීවිතයේදී මහත්සේ පිළිගන්නවා. බුදුගුණ මහණින් කීමෙන් බොහෝ ජීවිතවලට ආශිර්වාදයක් ලැබෙනවා. අනන්ත බුදුගුණ බලයෙන්, අනන්ත ධම්ගුණ බලයෙන්, අනන්ත සංඝගුණ බලයෙන්, සූවිසි මහා ගුණ බලයෙන්, උතුම් ජයසිරි මහ බෝධීන් වහන්සේගේ අනන්ත ආනුභාව බලයෙන්, උතුම් දළදා වහන්සේගේ අනන්ත ආනුභාව බලයෙන්, අෂ්ඨඵල බෝධීන් වහන්සේලා, දෙතිස්ඵල රුහ බෝධීන් වහන්සේලාගේ අනන්ත ආනුභාව බලයෙන් ලංකා ධරණිතලයේ පුරා සියලු වෙහෙර විහාරස්ථානවල වැඳුම් පිදුම් ලැබමින් වැඩ සිටින බෝධිද්‍රුම රාජයාණන් වහන්සේලාගේ අනන්ත ආනුභාව බලයෙන් සතර දළදා වහන්සේ, අකුධාතුන් වහන්සේ, ග්‍රීවා ධාතුන් වහන්සේ, ලලාට ධාතුන් වහන්සේ, කේස ධාතුන් වහන්සේලා ඇතුළු කොට ලංකා ධරණිතලයේ පුරා සියලු වෙහෙර විහාරස්ථානවල පූජ්‍යස්ථානවල වැඳුම් පිදුම් ලැබමින් වැඩ සිටින උතුම් සරුවඥ ධාතුන් වහන්සේලාගේ අනන්ත බුදුගුණ බලයෙන්, අටවිසි බුදුරජාණන් වහන්සේලාගේ අනන්ත බුදුගුණ බලයෙන්, පින් කැමැති දෙවියන්ගේ දේවාසිරුවාදයෙන්, ලෝකපාලක ශාසන මාමකින් ද්‍රූපේන්ද්‍රාදී සමස්ත දේව මණ්ඩලයේ දේවාසිරුවාදයෙන් ඔබ අප හැම දිනාගේ යහපත් පැතුම් ප්‍රාර්ථනා බුදුන්පත් වේවා. අපල උවදුරු දුරු වේවා. ඇස්වහ කටවහ දෝෂ නැති වේවා. සතුරු කරදර බාධා දුරු වේවා. දියුණුවට බලාපොරොත්තුෙන් සිතන මතන කරන කියන යන එන ගමන බිමන සරු අප්‍රකාරයෙන් සඵල වේවා. මේ පූජානිසංස බලයෙන් ඔබට යහපතක් සිතක් ශාන්තියක් වේවා කියලා ප්‍රාර්ථනා.

0: FM 93.7 ලක්හඬ හගෙන ඉන්න වෙලාව උදේ 5 විනාඩි 3යි.
1: FM 93.5 FM 93.7 ලක්හඬ Radio ITN.

පිරිත යනු පරිත්ත යන පාලි වචනයෙහි සිංහල වදනයි. පරිත්ත යන්නේ අරුත හාත්පසින්ම රැකවරණය ලබා දීමයි. පිරිත් සජ්ජායනයෙන් නැගෙන නාදය විනිවිද යන ක්‍රියාකාරී බලවේගයක් සේ සැලකේ.

또 씻으면 사사도야 내비대대 리카시에 비리디 라양 미트나데야 스나유 바테티에 피미위메데데 우디레 바위타타쿠에데데 마나세카 상기디아와 에티미메데데 헤투와네 베베 마나세카 메미메 ශාරීරික සුවේද ධනවති සැලකිලි ජයපිරිත සියලු රෝගයන්ටද යක්ෂ බයටද ග්‍රහ දෝෂවලටද යහපත් ප්‍රතිඵල අත්කර දෙන බව පුරාතනයේ සිට පැවතින ජන විශ්වාසය ජයපිරිත ශ්‍රවණය කරන ඔබටද

වාසි සැමගේ ශාන්තිය උදෙසා මේ උතුම් පිරිත් සජ්ජායනය කොට වදාලේ පානතුර ගඟුල සිරි පරම විශුද්ධාරාමාධිපතිව වැඩ සිට අපවත් වී වදාළ ප්‍රවචන කීර්ති ශ්‍රී සරබඤ්ඤ විශාරද පූජ්‍යපාද මිගස්වැවේ සෝමරතන ස්වාමින් වහන්සේ විසිනි.

0: ලකඩාගෙන ඉන්න වෙලාව දෙපහ විනාඩි 16යි.
1: සම්බුදු රජාණන් වහන්සේගේ ශාසනයේ ලාභීන් අතර අගතැන්පත් රහතන් වහන්සේ සීවලී මහා රහතන් වහන්සේය.

ධනය කීර්තිය වර්ධනය වේවා. භව භෝග ආහාර පාන සුලභ වේවා. රජ බිය සොර සතුරු බිය දුරු වේවා. ඔබේ කායික මානසික සුවය වර්ධනය වේවා. මේ මහානුභාව සම්පන්න සීවලී පිරිත සෑම දිනකම ඔබේ නිවසේ, ව්‍යාපාරික ස්ථානයේ, සේවා ස්ථානයේ, රථවාහන ආදී ශ්‍රවණය කිරීමෙන්, සිහිපත් කිරීමෙන්, සජ්ජායනා කිරීමෙන් සියලු යහපත උදාකර

ඉවලේ පිරිත යමෙකුට පුළුවන් නම් උදේ හවා භාවිතා කරන්නට, එසේත් නොමැතිනම් ශ්‍රවණය කරන්න ක්‍රමයක් යොදාගත්ත. මේ කුමන ආකාරයකින් වුවත් මේ ඒකාන්ත ආශිර්වාදයක් සිතක් සාන්තියක් යහපතක් සැලසෙනවාමයි.

0: එනිසා මේ ශ්‍රවණය කරන මේ භාවිතා කරන ඔබ හැමට මේ තුලින් සිතක්ම වේවා, සාන්තියක්ම වේවා, යහපතක්ම වේවා.
1: ලෝවැසි හැමගේ ශාන්තිය උදෙසා මේ උතුම් පිරිත් සජ්ජානාපත වදාලේ පාදුර ගඟුල සිරි පරම විශුද්ධාරාමාධිපති ප්‍රවචන කීර්ති ශ්‍රී සරභඤ්ඤ විශාරද පූජ්‍ය මීගස්වැවේ

0: අයිබෝන් සුබදස්සන කෙරේ මොනතර දශම පහෙන් අනතර දශම හතෙන් ලක්ඛඳ අහගෙන ඉන්න වෙලාව 2:05 විනාඩි 32යි.
1: FM 93.5 FM 93.7 ලක්ඛඳ Radio ITN